බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: මේ පින් බරව දැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
2: 769 වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
6: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තුවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
6: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
2: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
6: මාත්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
2: බැතිබරදායකත්වය අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලය අතුරගිරිය මුල් නේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
8: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය.
9: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
10: අම්මලාගේ ආදරයට නියම පදමෙන් මාතර ෆ්‍රීලන් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පේරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
11: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
12: Wake up. Satutu Hormones. Alpha Studio.
2: Davasata Moona Karana Vitamins. Alpha Studio.
12: Yes. Yes. Energy Morning Vibe Ekat Ekka Davasama Suba Karaganna.
2: Ratema Daruwanke Dakshata Ekka Satutin Davasa Patan Ganna.
13: Good morning.
12: Satya Davaswala Ude Hayata. Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: මේ පින් බරව දැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
0: කවදත් අලුත් කාගෙත් net.
2: සිත නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
14: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසේ ඔබේ නිවහනට මම ගොඩවදින්නේ සමිදානන් වහන්සේ වෙත ඔබ යන ගමනේ අත්‍යවශ්‍ය කාරණාවක් ඔබට සිහිපත් කරන්න. පාපය අපිව වෙන් කරනවා. පාපයයි අපි හඳුන්වන්නේ. දෙවි සමිදානන් හා ඔබ අතර ඇති සබඳතාවේ ඔබ කඩා බිඳ විසිරුවා ගැනීමයි. ඒකෙන් තව කඩවීමක් සිද්ධ වෙනවා. එනම් දෙවිඳුන් සමග අප විරසක වන හැම වාරයකදීම මගේ ආදරණීය දරුවෙනි අපි ස්වභාව ධර්මය සමග විරසක වෙනවා. ස්වභාව ධර්මය අපට එරෙහි වෙනවා. අප ස්වභාව ධර්මයට විරෝධී වෙනවා. එහි ප්‍රතිඵලයක් ඇටියට තුන්වෙනි අවස්ථාව අපි අතර සහෝදරයා සහෝදරිය අතර එකිනෙකා අතර මානව වර්ගය අතර නොහොද නොහොක්කඩු හට ගන්නවා. මේක පාපය. සමිධානන් වහන්සේ වෙත යන්න ඔය පාපය ඇතුලේ නොහැකි. එබැවින් පාපයෙන් මිදීම යනු නැවත උන්වහන්සේත් නැවත ස්වභාව ධර්මයක් නැවත වේ සහෝදරයා සහෝදරිය සමගත් එකී ආදරණීය සබදකම වගා කිරීමයි. දෙවිඳුන්ට එරෙහි වුණෙත් ස්වභාව ධර්මයට එරෙහි වුණෙත් ඔබේ සහෝදරයාට එරෙහි වුණෙත් ඔබ ආත්මාර්ථකාමීව ඇහුම්කන් දුන්නු ඔබගේ නපුරු ඥානයයි. එද අපි කියනවා ග්‍රීක භාෂාවෙන් ඩයාබලෝස්, පිට සිට අපේ මනසට නපුර කොඳුරන්නා. නපුර කොඳුරන්නාගෙන් ඉවත් වෙන්න ආත්මයන්න්ගෙන් පිරෙන්න. සමිධානන් වහන්සේ ඔබව යහපත් වූ දේශයකට යහපත් වූ දිශාවකට රැගෙන යන බව මට විශ්වාසයි. උන්වහන්සේගේ භාග්‍ය ආත්මය ඔබ මත වේවා. ආමෙන්.
13: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
15: ගෞරවනීය සහෝදරවරුනි, මේ සුන්දර උදෑසන අපි සහෝදරත්වය කොහොමද තියාගත්තේ යුත්තේ කියන එක ගැන බලමු. නබිතුමාණන් කිව්වා දවසක් එක් විශ්වාසවන්තයෙකු තවත් විශ්වාසවන්තයෙකුට මේ ශරීරයේ තියෙන අවයවයන් වාගේ ජීවත් විය යුතුයි කියලා. ශරීරයේ අවයවයන් රාශියක් තිබෙනවා. ඇහැ, කන, නාසය, අත, පය, මේ හැම දෙයක්ම අවයවයන් හරි එකමුතුයි. කවදාකවත් ගහගන්නේ නැහැ. කවදාකවත් ගහගන්නේ නැහැ. දකුණු අත, වම් අත බලලා නුඹ හොඳ නැහැ කියලා බේත්තලයක් අරන් අත කපන්නේ නැහැ. ඒ වගේම අඬුවක් අරගෙන දත නිකම්ම ගලවලා දාන්නේ නැහැ. හරි එකමුතුයි. එකිනෙකාට උදව් උපකාර කරගන්නවා. දත් කැක්කුමක් ආවොත් මේ අතින් මොනා හරි අරන් ඒ කටේ තියන්න බලනවා. ඒ වගේම මේ කකුල එහෙමහ දුවනවා. ඒ වගේම මේ ඇහැ කඳුළු සල්නවා. මේ කට ගෑ ගහනවා. අම්මෝ මට රිදෙනවා කියලා කෑ ගහනවා. හරි එකමුතුයි මේ අවයවය. මේ අවයව වගේ අපි සෑම කෙනෙක්ම ජීවත් විය යුතුයි. ලෝකයේ මේ රට තුල නගරයේ පවුලේ ජීවත් වෙනකොට අපි සෑම කෙනෙක්ම මේ අවයවයන් වගේ එකිනෙකාට උදව් උපකාර කරගනිමින් අපි ජීවත් විය යුතුයි. ඒ බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම්, මැලේ, බර්ග කියන සෑම ජාතින්ම මේ ශරීරයේ තියෙන අවයවයන් වාගේ කවදාකවත් අනිත් අයට හිරියරයක් වන්නට ඉඩ තියන්න නරකයි. හැම කෙනෙක්ම එකිනෙකාට උදව් උපකාර කරගරිමින් මේ අවයවයන් වාගේ ජීවත් වීමට අපි සෑම කෙනෙක්ම වග බලා ගනිමු. අල්ලා දිව්‍යන් වහන්සේ ඒට භාග්‍ය ලබා දෙනු මැනව.
13: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා Alpha Studio with Kasuni and Lehansa
1: brought to you by
0: SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ SIBC පිළියන්දල අවිසාවේල්ල හෝමාගම බිබිල 071 898 898 Let FM Alpha Studio with Kasuni and Lehansa

0: BetFM Alpha Studio with Kasuni and Lehansa.
1: Good morning. Very good morning, Lehansa.
2: Hello, hello. Good morning, Kasuni Aki.
1: අපි වහගෙන ඉන්න හැමෝටම අද මේ සතිය පටන් ගන්නකොටම සුබ වෙන්න මොන, ජය වෙන්න මොන, හිතේ තියෙන හැම දෙයක්ම ඉටු වෙන්න මොන. එහෙම වෙනවාමයි. හිතේ ගොඩක් දේවල් තියෙනවානේ. ඉතින් ඒ දේවල් ඉටු වෙනවා හොඳේ. එතකොට බලාපොරොත්තු ගොඩක් තියෙනවානේ. ඒ බලාපොරොත්තු ඉටු වෙනවා හොඳේ. ඉතින් මේ සතිය අනේ හැම සතියක් අද ජූලි 13 වෙනිදා සඳුදා දවස අපි ලස්සනටම පටන් ගමු උදේ 6යි විනාඩි 5යි.
2: ඉතින් කසුනියකි මේ අලුත් සතියක්නේ. ඉතින් අපිට පුළුවන් අලුත් විදිහට හිතන්න. අපේ ගිය සතිවල, එතකොට ගිය දවස්වල අපේ අතින් වෙච්ච චූටි චූටි අඩුපාඩු අපිට බැයිද මේ සතිය පටන් ගද්දිම නැති කරගන්න?
1: පුළුවන්නේ.
2: ඒකනේ, අපි දන්නවනේ අපිට මෙතන වැරදුනා කියලා. එක අතකට බැලුවොත් එහෙම වැරදුන් නැත්තම් අපි කොහොමද අනේ දන්නේ මෙතන මං චුට්ටක් වැඩිපුර පරිස්සම් වෙන්න ඕන තැනක් කියලා. ඉතින් ඔයා ස්තුතිවන්ත වෙන්න. ඔයා ඔයාගේ දවසට, ඔයාගේ ජීවිතේට, ඔයාට ලැබිච්ච ලස්සන දේවල් වලට වගේම ඔයාට ලැබුණු පාඩම් වලට ස්තුතිවන්ත වෙලාම මේ සතිය අපිත් එක්ක ලස්සනට පටන් ගමු අනේ.
1: හරියටම හරියනේ. හරි, එහෙනම් කමෝන් කමෝන්. අපි එහෙම කම්මැලි නැහැ, වැඩ බැරි ළමයි නෙමෙයි අපි. හරි, ඉස්කෝලේ කියනවා නේද ළමයි ඕගොල්ලෝ වැඩ බැරි ළමයිද කියන්නකො. හා, ඔන්න වැඩ බැරි ළමයිට මම මේක කිව්වා නම් ප්‍රශ්නයක් නැහැ කියලා ටීචර්ස්ලා කියනවා. ඒ කාලේ මටත් මතක් වෙනවා අපිට එහෙම කිව්ව ගුරුවරු. ඉතින් අන්න එහෙම තමයි නේද, පොඩ්ඩක් ටොක්ක කැනනා ආදරේට නේද, පොඩ්ඩක් කම්බුලට පොඩි තට්ටුවක් දාලා බලලා බලමයාගේ කම්බුල හොඳට වැඩ කරනවද. අර එහෙම සමහර ගුරුවරු කම්බුල එහෙම මිරිකලා ආනේ දෝනි ඔයා ලස්සන වැඩක් කරලා තිබ්බ කියලාත් කියනවා මම දැකලා තියෙනවා. ඉතින් එහෙම දකිනකොට හරි ආසයි නේද ලෙහන්සා.
2: ඒකනේ අනේ, එතකොට අපිට තව ඒ වගේ වැඩ කරන්න ආස හිතෙනවා.
1: ඌ තුරුල් කරගෙන බදාගෙන ගුරුවරු අපිට ඒ දෙන ශක්තිය ආශිර්වාදය ගොඩාක් වැදගත්. ඉතින් එහෙම තමයි හැම පවුලකම හැම බැඳීමකම හරි අමුතු ආශිර්වාද තියෙනවා ලෙහන්සා. දැන් එහෙම තමයි මටත් එහෙම හරි ලස්සන බැඳීම් ගොඩාක් තියෙනවා. සමහර වෙලාවට මම අසනීප වුණාම, මට මොනා හරි තැන්වලදී ප්‍රශ්නයක් වුණාම නේද, මට මොකක් හරි ඇඩ්වයිස් එකක් ගන්න ඕනේ වුණාම මගේ ළඟම ඉන්න ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඒ හැමෝම අපි ආදරෙන් මතක් කරන්න ඕන සතියක් පටන් ගන්නකොටම හැම දෙයකටම ස්තුති වෙලා. හරි, අද ඒ වගේ අපි ළඟ ඉන්නවා ඒ වගේ හොඳ යහපත් දරුවෙක් නේද ලෙහන්සා.
2: එයත් අර අපි කියන්නේ කසුනියකි අපේ ජීවිත එළිය කරන්න පුළුවන් මලක්.
1: කවුද ඒ මල කියලා කියමුද?
2: ඒ තමයි මාතර සුජාතා විද්‍යාලයේ KH සස්වි නිසිදිනි අක්කා.
1: අයිබෝවන්, ගුඩ් මෝර්නින් සස්වි.
3: අයිබෝවන් අක්කි.
1: එයා කුරුල්ලෙක් කතා කරයි කියලා අර මාතෘකා ඉස්සර දෙනවා නේද? ගසක් කතා කරයි, කුරුල්ලෙක් කතා කරයි, මෙන්න කුරුල්ලා ඒ වගේ කතා කරන්නේ සස්වි. ඉතින් මොනවද විස්තර කියන්න බලන්න.
3: මේ දවස්වල ඉතින් ස්කෝල වැඩ කටයුතු කරගෙන, පන්තිවල වැඩ කටයුතු කරගෙන හොඳින් ඉන්නවා.
1: ෂෝකනේවා කතා කරන විදිහට මං හරි මාසයි. සස්ස කියන බලන්න, සස්සගේ දැන් මම ඇහුවොත් එහෙම මොනවද සස්සගේ හැකියාවන් කියලා සස්සිට මොනවද කියන්න පුළුවන්?
3: මං චූටි කාලේ තමයි චිත්‍ර අඳිනවා. ඒකට තමයි ගොඩක්ම කැමති. මොන්ටිසෝරි කාලේ නම් වගේ චිත්‍ර වලින් ගත්ත ජයග්‍රහණත් ගොඩක් තියෙනවා. ඒ වගේම කවි ලියනවා, නිසදස් ලියනවා, කතන්දර ලියනවා. එතකොට වේදිකා නාට්‍යයෙන් රංගනින් දායක වෙලා තියෙනවා. එතකොට තව නර්තනයෙන් එකිනෙ හිප්හොප් ඩාන්සින් වලින් තරග වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි ඉති.
1: බලන්නකො ලෙහන්සා, එකක් නෙවෙයි හොඳේ, දෙකක් නෙමෙයි, තුනක් නෙමෙයි, හතරක් නෙමෙයි, ඔබම ගියාම ගොඩක් තියෙනවා. හිප්හොප්ද, එතකොට ඩ්‍රාමද, නිසදැස්, කවි, චිත්‍ර, හැමදේම. ඒ විතරක් නෙමෙයි, ලස්සනට කතා කරන්නත් පුළුවන් අනේ. හරිම ශෝකාසයි මෙහෙම දැක්කමනේ ලෙහන්සා.
2: ඔව් අපි දැන් ෆේස්බුක් ලයිව් එකට ඇවිත් නේ දින්නේ කසුනියක්.
1: ෆේස්බුක් ලයිව් එකෙන් ඔන්න අපිව බලා ගන්න පුළුවන් මේ කුරුල්ලෙක් වගේ කතා කරන සස්වි කවුද කියලා. සස්වි සස්සේ ඉස්කෝලේ හැමෝටම ඇහෙන්න කියන බලන්න.
3: මගේ පාසල තමයි මාතර සුජාතා බාලිකා විද්‍යාලය.
1: මාතර සුජාතා බාලිකාවේ ලස්සන කෙල්ලක්. ඉතින් මාතර සුජාතාව කියලා කියන්නේ දක්ෂතා ගොඩාක් ඉන්න දරුවෝ ඉන්න ස්කෝලයක් නේද සස්වි?
3: එක එක විදිහේ දක්ෂතා තියෙනයි ගොඩාක් ඉන්නවා.
1: අපි චුට්ටක් ඒ ගැන කිව්වොත් එහෙම පොඩ්ඩක් සස්වි දෙන්න බලන්න අදහසක් ඉස්කෝලෙ ගැන.
3: අපේ ඉස්කෝලේ තමයි දකුණු පළාතෙන් කියන්නේ ජනප්‍රිය පාසල් අතරින් ගත්තොත් ලංකාවේම මුල් ස්ථානෙන් ඉන්නවා. ඒ වගේම ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඕ ලෙවල් ඒ ලෙවල් ඒ හැම අතකින් වගේ මුල් ස්ථානවල ඉන්නවා අපේ ඉස්කෝලේ. අක්කලා අයියලා නැහැනේ නංගිලා එහෙම ඉන්නවා. ඉතින් ඒ වගේම බාහිර ක්‍රියාකාරකම් කියන්නේ ක්‍රීඩා ගත්තොත් ක්‍රීඩා ඒ වගේම හැම අතකින් වගේ දක්ෂතා තියෙන මේ යාළුවෝ ඉන්නවා.
1: මාතර ඔන්න මාතරට ආඩම්බරයක් නේද? දකුණට ආඩම්බරයක්. ඒ වගේම මාතර සුජාතාවට ලොකු ආඩම්බරයක්. අසයිනේ එහෙම කියනකොට දෝනි. ඉස්කෝලේ කීවෙනි ශ්‍රේණියද?
3: මං ඉන්නේ 12 ශ්‍රේණිය.
1: මොනවද ඔය බැචස්? ඔච්චර ළඟ තියෙන බැචස් මොනවද? අපි ඔන්න යුනිෆෝම් එකත් එක්කම පෙන්න මොනේ ලැහන්සා. ෆේස්බුක් ලයිව් එකෙන් ඔන්න බලා ගන්න පුළුවන් ඔය බැචස් ගැන කියන්න බලන්න.
3: මේක නම් පරිසර නියමු. මම පරිසර නියමු කරනවා පාසලේදී. නියමු, හරිත, රජත, ස්වර්ණ කියන බැචස් හතරම තියෙනවා. දැන් ඊළඟට ජනාධිපති පදක්කම අපේක්ෂාවෙන් තමයි ඉන්නේ. ඊට අමතරව පාසලේ සයන්ස් සොසයිටි එකේ ඉන්නවා. එතකොට හර්ත සුමිතුරු කියලා මගේම ප්‍රාදේශීය පරිසර සංවිධානයක් තියෙනවා. මම තමයි ඒකේ සභාපති. ඒ වගේම තමයි
1: මෙඩල්ස් තියෙනවා, අවෝඩ්ස් තියෙනවා, මේ මගේ ළඟ ෆොටෝස් තියෙනවා, සර්ටිෆිකේට්ස්, ආටිකල්ස් ගොඩාක් තියෙනවා. දවසම මදි වෙයි ඉතින් මේ ගැන කතා කරන්න නේ ලෙහන්සා.
2: මං ආසුම කසුනියක් අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට එන ගොඩාක් අය හැමෝම වගේ ලස්සනට පරිස්සමට එයාලගේ ජයග්‍රහණ අරන් තියෙනවා. ඒ කියන්නේ ආරක්ෂා කරන් තියන් ඉන්න. දැන් අපේ අක්කත් ඒ වගේ තමයි ලොකු ෆයිල් වලට දාලා සර්ටිෆිකේට්ස් ටික. එතකොට එයා ගාව තියෙනවා තව ලොකුම ලොකු ෆොටෝ ෆ්‍රේම් එකක්. අපි ඒකත් පෙන්නමු. එයා එක ඉන්දියාවේ ගිහින් නේද ගත්තේ?
3: ඔව්, ඉන්දියාවේ ජාත්‍යන්තර තරගයකට ගිහිල්ලා.
1: අපි ෆේස්බුක් ලයිව් එකෙන් මේ ඔක්කොම පෙන්නමු ලෙහන්ස නේද? අපිට රේඩියෝ එකෙන් ඔන්නේ 94.95 නෙතෙ මහගෙන ඉන්න ඔයාට ඇහෙන්නත් අපි මේ දේවල් කියනවා. ඉතින් මේවා අහගෙන බලාගෙන දවස පටන් ගමු, සතිය පටන් ගමු. හොඳම හොඳ ශක්තියක් අපි ළඟා කරගමු.

0: Red FM Alpha Studio with Cosini and Lehansa.
1: FM Anu Paha. FM Anu Hatarai Dashumata. Net FM.
2: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898

0: ഭാവിയെ സ്വാഭാവികമായി ആരക്ഷിതായി
1: හැමතේකම එක වගේ නෙමේ ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලාඕජි ගන්න

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: පස්සට ආව හාර්ට් ඇටැක් එක හොස්පිටල් ඇඩ්මිට් කරා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා બ્લોක් හතරක් මේක මේ ස්ටෙන්ට් දාන්න වෙනවා. අපි කට්ටියම කතා කරලා ඊට පස්සේ අපි ගියා කවල් බන්ද කරා. තුන්සරයක් ගියා. අපි දෙකම හොස්පිටල් ගිහින්. දැන් හොඳින් ඉන්නවා. ටෙක්ින් බිහිස් තරගින් ඉවර වෙලා මේ අපි ආයි ඉකෝ එකක් ගන්න. ඒකෝ එක තමයි නෝමල් ස්ටෙප් එක.
5: කතා කරන්න 0777 300 940.
7: FM Alpha Studio with Kasani and Lehansa.
5: අද අපි මාතර සුජාතාව ඉඳලා තමයි බර්ත්ඩේ කේක් එක කපන්නේ. උදේ 6:00 වෙනකොට අපි අද දකුණේ බර්ත්ඩේ කේක් එකක් කපනවා. අර දකුණේ කෑම රහයි කියනවනේ. දකුණේ කේකුත් රහයි තේ වගේ.
8: අපිට මේ දකුණේ කට්ටිය ගොඩාක් මැසේජස් එවනවා. මේ දෝනිටින් කොහොමද දක්ෂයි? මොකද ඉතින් දකුණේනේ කියලා එවනවා.
5: දකුණේ කියන්නේ ගැම්මක්නේ කියලා දාලා තියෙනවා. මාතර ගාල කියලා කියන්නේ ඉතින් ආඩම්බරයක්නේ කියලා දාලා තියෙනවා. ඕ අපිටත් ආඩම්බරයක්, රටට ආඩම්බරයක්. හරි, ඉතින් මොනවද ලෙහස විස්තර අපේ සස්වි අක්කගේ?
8: ඉතින් මේ කසුණියකි අපි දැන් Facebook live එකට නම් පෙන්නවා අපේ අක්කට පුළුවන් රූබික් කියුබ් එක ලස්සනට හදන්න. ඉතින් එයා එක ළඟදිලු පටන් අරගෙන තියෙන්නේ.
5: කීයේද පටන් ගත්තේ සස්වි?
9: මම 2024 අවුරුද්දේ වගේ අන්තිම වගේ තමයි පටන් ගත්තේ.
5: හා, ඉතින් ලෙහස?
8: හැබැයි මට නම් ඇත්තටම මේ බවක් පෙවුන්නේ නෑ. මොකද චුටි වෙලාවකින් ඉක්මන්ට ඒක ලස්සනට හැදුවා. ඉතින් මට කසුණියකි දැනගන්න ඕනේ අපේ සස්වි අක්කගෙන් ඕක ගැන චුට්ටක් විස්තර.
9: රුබික්ස් කියුබ් මම පටන් ගත්තේ 2024 කියුවානේ.

0: මට සමහර ඒවා කියලා දෙනවා. අර අයියත් කියලා දෙනවා. කියන්නේ ඒ කියන්නේ සංකීර්ණ මේ වගේ කියුබ් වල දැන් අපිට මේව හදනකොට
1: අර 2x2 එහෙම තියනවා නේද? දැන් ඔය මොකක්ද අතට ගත්ත එක?
0: මේක මෙගාමීස් කියලා කියන්නේ. මේක තමයි දැන් මගේ ඇඟ තියෙන ලොකුම එක වගේම අමාරු එක.
1: මොකද්ද කිව්වේ නම?
0: මෙගාමීස්.
1: මෙගාමීස්. හා.
0: මේක. එතකොට මේක තියෙන්නේ මේක 4x4 එක. මේක පිරමීඩ් කියුබ් එක. මේකට බැරල් කියුබ් කියලාත් කියනවා. මේක තමයි කලින් හදලා පෙන්නුවේ. මේක සිලින්ඩර් කියුබ් කියලාත් කියනවා.
1: හරි. දැන් ඔතන ওই කියුබ්ස් වලින් අමාරු මොකක්ද සස්සේ? සාමාන්‍යයෙන් සංකීර්ණ මොකක්ද?
0: මට අමාරුම මේක මෙගාමීස් එකයි. 5x5 එකක් ටිකක් අමාරුයි. ඒකේ අන්තිම විවරවල් ටික ගන්න ටිකක් අමාරුයි.
1: හහා. ඉතින් ඔය විස්තර කියාගෙන ආව එක කියන්නකෝ.
0: ඉතින් මේක මේක එතකොට මේක වගේ හදන්න නම් මේක හදන්න කලින් අපි දැන මේක වගේ හදන්න නම් මේකට කලින් අපි දැනගෙන ඉන්න ඕනේ 2x2 එක 3x3 එක වගේ කියුබ් හදන්න. ඒ වගේම 4x4 එක වගේ දැනගෙන ඉන්න නම් ඒක තවත් හොඳයි. ඒ අරින්න 2x2 එක තමයි සාමාන්‍යයෙන් ගොඩක් අය 3x3 එක තමයි සාමාන්‍යයෙන් ගොඩක් අය මුලින් පටන් ගන්නෙ. 3x3 එක පුළුවන් කියන්නේ අනිවාර්යයෙන්ම 2x2 එක පුළුවන්. ඒ කියන්නේ 4x4 එක නම් ඊට වඩා චුට්ටක් වෙනස්. ඒක චුට්ටක් අමාරුයි. හැබැයි ඒක මේ 5x5 එක තරම් අමාරු නෑ.
1: දැන් ඔය නිර්මාණ ඔය විශේෂදී මොනවද තියෙන්න ඕන, මොනවද ප්‍රගුණ කරගන්න ඕන? දැන් අපි ඉවසීම ගැන ඒව මේව ඕකෙදි කතා කරනවානේ. පොඩ්ඩක් කියන්නකෝ.
0: ඒ කියන්නේ ඉතින් මේක දැන් මම පළවෙනිටම 2077දී රුබික් කියුබ් එකක් හදනකොට ඊට කලින් හදන්න aran තියෙනවා. හැබැයි මට හදාගන්න බෑ. ඉතින් මේ මං ඒ හදපු කියුබ් එක හදාගන්න බැරි වුණාම කරේ මේ 3x3 කියුබ් එක මේ සම්පූර්ණයෙන්ම ගැලෙව්වා. කැට ටික. සම්පූර්ණයෙන්ම ගැලෙව්වා. ගලවලා ඉවරලා එකතු කරලා හැදුවා. ඊට පස්සේ ඒක කැඩුනා. ඒක හැදුවට එහෙම හරියට සෙට්ුන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් කොහොමhari ඊට පස්සේ මේ YouTube එකෙන් වීඩියෝ බැලුවා. SL cube shy එක තමයි බැලුවේ. ඊට පස්සේ ටික ටික පුරුදු වුණා. ඉතින් එතකොට ඒත් හරියන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් ටික එක දිගට කරනකොට මේ ලස්සන්ට ඉතින් මේ කියන්නේ ඉවසීම තියෙන්නත් ඕනි හැබැයි. මොකද මේ හදන්න වෙලා යනවා. ඒ වගේ දේවල් තියෙනවා. වෙලාව අඩුවෙන්ම ගන්න පුළුවන් ගොඩක් ප්‍රගුණ කළ තියෙනකොට.
2: දැන් අක්කා 12 වසරෙන් ඉගෙන ගන්නෙ. එතකොට කරන සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක මොකද්ද?
0: මං බයෝ ස්ට්‍රීම්.
2: එතකොට මට ආසයි කසුණියක් කිය අක්කගෙන් චුට්ටක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහන්න. දැන් අපි අපේ සමාජයේ එක එක මත තියෙනවනේ. මෙන්න මේ දේ කරත් විතරයි හොඳ. අර දේ කරොත් විතරයි හොඳ වගේ එකක්. හැබැයි දැන් නම් ගොඩාක් දුරට ඒක අඩු වෙලා තියෙනවා. ඉතින් හැමෝම කියන්නේ තමන් ආස පැත්තෙන් ඉස්සරහට යන්න. එතකොට තමන් දක්ෂ පැත්තෙන් ඉස්සරහට යන්න හැමනේ. එතකොට අක්කා චූටි කාලේ ඉඳන් ඔකට ආසයිද? අක්කා එකට දක්ෂයිද? ඒ ගැන විස්තර කිය. මොකද දැන් බයෝ කියන්නේ අනිත් විෂයන් එක ගත්තම අමාරුයිනේ.
0: ඒ කියන්නේ මෙහෙමයි, මං සයන්ස් වලට ආසාවක් ආවේ 11 වසරේදී. ඒ කියන්නේ මං ඉගෙන ගත්ත සර්නිස තමයි ඇත්තටම මට ආසාවක් ඇති වුනේ. මම ළම කිව්වට කමක් නැද්ද දන්නේ?
1: ඔව් කියන්න.
0: ලංකස ලංකර ප්‍රසාද් සර් කුරුණෑගල ඉන්නේ. එතකොට අනිත් ගණන් ඉගෙන ගත්තේ ගණිත විෂයට ගියේ දිනේෂ් ලක්මාහසගේ කුරුණෑගල මේ ඔන්ලයින් ගියේ. ඉතින් ඒ සර්ලා දෙන්න හින්ද තමයි මට විශේෂයෙන්ම ලංකස හින්ද තමයි සයන්ස් කරන්න කැමැත්තක් ඇති වුනේ.
1: දැන් මෙතන මේ ලෙහන්සා අද ඇල්ෆා ස්ටුඩියෝ එක ගත්තොත් එහෙම එක එක දේවල් වලින් පිරීලා තියෙනවා. සස්වේ එච්චරට දක්ෂයිනේ. එතකොට වෝඩ්ස් තියෙනවා, ට්‍රොෆීස් තියෙනවා, ආටිකල්ස් තියෙනවා, සස්සේ ලියපු නිසදැස් ඒව මේව නේද, ඇඳපු චිත්‍ර තියෙනවා, ඉන්දියාවේ ගිහිලා ජයග්‍රහණය කරපු ඒ දේවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම බලන්නකෝ සස්සේ කොච්චර ලස්සන ගමනක් යනද මේ ලෑස්ති වෙන්නේ නේ ලෙහන්සා.
2: ඒකනේ ඒ ගමනට අත්දැලක් වෙන තමයි අද සස්වියක්ක අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට ආවේ නේද අක්කා?
1: දැන් අර ඇඳපු චිත්‍රද මේ තියෙන්නේ මොනවාද? අර සර්ටිෆිකේට්ස් ළඟ තියෙන මොනවාද චිත්‍රයක්ද? මට මේ චිත්‍රයක් පේනවා. ඒක
0: ඒ චිත්‍ර දෙක මම ගෙනාවා.
1: හොයාගන්න බෑද? හරි, අපි හොයාගමු. සස්සි කියන්නකෝ මාතර සුජාතාව. මාතර සුජාතා විද්‍යාලයෙන් සස්සිට කොයි වගේ ශක්තියක්ද ලැබෙන්නේ?
0: ඉස්කෝලේ නම් ගොඩාක් ලොකු උදව්වක් ලැබෙනවා. එතකොට මේ ඒ වගේම මොන්ටිසෝරි කාලෙන්දන් උගන්වපු මට උගන්වපු හැම ගුරුවරෙක්ටම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන. අම්මා තාත්තට දෙන්නටත් ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනි. ඉස්කෝලෙන්

0: කිව්වොත් මට චූටි කාලේ ඉඳන් ලොකු උදව්වක් ලැබුණා. ඒ වගේම දැන් කියන්නේ මේ අපේ පාසලේ විදුහල්පතිතුමා, එතකොට නියෝජ්‍ය විදුහල්පතිතුමාලා තුමියන්ලා, එතකොට සහකාර විදුහල්පතිතුමියන්ලා මට ගොඩාක් උදව් කරනවා. ඒ කියන්නේ තරගවලට යනකොට ගොඩක් ඒවා තියෙන්නේ ඉස්කෝලේ මේ මැඩම්ගෙන් සයින් කරන් යන්නනේ. ඒ වගේම ඒවට මේ අනුමැතිය දෙන්නේ දේවල් ඒවට අගාලා ඉක්මනට කරලා දෙනවා.
1: එතකොට ඉගෙනීමේ කටයුතු කොයි වගේද බැලන්ස් කරගෙන යන්නේ සස්වි?
0: බැලන්ස් කරනවා කියන්නේ ඉතින් මට ඉතින්
1: මොකද හිනායේ
0: මට 11 වසර තියන් ඔලෙවල් තිබුණානේ. එතකොට මේ
1: මොකද තේරුන්නේ
0: ඔලෙවල් තිබුණානේ මේ. එතකොට ඉතින් මට බැලන්ස් කරනවා කියන එක නම් අමාරුයි. මම කරන්නේ මේ දැන් ටිකක් කරගෙන යනවා. මේ ඊට පස්සේ ඔලෙවල් කිට්ටුවල මාස 3ක් අතර තියලා තමයි කරාටේ ඔය වගේ දේවල් හැම එකක්ම වගේ නැවතුවා.
1: ඉනා වෙවි කියන්නේ මෙහෙමයි බැලන්ස් කරනවා කියන්නේ හිහිහි කියලා. ඉනා වෙලා මෙහෙමයි දැන් ඔලෙවල් කිට්ටුවල මාස 3ක් යනකොට හිහිහි. මොකද අනේ ඉතින් කොහොම හරි වැඩේ කරගත්තනේ.
0: ඔව් ඒ හත්තයි වී දෙකක් තියෙනවා.
1: ආයි හයියෙන් කියමු බලන්න.
0: ඒ හත්තයි වී දෙකක් තියෙනවා.
1: කොහොමද ලෙහස? දක්ෂයි නේද?
2: ගොඩක් දක්ෂයි, අති දක්ෂයි.
1: ඒකනේ වැඩ ගොඩක් කරනවා එකක් නෙමේ. ඉස්කෝලේ වැඩ කියලා කියන්නේ මේ ඉගෙනීමේ වැඩ ඔක්කොම කරන අතරේ බාහිර වැඩ කන්දක් කරනවා නේද? ඉතින් දැන් කන්ද මුදුනට ගිහිල්ලා බලන්නයි තියෙන්නේ ලස්සන කොහොමද කියලා. මේ සස්වි මේ කවුද කියලා අපහු කියන ලෙහස?
2: මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ KH සස්වි නිසිදිනිය අක්කා.
1: දකුණට ආඩම්බරය, රටට ආඩම්බරය, මාතරට ආඩම්බරය ඔන්න ආපහු කියනවා. මොකද දකුණේ කියනවා වැඩිපුර ඒක කියන්නලු.

0: උදේ 6 විනාඩි 31 වෙලාව Facebook Live එකේ අපි ගොඩක් දේවල් කතා කරන ගමන් හිටියේ චිත්‍ර තියෙනවා බලන්න. ඉතින්
1: මේ අපේ සස්වියක්කා කසුණියකි පළවෙනිම පාරට ලියපු කෙටි කතාවෙන් සමස්ත ලංකා 10 ස්ථානය අරන් තියෙනවනේ. අපි කියමු කෙටි කතාව රටට මැහෙන නම.
2: පළවෙනිටම ලියපේක නම් සිඟිතිගේ අපුරු නත්තල් තෑග කියලා ලිව්වේ. දෙවෙනිකකුත් ලිව්වා, ඒක නම ගොහරුවිලේ කැකුළු සිහිනය කියලා. ඒක සමස්ත ළඟ 3 ස්ථානය ලැබුණා. ඒකට තාම මේ රිසල්ට් අවුට් කරා විතරයි තාම තියාග ලැබුණේ.
0: දැන් මෙහෙමයි, කෙටි කතා ලියනවා, නිස දැස් ලියනවා, කවි ලියනවා, චිත්‍රාන්දිනවා, හිපොප් ඩාන්ස් කරනවා, ඩ්‍රාම කරලා මේ ඉන්දියාවේ ගිහිල්ලා තියෙනවා, මගලංගේ ඔක්කොම තියෙනවා, එතකොට කරාටෙ කරලා තියෙනවා. හරිද? තව මොනවාද? තව කියන මට අමතක වෙච්ච ඒවා. මේ තව මොකද්ද?
2: නිස දැස්
0: කිව්වා. තව මොකක් හරි එකක් තිබ්බා.
1: රූබික්
0: කිව්වේ නෑනේ. කියුබ්ස් තියෙනවා. හරිද? මේ ඔක්කොම අතරේ මේ මම දැන් අහන්නේ නොකලෙ මොකක්ද කියලා.
2: මට සින්දු කියන නම් බෑතරු.
0: හැබැයි පුදුමයි බෑ කියන්නේ නේද ලෙහස්ස? ලස්සන අර කුරුල්ලෙක් කතා කරයි වගේ කටහඬක් නේ තියෙන්නේ.
1: ඒකනේ අනේ, මටත් සින්දු කියන්න බෑ. මං හිතන්නේ අක්කයි මායි එකම බෝට්ටුවේ තමයි.
0: හැබැයි අපි උත්සාහ කළ බලමු. හද
2: අද
0: නෙවෙයි, බය වෙන්නපා. ඉතින් දැන් තව මොනවද කියන්න තියෙන්නේ සස්විට? දැන් අද ලැබුණ මේ අවස්ථාවත් එක්ක තව මොනවද රටට මැහෙන්න කියන්න තියෙන්නේ?
2: රටට මැහෙන්න කියන්න තියෙන්නේ කියන්නේ හිනාව ගැන කියන්න තියෙනවද?
0: හා කියන්න.
2: දන්නවද ලෙහන්සා, අපි තව කෙනෙක්ට දෙන්න පුළුවන් නොමිලෙම දෙන්න පුළුවන් වටිනම දේ තමයි හිනාව කියලා කියන්නේ. ඉතින් හිනාව ගැන කිව්වොත් එහෙම, ඒ කියන්නේ දැන් ලෝකෙම ප්‍රසිද්ධයි අපේ රටේ මිනිස්සු හැම වෙලාවෙම හිනා වෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ ඒකට තව කියනවා ස්මයිලින් නේෂන් කියලා. ඒ කියන්නේ එක සංකල්පයක්. ඔය සංකල්පය ඒ කියන්නේ විදේශ ජාතිකයන් කියලා තියෙනවා අපේ රටේ මිනිස්සුන්ට තියෙන ස්වාභාවික හිනාවක් කියලා. එතකොට මේ සංකල්පය විද්‍යාත්මකව දැන් අපේ රටේ ඔප් වෙලා තියෙනවා. ඒ වගේම දැන් ඒ කියන්නේ අපි දැන් හැමෝත් එක්කම කවුරු හරි හම්බුණා කියමුක, එතකොට අපි හැමෝත් එක්කම හිනා යන්නේ කතා කරන්නේ. ඒ කියන්නේ අපි ආගන්තුක සත්කාර කරනවා හිනාවෙන් වුණත්. ඉතින් දැන් අපි සෝෂල් මීඩියා වැඩිපුර පාවිච්චි කරනවානේ. එතකොටත් අපි දැන් TikTok එකේ හැම ෆ්ලොග්ස් වල දැකලා තියෙනව නේද? අර කවුද මේ විදේශීය ජනතාව ඉන්නේ? ඒගොල්ලෝ කියනවා ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ පුදුමාකාර විදිහේ මනුස්සකමක් කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ අහගින්න අයටත්, දැන් උදේ පාන්දරම අපි හැමෝම හිනා වෙලා සතුටින් දවස පටන් ගමු කියලා.
0: ෂොක් නේද අනේ? දැන් සස්විත් ඉන්නේ එහෙම තමයි නේද? අපි උත්සාහ කරන්නේ එහෙම තමයි. දැන් අපි ඒකනේ කියන්නේ අනේ ඔරෝගන හිටිය ඇති දැන් නේද? හිනා වෙලා දවස පටන් අරගෙන දවස 30ම හිනාව රැකගන්න පවත්වාගෙන යන්න උත්සාහ කරමු. සස්වි කිව වගේම අපි Facebook Live එකෙන් නම් දැන් යන්න හදන්නේ. හැබැයි අපි තාම FM 95.4.8 උදේ 6:45 වෙනකන් ඉන්නවා. මොකද අද දකුණේ බර්ත්ඩේ කේක් එක රහ බලන්න ඕනේ නේ ලෙහස්සා?
1: ඔව් මම්මේ, දැන් ඒ ටික කොහොම එකතු කරන ගමන් ඉන්නේ.
0: හරි.
3: Alpha Studio with Kasuni and Lehansa.
4: Brought to you by
3: SIBC International Buddhist College Nawathama Shakawa Homagama Deviwrtha Kare SIBC Piliyandala Avissavella Homagama Bibila 071-898-898 මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773130036.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ.
8: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿ ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪುಯಿಮಿಯನ್ ಟೈಮಿರುವ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-934-22-76-46
2: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
3: බය වෙන්න එපා වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක් තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 0774-46-43-97
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අව ලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න
5: වසට පිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩ සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
3: යහගුණ වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747-31-33-540.
6: FM 95 FM 94.8 NET FM.
7: NET FM Alpha Studio with Kasani and Lehansa.
3: රුබි කියුබ්ස් හැමෝටම බෑනේ නේ ලේහන්සා
8: බෑ බෑ බෑ
3: ඒකට හොඳ ඉවසීමක් හොඳ බුද්ධියක් හොඳ මොකක්ද ඒකට කියන්නේ තව එකක් තියෙනව නේද
8: සන්නියමයක්
3: හොඳ විනයක් තියෙන්න ඕනේ නේ නේ නැතෝ ඒක කරන්න බෑ. ඉතින් අංක එක ඉවසීම. ඉතින් රූබික් කියුබ්ස් ඒ වගේම නිසදෑස් කෙටි කතා ඒ කියන්නේ ලියන්න පුළුවන් හොඳ ලේඛන හැකියාවක් තියෙනවා. ඒ වගේම ක්‍රීඩා කෞශල්‍ය කරාටේ ඒ විතරක් නෙමෙයි හා හිප්හොප් ඩාන්සින් පැත්ත ඩ්‍රාමා පැත්ත මේ හැම දෙම අපේ මේ සස්විත තියෙනවා. සස්සගේ නමෙත් විශේෂත්වයක් තියෙනවා නේ.
9: ඒ කියන්නේ ඒක මගේ නම මතක තියාගන්න ලේසි පළවෙන්නම.
3: හා කී දැන් හැමෝටම මතක තියාගන්න ලේසි විදිහට කියන්න බල.
9: සස්වි 20 අනිත් පැත්ත ගහන්න තිනේ 20 සස්වි.
3: 20 සස්වි. සස්වි ඉතුරු නම්
9: නිසිදිනි.
3: නිසිදිනි ලස්සනයි නේද? සස්වි නිසිදිනි දකුණට මාතරට නේද? එතකොට සුජාතා බාලිකා විද්‍යාලයේ මාතර සුජාතා බාලිකා විද්‍යාලය කියලා කිව්වම සස්විගේ මූණට එනවා මාර එළියක්. ආදම්බර එළියක් එනවා. එහෙම තමයි තමන්ගේ ඉස්කෝලේ හින්දා තමන් බැබලෙනවා වගේම තමන් හින්දා ඉස්කෝලෙත් බැබලෙනවා නේ සස්වි.
9: ඔව්.
3: ඒකනේ. හරි. ඉතින් ලෙහන්සා
9: අපි දැන් කපමුද දකුණ කේක් එක.
3: අම්මෝ රහ ඇති ගොඩක්.
9: අද අපි ලොකු අයියා සසන්ක සුපුන් අබේසිංහගේ 34 වැනි උපන්දිනය. පොළොන්නරුවට අපි මෙන්න යනවා. පොළොන්නරුවේ අපේ පුංචිගේ සකුන්තලා පුංචිගේ උපන්දිනය. මම යාගේ දෝනි ඉන්නේ වලපනේ. එයාට සුභම සුභ උපන්දිනයක් කියලා කියන්න කියලා අපිට එවලා තියෙනවා. අද මගේ හොඳම යාළුවෙගේ බර්ත්ඩේ එක. එයාගේ නම ඔනායා. අපේ ඉස්කෝලේ සෙන්ට් ජෝසෙෆ්ස් කොන්වෙන්ට්. අද අපේ චුටි දුව සිතුම්ස සිනෙතිගේ 6 වැනි උපන්දිනය.
3: තව
9: තියෙනව කසුනියක් ඉමේ. අපිට වෙලා තියෙනවා එක බබෙක් ස්පෝර්ට් මීට් ගිහිල්ලා එයා එක ෆස්ට් ප්ලේස් අරන් තියෙනවා. මං හිතුවේ බර්ත්ඩේ විශ් එකක් කියලා. ඉතින් එයාටත් අපි සුබ පතමු නේද?
3: අපි බර්ත්ඩේ කේක් කෑල්ල කොයාටත් කවන්නම් හොඳේ.
9: අද අපි එවින් මාලිගේ 5 වැනි උපන්දිනය. උවිඳු ප්‍රකාශ් ගිම්හාන නංගිරන් සී තමයි සුබ පතන්නේ. ඒ වගේම ජනුක් ආකාශ් චුටි පුතාගේ පළමු වැනි උපන් දිනය අද.
3: ඉතින් අද ජූලි 13 වෙනිදා උපන් දිනේ සමරන හැමෝටම නෙත ෆෙමල් ෆස් ස්ටුඩියෝ එකෙන් දකුණ කේක් රහ තමයි දැනෙන්නේ. ඉතින් සුබ වෙන්න ඕනේ. හිතේ තියෙන හැමදේම ඉටු වෙන්න ඕනේ. මම දැන් අර ඉස්කෝලේ ගැන ටිකක් වැඩිපුර කතා කරනවානේ. නේ සස්වි කියන බලන්න. සස්විට දැන් මේ ඉස්කෝලෙන් ඉංග්‍රීසි දැනුමට ලැබෙන ශක්තිය කොයි වගේද? සස්වි ඉස්කෝලෙන් ඉංග්‍රීසි භාෂාව හොඳට ප්‍රගුණ කරලා තියෙනවද?
10: ඔව්.
3: ඒ ගැන මොකක්ද තියෙන අත්දැකීම?
10: අපේ ඉස්කෝලෙදී ගොඩක් පහසුකම් තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි වලටත් හොඳ ගුරුවරුන් ඉන්නවා, හොඳින් උගන්වනවා.
3: සස්විට කොහොමද ඉංග්‍රීසි දැනුම දෙන්නේ? සස්විගේ ඉංග්‍රීසි ගැන කිව්වොත් සස්වි කොයි වගේ තැනක දෙන්නේ? සාමාන්‍ය තැනක. ඔව්. සස්විගේ දැන් මෙහෙම උත්තර දෙන්න කලින් ඔළුව පොඩ්ඩක් අල්ලලා අර බලනවා. එහෙම තමයි උත්තර දෙන්නේ නේද? හරි, මෙහෙමයි. දැන් අන්න එහෙම තමයි ලෙහන්ස. හැමෝගෙම ඉංග්‍රීසි දැනුම එක තැනක නැහැ. එක එකයි. දැන් එහෙම තමයි. දැන් සිංහල දෙමළ කියලා නැහැ. හැමෝගෙම දැනුම විවිධාකාරයිනේ නේද? ඉතින් ඉංග්‍රීසි දැනුම ගත්තම සමහර වෙලාවට අපි ළඟ ඉංග්‍රීසි දැනුම තිබ්බත් අපි ඒක පාවිච්චි කරන්න සමහර විටක බය වෙනවා. එහෙම වෙන්න ඕන නැහැ. අපිට හොඳට අපේ ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගෙන හොඳ ඉංග්‍රීසි දැනුමක් ලබාගෙන ඉස්සරහට යන්න පුළුවන්, ජීවිතේ ජය ගන්න පුළුවන්. ඉතින් අද දරුවන්ට අවශ්‍ය කරන, මේ ලෝකේ ජය ගන්න අවශ්‍ය කරන ඉංග්‍රීසි දැනුම බෞද්ධ වටිනාකම් යහපත් චරිතයක් එක්ක ඉදිරියට යන්න පුළුවන් තැනක් තමයි බෞද්ධ අධ්‍යාපන ආයතනයක් තමයි SIBC International Buddhist College කියලා කියන්නේ. කතා කරලා බලන්න 0718098898ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. බොදු පිළිවෙතින් ලොවක් දිනන්නට වෙරතරන දනුවන්ගේ අනාගතය ගොඩනගන ජාත්‍යන්තර පාසල තමයි SIBC. යන්න කලින් ලෙහසා අපි සස්විගෙන් අහමු නේද මොකද හිතෙන්නේ කියලා?
10: ඇත්තටම ගොඩාක් ස්තුතියි. මුලින්ම මට මේ වැඩසටහනට ආරාධනා කරපු නෙත් FM කාර්ය මණ්ඩලයට මම මේකට මේ වැඩසටහනට එන්න ට්‍රයි කරේ අප්‍රේල් මාසෙ වගේ ඉඳලා. ඉතින් දැන් අවස්ථාව ලැබුණා. ඒ වගේම ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරපු කසුණයක් ඊටයි ලෙහන්ස නංගිටයිත් ගොඩක් ස්තුතියි. ඒ වගේම මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන තව මගේ ළඟින් ඉන්න අම්මටයි තාත්තටයි. එතකොට මගේ මොන්ටිසෝරි කාලේ ඉඳන් මට මේ උගන්වපු සියලුම ගුරුවරුන්ට, අපේ පාසලේ විදුහල්පතිතුමිය සුභාෂිනී සිරිපද්දන මේ විදුහල්පතිතුමියටත්, නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ලාට වගේම සහකාර විදුහල්පතිතුමියන්ලාටත්
3: ඔක්කොටම කියලා කියමු නේද?
10: ඔක්කොටම ගොඩාක් ස්තුතියි.
3: හැමෝටම ජය වේවා එහෙනම්. අද අපිත් එක්ක හිටියේ දකුණේ, එහෙම නැත්නම් මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ සස්වි නිසිදිනි. හරිද මං කිව්වා?
10: නිසිදිනි.
3: සස්වි නිසිදිනිට අනාගතේම ජය වෙන්නවා මමයි සස්වි. නෙතෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ හැමදාම ඔයත් එක්ක ඉන්න අපිට පස්සෙම. කැමතිනේ?
10: කැමති.
3: ලෙහසා යමු නේද?
9: යංග, හැබැයි මං හිතන්නේ අපිට තව බර්ත්ඩේ විෂස් දෙක තුනක් තියෙනවා.
3: අපි හෙට කියමු අනේ. හෙට ලොකු බර්ත්ඩේ කේක් එකක් කපමු. ජය වේවා. මම කසනේ.
9: මම ලෙහන්සා.
6: FM 95. FM 94.8. Net FM.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: උදැසන 6:45.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0766 716 3672.

0: ආයුබෝවන්. අද 2026 ජූලි 13 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල ගොවි ඉල්ලී මැද මණ්ඩලය අද සිට වීමිලදී ගනි. සහතික මිල කිසිසේත් ප්‍රමාණවත් නැහැ. කෘෂි විද්වතෙකුත් net news සිව්වෙනි මාණේදී කියයි. ඩෙංගු අවදානමින් බේරෙන්න පාසල්වලට හදිසි උපදේශමාලාවක්. ලොව වැඩිම මාර්ග තදබදය පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුන්වන තැනට. ආසියාවේ මාර්ග තදබදය වැඩිම රටත් ශ්‍රී ලංකාව. බැංකොක් රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් පුද්ගලයන් 27කට දිවි අහිමි වෙයි.
1: net news the truth people trust.
0: වීමිලදී ගැනීම අද ආරම්භ වුණාට ගොවීන් තවදුරටත් හඬ නගන්නේ නියම කළ සහතික මිල ප්‍රමාණවත් නැහැ කියලා. ගොවීන්ගේ මේ ඉල්ලීම සාධාරණ බව ඇතැම් කෘෂි විශේෂඥයින්ද පවසනවා. එසේ තිබියදී ඩෙංගු තවමත් රටට තර්ජනයක්. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. දෙදහස් 26 යලකන්නේ වීමිලදී ගැනීම අදින් ආරම්භ වනවා. වියලුයි මණ්ඩලයේ සභාපති මංජුල පින්නනන්ද මහතා පැවසුවේ මෙම දිනවල වැඩිම වී අසනු නෙලන ප්‍රදේශාශ්‍රිත වීගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම් එලෙස ආරම්භ වන බවයි.
2: විශේෂයෙන් මේ දවස්වල වැඩිම වී අසන නෙලන ප්‍රදේශ ඉලක්ක කරගෙන තමයි අපි ගබඩා විවෘත කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර සම්පාර කොටස්වල තමා දැනට අසන විශාල වශයෙන් නෙලන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් අපි අම්පාර උහන ප්‍රදේශයෙන් අපේ ගබඩා විවෘත කරලා මිලදී ගැනීම් සකස් කරලා තියෙනවා. මෙවර වියලුයි මණ්ඩලය වී මිලදී ගැනීම කරුණු ලබන්නේ නාඩු කිලෝ එකක් රුපියල් 120කටත්, සම්බා කිලෝ එකක් රුපියල් 130කටත්, කිරිසම්බා කිලෝ එකක් රුපියල් 140කටත් යන මිලකට තමා මිලදී ගැනීම සැලසුම් කරලා තියෙන්නේ. ඒ අනුව අපි අස්වැන්න නෙලන ප්‍රදේශ බලලා දිගටම අපි විවෘත කරන්න විශේෂයෙන් අම්පාර ප්‍රදේශයේ අපි 20 ඉඳලා ඊට පස්සේ දිගටම අස්වැන්න නෙලන පටන් ගන්න අඛණ්ඩව. ඒතකොට අපි ඒ අදාළ ස්ථානවල වී අලෙවි මණ්ඩලයේ සතු සහ අපි මෙතෙක් අත් කරගෙන තියෙන සමහර වෙනත් ආයතනවල ගොයන සේවා, මහවැලිය, ඊට අමතරව දිසාපතිතුමාලගේ ගබඩා තියා විවෘත කරමින් ගොයින් සඳහා මිල ලබා දෙමින් අපි රාජ්‍ය තොගේ නැත්තම් පප ස්ටොක් එක ආරක්ෂක ස්වාරක්ෂක තොගේ අපි රජයට එකතු කරලා දෙන්න ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා.
0: ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමට ඇති සූදානම පිළිබඳ අප සොයා බැලුවා. මේ net news නියෝජිත අචල උපේන්ද්‍ර.
3: රටේ වී මිලදී ගැනීම පිළිබඳ දැඩි කතාබහක් පවතින පසුබිමක රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන අද දින අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතයි. අම්පාර දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයේ සතු ගබඩා 36 අතුරින් පාලම් කඳවුර ගබඩාව අද දින වී මිලදී ගැනීම වෙනුවෙන් විවෘත වීමට නියමිතයි. එක් ගොවියෙක්ගෙන් වී කිලෝ 2500ක් මෙවර රජයේ මිලදී ගැනීමට අපේක්ෂා කරන අතර අම්පාර දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 10000ක් රජයේ මිලදී ගැනීමට නියමිතයි. මම net news වෙනුවෙන් අචල උපේන්ද්‍ර ඔහන සිට.
0: රජය අද දිනේ සිට වීමිලදී ගැනීම ආරම්භ කළද ගොවීන් තවදුරටත් චෝදනා කරන්නේ වීමිලදී ගැනීම සඳහා නියම කර ඇති මිල ගණන් ප්‍රමාණවත් නොවන බවයි. මේ අතර මෙවර වීමිලදී ගැනීම සඳහා ආණ්ඩුව නියම කළ මිල කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බව රුහුණු විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය අරුණ කුමාර මහතාද පැවසුවා. net news සිව්වනමානීය වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
4: මෙවර නිෂ්පාදන වියදම වී කිලෝ එකකට රුපියල් කීයක් විතරද?
5: අතරම නිල දත්තයක් තියෙනවා. හෙක්ට කොබ්බෑ කඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේ දත්තවලට අනුව ඔවුන්ගේ සංඛ්‍යාලේඛන වලට සහ ඔවුන්ගේ ඇස්තමේන්තු වලට අනුව මේ යලකන්නේ, මේ අස්වැන්න ලැබෙමින් පවතින යලකන්නේ වී කිලෝ එකක් නිෂ්පාදනය කරන රුපියල් 137ක වගේ වියදමක් ගෙනිලා තියෙනවා.
4: 137යි නම් වියදම නාඩු 120ට, සම්බා 130ට, කිරිසම්බන 140ට කියන්නේ. කිරිසම්බා වල රුපියල් 3යි, නාඩු අතින් පාඩුයි රුපියල් 10ක් විතර, සම්බා රුපියල් 17ක් විතර පාඩුයි. මෙහෙම තියාගෙන සහතික මිලක් ඇයි ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේ? ගොවීන් අසාධාරණක් නෙමෙයිද මේක?
5: පාඩුව අර කිරිසම්බ වල රුපියල් 3 නෙමෙයි. කිරිසම්බ වල තමයි වැඩිම පාඩුව තියෙන්නේ.
4: මොකද කිරිසම්බව කිලෝ එකක් සඳහා 2 කිලෝ එකකට වියදම් වැඩිද මීට
5: වඩා? වියදම් වැඩි. ඒ වගේ වෙලාවක ඔය කියන මේ මිල කිසිසේත්ම සාධාරණ නැහැ. කිසිසේත්ම සාධාරණ නැහැ. එය වැඩි විය යුතුයි. එසේ වැඩි කරන්න බැරි කමක් තියොන්නම් පාරිභෝගිකයන් ගැන සිතලා ගොවීන්ට වෙනත් ආකාරයකින් යම් කිසි සාධාරණයක් වෙන කියන සහන ආධාරයක් දීලා හරි යම් කිසි ක්‍රමයකින් කරනොත් නැත්තම් මේක ගොවීන්ට ගොවීන් තව තවත් මේ වගාවෙන් අයින් වෙන ව්‍යුක්ත වෙන ක්‍රමවේදයකට මේක තල්ලු වෙනවා.
4: ඔබ හිතන විදිහට මේ නිෂ්පාදන වියදමත් එක්ක කීයකටද සාමාන්‍යයෙන් දෙන්න වෙන්නේ නාඩු කිලෝ එක 150ක්
5: අවම වශයෙන් නාඩු කිලෝ එකක් සඳහා අවම වශයෙන් රුපියල් 140ක් සහ ඒ 140ට අවම වශයෙන් රුපියල් 40ක් එකතු කරලා කීර්සම්බ සඳහා දෙන්න ඕනේ.
4: එහෙම කීර්සම්බ 180යි සම්බයි එතකොට
5: සම්බේ යතර මිලක් එන්නේ.
4: යතර මිලකට.
5: ඒ යතර මිලකට දෙන්න ඕනේ. එහෙම නැත්නම් ගොවීන්ට මේක පාඩුදායකයි.
4: එහෙම වුණොත් එහෙම හාල් කිලෝ එකක් රුපියල් 300ක්.
5: ඔය හොඳ ප්‍රශ්නයක් ඇත්තනම. දැන් තියෙන සහල් මිල පාලන මිලක් විදියට මේක නිර්දේශ කරන්නේ 2022 මැයි මාසේ දෙවනිදා. දැන් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. සියලු දේවල් වැඩි වෙලා තියෙනවා. ගොවීන්ගේ නිෂ්පාදනවල මිල විතරක්ද මෙහෙම තියාගන්න ඕන? වැඩි විය යුතු නැද්ද?
0: ඩෙංගු මදුරු දෂ්ටණයන් වළක්වා ගැනීම සඳහා පාසල් තුලදී නිල ඇඳුමට අමතරව අත්සහ කකුල් වැසෙනසේ සුදුසු ඇඳුම් ඇඳීමට පාසල් සිසුන්ට අවසර ලබා දෙන ලෙසට විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යංශයේ විසින් නිසි ප්‍රමිතියකින් යුත් මදුරු විකර්ෂක භාවිත කිරීමට සිසුන් දැනුම්මත් කරන ලෙසද විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දුන් බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,071 වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවා. ඉන් රෝගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට ශ්‍රේණිගත වී තිබෙනවා. මේ අනුව ආසියානු කලාපයේ වැඩිම මාර්ග තදබදයක් පවතින රටවන්නේද ශ්‍රී ලංකාවයි. පාරිභෝගික මිලගණන් සහ ජීවන තත්ත්වයන් පිළිබඳ දත්ත රැස් කරන ජාත්‍යන්තර නම්බියෝ වෙබ් අඩවිය විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබෙනවා. ඒ 2026 මැද කාර්තුව සඳහායි. ශ්‍රේණිගත කිරීමට අනුව ආසියාවේ වැඩිම මාර්ග තදබදයක් පවතින සෙසු රටවල් ලෙස හඳුනාගෙන ඇත්තේ පිළිවෙලින් බංගලාදේශය, ඉරානය, ඉන්දියාව සහ ඉන්දුනීසියාවයි. ලොව වැඩිම මාර්ග තදබදයක් පවතින රට ලෙස නයිජීරියාව ශ්‍රේණිගත කර තිබෙනවා. දෙවන ස්ථානයට ශ්‍රේණිගත කර ඇත්තේ කොස්ටා රිකා රාජ්‍යයයි. නම්බියෝ වෙබ් අඩවිය විසින් සිදු කරන මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ රැකියා සහ පාසල් සඳහා යන මගියෙකුගේ සාමාන්‍ය එක් දින ගමන් කාලය මිනිත්තු 53කට වඩා වැඩි අගයක් ගනු ලබනවා. මෙරට ප්‍රවාහන ක්‍රම සලකා බැලීමේදී වැඩිම පිරිසක් එනම් 146කට වඩා වැඩි පිරිසක් පෞද්ගලික මෝටර රථ භාවිතා කරන අතර බස් රථ භාවිත කරන්නේ 126කට ආසන්න පිරිසක් පමණයි. දුම්රිය භාවිතය 104.6ක් වැනි ඉතා අඩු මට්ටමක පවතිනවා. පොදු ප්‍රවාහන සේවාවන්හි පවතින අකාර්යක්ෂමතා හේතුවෙන් මාර්ග තදබදය තවත් දරුණු වී ඇති බවයි ශ්‍රේණිගත කිරීම සමග නිකුත් කර ඇති වාර්තාවෙහි සඳහන් වන්නේ. මෙම අධික වාහන තදබදය නිසා සිදුවන පරිසර දූෂණය පිළිබඳවද එහි තොරතුරු ඇතුළත්. ඒ අනුව මාර්ග තදබදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ එක් මගියෙකුගෙන් වසරකට කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් 1741කට අධික ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙනවා. එම විනාශකාරී කාබන් ප්‍රමාණය සමනය කර අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නිපදවීම සඳහා එක් මගියෙකු වෙනුවෙන් ගස් 80ක් පමණ සිටවිය යුතු බවයි එම දත්ත වාර්තා මගින් පෙන්වා දෙන්නේ. තායිලන්තයේ බැංකොක් නුවර රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ දරුණු ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා. බැංකොක් නුවර ප්‍රසිද්ධ අවන්හලක් සහ විනෝදාස්වාද මධ්‍යස්ථානයක් වන රොන් බියර් නාලට් ප්‍රාවෝ නැමති රාත්‍රී සමාජ ශාලාවේ මෙම ගින්න ඇති වී තිබෙන්නේ. මියගේ පිරිස අතර පිරිමි පුද්ගලයන් 9 දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු සිටින බව තායිලන්ත අග්‍රාමාත්‍ය අනුටින් චාන් විරුකාල් තහවුරු කළා. ගින්නෙන් තුවාල් ලැබූ තවත් 60කට වැඩි පිරිසක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් පවසා සිටින්නේ. ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ එහි සංගීතයේ සපයමින් සිටි කලාකරුවෙකු ප්‍රකාශ කර ඇත්තේ ප්‍රධාන විදුලි ස්විච අසලින් මුලින්ම ගින්න හටගත් බවයි. ඉන්පසු ක්ෂණයකින් විශාල ශබ්දයක් සමගින් ගින්න සහ දුමාරය මුළු ශාලාව පුරාම පැතිර ගොස් තිබෙනවා. බියටපත් වූ පිරිස් දුමෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලේ පිටුපස ඇති වැසිකිලි තුරට ගොස් සැඟවීමට උත්සාහ කර ඇති අතර වැඩිම මලසිරු ප්‍රමාණයක් හමු වී ඇත්තේ එම ස්ථානයෙන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ගිනිනිවන බටයින් පැමිණ මිනිත්තු 30ක් වැනි කෙටි කාලයකදී ගින්න පාලනය කිරීමට සමත්ව තිබෙනවා. එහෙත් ඒ වන විටත් සිදු වී තිබූ විනාශය අතිමහත්. ගින්න ඇතිවීමට නිශ්චිත හේතුව සෙවීම සඳහා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නැව්වලට පසුගිය පැය කිහිපය තුළ වෙඩි තබා ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ගුවන්යානා මේ වන විට ඉරාන ක්‍රූස් මිසයිලයක් සහ ප්‍රහාරක ඩ්‍රෝණයානයක් වෙඩි තබා බිමහිලා ඇති බවයි එම අණදෙන නිලධාරියා පවසා ඇත්තේ. පැය කිහිපයකට පමණ පෙර ආරම්භ වූ ඉරාන හමුදා ඉලක්ක වෙත එක්සත් ජනපද ප්‍රහාර නවරැල්ලක් නිවේදනය කිරීමෙන් පසුවයි මෙය සිදුව ඇත්තේ. එක්සත් ජනපදයේ පවසන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් කරන සිවිල් නාවිකයන්ට සහ වාණිජ නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව අඛණ්ඩව දුර්වල කිරීම සඳහා සිය හමුදාව ඉරානයට එරෙහිව මෙලෙස ප්‍රහාර දියත් කරන බවයි. එවන් පසුබිමක් තුළ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල දැනටමත් ඇමරිකානු ඩොලර් 79ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. යුද්ධය ආරම්භ වීමට පෙර දිනකට නැව් 130ක් පමණ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළද එය පසුගිය බ්‍රහස්පතින්දා වන විට නැව් 22ක් දක්වා පහත වැටී තිබෙනවා. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
8: FM Anupaha. FM Aluhatarai Dashumata. Net FM.
9: Good morning. Velavudri Hatai then.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka
6: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
7: රසට ගුණට උයන්න විජය 3-5
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැස් සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
9: ඇන්කර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
10: Rhino Roofing within Hadunwaden Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Vedi Vistara Sandaha 13996 Amathanna
11: Union Bank e Pension Loan eken mama pelatawana patan gattane
12: Vishrama Jeevithe barak novi balayak karaganna Rajya Sevaka obata rupiyal milina 8k dakwa annayak Union Bank Pension Loan
13: Damro washing machine සඳහා රුපියල් 8000ක් වටිනා steam iron එකක් නොමිලේ සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
14: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත
15: Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ smart සෝදානම

0: Good morning. වෙලාව 07:06 විනාඩි 6යි. අද මන්ඩි සඳුදා සතිය පළවෙනි දවස. Buendia Atinua.
1: Buendia.
0: Buendia. Buendia කියන්නේ මේ.
2: Again මොකද දුවන මුවන් දැක නොදම නෙල්පලාවලා ආත් උපදේශයද උදේපාන්දර
0: නෑ නෑ බුවෙන්දියා කියන්නේ ස්පැනිෂ් වලින් ගුඩ් මෝර්නින් කියන විදිය මට දන්නවද ක්වාටර් ෆයිනල්ස් මැච් එකක් තිබ්බනේ FIFA වල ආජන්ටිනා ඔන්න
1: ඔයා සීන් එකේ නේ ඉන්නේ
0: නිකන්
2: බෙල්ල ෆුට්බෝල් ජර්සියක්ද මන් දන්නේ නැහැ දැන් ඒවලු
0: නේ ඔක්ස්ෆර්ඩ් ජර්සි එක ආජන්ටිනා ස්විට්සර්ලන්ඩ් ඔන්න ක්වාටර් ෆයිනල්ස් එක තිබ්බා ආජන්ටිනා සෙමි ෆයිනල්ස් වලට සිලෙක්ට් වුණා ඉතින් ආජන්ටියන් කට්ටිය ගුඩ් මෝර්නින් අද කියන විදිහට තමයි මං අද ඕගොල්ලන්ට ගුඩ් මෝර්නින් කියන්න රෙඩි වෙලා ආවේ
1: හරි
0: හොඳලාමයා
1: ඕක තමයි කතාව
2: දැන් මේ ස්පාඤ්ඤ ගැන කතා වුණානේ.
0: yes.
2: දැන් ස්පාඤ්ඤ කියලා කියන්නේ එක්තරා ආකාරයක යටත් විජිත රාජ්‍යයක් තමයි. දැන් අර යුරෝපයට 1300 ගණන් වල ඉඳන් අද වෙනකොට මම හිතන්නේ යුරෝපෙන් එක ගිහිල්ලා 1900 ගණන් වෙනකම්ම තිබ්බ උන්මාදයක්.
0: right.
2: ඒ තමයි රටවල් යටපත් කර ගැනීම. දැන් අපි දන්නවා බ්‍රිතාන්‍ය අපි රටපත් කරන් හිටියා. බ්‍රිතාන්‍ය දන්නවෙන්නේ. ඕලන්දේ අපි ඔල ඒ කියන්නේ දැන් වෙනකොට නවසීලන්තේ. මේ නවසීලන්තේ නෙමෙයි මේ නෙදර්ලන්තේ.
1: නෙදර්ලන්තේ
2: නවසීලන්තේ තියෙන්නේ කොහෙදානේ?
0: ඒකනේ.
2: ඒක
1: කොහෙද ඕලන්දේ කොහෙද?
2: ඒ ඕලන්දේ යටත් කරගෙන හිටියා. එහෙම නැත්නම් අද වෙනකොට නෙදර්ලන්තේ. ආ ඊළඟට පෘතුගාලය අපි යටත් කරගෙන හිටියා. ස්පාඤ්ඤ මේ පැත්තට ආවේ නැහැ. මොකද අර පාප්වාසෙත් එක්ක තිබිච්ච යම් කිසි ආකාරයක ගිවිසුමක් හින්දා ඒගොල්ලෝගේ ලෝකේ අනිත්
0: පැත්තට
2: මේ අනිත් පැත්තට ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලෝ ඇමරිකාව වගේ රටවල් ආක්‍රමණය කරන්න ගත්තා. අපි දන්නවා 1492 දී ක්‍රිස්ටෝපර් කොලම්බස් බැඳලා හිටියේ නැති හින්දා ගිහිල්ලා මිනිස්සු ඇමරිකාව කියන රටක් හොයාගත්තා. ඇත්තටම ඉන්දියාව හොයාගන්න තමයි ආවේ.
1: මොකද
2: නෝ ඉන්දියානු සාගරයේ වෙනදාමනේ දියුණු වෙලා තිබ්බේ. දැන් ලංකාව වගේ පැති වලින් කුළුබඩු යනවා. අම්මා සිනමන් එනවා සිලෝන් වලින්. ඈ ඉන්දියාවෙන් තව ඇද්දල ඒවා මේවා එනවා. දැන් මේගොල්ලන්ගේ පාරිභෝජන ජීවන රටාවට නිකන් ക്ഷേම භූමියක් වගේ නිධානයක් වගේ රටක් ඔය මුහුදේ එක පැත්තකට ගියාම තියෙනවා කියලා ආරංචිය ගියානේ අරාබි වෙළෙන්දන්ගෙන් එම්මෙන් ගියා. ගියාම මේගොල්ලෝ නැව් හදන් ඉතින් එන්න ගත්තා. එන්න ඇවිල්ලා මේ පැත්තට එනවා කියලා ගියේ අනිත් පැත්තට ලෝකේ අනිත් පැත්තට ගිහිල්ලා ඇමරිකාව හොයාගෙන ඊට පස්සේ එහෙ හම්බෙච්ච ඉන්දියානෝ දැන් සාමාන්‍යයෙන් අරාබි වෙළෙන්ද ඔයගොල්ලෝ මේගොල්ලෝ යුරෝපයට වෙළෙන්දන්ගේ ටික පොඩි කළුමක් තියෙන සීන් නෑන්නේ මේ. හැබැයි දැන් මේ මිනිසුන්ගේ
1: ඔව් නිකන් බැලු බැල්ම
2: තියෙනවා. මේකින්ද ඒගොල්ලන්ට රතු ඉන්දියානෝ කියලා දැම්මා. මොකද ඉන්දියාව කියලා හිතුවේ රෙඩ් ඉන්දියන් කියලා ඒගොල්ලන්ට දැම්මා. දාලා කොහොම හරි දැන් ඔහොම යනවා. දැන් ඔහොම කිව්ල දැන් මම මේ කතාව කියන්නේ ස්පැනිෂ් වලින් ගුඩ් මෝර්නින් කිව්වෙන්ද ඇමරිකානු නිදහස් දිනය තිබ්බනේ පහුගිය ජූලි 4 වෙනිදා නේද 4th of July කියන එක මේ ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ කියලා ෆිල්ම් එකකුත් තියෙනවනේ ඇමරිකාව හදපු ඉතින් අර මාධ්‍යකරුවන්ටත් ඔය සාමාන්‍යයෙන් ඔය වගේ මේ උත්සව වලට තානාපති කාර්යාල වලින්
1: මේ ආරාධනා
2: කරන උත්සව වලට යන්න ලැබෙනවා. ඉතින් මමත් ওই උත්සවයට ගියන් පස්සේ මම කල්පනා කරේ ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා ආචි.
1: ඒ මොකද්ද?
2: දැන් 1700 ගණන් වල මේ ඇමරිකානුව බ්‍රිතාන්‍යයට රෙයිව යුද්ධ කරලා නිදහස ලබා ගත්තේ 1789. හරිද? එතකොට ජෝර්ජ් වොෂින්ටන් මහත්තයා තමයි පළවෙනි ජනාධිපතිවරයා වෙන්නේ. මේ දැන් මං කල්පනා කරද්දී ඒගොල්ලෝම කහගෙන නෙමේ.
1: ඔව් නේ එකම කට්ටියනේ
2: තියෙන්නේ. ඔව්. දැන් ඒක උනේ මේ 1490 ගණන් වල වෙනකොට ක්‍රිස්ටෝපර් කොලම්බස් ගිහිල්ලා ඊට පස්සේ බ්‍රිතාන්‍යයෙන්, ඕලන්දෙන්, ස්පාඤ්ඤයෙන්, ප්‍රංශයෙන්, පෘතුගාලයෙන් ඔය নানা ප්‍රකාර යුරෝප රටවල් වලින් මේ ගියා විශේෂයෙන් ඔය ඒ කලාපින පාදණය දැන් අපේ අර විජය කුමාරතුංගනේ මේ කවුද විජය රජුරුවන් නැවුණක් ගහ එව්වේ ඒකෙත් තියෙන විදිහට කතාව ඒ වගේ
1: හාදයක්
2: වුණේ මේ එව්වා කියලා කියන්නේ ඒක ඉතින් අපි විශ්වාස කරන්න ඕනේ නැහැ මොකද අපේ රටේ පුරා විද්‍යා සාධක හම්බ වෙනවා අවුරුදු 60,000 වෙනකන් දැන් 60,000ටත් එහාට හම්බ වෙනවා මේ අර සීලා වතුර ගැනීම වලින් එහෙම මේ එතකොට බලංගොඩ මානවයා එයා අපේ නෙමේද ඈ එයා මේ ඉතින් යාම් වෙන අවුරුදු 50,000කට විතර
1: කලින්නේ
2: ඔය විජේ රජුරෝ කියන එක කෙනා අවිල්ල තින්නේ මේ අවුරුදු 2500කට විතර වැඩි මොන 3000ක් ඇතිනේ ඉතින් ඊට කලින් අපේ හොඳ හොඳට හිටිය මිනිස්සු මේ ඒක ඉතින් කතාවක්
1: ඕක
2: ඉතින් විභාගවලට ලියන්න එපා විභාගවලට පොතේ තියෙනක ලියන්න මේ ඉතිහාසය දැනගන්න ඕන නම් අපේ unlimited history
1: බලන්න
2: ලංකාවේ ඉතිහාසයේ දීර්ඝතම ඉතිහාස කතිකාව අපේ net fm youtube එකේ දිනවා ගිහින් බලන්න
0: රාජසෝමදේ
2: මහත්තයත් එක්ක කරපු හරි දැන් අපි ඇමරිකාවේ ඉතිහාසයට එමුකෝ
1: දැන්
2: ඔහොම ඉන්නකොට මේ දැන් සුද්ධ ඇවිල්ලා අර හොඳට හිටිය ඉතාමත් දියුණු සංස්කෘතියක් තිබ්බ රතු ඉන්දියානු ගෝත්‍ර මේ විනාශ කරලා දැම්මනේ හරිද ඉන්කාවරු එහෙම
1: දැන් ඔය
2: ඉන්කාවරුන්ගේ ඉන්කා සම්මේලනය කියලා කියන්නේ ඒගොල්ලන්ට ඇත්තටම අකුරු ලියන්න එහෙම එහෙම එහෙම භාෂාවක් තිබුණට එහෙම ලිඛිත දේවල් මේ අක්ෂර මාලාවක් තිබිච්ච අය නෙමෙයි හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අර දැන් අපි ඔය අලිඛිත අනම්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බ්‍රිතාන්‍යයේ කියනවා
0: බ්‍රිතාන්‍යයට
2: ඉස්සෙල්ලා ඉන්කවරුන් ගාව තිබ්බා ඒක
1: ඉන්කා
2: සම්මේලන කියලා ගෝත්‍ර 6ක් විතර එකතු වෙලා
0: ඒගොල්ලෝ
2: ලස්සනට ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවත්වාගෙන ගියා ගිහිල්ලා ඒ ගියේ එකට තමයි මේගොල්ලෝ මේ යකා කඩාපැන්නා වගේ කඩාපැනලා මේ ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගෙන දැන් ඔය මෙහෙම එකකුත් තියෙනවා හැබැයි ඇමරිකාවේ රතු ඉන්දියානු බොහෝ දෙනෙක් ඒ කියන්නේ හිටිය මිලියන ගාණක් රතු ඉන්දියානු මේගොල්ලෝ ආවෙන් පස්සේ මේ නැත්තර කියන්නේ නැත්තරම නැති වෙලා වගේනේ දැන් වෙලා තියෙන්නේ මේ ඒ යුද්ධ කරලා මරපු සෙට් එක එක වෙන මේකක් මේ මොකද එකක් ඒ මිනිස්සු අපේ තේවගාවට ආවෙන් පස්සේ අපේ කට්ටියත් තේවතුල් වැඩ කරන්න යන්න කැමති වුණ නැහැ නේ. ඉතින් ඒ වගේ ඒගොල්ලොත් එහෙම ලෝක කැමැත්තක් දැක්කුවේ නැහැ. ඒ වෙඩි තියලා මරපු රතු ඉන්දියානුවන්ට වැඩිය ප්‍රමාණයක් මේ වෛරස් වලින් මේගොල්ලෝ ගෙනාවු වෛරස් වලින් තමයි මැරුනේ. වසූරිය, සරම්ප. මොකද ඒගොල්ලන්ට ඒ ලෙඩ තිබුණ නැහැ. එතකොට ඒගොල්ලන්ගේ ඇඟවල් ඒ වෛරස් වලට හුරු නැහැ.
1: හුරු නැහැ.
2: අර ප්‍රතිශක්තිකරණය හැදිලා තිබුණ නැහැ.
1: ඕනේ.
2: මේ අර මොන self immunity එක තිබුණ නැහැ. මේ ඒකට ලස්සන වචනයක් පහුගිය දවස්වල මොන immunity ද කියලා පාවිච්චි වුණා නේද? මේ මේ ඒ කියන්නේ අර සුයන්ව ඇගේ දැන් ඔය සමහර රටවල් කොරෝනා වෛරසය ඇතුල් වෙලා යන්න දුන්නනේ මොකද ඒක ගිහිල්ලා
1: ආ මේ මේ herd immunity
2: කියලා කිව්වනේ ඉතින් ඒ එහෙමවත් වෙලා තිබුණේ නැහැ මොකද ඒ වෛරස් එන්න හේතුවක් තිබුණේ නැහැ මහද්වීපයක් නේ වට වෙලා අන්න තිබුණේ ඉතින් කෙසේ හෝ මේගොල්ලෝ අවසානයේදී මේ බ්‍රිතාන්‍ය මේ හැබැයි මේගොල්ලන්ගෙන් මේ බදු අය කරගෙන යන එක දිගටම කළා ඇමරිකානුවෝ බැලුවා මේ මොකද්ද මේ සීන් එක දැන් අපි ඔය ප්‍රාදේශ භාවවලටත් කියන්නේ
0: මුන්
2: බදුනම් ගන්නවා පාට ලයිට් එකක්වත් දාන්නේ නැහැ කියලා අන්න ඒ වගේ කතන්දරයක් තමයි හේත්තුනේ මේ ඔක්කොම බදු ටික අරන් යනවා හැබැයි ඒ පාරවලට ලයිට් එකක්වත් බ්‍රිතාන්‍යෙන් දාන්නේ නැහැ ඒව දාගන්න ඕනෙත් අපි දැන් ඔහොම කතා වෙලා එතකොට මේ අර කොලොනි 13ක් හැදිලා තිබ්බා මේ තැන් තැන් වල මේ කියන්නේ විශේෂයෙන් මුහුදු තීරේ කොයි කොළනි 13 හිටපු ජනපද නායකින් ඒගොල්ලෝ ජනතාවගෙන්ම ඡන්දෙන් යම් යම් ඔය තියෙන බ්‍රිතාන්‍ය ලක්ෂණත් එක්ක හදාගත්ත ඒගොල්ලන්ගේ ප්‍රාදේශීය සභා තිබ්බා විටින් විට බ්‍රිතාන්‍ය තහනම් කරන්න ලැබුවා වැඩේ හරි ගියේ නැහැ මේ ඔය ජෝර්ජ් වොෂින්ටනුත් ඒ වගේ එකක හිටපු ලොක්කෙක් මේ ඉතින් කෙසේ හෝ මේගොල්ලෝ එකතු වෙලා බ්‍රිතාන්‍යයට එරෙහිව යුද්ධ කරන්න ගත්තා එතකොට මේ වෙනකොට මේ අප්‍රිකාවෙන්
1: දැන්
2: මේ ලොකු කෘෂිකර්ම බිම්නේ තිබුණේ මේවැ වගා කරන්ඩ අප්‍රිකාවත් මේගොල්ලෝ යුරෝපියෝ අත්පත් කරගෙන හිටියනේ
1: එහෙන්
2: බලහත්කාරයෙන් සමහරවට අප්‍රිකානු නායකින්ට ඒවා මේවා දීලා වහල්ලු අරන් යමින් හිටියා දැන් පළවෙනි වහල් නැම ඒක හරිම ලස්සන කතාවක් ඒක ඇත්තටම බ්‍රිතාන්‍ය නෙමෙයි අරන් ගියේ මේ ලන්සි ඕලන්දක්කාරයෝ තමයි පළවෙනි වහල් නැව මේ මූදු මංගල මේ කාර්යෝ පිරිසක් තමයි වහල්ලු අරගෙන ගියේ ඇමරිකාවට.
1: අරගෙන
2: යනකොට තව මූදු මංගල කාර්යෝ ටිකක් පෘතුගාලෙන් ආපු
1: මේගොල්ලන්
2: නැව පැහැරගත්තා.
1: පැහැරගෙන
2: අප්‍රිකාවෙන් ගියේ ඕලන්ද නැවක හැබැයි වහල්ලු ඇමරිකාවට ගියේ පෘතුගාලේ
3: නැවක
2: මේ මලදේහයි පළවෙනි 20 දෙනා මේ ඇමරිකාවට ඇතුල් වුණා කියලා තියෙන එක ඒ ගැනත් ලස්සන චිත්‍රපටියක් තියෙනවා ඉතින් කොහොම හරි අවසානයේදී දැන් යුද්ධ කරානේ දැන් මේ වහල්ලුත් ඇවිල්ලා අවුරුදු 100ක් විතර ගිහිල්ලා එතකොට ඇතම් පිරිස් වහල් වෙලා දාමට ඒ කියන්නේ සුද්ධ අර හදවත තියෙන සුද්ධ මේ වහල් වෙලා දාමට විරුද්ධ වෙලා දැන් මේ රූට්ස් වගේ මේ ටෙලිනාටි මාලාව බැලුවොත් ඕක බලන්න පුළුවන් මේ ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා අවසානයේදී බ්‍රිතාන්‍යයට එරේ යුද්ධ කරනකොට වහල්ලුන්ට ඉඳන් කිව්වා මේ උඹලා අපිට උදව් කරපල්ලා බ්‍රිතාන්‍යයට එරේව යුද්ධ කරන්න අපි බ්‍රිතාන්‍යෙන් නිදහස ලැබුණාන් පස්සේ උඹලාගේ වහල්කම සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා බ්‍රිතාන්‍යත් ඕක කිව්වා හරියට අර 56 රාජ්‍ය භාෂාව සිංහල කියා වගේ අපිට ඡන්ද දුන්නොත් කරනවා කියන සීන් එක ගියා කොමාරි ඉතින් අනේ අර අප්‍රිකානු වහල්ලු දෙගොල්ලක් දෙකට බෙදිලා ඒ විතරක් නෙමෙයි අර හොඳට දිවිච්ච ඉන්කා සම්මේලනයත් දෙකට බෙදුණා රතු ඉන්දියානුවන්ටත් කිව්වා හරි ඕගොල්ලන්ට අපි කිසි කරදරයක් නැතුව ඉන්න දෙනවා අර බ්‍රිතාන්‍ය තමයි ඕගොල්ලන්ට ගහන්න කියලා කිව්වේ ඒකින්ද ඕගොල්ලන්ට මේ ඕගොල්ලෝ අපිත් එක්ක එකතු වෙන්න කියලා බ්‍රිතාන්‍යත් නම් කො නෑ නෑ මේ මේගොල්ලෝ තමයි අපි කොයිද අපි ඉන්නේ මෙහෙනේ අපි මේ ඕගොල්ලන්ට ගිලි ගහන්නේ නැහැ ඕගොල්ලන්ට අපි නිදාසනම් දෙන්නම් අපිත් එක්ක ඒගොල්ලොත් දෙකට බෙදිලා යුද්ධ කරන්න ගත්තා මේ ඇමරිකානු ඒ කියන්නේ එහෙන සුද්දෝ ටිකත් එක්ක එකතු වෙලා මේ කොහොම හරි ඉතින් අවසානයේදී දැන් යුද්ධේ දින්නනේ 1700 ගණන් වල 1790 කොහෙද පැරිස් ගිවිසුම කියලා බ්‍රිතාන්‍යත් එක්ක පැරිස් ගිවිසුම ගහලා ඊට පස්සේ මේ ඔන්න බ්‍රිතාන්‍යෙන් ඇමරිකාව නිදහස දුන්නා නිදහස දුන්නට අර අර අර දැන් අපේ සිපයි හමුදාව අපේ ලංකාවෙත් හිටියම කුලි හමුදාව බ්‍රිතා මේ කියන්නේ අපි මේ පෘතුගීසින් අපිත් එක්ක සටන් කරනකොට පෘතුගාලි ඉඳන් එන්න ගියාම මේ එහෙන වෙලා යනවනේ කාලය යනවනේ ඒකින්ද ඉන්දියාවෙන් ගෙන්නවා මැලේසියාවෙන් ගෙන්නවා මෙහෙ සටන් කරන්න. ඔකට තමයි සිපයි වැඩ කරන්න එපා කියලා කියනවා. ආ ඒ සිපයි හමුදාව ආපු ඉඳ ඕවත් ඔන්න අන්ලිමිටඩ් ඩිස්ට්‍රි මේ අපේ වැඩසටහන බැලුවා නම් තියෙනවා. ඉතින් කොහොම හරි අවසානයේදී අර රතු ඉන්දියානුවන්ට අත් වෙච්ච කෙහෙල් මලකුත් නැහැ. මේ අර සුපුරුදු විදිහටම ඒ මිනිසුන්ට වෙඩි තියන්ඩයි ඒ මේ පටන් ගත්ත වහල්ලුන්ටත් එහෙම නිදාස හම්බුන්නේ නැහැ. මේ මේ මේ ඇමරිකාවට නිදාස හම්බුණා කියලා. කොහොම ගිහිලා දැන් ප්‍රාන්ත 13ක් නෙතිබ්බේ. ඉතින් මේක අවසානයේදී මේ දැන් මේ මේ මේ සටන ආරම්භ වුණේ ඒකට කියන්නේ බෝස්ටන් ටී පාටි කියලා.
0: ආ බෝස්ටන් ටී පාටි.
2: හරිද බෝස්ටන් ටී පාටි කියන එක තේරුම මොකක්ද දන්නවද? දැන් මේ ලංකාවෙන් යන තේවලට ලංකාවත් කොහේ හරි කොනක ඉන්නවා අයියෝ.
3: වලියක් ගියොත් උද්දයක් ගියොත්
2: ඉන්නවා. දැන් ඒ කියන්නේ සිලෝන් වලින් යන ටී යනවනේ ඇමරිකාවට. ගියාම මේගොල්ලෝ තේවටත් බදු ගහන්න ගත්තා. ආහහා. බදු ගහන්න ගත්තම මේ ඒ කියන්නේ මේ දේශප්‍රේමී ඇමරිකානු ඒතකොට දැන් අවුරුදු 300ක් විතර ඇත්තටම බ්‍රිතාන්‍යෙන් ගියා වෙන්න පුළුවන් අවුරුදු 300ක් විතර රටේ හිටියා කියන්නේ પરම්පරා 10ක්නේ
3: ඔව්නේ
2: එතකොට ඉතින් මේ මිනිස්සු ඒ රටේ මිනිසුන් එන්න ඈ වෙන රටලුත් ඔවා හිතන්න ඕනේ
3: ඔව්නේ
2: ඔය කොයි රටෙන් ආවත් අවුරුදු 200ක් 300ක් කියන්න ඒ රටේ මිනිස්සු ඒ රටේ තමයි
3: නිජ බිම වෙනවා ඊට
2: පස්සේ ඒගොල්ලෝ ඒ භූමියට ආදරය කරනවා මේ ඊට පස්සේ මේ අරන් අර බෝස්ටන් වරාය නවත්තලා තිබිච්ච තේනාවක තිබිච්ච තේ පෙට්ටි ටික මේ කොල්ලෝ ගිහිල්ලා ඉවරලා වටලලා ඔක්කොම දැම්මා
0: මුහුදට
2: තොපිට බදු ගෙවන්නේ නැහැ කියලා. අන්න ඒකට තමයි බෝස්ටන් තේ පාටි පාටි කියන්නේ. ඉතින් කොහොම හරි ඕම වෙලා අවසානයේදී දැන් මේ දැන් ඔය දැන් ඇමරිකාවට වඩා කුඩා ප්‍රදේශයක් තමයි මේ මේ තිබුණේ. ඇත්තටම මේ ඔය මේ ඇමරිකාව නිදාස ලැබනකොට ඊළඟට නැපෝලියන් බොනපාර්ට්ගෙන් මේ ඒගොල්ලෝ එක කෑල්ලක් මිලදී ගත්තා. ඊළඟට මේ ප්‍රංශයත් එක්ක ගිවිසුම් ගහලා තව කෑල්ලක් ගත්තා. ඉස්පාඤ්ඤයත් එක්ක ගිවිසුම් ගහලා තව කෑල්ලක් ගත්තා. ඕම හොම මේ කෑලි කෑලි එකතු කරගෙන ඊළඟට මෙක්සිකෝවත් එක්ක ලොකු යුද්ධයක් කළා. මෙක්සිකෝවෙනුත් මේ කෑල්ලක් අල්ලගත්තා. ඉතින් ඔන්න ඔහොම ඔහොම තමයි වර්තමාන ඇමරිකාව ප්‍රාන්ත 50ක් අපි දන්නවනේ කොඩියෙත් තියෙනවා තරු 50ක්. මේ ඉතින් ඒවා ඇති කරගත්තේ මේ ඒ වගේ යුද්ධ කරලා කොහොම හරි අවසානයේදී මේ දැන් අපේ අපේ රට එතකොට ලන්දේසි තමයි පාලනය කර කර හිටියේ 1700 ගණන් වල. මේ ඉතින් අපේ රට ලන්දේසි පාලනය කරනකොට ඒ කියන්නේ ඉංග්‍රීසි අපිව පාලනය කරන්න කලින් බ්‍රිතාන්‍යයෙන් ඇමරිකාව

0: මුළු ලෝකෙම උත්සාහ කරන්න මොකක්ද දන්නවද? ඇමරිකාවෙන්
1: නිදහස් වෙන්න.
0: අනේ ඉක්මනටම වේවා කියලා කියාගෙන අදත් අපේ ඇල්ගෝ ටවුන් එක ආරම්භනවා. හැබැයි ඇමරිකාව හදපු හොඳ දේවල් තියෙනවා. ඒ තමයි මයිකල් ජැක්සන් එක හොඳ දෙයක්. එයා කතා කරන්නේ නිදහස වෙනුවෙන්. ඇමරිකාව නිදහස වෙනුවෙන් නෙමෙයි. මුළු ලෝකෙම සුවපත් කරන නිදහස වෙනුවෙන්.

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM.
1: උදේ 7යි විනාඩි 25යි දැන්.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22.
1: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
3: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි.

0: තාත්ති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
1: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
0: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
3: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
9: මම අනිදි ගුණසේකර. මිස් ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුවෙන්.
10: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
11: කවෙන් ගේට් හතරෙහි අඩංගු ඉහළ විටමින් ඩී පෝෂණය සහ විටමින් ඒ, සී, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
12: දැන් ඕනේ නෑ දුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පැලතවන්න පටන් ගත්තනේ.
13: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
14: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
15: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LBSIM app එකෙන්.
16: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
17: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: ميكس FM Algo Town نقري كتابة.
1: උදේ 7යි විනාඩි 33යි අල්ගොටාම වෙලාව.
2: හරි මේ උදෙන්ම කියන්න දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද?
3: මොකද්ද?
2: මේක මේ පොඩ්ඩන්ට තමයි වැදගත්. හැබැයි මේ පොඩ්ඩ දැන් ඉක්මනින් ඔන්න කියන කියන කිව්වා. හැබැයි මේක මේ ලොක්කො තමයි අහගෙන ඉන්න ඕන. හරිද? වැඩිහිටියෝ තමයි අහගෙන ඉන්න ඕන. දැන් අපි කතා කරන්නේ මේ ඇමරිකාව ගැන. ඇමරිකාවේ නිදහස ලැබීම ගැන. ඔය දන්නවද සාරා? මේ ඇත්තටම දැන් ඇමරිකාවට හරියටම කොච්චර ඉතිහාසයක් තියනද ගත්තොත් ඔය නිදහස ලැබීමේ ඉඳලා අවුරුදු 250යි.
1: අවුරුදු 250යි.
2: ඒ කියන්නේ සියවස් දෙකහමාරක් විතර.
3: පරදවා වටහන්න වටා ගන්න එපා ඇමරිකානු කියන සමස්තයට නෙමෙයි.
2: නෙමෙයි නෙමෙයි.
3: ඒ කියන්නේ සුද්ධු ගිහිල්ලා ඒ කියන්නේ කොලොම්බස් ගිහිල්ලා හදපු ඇමරිකාව.
2: ඔව් මේ අපි අද දකින නූතන
3: ඇමරිකාව.
2: ඔව් එතනට අවුරුදු 250යි. එතකොට අවුරුදු 250ක් ඔය ගමන. නිකන් හිතන්නකො නිකන් මේ අවුරුදු 250කදී ලෝකේ බලවතා වෙලා තියෙනවානේ. කොහොමද මේ මැජික් එක කරේ? ආර්ථිකමය වශයෙන් ගත්තත් ඉන්න ඉස්සරහින්ම. මිලිටරි වැඩවලින් කොහොමත් ඉස්සරහින් ඉන්නවා. හරි කරදරයි ඒක. ලෝකෙටම. ඊට පස්සේ අපි දැන්
3: වැඩවලනොත් ඉතින් ඉන්නවා.
2: සහ ඒ විතරක් නෙමෙයි මේ ලෝකයට දුන්නු දායාදයන් නිර්මාණ ටික නේ. අපි දැන් මේ වෙලාවේ අපි වහනවා ඇතිවා ඉන්ටර්නෙට් එක ත්‍රූ. එහෙම අපි දන්නවනේ IP ත්‍රූ වහනවා. ඉන්ටර්නෙට් හොයාගත්ත ඇමරිකාවේ. Facebook එකේ ලයිව් අපිව බලනවා ඇති. අපේ පෝස්ට් එකක් බලනවා ඇති. කොහෙද ඕක තියෙන්නේ? වෙන කොහෙවත් නෙමෙයි ඇමරිකාවේ.
1: ඔයා
2: YouTube යන වැඩි නේ.
3: YouTube Gmail පාවිච්චි කරනවා.
2: Gmail පාවිච්චි කරනවා ඇති. කොහෙද තියෙන්නේ? ඔක්කොම තියෙන්නේ ඇමරිකාවේ. එතකොට තේරෙනවා මේ අවුරුදු 250ක් පැරණි පුංචි ඉතිහාසයක් තියෙන රට මේ නූතන මානව සංහතියට කොච්චර බලපෑම් කරලා තියෙනවද කියලා.
3: ඒකම මේ හරියට ගත්තොත් අපි ඇකියුරේට් දැන් ඉස්සර මේ බ්‍රිතාන්‍යයේ මේ ග්‍රිනිච් මධ්‍ය රේඛාව මේ නේ වේලාව පිළිබඳව හරියම මොකක්ද ටක්කෙටම දුන්නේ. හැබැයි දැන් දෙන්නේ චන්ද්‍රිකාවලින්.
2: මේ
3: චන්ද්‍රිකාවලින් ඒ කියන්නේ චන්ද්‍රිකාවක් යවනකොට තියෙනවනේ මේ පවත්වගෙන යන්න ඕනේ නීති රීති ප්‍රමාණය විශේෂයෙන් සම්නිවේදන චන්ද්‍රිකාවලට ලෝකයට නොමිලේ දෙන්න ප්‍රධාන කාරණා දෙකක් ප්‍රතිපත්තිමය හැටියට ඔවුන් එකඟ වෙලා තියෙනවා. එකක් තමයි වෙලාව. අනිත් එක තමයි අක්ෂාංශ දේශාංශ. දැන් ඔය අපි Google Map දාගෙන මේවා යන්නේ අර නොමිලේ චන්ද්‍රිකා විසින් අක්ෂාංශ දේශාංශ රීඩ් කරලා දෙන
2: හින්දානේ.
3: ඉතින් ඒ දෙක පණිවිඩ හුමාරු චන්ද්‍රිකා නොමිලේ මහ ජනතාවට ලබා දෙන්න ඕනේ.
2: ඔව්.
3: ඉතින් ඒවත් ඉතින් ඇමරිකාව තමයි උඩට යවලා
2: තියෙන්නේ. ඇමරිකාවේ තමයි. එතකොට
3: නිකන්
2: ඔව්.
3: මේව නැතුවත් අපිත් යාපු චන්ද්‍රිකා
2: තියෙනවනේ. ඔව්. ඔව්. ඉතින් මේ ඔක්කොම ගත්තට
3: පස්සේ අපිත් යාපු චන්ද්‍රිකා තියෙනවා
2: අපිට. ඔව්. ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ වැඩ ඔක්කොම අවුලන්නේ නැහැ. හරිද? මේ දැන් ওই විදිහට අපි ඇමරිකාව කොයිතරම් දුරට අපිට බලපෑම් කරලා තියෙනවද කියලා හොයාගෙන ගියාට පස්සේ අපිට තේරෙන සරලම දේ තමයි සාරා නුවා අපි ජීවත් වෙන්නේ මේ ඇමරිකාව ගොඩනගපු ශිෂ්ටාචාරය මත. එහෙමනේ ඇත්ත කතාව ඒකනේ. ඉතින් ওই විදිහට ශක්තිමත් ශිෂ්ටාචාරයන්, දැවැන්ත ශිෂ්ටාචාරයන් හදන්න බලවතුන් වෙන්න ඇමරිකාවට තිබ්බ රහස මොකද්ද? වෙන මොකුත් නෙමේ සාරා මේ මානව සම්පත. Human resource එක. ඔය දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ජර්මනියේ හිටපු. ජර්මනිය ඇතුළේ යුරෝපයේ හිටපු ගොඩාක් වැඩ්ඩු. කෙලින්ම පැනලා ආවේ කොහෙටවත් නෙමෙයි ඇමරිකාවට.
3: යුදෙව්වොත් ගියානේ.
2: යුදෙව්වොත් ගියානේ. තමන්ගේ ජීවිතේ
3: දිරගෙන. නවනිපියුම් විශාල ප්‍රමාණයක් ඇමරිකාවේ තියෙන නවනිපියුම් විශාල ප්‍රමාණයක් පිටිපස්සේ ඉන්නේ යුදෙව්වෝ.
2: යුදෙව්වෝ. එතකොට තේරෙන දේ තමයි මේ මානව සම්පත කියන එක රටකට ඉස්සරහට යන්න කොච්චර වැදගත්ද කියන එක. එතකොට මේ මානව සම්පත පටන් ගන්න ternary අපේ පුංචි දරුවෝ කියලා කියන්නේ. ඉතින් එයාලගේ පෝෂණය ගැන අපි නිතරම හිතන්න ඕන. අන්න ඒ නිසා තමයි අපි වාට මතක් කරන්නේ උදේ පාන්දරම Anchor Predia Pro ගැන. ඉතින් අපේ පොඩ්ඩන්ට ඕන කරන යකඩ ප්‍රෝටීන් ඒ වගේම තමයි වැදගත් පෝෂක පදාර්ථ රසක් එක්ක තමයි එයාලගේ මානසික ක්‍රියාකාරීත්වය දියුණු කරන්න, ඊට පස්සේ එයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරන්න, ඊට පස්සේ ශාරීරික වර්ධනය ඇති කරන්න, ඒ වගේම තමයි ආහාර ජීර්ණය, ඒ වගේම තමයි මේ සාමාන්‍ය දෘෂ්ටිය වගේ තත්ත්වයන්. මේ හැමදේම වර්ධනය කරන්න පුළුවන් හැකියාව ඊට අවශ්‍ය කරන අපි කියන්නේ පෝෂක පදාර්ථ Anchor Predia Pro සතුව තියෙනවා. ඉතින් ඒක නිසා තමයි උදේ පාන්දරම අපි මතක් කරේ. මොකද දන්නවද මේ රටක මානව සම්පත කියන්නේ රටට තියෙන වැදගත්ම දේ නිසා ඇමරිකාවත් ඔය විදිහට ශිෂ්ටාචාර ගොඩනැගුවේ ඒගොල්ලන්ගේ මානව සම්පතින් තමයි. ඒගොල්ලන්ගේ කියන්නේ එහෙම මෙහෙන්
1: අහුලගත්ත.
2: හරිද? ඉතින් අපිට එහෙම නෙමෙයි. අපිට අපේම කියලා ඉන්නවනේ, අපේ දරුවෝ ඉන්නවා, අපේ රටේ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඊළඟ පරම්පරාව මේ රටේ. ඉතින් ඒගොල්ලන්ගේ පෝෂණය ගැන අපි නිතරම කල්පනාවෙන් ඉන්න ඕන. එතකොට තමයි අපිටත් ජාතියක් විදිහට ලෝකයට ශක්තිමත් මූණ දෙන්න පුළුවන් වෙන්නේ.
1: රයිට්. හරි, ඒ විදිහට එන ඇන්කපීඩියා ප්‍රෝ එකක් අද උදේට හදලා දෙන්න නේද?
2: දෙන්න. දැන් හැබැයි තාම පුළුවන් නේ.
1: තාම පුළුවන්. තාම නිදි ඇති බබාල. නෑනි ඉස්කෝලේ යන බබාල.
2: ඉස්කෝලේ යන බබාල නම් නිදි නෑ.
3: ඉල්ලා දැන් වාඩි වෙලා ඉගෙනත් ගන්න. ආ නෑ, පන්සිල් ගන්නවා මේරට 7:38
1: වෙලාවටයි. දැන් පාසල් ගිය කියනවා ඇති.
2: ගෙදරින්න බබාලට පුළුවන්.
1: ගෙදරින්න බබාලට පුළුවන්. හරි. ඊට පස්සේ අපි යනවා. කොහෙටද යන්නද?
2: කොහෙටද යන්නේ?
1: දැන් මේ මට ඇහුණා අද නිවුස් එකක්. මේක ඊයේ මට ඇහුණේ අපේ ලංකාව තව රෙකෝඩ් එකක් තියලා.
2: ඒ මොකද්ද?
1: වාහන තදබද අධිකම රටක්.
3: ඔව්, ඒක නම් මේ ඒ ඒ රෙකෝඩ් එක මේ ඒ කියන්නේ ලෝකේ වාහන තදබද අධික රටවල් මේ අතරින් තුන්වෙනි ස්ථානයද කොහෙද අරගෙන තියෙනවා. ඒක කරපු එක්කෙනා පොඩ්ඩ හම් වෙන්න ආසයි. මොකද යා මේ කොහොමද දන්නේ කරේ? දැන් ඉන්දියාවේ පාරවල් වල එක්කෝ ගිහිල්ලා නැහැ, බංග්ලාදේශ පකිස්තානේ පාරවල් වල ගිහිල්ලා නැහැ, අඩුම ගානේ චීනේ පාරකවත් ගිහිල්ලා
2: නැහැ.
3: මේ ට්‍රැෆික් දකින්න ඇත්තටම ලංකාවේ එහෙම ට්‍රැෆික් තියෙන රටක් නෙමෙයි. හැබැයි අර මොනවද රෝඩ් ඩිසිප්ලින් කියන එක අඩුයි තමයි අපේ. මිට වැඩි අඩු රටවල් තියෙනවා. ඉතින් ඒක නම් ඇත්තටම මේ ඒ රේටිං එක නම් ඇත්තටම විවාද සම්පන්නයි.
2: සම්පන්නයි. හරි, දැන් කොහොම හරි පාරට බැස්සට පස්සේ අපි උදේට දේරන දේ තමයි. ලේසි නෑනේ පාරෙ එන්න. දැන් සාමාන්‍යයෙන් කොළඹට ප්‍රවේශ වෙන කෙනෙක් නම් ඔය දිනපතා ලේසි නෑ. ඉතින් සෑහෙන ලොකු පෝලිං වල ඉන්න වෙනවා. හයිවේ ගියාවත් එහෙමම තමයි. අර ETC ලේන් එක කියලා එකක් තියෙනවා. හරිද? ඒකෙත් සමහර ලාඩ ටිකක් ඉන්න වෙනවා.
1: ඉන්න වෙනවා.
2: ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ කොළඹට බොහොම තදාසන්නෙන් ඔයාගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න පුළුවන් විදිහට අපාර්ට්මන්ට් එකක් ගන්න එක සෑහෙන්න වැදගත්
1: වෙන්නේ.
2: ඒ නිසාම තමයි මේ අලුත් පරම්පරාවේ ගොඩාක් අය නිකන් ඒ වගේ නිකන් සබ්බර්බ් එකෙන් නැත්තම් කොළඹින්ම නිකන් අපාර්ට්මන්ට් එකක් බලාපොරොත්තු වෙන්නේ. ආයෙත් ඉඩම් අරන් ගෙවල් හදනවට වඩා මේ වැඩේ සෑහෙන්න ලේසි. ඒ වගේම තමයි ඔයාගේ බජට් එකටත්
1: පහසුයි.
2: ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරන්නේ කඩවත තියෙන මේ වෙනකොට ප්‍රයිම් ලා කරගෙන යන අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන.
1: රයිට්.
2: නුවර පාරට මීටර 300ක දුර තියෙන්නේ. නුවර පාරට ආවට පස්සේ ඕන වෙලාවක බස් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3කින් වාට යන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම පහසුකම් එක්ක දැන් මෙතන අපාර්ට්මන්ට් එක විතරක් නෙමෙයි සාරා. වාට හම්බ වෙනවා ස්විමින් pool එක. ඊට පස්සේ kids pool එක. ඊට පස්සේ gym එක හම්බ වෙනවා. Multi functional hall හම්බෙනවා. ස්කයි ගාඩන් එක හම්බෙනවා. පැය 24 පුරාම CCTV මගින් නිරීක්ෂණය කරනවා. දවස් 7 පුරාවටම අඛණ්ඩව. මේ හැම දෙයක්ම එක්ක fully furniture department එක වට හම්බෙනවා. මිලියන 31කට රුපියල් මිලියන 31කට
3: ලක්ෂ
2: 310යි වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඉක්මනින් ගන්න කියලා කියන්නේ. ප්‍රයිම් ලා කියනවා මේකේ වටිනාකම අවුරුදු දෙකකින් තුනකින් වගේ රුපියල් මිලියන 52ක් වෙන්න පුළුවන්. ලක්ෂ 200කින් වැඩි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා ඔන්නවට පුළුවන්කම තියෙනවා ගේ අපාර්ට්මන්ට් එක දැම්ම ඉක්මන් කරලා ප්‍රයිම් ලගෙන් මිලදී ගන්න. කෝල් එකක් දෙන්න 13:22 නම්බර් එකට.
3: අර මේ අචී කිව්වනේ මේ අර ETC
2: ඔව්
3: මේ
2: ලේන් එක
3: දැන් මට මේ ළඟදිත් හයිවේ එකේ යනකොට මේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ හයිවේ බස් එකක යනකොට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි අර බස් තාම අතනින් අර ටිකට් එක අරගෙන එහා පැත්තේ කරවලෙන් සල්ලි ගෙවල තමයි
2: යන්නේ.
3: ඉතින් බස් දැන් හයිවේ බස් වෙන කොහෙවත් නැහැ. හයිවේ කියන්නේ යන්නේ. ඇයිද යන්නේ? ඉතින් ඕකට පුළුවන් නෝ ETC අරගෙන අනිත් එක ලාබත් එක ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවානේ. දැන් අපි දැකලා තිනවා ඒක මේ අරගොල්ල පොලිමේ ඉන්නකොට නිකන් අපිට නිකන් පොඩි කටකොණකින් හිනාවක් දාගෙන
2: යන්න පුළුවන්.
3: යනවා අර ඔටෝ ගේට්ටු අරනවානේ. ඉතින් මං අහන්නේ දැන් මේ ලංකාවේ මේ දැන් ওই මෙට්‍රෝ බස් එනවා ඒව මේ ඔක්කොම හොඳයි. සමහර ලාවට අපේ මේ හයිවේ යන බස් කර්මාන්තේ දැන් මං මේ මොනවාද ලංගමටයි ති බස් වල ඕකම වෙනවා. පුද්ගලික බස් වලත් වෙනවා. ඉතින් ඒක මේ ඕක ස්මාර්ට් කරන්න පුළුවන් අපි ඩිජිටල් වලට යනවා නම්. ඇයි අනිවාර්ය කරන්න බැරි මේ මොනවාද අධිවේගී මාර්ගයේ බස් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයට ඔගොල්ලෝ ගන්න මේ කාඩ් එක. හැබැයි මේ මං හිතන්නේ එහෙම ගෙවන්න පුළුවන් තියෙන කටුනායක විතරයි මට මතක විදියට. ඉතින් කටුනායක දී උනත් ගන්න පුළුවන්. දැන් කඩවත ඒ පැත්තේ මේ කියන්නේ අනිත් හයිවේස් වලට තමයි මේක දාලා නැත්තම් දාලා තියෙන එකට හරි ගන්න පුළුවන් නේ
2: ගන්න පුළුවන් ආ ඉතින් ඒක නිසා තමයි කියන්නේ ඒවා try කරලා බලන්න digital වෙන්න බය වෙන්න එපා අපි මේ algo town එකේදලා කියන්නේ
1: yes හරි අපි මතක් කරන්න ඕනේ අද සඳු දවුදේ පාන්දර මේ LB finance එකට යන්න කියලා මොකද දැන් ඔන ජේෂ්ඨ පුරවැසියන්ට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරොත්
2: FDA නේ
1: FDA එකක් දැම්මොත් ඔගලන්ට හිතා ගන්න බැරි තරම්
2: වාසි හම්බ
1: වෙනවා.
2: ඉතින් මතක් කරන්න ඕනේ ඇත්තටම සාරා කිව්වා වගේ මේ ජේෂ්ඨ පුරවැසියන්ට ඔන්න මාස 25ක ස්ථාවර තැන්පතු කල්පීමකදී 14.5% පොලියක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතු කල්පීමකදී 13.5% පොලියක් හම්බ වෙනවා. ඒ අපේ ජේෂ්ඨ පුරවැසියන්ට. ඊට අමතරව සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක්. ඒ කියන්නේ ජේෂ්ඨ ඕන කෙනෙක්ට දාන්න පුළුවන් එකක්. දින 50කින් කල්පිරෙද්දී 11.12% පොලියක් වගේම දින 200කින් කල්පිරෙද්දී 11.62% පොලියක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් මේ ඔක්කොම දෙන්න වෙන කවුරුත් නෙමෙයි LB finance එකේ හින්දා ඔයාලට අනිවාර්යයෙන්ම FD එකක් දානවා නම් යන්න ඕන තැන තමයි LB finance කියලා කියන්නේ. අපි දාලා තිනවා post එකක්. යන්න අපේ net fm page එකට. තුන් දෙනෙක් ඉන්නවා football match එක play කරන ගම. දෙන්නෙක් play කරනවා එක්කෙනෙක් referee විදිහට ඉන්නවා. අහලා තියෙන ප්‍රශ්නේ තමයි මොකක්ද දන්නවද? කවුද මේ පාර FIFA ලෝක කුසලානේ final යන්නේ කියලා.
3: අපි කියනවා මකුළු එක්ක හරි කකුළු එක්ක හරි කවුරු හරි එක දාලා නේද
2: මෙතනට ගේනවා
3: මෙතනට ගේනවා තියලා තියෙනවා මේ ඌ කොයි පැත්තටද යන්නේ
2: කියලා බලන්න
1: රයිට්
3: හරි මේ වාර එහෙම මුකුත් එහෙම
2: සත්කතන්තර
3: මුකුත් නැහැ නේ හරි අත්පටන් ගන්නවා
2: හරි
1: හරි ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ අද ගෙදරට බඩු ගන්න යනවා නම් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට යන්න කියලා මොකද ඔයගොල්ලන්ට අඩුවට ෆ්‍රෙෂ් බඩු ගන්න යන්න ඕන නම් යන්න ඕන කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. Velava oba veta gena enne.
1: Cinderella wage mannan inne mawa beera ganna kawuruth tanaka.
2: Ape daruwan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
3: උදේ 7යි විනාඩි 48යි දැන්.
4: හැම තේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
10: SLT Mobitel Pure TV නිල විකාශක
11: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද
12: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩසිව් ස්කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යන තැන් කීයකට කියලා යන්න
11: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
13: දැන් ස්විස්ටෙක් ගාවෝයි සේරම තියෙනවද?
11: නෑ නෑ. හැබැයි ස්විස්ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
12: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස්ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
14: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
15: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
16: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Book My Show within win කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
17: වාව් ඇන්කටින් එකක්
18: ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
19: අලුත් තැන අඩුම මිලක් කසාකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල green super කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
15: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
10: SLT Mobitel Pure TV නිල විකාශක
3: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
6: Cover

0: උදේ 7යි විනාඩි 52යි අල්ගොටාම වෙලාව.
1: හරි එහෙනම් මේ දැන් යන්න එපා. දැන්ම නෙමෙයි. අට පහ වුණාට පස්සේ. ටීමින් සරේ යන්න ඕනවා ඔයාගේ ළඟම තියෙන NSB බැංකු ශාඛාවට. ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවට ඔයා යන්න ඕන. හරිද? ගිහිල්ලා කරන්න තියෙන හරි පොඩි වැඩ. මේක මේ ඔයා නිසාම තමයි කියන්නේ. මොකද මේ මේකේ හොඳ වෙන්නේ ඔයාට. ඒකයි. විනාය වෙනුවෙන් නෙමෙයි වා මේ ගමන යන්නේ. එහෙම වෙන්නත් තිබේ. උදේ පාන්දර ගිහිල්ලා මට වැඩක් නැත්තම් යන්නේ
0: නැහැ.
1: යන්නේ. ඔයා දැන් හිතන්නකො NSB එකේ ඔයාගේ account එකක් තියෙනවා. ඔයා කාලෙකට කලින් ඕපන් කරපු account එකක්.
0: right.
1: ඕක ඕපන් කරද්දී ඔයාට දෙනවන්නේ අර KYC කියලා form එකක්, know your customer form එක. ඕක ඔයා දානවන වාගේ details ටිකක්, ජාතික හැඳුනුම්පත් අංක, තැපැල් ලිපින, දුරකථන අංක, email ලිපින නම්මනම්. දැන් ඒව සමහර විට වෙනස් වෙලා තියෙන්න පුළුවන්.
0: right.
1: සමහර විට වෙනස් වෙලා නැති වෙන්නත් පුළුවන්. ඔය දෙකෙන් කෝක වුණත් වා යන්න ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවට NSB ශාඛාවට ගිහිල්ලා ඔයාගේ මේ දත්ත ටික යාවත් කාලීන කරගන්න. වෙනස් වෙලා තියෙනවා නම් ගිහිල්ලා වෙනස් කරලා ගන්න. ඒක කියන්නේ මොකද දැන් ඔය data ඔය එකතු කරනවානේ. ඒගොල්ලන්ගේ digital පද්ධති වලට ඇතුළත් කරනවානේ. එතකොට වැරදි data යන්න පුළුවන්. ඒකින්ද වෙනස් වෙලා තියෙනවා නම් දැන්ම update එකක් දාගන්න. වෙනස් වෙලා නැත්තම් තියෙන්නේ ඒ number එකම නම් ඒ email එකම නම් verify කරගන්න. මේ දාපේකම තමයි මගේ තියෙන්නේ. ප්‍රශ්නයක්
0: නැහැ. වෙනස් වෙලා නැහැ කියලා
1: කියන්නේ. call වෙනවා numbers වලට වෙන අය නෙමෙයි answer කරන්නේ. ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම වට ක්ලියර් කරගන්න පුළුවන්. මොකද වාට වඩාත් ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දෙන්න තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ වැඩේ කරන්නේ. මේක හරියට උන් නැත්තම් සිද්ධ වෙන දේවල් ගොඩාක් තියෙනවා. හරිද? ඒවා අපි හිමින් සැරේ වාට කියලා දෙන්නම්. ඒ කියන්නේ ඔයාගේ සල්ලි තියෙන බැංකු ගිණුම පරිස්සම් කරගන්න එපා මොනා කරන්නත් කලින්. ඒවයේ දත්ත වැරදි වුණොත් නේ ඒවයේ මේ අවශ්‍ය කරන කන්ටැක්ට් නම්බර්ස් අනම්මනම් දේවල් වැරදි වුණොත් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
0: yes. හරි ඒ නිසා ඔන්න මතක් කරා අද සඳුදා උදේ පාන්දර ගිහිල්ලා ඒ වැඩේ ඉවර කරන්න. එතකොට මේ සතිය ඔයාට කරන්න තියෙන තව වැඩක් අඩු වෙනවා.
1: අඩු වෙනවා.
0: හරි මතක් කරන්න ඕනේ ඔයා ගෙදර හදනවා නම් මේ දාසල එහෙම නැත්නම් ඔයාගේ ගෙදර වහල ඔයාට රිනොවේට් කරන්න පොඩි අප්ග්‍රේඩ් එකක් දෙන්න ඕනි කියලා හිතනවා නම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ම දාන්න. ඒකට හේතු ගොඩක් තියෙනවා.
1: ඒකට හේතු ගොඩක් තියෙනවා. අපි ඉස්සෙල්ලාට එක හේතුවක් කියන්න. ඒ තමයි මේ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක.
0: yes.
1: ඒ කියන්නේ මේ රයිනෝ ෂීට් වල නැත්නම් අලුත්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල මතුපිට කෝටින් එකක් යනවා. මේකට ජලය විකර්ෂණය කිරීමේ හැකියාව තියෙනවා.
0: right.
1: කලනුත් ඔක තිබ්බා. දැන් මේක තුන් ගුණයක් ඇඩ්වාන්ස් කරලා
0: තියෙනවා.
1: හරි. කලින් නිකන් වතුර බින්දු 3-4ක් හරි තිබ්බනම් ඉතුරු වෙලා දැන් ඒකත් නැහැ. අර නැනෝ දාක්ෂණ යනෝ තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ අර ගෙදර තියෙන වහලේ නවීන පෙනුම අලුත් පෙනුම කොච්චර කාලයක් ගියත් කිසිම ප්‍රශ්නයක් නැතුව DSL වෙන්න පුළුවන්, පාසි වෙන්න පුළුවන්, ඊට පස්සේ LG වර්ග වෙන්න පුළුවන්, බැදෙන්න දෙන්නේ නැතුව අලුත් පෙනුමට තියාගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම දාන්න ඕන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. නම්බර් එකක් තියෙනවා. ඒ නම්බර් එකට වාර කෝල් එකක් දෙන්න පුළුවන්. හොට්ලයින් නම්බර් එකක් 1396. 1396ට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. දැන් අද සඳුදානි කරන්න වැඩ ගොඩක් තියෙනවා ඔයගලන්ට. ලිස්ට් එකට මේකත් ඇඩ් කරගන්න. යන්න දම්රෝ එකට. මොකද දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් ගත්තොත් දැන් ඔයගලන්ට 15% ඩිස්කවුන්ට් එකක් හම් වෙනවා.
1: අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ වහලා හදාගත්තට පස්සේ වහලා දිහා බලාගෙන ඉන්න නම් මෙට්ටයක් තියෙනවා.
0: මෙට්ටයක් තියෙනවා. වැටිලා ඉන්න මෙට්ටයක් තියෙනවා.
2: ඒකට කියන්න පුළුවන් යටලීෙන් නාරිලතා මල් පූදින්නේ.
1: අන්න එහෙම කියන්න
2: පුළුවන්. යටලීෙන් නාරිලතා මල් පූදින්නේ කියලා
1: කියන්න පුළුවන්. ඉතින් එහෙම කියන්නත් ඔයා ගන්න මෙට්‍රස් එක නියම ප්‍රමිතියෙන් යුක්ත එකක් වෙන්න ඕන. ඒ වගේම තමයි ඔයාට කල්පවතින මෙට්‍රස් එකක් හම්බෙන්නත් ඕන. එහෙමනම් ඔයා යන්න ඕන තැන තමයි දම්රෝ කියලා කියන්නේ. දම්රෝ එකේ දැන් ඔයාට 15% වට්ටම් සහිතව දිගුකල් පාවිච්චි කරන්න පුළුවන් විදියට දම්රෝ ෆෝම් මෙට්‍රස් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ප්‍රදර්ශනාගාර 160ක් තියෙනවා. කැමැතියකට යන්න පුළුවන්.
0: කැමැතියකට යන්න පුළුවන්. හරි ඔන්න මේ සති අපි දැන් කියවනේ වැඩ ලිස්ට් එකේ අපිත් එකතු කරනවා කියලා. එතකොට පොඩි ඔලුවක ඇකුම් වෙන්න පුළුවන්. ඇඟේ පැති අමාරුකම් එන්න පුළුවන්. මේ ඔක්කොටම මෙල් ඩෝල් කාඩ් ළඟ තියාගන්න. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවර වෙයි. හරිද? අපි දැන් යනවා බ්‍රේක් එකකට. ගිහිල්ලා ආය අලුත් පෑන්
1: හම්බෙමු.
0: මේ පැත්තට එනවා.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පෘථිවියෙන් ළඟහරට රේල් පාර ඔන්න හොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන එන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
2: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
3: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 1322.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.

0: නැකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. අවුරුද්ද පුරාම ඔබේ නිවසත් සෞභාග්‍යයෙන් ඉතිරේවි. මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ ටීවී.
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න. 0703013036.
3: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්. Unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
4: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක

0: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Book My Show within win කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel BioTV.
1: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777-300-940.
5: වෙලාව 8:00 විනාඩියයි දැන්.

0: සත්‍ය ඔබ වෙතගෙන එන්නේ
1: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කට රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib sri lanka
5: පැය අලුත් වන අලුත් පැය දිවස්වා
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම කේසර. ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලික වසා දැමුණු කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ වනවා. ඩෙංගු සහ වෛරස් වන රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම විශ්වවිද්‍යාලයේ වසා දැමුණේ පසුගිය දෙවනදායි. මේ අතර වසරේ මේ දක්වා කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 68,071 වාර්තා වී තිබෙනවා. යතරින් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශූරතාවලිය අකණ්ඩව දෙවන වරටත් දිනා ගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක යානික් සින සමත් වී තිබෙනවා. ඒ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් පරාජයට පත් කරමින් ඊයේ පැවති අවසන් තරගයේදී යානික් විසින් ස්වෙරෙව්ට ගෝල 6-7 එවගේම 7-6, 6-3 සහ 6-4 ලෙස පරාජයට පත් කළා. ඔහු පසුගිය වසරේ පැවති තරගයේදීද මෙම ශූරතාවයේ දිනාගනු ලැබුවා. ඒ වසර 148 ඉතිහාසයේ විම්බල්ඩන් ශූරතාවයේ දිනාගත් පළමු ඉතාලි ක්‍රීඩකයා බවට පත්වෙමින්. මීළඟ net news පෙරවරු 9ට. මොහොතින් මොහොත අලුත් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආතරෙන්

0: උදෑසන 8:10 යාලුගටම වෙලාව.
1: හරි.
0: අපි කිව්වනේ අලුත් පැයෙන් එනවා කියලා.
1: කිව්ව වගේම ආවා.
0: ඔන්න ආවා.
1: ආවද එන්න උනාද?
0: එන්න උනා. මූසිකේ මේ පැත්තේ නැහැ හරිද?
1: ආ ඒක මං ගාව.
0: ආ තියාගන්න.
1: ඒක මේ පැත්තේ තියෙන්නේ. ඒක ඊළඟ එකේ වට දෙන්න.
0: හරිද?
1: ඒක ඕනෙ වෙන්නේ අපිට.
0: ඕකේ.
1: දැන් මෙහෙමයි.
2: ඔව්.
1: ඔව්. මොකක් කර කියන්නද කිය?
2: අපේ මේ ෆුට්බෝල් මැච් එක ගැන අපි
1: ඔව්.
2: ඇත්තටම මට මුකුත් ඒ ගැන කියන්න බෑ. මේ විනිසුරුවරයා
1: හැටියට
2: මැදිස්තව ඉන්න ඕනේ.
1: ඒ අන්න එහෙමයි.
2: මේ මෙසි බයිනෝ නේද මේ රෙෆ්‍රි කෙනෙක්ට කුණු වෙන්න.
1: ඔව් ඔව්.
2: මම ඔයාලට ගෞරවය මේ දෙනවා මේ අර එයාගේ මයික් එකෙන් ඇහෙනවා. මේ හැබැයි ඔයාගේ හැසිරීම බින්දුවයි. පැමිණීම හොඳයි කියලා බයිනෝ.
1: බයිනෝ.
0: කියනවාද
2: එහෙම? ඔව් මෙසි මේ තිබිච්ච මැච් එකේදී රෙෆ්‍රි කෙනෙක් එක්ක වැඩේ දෙන්නේ මේ ලෝක පාපන්දු සංඝ සම්මේලනේ ඔක්කොම කටවහගෙන ඉන්නවා. මේ හදිසියෙත් මෙසීට රෙඩ් කාඩ් දීලා ඉවරලා ගෙදර යවුවා නම් එතනින් එහාට නෑ නෑ මැච් එකක් නෑ.
1: තව ප්‍රශ්නයක් ඊට පස්සේ.
2: ඔව්.
1: හරි මේ දැන් අපි කිව්වනේ අපේ net fm facebook page එකේ යන්න අපේ official page එකට උඩින්ම තියෙන අපේ post එක. post එකේ ඉන්නේ ඉතින් ආයේ ක්‍රීඩාශීලී. තරුණයෝ දෙන්නෙකුයි.
0: දෙන්නෙකුයි.
1: තරුණියෙකුයි. එකෙක් අත්දැකීම් බහුලයි. දැන් එයා රෙෆ්‍රී කෙනෙක් වෙලා ඉන්නේ.
0: ඔව්.
1: ඒ කියන්නේ මැච් ගහලා ගහලා
2: කොල්ලෝ දෙන්නෙකුයි කෙල්ලෙකුයි ඉන්නවා.
1: ඉන්නවා. ඉතින් අපි අහලා දෙන ප්‍රශ්නේ තමයි මේ පාර කවුද ෆයිනල් යන්නේ කියලා. ඉතින් දැන් ඔන්න semi finals පටන් ගන්නවා. ආජෙන්ටිනාව සහ එංගලන්තය මූණට මූණ හමු වෙනවා. ඒ වගේම තමයි ප්‍රංශයයි ස්පාඤ්ඤයයි මූණට මූණ අනිත් පැත්තෙන් හම්බ වෙනවා.
0: ඕකේ.
1: ඉතින් ওই රටවල් හතරෙන් කවුරු හරි තමයි ෆයිනල් යන්නේ.
0: මන්නම් දන්නවා කවුද කියලා.
1: කවුද?
0: කියන්නේ නැහැ කුතුහලයේ. එතකොට යනවනේ උගලන්ගේ.
1: දැන් තමයි. ලංකාවේ ගොඩක් ගෑනු ළමයි ෆුට්බෝල් බලන්න පටන් ගන්න.
0: පටන් ගන්න තියෙන්නේ.
1: මුලින් ඉඳන් බැලුවා වගේ දැන් කතා කරන්න කට්ටිය පටන් ගන්නවා. මෙහෙමයි. දැන් මේ පාර මේ හතර දෙනා මේ semi final ඇවිල්ලා ඉන්න රටවල් හතර හරිම සුවිශේෂී. ඒකට හේතුව තමයි මේ හතර දෙනාම සාරා ලෝක කුසලාන දිනපු රටවල්.
0: ආ එහෙමද?
1: ඔව්. මේ වෙනකොට FIFA ලෝක කුසලාන ජයග්‍රහණය කරපු රටවල් හතරක් ඇවිල්ලා තියෙන ඔන්න semi final වලට. ඒක හරිම විශේෂයි. මොකද සාමාන්යයෙන් FIFA වල වෙන අවුරුදු වල semi final වලට එහෙම වෙන කෙනෙක් එනවා පොඩි නිකන් වැඩි. අපි අර කියන්නේ නිකන් මේ මුළු series එකම කන පිට ගහන කවුරු රටක් ඉන්නේ
0: නෝවේ කියලා.
1: නෝවේ කියලා ගොඩක් අය හිතාගෙන හිටියානේ. හාලන්ඩ් එහෙම උඩ දියලා හිටිය දැන් ඔක්කොම ඉවරයි ප්‍රශ්න නැහැ.
0: ඒක තමයි. දැන් හාලන්ඩ් ගෙදර ගියානේ.
1: දැන් හාලන්ඩ් ගෙදර යවුවා. ඊට පස්සේ දැන් ඔය කැබෝවර්ඩ් වගේ රටව ඇවිල්ලානේ විප්ලවීය වෙනස්කම් කරානේ.
2: ඔව්. හාලන්ඩ් මං හිතන්නේ සමහරලාට මේ ඔය කැමු යන මේ අපේ හාලන්ඩ් හරි.
1: ඔව්.
2: නේද? අපේ මල්ලි හරි. අපේ කොල්ල හරි කියලා මොකක් හරි මේ
1: චැනල් එකක්වත්
2: පටන් ගන්නේ ඔය මස් මාළු මේව හදන. ඌ ෆුට්බෝල් ගහනට වැඩිය අපේ මිනිස්සු අය ඌ කන බොනේ වනේ.
1: ඔව් නේ. අර මේ කැලරි 6000 ක විතර ආහාර ගන්නවා කියලා කිව්වේ දවසකට. ඉතින් කොහොම හරි ඔන්න නෝවේ නෑ. නෝවේ දැන් එළියේ. ඉතින් ආජෙන්ටිනාව අපේ මෙසි ගිරට. ඒ වගේම තමයි මේ එංගලන්තය ගැන ලොකුට කතා නොවුනට සාමාන්‍ය ඉංග්ලන්ඩ් කියලා කියන්නේ ෆුට්බෝල් වල ඉස්සරහින් ඉන්න රටක්. සහ මේ ඉංග්ලන්ඩ්ල හරි විශේෂයි සාරා. ලෝකේ හැම ක්‍රීඩාවකම වගේ ශූරතාවල දිනලා තියෙනවා.
2: බෙකම්ලා එහෙම නේද?
1: ඔව් පාපන්දු ලෝක ශූරතාව. ඊට පස්සේ රග්බි. ඒ වගේම තමයි ODI ශූරතාව ක්‍රිකට් වල 2019 දී. ඊට පස්සේ T20 ශූරතාව. මේ විදිහට ලෝකේ මේ ඉහළ පෙළේ තියෙන ප්‍රමුඛ පෙළේ තියෙන ක්‍රීඩා වලින් World Cups තමන්ගේ රටට අරගෙන යන්න පුළුවන් වෙච්ච රටක් තමයි ඉංග්ලන්ඩ් කියලා කියන්නේ. ක්‍රීඩාවට බොහොම දක්ෂ රටක්. ඒ වගේම තමයි ඔලිම්පික් වල පවා පදක්කම් සටහනේ පෙරමුණ ගන්න සමත් වෙච්ච රටක්. ඒකට තේරෙනවා කොච්චර ක්‍රීඩාශීලීද කියලා. ඉතින් මේ විදිහට බොහොම කරට කර පාපන්දු ලෝකයේ රෑන්කින් වල ඉස්සරහින් ඉන්න රටවල් හතරක් තමයි මේ පාර semi finals වලට යන්නේ. ඒක නිසාම semi finals අතිශයින්ම තරගකාරී වෙයි කියලා බොහෝ දෙනා කතා කරනවා.
0: ඒ
1: වගේම තමයි දැන් ප්‍රංශය ඉන්නවනේ. ප්‍රංශය එම්බාපේ ඉන්නවා. අපේ නායකයා.
0: අර
1: කළු කොල්ලා. අර ගර්ල් ෆ්‍රෙන්ඩ් එක රවුම් ගහලා ඇවිල්ලා ගේම් එක ගෑවි.
2: අපේ බැලුම් ගෑවුවේ.
1: ඔව් අපේ බැලුම් ගෑවුවේ. දැන් ඒගොල්ලා මේ වෙනකොට FIFA ලෝක කුසලාන ඉතිහාසයේ ගෝල 20ක් ලබාගෙන, ඒ කියන්නේ FIFA තරගවල World Cup තරගවල ගෝල වැඩිම ගෝල ලබාගත්තු ක්‍රීඩකයින් අතර දෙවනි ස්ථානයේ ඉන්නවා. දෙවනි වෙන්නේ මෙසීට විතරයි. මෙසී 21යි, මෙයා 20යි. හැබැයි මෙයා අඩු මැච් ගානකින් තමයි මේ 20 achieve කරලා තියෙන්නේ. ඒක හරිම විශේෂයි. ඉතින් මෙසීව සමහර විට එම්බාපේ පහු කරන්නත් පුළුවන්.
0: ඕකේ.
1: ඉස්සරහට ගියොත්. වැඩිපුර ගෝල්ස් වදින්න කියලා මෙසීට වදීද නැත්නම් එම්බාපේට වදීද කියලා. ඇත්තටම අපි ඔය එම්බාපේ කියලා කිව්වට ඕක කියන්නේ බාපේ කියලා.
0: බාපේ කියලා.
1: බාපේ කියලා තමයි කියන්නේ.
0: ෆ්‍රෙන්ච් වල ගොඩක් වචන ගොඩක් අකුරු සයිලන්ට්.
1: සයිලන්ට් නේ. ඉතින් බලමු. අකුරු සයිලන්ට් උනාට කොල්ල සයිලන්ට් නෑ.
0: කොල්ල නම් සයිලන්ට් නෑ.
1: අපි බලමු මොකද වෙන්නේ කියලා. සෙමි ෆයිනල් රවුන්ඩ් එක පටන් ගන්න. ඒ වගේමයි අද දවස හරිම විශේෂයි. අද ජූලි 13 වෙනිදානේ 1930. අද වගේ දවසක තමයි සාරා ලෝකේ පළවෙනි FIFA World Cup series එක පටන් ගන්නෙ. ඔව්. ඒ කියන්නේ කොහෙද දන්නවද පටන් ගන්නෙ? උරුගුවේ.
0: උරුගුවේ
1: තමයි සත්කාරකත්වයේ දරන්නේ. මැච් එක දිනන්නේත් උරුගුවේ.
0: රයිට්.
1: මේ පාර හැබැයි කලින් පැරදිලා ටිකට් නැතුව හිටියා. යන්න විදියක් නැතුව.
0: යන්න විදියක් නැතුව.
1: ටිකට් දෙන්නේ නැහැ කියලා ඉරටේ ෆුට්බෝල් බලන ඒගොල්ලන්ගේ තින්නවනේ ඔය කමිටු. අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ ඒගොල්ලෝ කියලා තිබ්බා. පැරදුනානේ. එන්න එපා.
0: ගෙදර එන්න එපා.
1: ටිකට් දෙන්නේ නැහැ. එනවනම් අතින් වේදන් කරලා ටිකට් අරන් එන්න කියලා. හැබැයි මීට අවුරුදු ගානකට කලින් 1930 දී පළවෙනි FIFA ලෝක කුසලානය පවත්වන්නේ උරුගුවේ. දිනන්නේ උරුගුවේම
0: තමයි. මම නම් කියන්නේ ඒ වගේ පොලිසිස් අපේ ලංකාවේ සමහර ක්‍රීඩා වලටත් ගේන්නෝ.
1: නෑ නෑ එහෙම අමාරුයි.
0: එහෙම
1: අමාරුයි. මොකද මේ ටීම් එක එක්ක නිලධාරිනුත් යනවනේ.
0: නිලධාරිනුත්
1: යනවනේ. ටිකට් දුන්නත් ඒගොල්ලොත් ඒ.
0: මේකනේ.
1: ඒ ටිකක් අමාරුයි ඒක කරන්නේ.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: උදේ 8 විනාඩි 20යි දැන්
6: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
7: දැන් ඕන නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම Melva RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
11: Melva එක

0: පවතන්න ප්‍රයිම් ගෲප් 1322.
1: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද?
2: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල්, ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
1: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
3: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද?
1: නෑ නෑ. හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරිබිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුවින් කෙනෙක්.
2: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
0: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
8: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
11: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
12: BYD C-Line 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Line 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
13: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පේරි බාත්වය, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
14: මාළු කන්න කැමති කිරටද පිරිසටද
15: කැමති විදියකට
14: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු.
16: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
17: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.

0: උදේ 8යි විනාඩි 27යි අල්ගොටාමේ වෙලාව.
1: හරි අපි ඇවිල්ලා ඉන්නේ අපේ දෙවනි පැයට.
0: Yes.
1: මතක් කරන්න ඕන මේක මේ දැන් ගෙවල් වල ඉන්නෝනේ අපේ විශ්‍රාමගී අම්මලා තාත්තලා විශේෂයෙන්ම ඔය රාජ්‍ය සේවයේ වැඩ කරලා විශ්‍රාම ගිහිල්ලා මේ වෙනකොට ගෙදරට වෙලා තමන්ගේ දෙයක් කරගෙන කාටවත් බරක් වෙන්නේ නැතුව.
0: Right.
1: ඒ කියන්නේ අර විශ්‍රාම ජීවිතේ බරක් කරගන්න නැතුව.
0: ඔව්.
1: බලයක් කරගෙන ඉන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ අපේ විශ්‍රාම ගිහිල්ලා ඉන්න ජේෂ්ඨපුර වැසියන්ට විශේෂයෙන්ම මේ රාජ්‍ය සේවයෙන් හරිද රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න රණවිරුවන් නැතුළුව සියලුම ජේෂ්ඨපුර වැසියන්ට දැන් රණවිරුවන් ගත්තට පස්සේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අඩු වයසකදී විශ්‍රාම යනවා. මොකද සේවා කාලය සම්පූර්ණ කරාට පස්සේ අවුරුදු 50ක් 60ක් වෙනකන් ඉන්න ඕනේ
0: නැහැ.
1: ඒ අයට පවා ඔන්න දැන් යුනියන් බැංකුවෙන් ආරාධනාවක් තියෙනවා.
0: ඕකේ.
1: ඉන්විටේෂන් එකක් තියෙනවා.
0: රයිට්.
1: ජූලි 18 වෙනිදා. ඒ කියන්නේ කවුද සාර? අද 13.
0: සෙනසුරාදා.
1: අද 13. ඒ කියන්නේ ජූලි 18 කියන්නේ සෙනසුරාදා.
0: Yes.
1: සෙනසුරාදා උදේ 10 ඉඳන් හවස 3 වෙනකන්. යුනියන් බැංක් පෙන්ෂනර්ස් ඩේ. විශ්‍රාමිකයින් වෙනුවෙන් ඔන්න සම්පූර්ණ දවසක් වෙන් කරලා තියෙනවා.
0: රයිට්.
1: උදේ 10ට පටන් අරන් හවස 3 වෙනකන් කියන්නේ සම්පූර්ණ දවසක් තමයි. එදාට ඔයාට මෙන්න මේ දේවල් ටික ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ.
1: හරිද? ඔයා වෙනුවෙන් සැකසූ මූල්‍ය උපදෙස් සහ බැංකු සේවාවන් රසක් ක්‍රියාත්මක වෙනවා එදාට. ගිහිලවට ගන්න පුළුවන් උපදෙස් වුණනම් නේ ඔයාගේ මූල්‍ය කටයුතු ඉස්සරහට කොහොමද කරගන්නේ? ඔයාගේ සේවින්ස් තියෙනවා නම් ඒවා කොහොමද කරගන්නේ? ඒ වගේම තමයි අපි කිව්වා පෙන්ෂන් ලෝන් එක ගැන රුපියල් මිලියන 8ක් දක්වා ලබා ගන්න පුළුවන්. ඒ ගැන වුණත් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක විතරක් නෙමෙයි. දැන් බැංකු කටයුතු කිව්වම ඉතින් ඕනතරම් දේවල් තියෙනවානේ. මූල්‍ය කටයුතු කිව්වම ගනුදෙනු කිව්වම ඕනතරම් දේවල්
0: තියෙනවානේ.
1: ඒ හැම දෙයකටම ඔයාට විශේෂඥ දැනුමක් ලබා ගන්න පුළුවන්, උපදෙස් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි නොමිලේ පැවැත්වෙන වෛද්‍ය කදවුරු සහ මේ වෛද්‍ය සායනවලට සහභාගී වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ ඇස් එහෙම පරීක්ෂා කරනවා. ඉතින් පෙනීම සම්බන්ධ කාරණා ගැටලු තියෙනවා නම් ඒවත් එදාට निराකරණය කරගන්න පුළුවන්. මේ හැම දෙයකටම ඔයාට විශේෂ දීමනාවන් සහ වට්ටම් රසක් ලැබෙනවා. ඉතින් යන්න කලින් දැන් වැඩි විස්තර දැනගන්න කොහෙද තියෙන්නේ? දැන් අපි වෙලාව කිව්වා උදේ 10 ඉඳන් හවස 3 වෙනකන් කියලා. කොහෙද තියෙන්නේ? ඊට පස්සේ යන්න කලින් රෙජිස්ටර් වෙන්න ඕන. ඒක වැදගත්. නැත්නම් ගියාට පස්සේ එතන පුටු නැතුව ගියා හිටගෙන ඉන්න එහෙම ප්‍රශ්න ගොඩක් වෙන්න පුළුවන් නේ.
0: Yes.
1: ඒක හින්දා ඔයාට වැඩි විස්තර සහ ඔයාගේ ලියාපදිංචිය තහවුරු කරන්න මම එනවා 18 වෙනිදාට මෙන්න මගේ නම දාගන්න කියලා. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් අරගෙන කියන්න පුළුවන්කම තියෙනවා. 0117 81 81 55. ආයෙ නම්බර් එක මතක් කරන්න. 0117 81 81 55.
0: ඕකේ.
1: ආයෙත් මතක් කරන්න දොන්න. ආයෙ කියන්න. 0117 81 81 55. මේ නම්බර් එකෙන් පුළුවන් කෝල් එකක් දීලා වායනවා කියලා තහවුරු කරන්න, ලියාපදිංචිය සිද්ධ කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ වැඩි විස්තර ටික ඔක්කොම කියයි. 18 වෙනිදා. ඒ කියන්නේ මේන සෙනසුරාදා යන්න තමයි තියෙන්නේ. උදේ 10ට පටන් ගත්තම හවස 3 වෙනකන් මේ වැඩේ තියෙනවා.
0: හරි. ඔය අංක පිළිබඳ නම්බර්ස් පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් අපේ අචීව කන්ටැක්ට් කරන්න. පුදුම නම්බර්ස්,
1: අංක ගණිතය,
0: අංක විද්‍යාව,
1: අංක විද්‍යාව ඒ ඔක්කොම හදාරලා ඉන්නේ.
0: හදාරලා ඉන්නේ නේ. පේනවා. හරි. පේනවා පේනවා. හරි. කොහොම හරි දැන් ඔන්න අද සඳුදානේ. සඳුදාට පොඩ්ඩක් කම්මැලි නේද?
1: පොඩි තියෙනවනේ නිකන් උදේ. මෙහෙමයි. කම්මැලිමත් නෙමෙයි. ඒකට කියන්නේ නිකන් පොඩි තියෙනවා එකක්, මොකක්ද ඔය එකක් කියාගන්න තේරෙන්නේ නැහැ. ඒක
0: සතියක් අදින්න ඕන වගේ එකක්.
1: එහෙම එකක් කිනවද?
0: තියෙනවා
1: පොඩ්ඩක්. කවන්නේ එකක් කියපිට නෑ මේ යන්නේ. අපිට තියෙන නිකන් පොඩි නිකන් කික් එකක් නෑ වගේ එකක්.
0: කවන්නේ කොහොම හරි අන්න කික් එකක් නැති කට්ටිය කික් එකක් ගන්න.
1: මොනවද ගන්න ඕනේ?
0: විජේ තේකක් හරි, විජේ කෝපි එකක් හරි හදාගෙන බොන්න.
1: බොන්න.
0: සතියකට නෙමෙයි ආයේ. වාර මාසෙම උනත් වැඩ කරන්න මොටිවේෂන් එකක් ගන්න පුළුවන්.
1: ඔව්, අපි නම් මේ විජේ කෝපි එකක් දැන් අපේ ඔෆිස් එකට ගෙනල්ලා තියලා තියෙන්නේ. ඕන උනාට පස්සේ අපේ කසුණි එහෙම ඉන්නවා. කසුණි නැන්දා ඉන්නවා.
0: කෝපි බොනවද
1: කියලා. කෝපි බොනවද කියලා අහනවා. අන්නේම ලස්සනට අහනවා. එතකොට ඉතින් අපි බොන්න හිටියේ නැතත් ඒ වෙලාවට බොනවා.
0: ඒ ලස්සන මූණ බලාගෙන බෑ කියන්න බැරි නිසා අපි බොනවා.
1: ඉතින් අපි ගාවත් එන්න විජය කෝපි. ඒ වගේම තමයි විජයතේ අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලංකාව විතරක් නෙමෙයි, ලංකාවෙන් එළියේ මුළු ලෝකෙම දන්න රහක්, මුළු ලෝකෙම දන්න නමක්. ඒක නිසා ඔයාටත් ප්‍රබෝධවත් සතිය පටන් ගන්න ඕන. විජයතේ එකක් නැත්තම් විජය කෝපි එකක් බොන්න.
0: ඕකේ. දැන් කිව්ව අචේ කිව්වා වගේ විජයතේ එකකුයි විජය කෝපි එකකුයි
1: දෙකම එහෙම ලෑස්තින්න එපා. මොකක් කර එකක් බොන්න.
0: ඔව්, උදේට ඕන නම් තේ එකක් බොන්න. අර දවල් වරුවට කාලා කෝපි එකක් බොන්න.
1: හා
0: හරි නේද?
1: ඔන්න උපදෙස් දුන්නා අපි දන්නේ.
0: හරි. ඊට පස්සේ අපි යනවා මේ කඩවත පැත්තට මොකද දන්නවද මට මේක කොච්චර කිව්වත් මදි හරිද මොකද ඒක මේක ඇත්තට වටිනවා මේ තැන මං කියන්නේ මේ අපිට හැමදාම මතක් කරගන්නනේ ඒත් මදි
1: ඔව් ඒ කියන්නේ කොච්චර කිව්වත් ආයෙ කියන්න ඕනේ කියලා හිතනවා තමයි ආයෙ
0: කියන්න ඕනේ මොකද ඇත්තට වටිනවා මේ ඔෆර් එකක් මේක කියන්නේ ඔයාලට ස්විමින් pool එකකුයි gym එකකුයි multifunctional hall sky garden ඊළඟට 24/7 security
1: ඔය sky garden කියන්නේ නිකන් මේ roof top වගේ එකක් නේ
0: ඔව්
1: එහෙම එකක් නේ ඒ
0: වගේ අර නුවදාස කිව්වේ මොකද්ද
2: බැබිලෝනියාව එල්ලෙනුගේ
0: අන්නේ වගේ ඇති ඔව්
1: ඉතින් multifunctional halls කියලා කියන්නේ ඔයාලට ඕනම අවශ්‍යතාවයකට අනුකූලව භාවිතා කරන්න පුළුවන් සම්මන්ත්‍රණ ශාලා
0: මේ පාටිස්
1: වෙන්න පුළුවන් වෙඩින් එකක් වෙන්න පුළුවන් වෙන කමියුනිටි එකේ තියෙන වෙන වෙන කට්ටියගේ දේවල් මේක ඒ ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්
2: හැකියාව ඕන රණ්ඩු වෙන්න වුණත්
1: රණ්ඩු වෙන්න ඒකට ගිහිල්ලා කියන්නේ එළිය රණ්ඩු වෙන්න එපා ඒකට උඩට ගිහිල්ලා කට්ටියට කරදරයක් වෙන්න නෑ
2: නෑ නෑ පොඩි එහෙම එකකුත් තියෙන්න බෑ නැත්නම් එහෙම ජොලියකුත් නැතෝ නේද
1: කමියුනිටි එකක් වැඩන්නේ රණ්ඩුක් එහෙම යන්නේ නැත්තම්
0: නෑ නෑ බුක් කරලා යන්න ඕනේ රණ්ඩු වෙන්න හරි බුක් කරලා යන්න
1: ඕන දෙයකට යන්න පුළුවන් ඉතින් අපි මේ කියන්නේ ප්‍රයිම් ලගේ අලුත්ම apartment project එක කඩවත තමයි තියෙන්නේ නුවර පාරට මීටර් 300ක දුර හැබැයි මේ නාගරික වටපිටාවක උනාට ඔයා කැමති අර ස්වාභාවික සුන්දරත්වය වැවක් එහෙම තියෙනවා ඊපස්සේ ලස්සන වෙල්ලායක් තියෙනවා එහෙම තැනකට මුහුණලා තමයි මේ apartment එක ඉදි වෙන්නේ ඉතින් සාර කිව්වා වගේ අර apartment එක විතරක් නෙමෙයි ඔයාට හම්බෙන තව දේවල් ගොඩාක් තියෙනවා fully furnished apartment එකක් මේක ඉතින් දැන් ඔයාට මේක රුපියල් මිලියන 31කට ගන්න පුළුවන් හැකියාව තියෙනවා හැබැයි මේකේ වටිනාකම තව වසර කිහිපයකින් වසර පහක් කියන්නෙත් නෑ ඊට කලින් රුපියල් මිලියන 51ක් දක්වා වැඩි වෙනවා කියලා තමයි මේ වෙනකොට ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ. ඉතින් එතකොට මේක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. අද වාට 30කට අරගෙන තව ටික කාලෙකින් මේක 51ක් වෙනවා කියලා කියන්නේ මේකේ වටිනාකම වැඩි වෙනවා. හොඳ ආයෝජනයක්. හරිද? ඉතින් ඔයාට වෙන්නත් පුළුවන් නැත්නම් ඔයාට ගිහිල්ලා මේක රෙන්ට් අවුට් කරන්නත් පුළුවන්. මේ ඕන දෙයකට කඩවත apartment project එකෙන් ඔයාගේ apartment එක වෙන් කරගන්න කෝල් එකක් දෙන්න 13:22 නම්බර් එකට.
0: රයිට් ඔගලන්ට මේ
1: 22
0: ඔයාලා ස්කයි ගාඩන් එක මොකද්ද කියලා අහුවනේ මට පස්සේ මතක් වුනේ මේ ප්‍රයිම් කඩවත කියලා Google කරන්න එතකොට උඩින් මෙනවා එතකොට ඔයගොල්ලන් ගිහින් ස්කයි ගාඩන් විතරක් නෙමෙයි
1: ඔය
0: ඔක්කොම කැලේ ටික බලා ගන්න පුළුවන් හරි ඊට පස්සේ මතක් කරන්න ඕනේ ඔයගොල්ලන්ට කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ කොටස්කාරයෙක් වෙන්න පුළුවන් වගා කරලා අර වගා කරනවා කියන්නේ ආජි මේ හොබි එකක් නේ සමහරුන්ගේ
1: නේ
0: එනකොට ගොඩක් අය දෙකට වෙලාව නැහැ
1: වෙලාව නැහැ හැබැයි කැමති
0: කැමති එනකොට ඕගලන්ට පුළුවන් දැන් මුදලින් ඉන්වෙස්ට් කරලා එකට ඒ අර සැටිස්ෆැක්ෂන් එක ගන්න ගමන් අතට ඕගලන්ට යම් කිසි ගානකුත් හම්බ වෙනවා
1: හම්බ වෙනවා නේද ඒ වගේම තමයි අපි පොඩි තියනවනේ එහෙම තමන්ගෙම කියලා නිකන් වගාවක් තියනවා කියලා පොඩ්ඩක් ආඩම්බරෙන්න
0: කියන්නේ
1: නිකන් හිතන්නකෝ මට නිකන් රට මැද මාතලෙන් අබ වගාවක් තියෙනවා ඊට පස්සේ මට තේ තියෙනවා ඊට පස්සේ තව කට්ටිය කියනවා ගම්මිරිස් වගාවක් තියෙනවා මට කුරුදු වගාවන් තියෙනවා. එහෙම තියෙනවා. එහෙම පොඩි අපි කැමති ඊළඟේ වගාවන් පවත්වාගෙන යන්න. හැබැයි අපිට කාලයත් එක්ක සහ අපිට ඉඩ කඩ නැහැ. ඒ වගේම තමයි අපිට කාලයක් යොදවන්න නැහැ මේ වෙනුවෙන්. හැබැයි වගාව මූල්‍යමය හැකියාව තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ මුදල් ගිහිල්ලා ආයෝජනය කරන්න කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේ. අර අපි කියපු වගාවන් වල ඔයා කැමති වගාවක ඔයාට ආයෝජනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කෝල් එකක් දෙන්න දැම්ම මෙන්න මේ නම්බර් එකට 01127777 01127777

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. Velava oba veta gena enne.
1: Avurudu 3 sita 6 dakwa daruan sandahama nipadawu kawen gate 4. Avurudu 90k pura Sri Lankiya mawurunge hari thiranaya. Daruwata kiripiti laba deemata pera sama vitama saukhya vaidya vruttikiyekugen upades laba ganna.
2: Ude 8 minadi 39 ay.
3: Tamro foam mitt sadaha 15k wattam. Ihala pramithiyekin yut digu kal pavatina foam mitt. Divaina pura Tamro pradarshana karawalin.
4: Alutena kaatuma mela kasagala green super. Shaka magale athuru kiriya mulleriyawa naarambala gane mulakam pola. Kasagala green super. E vitarak nemei. Obe athi athi mutal surakshita aayojana kramayak osse yomu kara wada ihala pratilaba laba ganna. Denma katha karanna. Kasagala plantation bindua 1122777 kasagala samuha vyaparaya wetin.
5: 2026 FIFA unusuma June 12 wenada sita sajeeviva. Pure mobile app eke nomine balanna.
6: SLT Mobitel Pure TV. Neela Vikashaka.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13/22.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13/96 අමතන්න.
10: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
11: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
12: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
11: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
12: ඔබගේ ජීවිත කාලයත් දිගු කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
11: නොවිනස් වන රසවත්ම රසය.
12: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
11: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
13: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.

0: නැකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. අවුරුද්ද පුරාම ඔබේ නිවසත් සෞභාග්‍යයෙන් ඉතිරේවි. මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 13/22.
3: Big big dinumai bonanza bonanza
4: satipata scooter dinapata smartphone big race ho big lighter wala athi escort dankya 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
5: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: Tú lo buscarías, ¿no? Mira, ¿sí? Vas.
8: La vete a saber.

0: උදේ 8 විනාඩි 47යි අල්ගටාමි වෙලාව.
1: අපි මේ කතා කර කර හිටියේ වැකේෂන්ස් ගැන.
2: ඔව්. ඔව්. ඇත්තටම මේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමේ වැකේෂන්ස් නැහැනේ.
1: ඔව්.
2: අපේ මේ දවස්වල ලෝකේ පුරාම විශ්වවිද්‍යාලවල වැකේෂන් සම වැකේෂන්. මොකද්ද වසන්ත නිමාඩුවනේ? නෑ මේ ගිම්මාන නිමාඩුව.
0: ගිම්මාන.
2: ගිම්මාන නිමාඩුවනේ මේ ඉතින් ඒ කියන්නේ ලෝකේ සියලුම ගිම්මහනේ තියෙන රටවල් වලයි දැන් එක පැත්තකට ගිම්මාන උට අනිත් පැත්තේ තියෙන වෙන ඍතුවන්නේ එහෙම කියලා නෑ මුළු ලෝකෙම පාසල් වල මොනවාද විශ්වවිද්‍යාල වල ඒ සම වැකේෂන් දීලා තියෙනවා පෙබරවාරි මාසෙත් ඔය පොඩි මාසයකට කොහෙද වැකේෂන් එකක් හම්බෙනවනේ ඉතින් ඒගොල්ලෝ ඒ බොහොම නිදහසේ ඉගෙන ගන්න දැන් මේ මම ඇත්තටම අද තමයි දන්නේ මේ මේ ලංකාවේ විශ්වවිද්‍යාලවල සති දෙකකට වැඩිය ඒ කියන්නේ නිමාඩුවක් කියලා නමටවත් හම්බෙන්නේ සති දෙකයි කියලා.
0: සෙමෙස්ටර් එක කඩන්න ඕන නිසා.
2: ඔව් කඩන්න ඕනේ නේද? ඒක මොන හරි දෙනවනේ ප්‍රොජෙක්ට් එකක් කරන්න නේ.
1: ඔව් ඒකෙන් තමයි
2: මම අපේ ළමයි මෙච්චරත් ඉගෙනගෙන තමයි මේක මෙහෙම තියෙන්නේ.
1: මෙහෙම තියෙන්නේ. නිවාඩු නැතුව.
2: අර ළමයි සම වැකේෂන් ගිහිල්ලා වෙන රටවල් වලට ගිහිල්ලා රටේ වෙන පළාත් වලට ගිහිල්ලා විනෝදයෙන් ඉඳලා යාළු මිත්‍රයෝ ආශ්‍රය කරලා මම සම වැකේෂන් එක සාමාන්‍ය මාස දෙකම අර තුන හම්බෙනවනේ. ඉතින් මෙහෙම ඔක්කොම විඳලා ඇවිල්ලා අධ්‍යාපනය කරලා ඒ රටවල් බංකොලොත් වෙලා මම
1: මේ මේ අර සමහර හොලිවුඩ් ෆිල්ම්ස් ටීවී සීරීස් එහෙම මම බල්ලා තියෙනවා. දැන් ඒගොල්ලන්ගේ තියෙන නිවාඩු දීලා නිවාඩුවේ තමයි ඔය එක එක පිටසක් වල එනේවා උල් මම පස්සේ පන්නේ ඔක්කොම වෙන්නේ. මම බල්ලා හෙන දිගයි මේක. අපිට වගේ වුණා නම් ඕක වෙලාවක් නැහැ නේ.
2: විඳ ගන්න කියලා. ඒ සම වැකේෂන් වල නෑ ඔක්කොම සිද්ධි ටික වෙන්නේ.
1: ඔක්කොම සිද්ධි ටික වෙන්නේ සම වැකේෂන් එකේ. ඉතින්
2: ඒ පිටසක් වල ජීින්නත් කැලෙන්ඩරේ
1: බලලා තමයි එන්නේ වෙලාවටම. දැන් අපිට එහෙම ඔය වගේ සිද්ධියක් වුණා නම් සති දෙකයි ඒ ඇසයින්මන්ට් ඔක්කොම එක වැඩි කරගන්න
2: අර සිද්ධියකට මුණ දෙන්නේ ඔන්න ෆිල්ම් එක පටන් ගන්න කාන්ට්‍රි රෝ ටේක් මී හෝම් කියලා කාර් එක නැගලා මුළු ෆැමිලි එකම යනවා
1: ළමයි ඉන්න කොයර
2: දුරට ගිහිල්ලා කඳ උරක ඉන්න අන්න සීන් එක පටන් ගන්නවා යන කොණ්ඩ
1: එනවා
2: ඔක්කොම එන්නේ
1: ඉන්න එපා කියපු ගේක ඉන්න ඒතර හොල්ම
2: ඩ්‍රැකියුලා එනවා මුන් ඔක්කොම යන කොණ්ඩ එන්නේ නේද ඔක්කොම එන්නේ සම වැකේෂන් එකේ මේ කොහෙද අයියෝ මන් දන්නේ නැහැ ඉතින් මේ මේ නිමාඩුවක් නැතුව ඊට පස්සේ මුළු රටෙම වාඩුව ගන්නවා ඔව් නිවාඩු නැතුව මේ ඉගෙනගෙන ඊට පස්සේ අධ්‍යාපනයෙන් එළියට ආවම පස්සේ මුළු රටෙම වාඩුව ගන්නවා දැන් මං කිව්වේ දැන් එහෙම නිවාඩුත් ගිහලා ෆුල් ජොලියේ ඉගෙනගෙන මේ දැන් ඒ රටවල් බංකොලොත් වෙලානේ නේ
1: බංකොලොත් වෙලානේ ඒකනේ
2: දැන් ඕස්ට්‍රේලියාව ඉංගලන්තය ඉතාලිය යුරෝපය ඇමරිකාව චීනය එහෙම නැති බංගස්ථාන වෙලානේ
1: මේ නිවාඩු
2: දැන් ළමයි
1: වැඩ කරන්නේ
2: දැන් ඒක තමයි දැන් මම අවුරුදු කාලෙත් කිව්වා දැන් අවුරුද්දට ඉස්කෝලේ ඉඳගෙන ඔන්චිලි පදින්න කියන ඔන්චිලි වාරම් කියන්න කියන ගමේ යන්න කියන ආච්චි සීය බලන්න කියන පෙර සිරිත් විරිත් රකින්න කියන දවස් හතරක් විතර නිවාඩුවක් දෙනවා එදී ඔක්කොම කරන්නේ කොහමද දැන් ඉස්සර මේ තිබුණානේ ඇත්තටම නිමාඩු තුනක් තිබ්බා මාසෙ මාසෙ එකක් අවුරුදු නිමාඩුව මාසයක් තියෙනවා ඉතින් ඇත්ති සරන් එහෙල එහෙල කෙලි සෙල්ලම් ඔක්කොම කරන්න පුළුවන් නේද සරුංගල් නිමාඩුව කියලා මොකද අගෝස්තු මාසෙනේ සරුංගල් නේද අගෝස්තු මාසෙට නිමාඩුවක් කරනවා ඒක ඇත්තටම සරුංගල් නිමාඩුව කියන්නේ ඒ මාසෙ තමයි මම හිතන්නේ ඒ ලෙවල් තිබ්බේ එතකොට මේ මාසෙම ඒක ඊට පස්සේ නත්තල් නිවාඩුව කියලා දෙසැම්බර් මාසේ වර්ෂ අවසාන නිවාඩුව එනවා ඒ කාලෙදි ඕ ලෙවල් විභාගේ තියෙනවා ඉතින් ඔය මාස 3ක් අපේ ඇත්තටම මේ නිවාඩු තිබ්බා දැන් ළමයි නම් නිවාඩු දෙනවට කැමති ඇති දැන් අම්මලා තාත්තලා ළමයින්ට නිවාඩු දෙනවට කැමති නැති මුම තියන්නේ කොහෙද කියලා ඊළඟට
1: ගෙදරින්නට කැමති නැහැ
2: ඉතින් එහෙම දුවලා දුවලා අපි කොහෙද දෙයියනේ යන්නේ
1: කොහෙටද මේ දුවන්නේ
2: අන්තිමට අපි මොනවද පිටිපස්ස ඇරලා බලමු අපි කරලා
0: තියෙන්නේ රැට් රේස් එකේ යනවා ඉතින්
1: ඔව් ඉතින් ඒක තමයි ඇත්තටම මේ විශ්වවිද්‍යාල වලත් වෙලා තියෙන මේ දේම තමයි ටාගට් දුවන
0: මොකද
1: අවුරුදු 4 කොහොම හරි ඉවර කරනවා
2: ඔව් අවුරුදු 4 ඉවර කරනවා ඊට පස්සේ අර මම මේ දැක්ක ඊයේ පෙරේදත් අර රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ 4 විලිලැජ්ජ නැ ජනාධිපතිතුමාට කියනවා සානුකම්පිතව බලන්නලු එතකොට ජනාධිපතිතුමා මේ උපාධි ගත්ත අය ගැන විතරක් සානුකම්පිතව නම් බලන්න එන්න එපා ජනාධිපතිතුමා ඈ අර ඒ ලෙවල් වලින් ෆේල් වෙලා කැම්පස් යන්න බැරුව ගෙදර ඉන්න කට්ටිය
1: එතකොට
2: ඕ ලෙවල් වෙනකොට අයින් වෙච්ච කට්ටිය අට පාස් වෙච්ච ළමයි
1: ඔව් ඒ ඔක්කොම ගැන බලන්න
2: ඒගොල්ලන්ට රට එච්චර විදං කළා නෑනේ
1: හරි අපි මේ හිතන්න දෙයක් මතක්
2: කරගන්න
1: ඕවානේ හිතරිදුනවා ගැන අපි වෙනම මාතෘකාවට යමු රයිනෝ ප්‍රීමියර් රූෆින් සීට් අපි රූෆින් චීට් ගැන කතා කරමු. වර්ණයා ඒක හිතරි දෙනවා වගේ නම් නිවාඩුත් නෑවුල් කියලා. රයිනෝ අපිත් එක්ක අවුරුදු 60ක් පුරාවට ඉන්නවා. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් චීට් ගැන වට මතක් කරන්න ඕන. මොකද මේ ස්වාභාවික මැටි ආලේපයක් එක්ක මැටි ලේයර් එකක් එක්ක තමයි එන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර ෂීට් වලවල තිබ්බ ප්‍රශ්නයක්. ඒ තමයි මේ ඇතුළ සිසිලස රැදෙන්නේ නැහැ. ගේ ඇතුළ සීතල නැහැ. රස්නේ. දැන් මේ ස්වාභාවික මැටි ආලේපේ මේ මැටි ලේයර් එක නිසා ඒ ප්‍රශ්න වාට ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි කිව්වා මීට කලින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල තියෙන ජල විකර්ෂක තාක්ෂණය ගැන හයිඩ්‍රොෆෝබික් කෝටින් එක ගැන. ඉතින් මේ ඔක්කොම එක අලුත්ම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක ඔයගේ ගෙදරට දාන්න කියලා කියනවා. ඔයගේ ව්‍යාපාරික ස්ථානය, වාණිජ ගොඩනැගිල්ලක් මේ ඕනම දෙයක් හදනවා නම් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් තමයි විසඳුම. කෝල් ලැබ දෙන්න 1396 නම්බරයකට.
0: 1396. අද මේ ඔයා එක කටපාඩම මේ කිව්වනේ.
1: කොහමද? එහෙම මෙහෙම තමයි. يعني වහලවල ගැනීම හසල දැනුමක් තියෙනවා මට. ඔව්.
0: මට තේරෙන්නේ නැහැ වඩ හසල දැනුම ඒතර නැත්ති මොනවා ගැනද?
1: නැති දේවල් තියෙනවා මම හිමින්සරේ කියලා දෙන්නම්.
0: හරි. ඔන්න වහලවල් ගැන දැනගන්න ඕන නම් අචීව අම තන්න මේ පැත්තට මැසේජ් එක දාන්න 0711 95 95 95.
1: වහලවල් ගහන්නේ. උපදෙස් විතරයි.
0: ඔව්. වහලවල් ගහන්නේ උපදෙස් විතරයි. හරි අපි මතක් කරේ රයිනෝ ප්‍රීමියර් රෝෆින්ෂි ගැන. හරි ඊට පස්සේ තව මතක් කරන්න දේවල් තියෙනවනේ අචි.
1: ඔයා ඉතින් කියන්න ඔයා කියන ඕන දෙයක් මම මතක් කරන්න කැමතියි
0: කියන්නේ.
1: ඔයා කියන දේ තමයි අපි මෙතන කරන්නේ.
0: එහෙමද?
1: ගෘහණියට අවස්ථාව දීලා තියෙනවා.
0: මාව ගෘහණියක් කරානේ.
1: කාන්තාවට අවස්ථාව දීලා තියෙන්නේ.
0: හරි. අපි යනවා LB එක පැත්තට. මොකද මේ LB ෆයිනෑන්ස් එකෙන් මේ දෙන මේ මොනවාද FD rates මං හිතන්නේ වට වෙන කිසිම බැංකුවකින් කිසිම මූල්‍ය ආයතනයකින්
1: හම්බෙන්නේ නැහැ.
0: හම්බෙයි කියලා.
1: ඔව්. හම්බෙන්නේ නැහැ. හේතුව තමයි LB finance කියලා කියන්නේ අවුරුදු 55ක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනයක්. ඒ වගේම තමයි රුපියල් බිලියන 400කට වඩා වත්කම් තියෙන ආයතනය. රුපියල් බිලියන 150ක විතර තැන්පත් තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට පාරිභෝගිකයන් මිලියන 1.5 ලක්ෂ 15ක් විතර ගනුදෙනු කරනවා. ඉතින් ඒක නිසා ඔයාට ඔන්න බය නැතුව ඔයාගේ FD එක ගිහිල්ලා දාන්න පුළුවන් තැනක් තමයි LB finance කියලා කියන්නේ. අපි මීට කලින් ඔයාට මතක් කරා LB finance එකේ තියෙන මොනවාද plans කියලා, FD plans කියලා. ඒ වගේම තමයි ජාත්‍යන්තර Fitch rating සගරාව කියන විදිහට A- grade එකක් තියෙනවා. ඒ grade එක හම්බ වෙන්නේ සාරා අවුරුදු ගානක් පුරාවට මූල්‍ය ශේෂ්ත්‍රයේ අඛණ්ඩව නොසැලී නොවැටී පැවතුනොත් විතරයි. ඉතින් ඒක හම්බෙලා තියෙන එහෙම හිටපු හින්දානේ. ඒකින් ඩායි බය වෙන්න ඕනේ නැහැ. ගිල්ලවගේ FD එක දාන්න පුළුවන්. ඒ වගේම තමයි වාට මේ පොරොන්දු වෙන පොලි අනුපාතයන් FD එකට ඒ විදිහටම හම්බ වෙනවා. යන්න ඕනෙත් නැහැ. LB SIM app එක තියෙනවා. වාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් App Store එකෙන් Play Store එකෙන්. ඊට පස්සේ gedara ඉදලම වාට ඕන වෙලාවක ඔයාගේ FD එක පටන් ගන්න පුළුවන්. සහ ඒක මැනේජ් කරන්න පුළුවන් හැකියාවක් දැන් තියෙනවා.
0: ඕකේ. ඒ නිසා ඔන්න අද සඳුදා දවසේ ඔයාලා යන්න LB finance එක පැත්තට ගිහිල්ලා FD එකක් දාන්න කියලා මතක් කරනවා. හරි ඊට පස්සේ welding වැඩක් ගැන මතක් කරන්න තියෙනවා.
1: අපි මේ කතා කරන්නේ වාටට දුක නැති වෙයි. දුක තුනී වෙන්න හේතු. දැන් අපි වාරි ඉස්සෙල්ලම නිවාඩු නැහැ කියලා වගේ හිතරි ඉද්දුවනේ. නේ ලෝකේ රටවල්වල දිනු රටවල්වල ඉන්න ළමයි මාස ගණන් නිවාඩු අරගෙන ලෝකේ පුරා සංචාරය කරනවා. අපිටත් සමහර වෙලාවල පාරේ හම්බ වෙනවා. අපිට හම්බ වෙන්නේ සති දෙකයි. ඒක කිව්වට පස්සේ හිතරි දෙනවනේ. ඒක හිතරි දෙන එක නවත්තන්න ඕනේ නේද? අපි ඉස්සෙල්ලම වාට රයිනෝ රූෆින් ෂීට් ගැන මතක් කරා. දැන් අපි වාට ඉලෙක්ට්‍රෝඩ කූරක් වෙල්ඩින් කූරක් ගැන තමයි මතක් කරන්නේ. වෙන වෙන දේවල් හිතන්න එපා. ලංකාවේ SLS සහතිකයත් එක්ක එන එකම වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර කියලා කියන්නේ. ඉතින් අපේ පෑසුම් වැඩ කටයුතු කරන ශිල්පීන් මාතුරු මහත්මීන් දන්නවා මේ SLS සහතිකයත් එක්ක එන එකේ විශේෂත්වය. මොකද ලංකාවේ වෙන කිසිම ඉලෙක්ට්‍රෝඩ කූරක් මේ විදිහට SLS සහතිකයත් එක්ක වාට ලැබෙන්නේ නැහැ. ඒක හින්දා ලංකාවේක මෙල්වා එක්කම එන මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩෙම ගන්න අපි වට මතක් කරනවා.
0: හරි අපි යන්න ඕනේ ඊළඟ පැයට. හැබැයි බ්‍රේක් එකක් ගන්නත් ඕනේ. බ්‍රේක් එක අරගෙන ඊළඟ පැයෙන්
1: රවුමක් ගහලා
0: ඔයාලව හම්බෙන්න.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
1: උදේ 8යි විනාඩි 56යි.
2: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
3: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
4: ධම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම්. දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
5: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.

0: දහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තහිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින් 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
1: SLT Mobitel Pure TV නිල විකාශක
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
3: හැමෝම බහගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න රත්ති ත්‍රීන්වන්තේ විතරයි
4: මල්ලි ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
3: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
4: රත්ති ත්‍රීන්වන් පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
3: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
0: සර් රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරි තේ
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
6: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Book My Show within වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
7: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් වටන්නත් බෑ
8: මෙලවා එක ලංකාවේ එක
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13 22

0: සත්‍යා ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම at news.
6: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. සුකොප්බෝගි මෝටරතේකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහණය කරමින් සිටි තරුණයෙකු සහ තරුණියක් පොළොන්නරුව 2890 ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලැබුණු රහසිගත තොරතුරුකට අනුව පොළොන්නරුව පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී එහිදී සකකාර තරුණයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 72කට අධික ප්‍රමාණයක් සහ තරුණිය සන්තකයේ තිබී ග්‍රෑම් 6කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකාර තරුණයා සහ තරුණිය ගමන්ගත් මෝටරතේද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් තරුණයා කටාන හල්පේ ප්‍රදේශයේද තරුණිය කුලියාපිටිය ඈඹව ප්‍රදේශයේද පදිංචිකරුවන් බවටයි අනාවරණය වී ඇත්තේ. ඔවුන් දෙදෙනාට මෙම මත්ද්‍රව්‍ය ලබා දුන්නේ කවුරුන්දැයි සොයා විමර්ශන සිදු කරන බව පොලිසිය පැවසුවා. අත්අඩංගුවටගත් සැකකාර තරුණයා සහ තරුණිය අද දිනේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මීළඟ නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආතරෙන් අපිට කවපු

0: උදේ 9 විනාඩි 8යි අල්ගොතාම වෙලාව. අපි ආවේ අපේ අන්තිම පැයට.
1: අන්තිම පැයට.
2: ඔන්න දැන් බැංකු ඇරලා නේද මේ වෙලාව?
0: ඇරලා.
1: ඔව් ඔව්. 9යි 9යි. ඔව්.
2: ඔන්න එක්තරා බැංකුවකට ආව මං කොල්ලකාරයෙක්. ඇවිල්ලා සට්ට පට ගාලා තුවක්කුවක් පෙන්නලා මුළු බැංකුවම සුද්ධ කරා. හරිද? සුද්ධ කරලා දැන් ඔක්කොම දනගස්සලා තියෙන. එතකොට බැංකුවට කස්ටමර්ස්ලවත් දනගස්සලා තියෙන. එක එක ළඟට ගිහිල්ලා ඇහුවා තමයි දැක්කද මම මොන හරි කරනවා. බැංකුව කොල්ල කරනවා දැක්කද
1: කියලා.
2: අර දැන් කව ඔව් මන් දැක්කා කියලා. තුෂ් කාලා තිබ්බා
1: එකමයි.
2: හරිද? ඊළඟට ඉන්න කපල් එකක් දැනගන්න. ළඟට ගිහිල්ලා ඇහුවා තමුන් දැක්කද මම බැංකුව කොල්ල කරනවා කියලා. ටක් ගාලා වයිෆ් කිව්වා ආ මෙයා දැක්කා කියලා. මන්නන්න මෙයා දැක්කා කියලා කිව්වා.
0: හස්බන්ඩ් හම්බුණා වැඩි.
1: හස්බන්ඩ්
2: නෑ අරු ඔක්කොම සල්ලි ටිකානේ කියලා දීලා යන්න ඇති. ආදර්ශමත් බිරිඳක්
1: කියලා. නෑ ගෑන් ළමයින්ගේ වැඩ. එහෙම දේවල් වෙනවා.
0: එහෙම ඒවා වෙනවා.
2: ඔකේ වෙච්ච දේවල්.
1: වෙච්ච දේවල්.
0: ඒක නෑ මම කල්පනා කරේ ඒක බුද්ධිමත් අඩක්ද? මොකද්ද කියලා.
1: මේ අපි අර උදේම කතා කරානේ මේ කවුද? ක්‍රිස්ටෝප
0: කොලම්බස් කියන.
1: මේ
2: මනුස්සයා ඉතින් අර දන්නවනේ ජනප්‍රියකතාව බැඳලා හිටියා නම් එහෙම
1: බැඳලා හිටින්න නෑ
2: ඇමරිකාව නෑ ඇත්තටම ලෝකේ ඊට වැඩිය ලස්සන වෙන්න තිබුණා මට හිතන හැටියට
1: ඇමරිකාව
2: හොයාගන්න
1: නෑනේ ඔව් ඒ කියන්නේ
2: දන්නම් වෙන ඔයා දැන් ඔයා විතරම දුර යන්න
1: ඉන්නේ
2: ඈ වෙන කවුරුත් හිටියේ නැත්නම් ආණ්ඩුවට යවන්න ඔව් අන්තිමට හනුවනද තව ගෑනුත් යනවද ඔය නැවේ තව ගෑනුත් යනවද
1: මේ ඔය ක්‍රිස්ටෝප කොලම්බස් ඇත්තටම එහෙන වලියක් දාගෙන ඔය ගමන ආවේ.
2: ඔව් ඔව්.
1: ඒ කියන්නේ එහෙම ලීසියෙන් යන්න දුන්නේ නැහැ. එයා කිව්වේ මේ ඉන්දියාව කියලා මෙහෙම රටක් තියෙනවා. ලෝකේ හා කෙළවරේ තියෙන්නේ. ඊ ලෝක හොයාගත්තට පස්සේ අපිට සෑහෙන්න ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඕක කරන්න බෑ ක්‍රිස් කියලා කට්ටිය කිව්වලු. යාළුවෝ එහෙම කිව්වලු. බෑ ක්‍රිස් ඕක කරන්න බෑ. කියන්නේ ක්‍රිස්ටෝප මේ කොලම්බස් කියන හරි අමුතු මිනිස්සෙක්. මේ කිව්වලු ඔය ගමන යන්න බෑ අපිට තියෙන නාවික තාක්ෂණය අනුව ඔච්චර දුරක් අපිට නිරුපද්‍රිතව යන්න බෑ
2: කෑම කොච්චර අරන් යන්න ඕනේද කොච්චර කාලයක් යන්න
1: ඕනේද
2: අපේ විශේෂයෙන්
1: ඔව් මේ මනුස්සයා නෑ මම කොහොම හරි යනවා කියලා වයිෆ් එක්කත් වලියක් දාගෙන බැස එළියට ගියා ගියේ අනිත් පැත්තට යන්න ඕන පැත්තට නෙමෙයි ගියේ අනිත් පැත්තට ගිහිල්ලා ගොඩ බැස්සනේ ඔය ඇමරිකාවේ ගොඩ බහැලා කිව්වා මේ තමයි ඉන්දියාව
2: කියලා.
1: හරිද? ඒ කියලා නිකන්
2: ඊට පස්සේ ආදන්න බෑනේ ඒකට ගැළපෙන විදියට.
1: ඒකට ගැළපෙන. ඊට
2: පස්සේ ඒකේ ඉන්න මිනිස්සු
1: රතු ඉන්දියා.
2: දැන් අපි ආලා තියෙන ඉන්දියානු කළු ඉන්නේ. මුන් රතු ඉන්නේ. ආ මුන් රෙඩ් ඉන්දියන්.
1: ඔයා දන්නවද අද වෙනකොට මේ ඇමරිකාවේ තියෙන දවසක් පබ්ලික් හොලිඩේ එකක් මේක. මේ ඉන්ඩිජිනස් ඩේ කියලා. يعني සුවදේශික
2: සුවදේශිකයන්ගේ දවස
1: නේටිව්ස් ලව මේ සමරන දවස
2: අනිත් ඒවා ඔක්කොම පිටින් ආපු උන්ගේ දවස ඉච්චර කාලයක් හිටපු උන්ට තියෙන එක දවසයි
1: ඒක දීලා තියෙන්නේ ක්‍රිස්ටෝප කොලම්බස් අර ගොඩ බහැපු දවස වෙනවා මේ මිනිස්සයා පාර වරද්දගෙන වෙන රටකට ඇවිල්ලා
2: ඒ කියන්නේ දැන් ඇමරිකාවට කෙලවෙන්න ගත්තා
1: ඒක තමයි ඉන්දියාව කියලා දැන් ඒකට දවසකුත් වෙන් කරගෙන මුළු ලෝකෙම සහ ඇමරිකාව ඇතුළේ සෑහෙන ගෞරවාදරයට පත් වෙලා තියෙනවා ඉතින් එහෙම තමයි පිරිමි
2: ඇමරිකාව කියලා කියන්නේ ඇත්තම මේ ඇමරිකාව කියලා රටක් නැහනේ. ඇත්තම කතන්දරේ. ඇමරිකාව කියලා මහද්වීපයක් තියෙනවා. ඕක ඇතුලේ තියෙනවා මෙක්සිකෝව තියෙනවා කැනඩාව තියෙනවා ඊට පස්සේ දකුණු ඇමරිකාවට ආම උරුගුවේ පෙරුගුවේ ආජන්ටිනා කියුබා ඔය සෙට් එකම තියෙනවා ඊළඟට මුහුදට ගියාම හවායි ඒවා මේවා සෙට් එක තියෙනවා කැරිබියන් දූපත් තියෙනවා ඉතින් ඔය ඇමරිකානු මහද්වීපය හැබැයි ඉතින් අපි අර සමස්තයටම ඇමරිකාව කියලා කියනවා ඇත්තටම රට ඇවිල්ලා ඇමරිකා එක්සත් ජනපදය අද අපි උදේ පාන්දරම කිව්වේ ඇමරිකා එක්සත් ජනපදය ජනපද එකතු කරන් හදපු විදිය ඔය අටෝල අටෝල හදාගත්ත විදිය ෆ්‍රාන්සෙන් කෑල්ලක් ගත්තා හවායි ගත්තත් ඔය ස්පාඤ්ඤෙන්
1: ස්පාඤ්ඤේ
2: ඒගොල්ලන්ට තමයි අයිති වෙලා
1: තිබුණේ රුසියාවෙන් ඇලස්කාව
2: ආ ඔව් රුසියාවෙන් ගත්ත ඇලස්කාව දැන් රණ්ඩු කරගත්තා
1: ඔව් සල්ලි දීලා ගත්තේ
2: ඒක ඔව් සල්ලි දීලා ගත්තේ ඒක
1: කොනකොල්ලට විකුණුවා
2: මීයන 15ක්ද
1: ඔව් ඔයගේ හරි අඩු මිලකට තමයි විකුණන්නේ
2: ඩොලර් මීයන 15කට විකුණලා
0: තියෙන්නේ ඔව් රුසියාවට ඉතින් ඕන තරම් ඉඩ තිබ්බ නිසා ඉතින් දෙන්නේ නැති අඩු ගානකට
2: හැබැයි රුසියාවේ අනිත් පැත්තනේ දැන් අපි ඔය පැතලි ලෝක සිතියෙන් හිතන්න යන්නේ හරිද? දැන් රුසියාවට අනිත් පැත්තට ගියාම තියෙන්නේ ඇමරිකාව.
0: ඇමරිකාව.
2: ලෝකේ ගෝලයක්නේ.
0: ගෝලයක්.
2: ඒක තමයි මම ඔයාලට කිව්වේ. දැන් අපි හිතන්නේ ඇලස්කාවට එන්න අර කෙලි. ඕ ඇවිල්ලා ඇන්ඩිස් කඳු වැටිය පව කරන් යුරෝපේ ආරා ඇවිල්ලා එහෙමෙන්න ඕනේ කියලානේ. එහෙමෙන්න ඕනේ අනිත් පැත්තට ගියා හිටිය ආය රුසියාවේ අනිත් පැත්තට ඇමරිකාව.
0: ඔව් ඒ පැත්තේ ෆ්ලයිට්ස් නුත් යනවා ඉතින්.
2: යනවා නේද?
1: ඔව්. ළඟ ඒ පාරනේ.
0: ළඟ
1: ඒ. අපි හිතන්නේ මේ පැත්තෙන් යනවා.
0: විතරයි යන්නේ කියලා. එනට ඒ පැත්තෙන් ගියාම තමයි ගොඩක් මුහුදු හරහා යන්න ඕනේ ෆ්ලයිට්ස් නේද?
2: ලොකු මුහුදක් තියෙනවා.
0: හරි.
2: පැසිෆික් සාගරේ
0: තියෙනවනේ. ඔව්. හරි. මේ සින්දුව මම දාගත්තේ කාටද දන්නවද?
1: කාටද?
0: අපි නුවාටයි අචීරයි.
1: ආ බලමු හල.
0: මොකද්ද කියලා
1: අහලා. අපි ගැනද කියන්නේ?
0: ඔයාලා දෙන්නගෙන.
2: බලන්න. ඒ මොකද්ද?

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: උදේ 9 විනාඩි 17යි දැන්
6: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න SLT Mobitel Pure TV නිල විකාශක
5: මන් රපුන්සල් දුනාන කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit

0: ಅರ್ಥೋದಯ ಜನತ್ ಪಿಂಪಲ್ ಔಟ್ ಆಯುರ್ವೇದ ಔಷಧ ಸಾರೆಯ ಜಾತ್ಯಂತರ ತಾಕ್ಷಣಿಕ ಸಕಸ ಉಪವಿಭಾಗ ಜನತ್ ಪಿಂಪಲ್ ಔಟ್ ಪಿಂಪಲ್ ವಲಟ ಸಿಂಪಲ್
1: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: Tamro foam mitt සඳහා 10% ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින foam mitt දිවයින පුරා Tamro ප්‍රදර්ශනාකාරවලින්.

0: கோவிசத்துல தெரியுங்க.
1: FIFA World Cup nominee mobile and SLT Mobitel with Innovator Yama Vastava. FIFA World Cup 2026 then Pio Mobile App ekose mulu Lankawata ma nominee balanna puluwan. Oya karannone Pio Mobile App ekata download karagannaka vitarai. FIFA World Cup unusuma aragena Net FM saha SLT Mobitel kandayama July 13 wenida Malabe nagareta enawa. Edaata obath apith ekka ekathu wenna. Fun games walata sahabhagi vela tagi godak dina gannat puluwan. Edaata SLT Mobitel fiber connections, mobile connections miladi gannat puluwan wagema. Vishesha deemana rasak oyala එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pio TV නිල විකාශක
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: රසට ගුණට උයන්න. පිටේ තුන පහ.
7: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
8: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
7: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
8: දැන් මාම තන්න
7: 0112200.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මතුකා කැස්සට පැනිය. සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540.
11: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
12: ජූලි 13 MA සිනර්ජි අවිස්සාවේල ප්‍රධාන අනුග්‍රහය
13: මම අනුදි ගුණසේකර

0: කට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
1: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්.
2: දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇංගලුම් චාරිකාව 2026.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: කවදා

0: උදේ 9 විනාඩි 26 අයල්ගොටවම වෙලාව. අපි යනවා.
1: කොහෙද යන්නේ? ඔයා කියන ඕන තැනකට. මම කලිනුත් කිව්වනේ. කොහෙද කියන්නේ?
0: පුදුම ආදරයක්.
1: කොහෙද කියන්නේ? එනවා එතනට අපි.
0: හරි.
1: ඉස්සෙල්ලා මේ දැන් ඉස්සෙල්ලාම අපි කියන්න ඕනේ අපේ පොඩ්ඩන්ට.
0: ඔව්.
1: දැන් හැබැයි මේක අපි උදේ
2: පොඩ්ඩෝ නෑනේ දැන් මේ වෙලාවට.
1: මේ වෙලාවේ ගෙදර නැති හින්දා ගෙදර ඉන්න වැඩිහිටි උදවිය තමයි මේක බොහොම හොඳට අහගන්න ඕන. මොකක්ද දන්නවද? මේ නවෝත්පාදනය කියන එක අපි කියන්නේ ඉනෝවේෂන්ස් කියලා. ඒව තමයි රටක් ඉස්සරහට අරගෙන යන්නේ. අර අපි කියනනේ කතාවක් මොකද මේ මොකක් ඉෆෙක්ට් එකක්
2: කියන්නේ. මම නේද ආයෝ ආගේ වැඩගත් කතාවක් කියනවා. සද්දයක් දෙනවා.
1: හරිද?

0: ඉන්නර
1: අම්මල ඉන්න වෙලා එහෙමනේ ලිපට පිබින
0: ලිපිට පිබින ඒ සද්ද
1: ලිපට පිබීම
0: ඉෆෙක්ට එක දැම්මේ දැක්කන එහෙම එකේ වෙනවා පිබිනවා පිබිනවා එන්නත්තන් සද්ද මෙහෙම දෙන්න පුළුවන් හරිද ඉනෝවේෂන්ස් හරිද දැන් මේ නවෝත්පාදනය කියලා කියන්නේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා කියන්නේ මේ ලෝකේ ඕනම රටකට ඉස්සරහට යන්න ඕන කරන දේවල් අපි අර කියනවානේ අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියේ ඉතින් ඒකින්ද අපේ පොඩ්ඩන්ට උනත් දැන් ඉස්සර වගේ නෙමෙයි මේ ඇත්තටම අපිට තේරෙන දේ තමයි අපේ අලුත් පරම්පරාව දැන් මේ සාර ඔයාටත් මටත් පස්සේ ආපු පරම්පරාවින්නේ ඒගොල්ලෝ හරි ඉක්මනට දේවල් ඉගෙන ගන්නවානේ
2: ජෙන් ඇල්ෆා
0: ජෙන් ඇල්ෆා එක වෙන්න පුළුවන් ඊට කලින් කවුද හිටියේ ඇල්ෆා එකට කලින්
2: අපිනේ
0: අපිනේ
1: ජෙන් සි
0: ජෙන් සිලා ආ ඒ කියන්නේ හරි ඒක ගැන කතා
1: කරනවා නෑ ඊට කලින් හිටියේ අපිනේ
0: ඔව්
1: ජෙන්ටල්මන්
0: ජෙන්ටල්මන්ලා හරි ජෙන් සිලා වෙන්න පුළුවන් ජෙන් ඇල්ෆාලා වෙන්න පුළුවන් ඔව්
1: මුලින්ම හිටියේ ජෙන්ටල්මන්ලා ඒ අපේ පරම්පරාව ඊළඟට ඒක ජෙන් සි වුණා ජෙන් ඇල්ෆා
2: ජෙන් ඇල්ෆා
1: ඊළඟට මොකක් ජැක්කන් ජීල් වේද මොකක්ද දන්නේ නැහැ
2: නේ නැහැ මොනවායිද
0: බෙටා කියලා කට්ටියක් ඉන්නවා. හරි දැන් ওই කට්ටිය ඉස්සර වගේ නෙමෙයි ඒගොල්ලෝ හරි වේගෙන් දේවල් ඉගෙන ගන්නවානේ. වේගෙන් දේවල් ගැන හිතනවා, කල්පනා කරනවා, ප්‍රශ්න අහනවා. එහෙම තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ප්‍රශ්න අහද්දී ඒවා මේ නවත්තන්න හොඳ නෑ සාර. ඒගොල්ලන්ට ප්‍රශ්න අහද්දී ඒවට අපි උත්තර
1: දෙනවා.
0: සමහර ප්‍රශ්න තියෙනවා උත්තර දෙන්න බැරි ප්‍රශ්නත්. ඒවා අපි බොහොම උපායශීලීව මගහැරලා යන්න ඕන. ඒ කියන්නේ තාම තව වයස තියෙනවා කියලා එහෙම තියෙනවනේ දැම්ම කියලා දෙන්න ඕනේ නෑ පුතාට දුවට
1: පස්සේ. ඔව් දැන් ඔය අහනවානේ අපි ආවේ කොහොමද අම්මේ කියලා ඕගොල්ලෝ ලොකුම පුංචි කාලේ තියෙන ලොකුම
0: ප්‍රශ්නේ.
1: ඔව්. ඒකට ඉතින් ඔය රෝස කැලෙන් ගෙනාවා, කපුට ගෙනත් දැම්ම, ඒ වගේ නිකන් මිත්‍යා කතා කියන්න යන්න එපා.
0: කියන්න එපා. ඊටට
1: නෝකියා පොඩි හොයිටි හොඳ උත්තරයක් ඔයාලට දෙයි. නිකන් කරගිලා යන්න.
0: ඔව් ඒ වෙලේම YouTube එකේ බලලා
1: කියයි. බලලා කියයි මේ
0: අම්මේ මේ ටියුටෝරියල් එක හරියට බලන්න කියලා.
1: බලන්න. මේ කියලා ඒකින්ද මේ ඒක විද්‍යාත්මකව කියන්න ඔය ඉස්කෝල
0: ඉතින් ඔය හැම
1: අපිට අපේ අම්මලා කිව්ව ඒ වගේ සුරංගන කතා
0: ඉතින් ඔය හැම දෙයකදීම ප්‍රධානම දේ තමයි මේ වැදගත් පෝෂණයක් සහගනේ වැදගත් විදියට පෝෂ පදාර්ථ එයාලට ලැබෙන්න ඕන. ඒ කියන්නේ යකඩ ප්‍රෝටීන් වෙන්න පුළුවන් නේ. ඊට පස්සේ අපි දන්නා ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණය, ඊට පස්සේ ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, ඊට පස්සේ සාමාන්‍ය දෘෂ්ටිපතයන්, මේ තත්වයන් මේ දේවල් හරි විදියට තියෙන්න ඕන. එහෙම තිබ්බොත් තමයි නිරෝගී දරුවෙක් බවට ඔයාගේ දරුවා පත් වෙන්නේ. ඉතින් එතකොට තමයි යාට නිරෝගීව හිතන්න පුළුවන් වෙන්නේ, අලුත් අලුත් දේවල් හිතන්න පටන් ගන්න. එතකොට තමයි ඔය නවෝත්පාදනයන් බිහි වෙන්න පටන් ගන්න. එතකොට තමයි ඒගොල්ලෝ ප්‍රශ්න අහන්න පටන් ගන්න. ඔයා ගෙදර ඉන්න පොඩ්ඩක් වැටිපුර ප්‍රශ්න අහනවා නම් ඒක හොඳ සලකුණක්.
2: හොඳ සලකුණක්. ආ
0: හොඳ බුද්ධිමත් දරුවෙක්. ඉතින් ඒක නිසා මතක් කරනවා අපේ පොඩ්ඩන්ට Anchorpedia Pro දෙන්න කියලා. ඉතින් දැන් ඔයාට ඔන්න පුළුවන්කම තියෙනවා Anchorpedia Pro වෙළඳ පොලේ මිලදී ගන්න, සුපර් මාකට් වලින් වෙන්න පුළුවන්, වෙන ඕනම සිල්වර වෙළඳ සැලකින් වෙන්න පුළුවන් මිලදී ගන්න. අරගෙන පොඩ්ඩන්ට දෙන්න. මොකද එයාලගේ පෝෂණය කියන්නේ අපි අනිවාර්යයෙන්ම හිතන්න ඕන දෙයක් නිසා.
2: රයිට් මතක් කරන්න ඕන ආචි මේක දැන් ගන්න Anchorpedia Pro. හැබැයි සමබර ආහාර රටාවක් එක්ක, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කන බොන දේවල් එක්ක මේක දෙන්න
0: අනිවාර්යයෙන්ම.
2: මේක විතරක් දෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ.
0: නෙමෙයි කියන්නේ. ඔව්. ඒ කියන්නේ යා කන බොන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. දැන් අපි එදා මතක් කරා මේ දැන් ලංකාවේ ඉස්කෝලවල කැන්ටින් වල දැන් ආවට ගියාට දේවල් තියෙන්න බෑ. දැන් කෙලිම ලිස්ට් එකක් දීලා දිනවා. ලිස්ට් එකේ විදිහට තමයි කැන්ටිමේ දේවල් තියෙන්නේ. ඉතින් පොඩ්ඩන්ට ඒව කන්න බොන්න දෙන්න ඕන. ගෙවල් වල ඒව පුළුවන් වෙලාවට හදන්න ඕන. ඉතින් අර සමබල ආහාර වේලක් එක්ක බැලන්ස් එකේ බැලන්ස් ඩයට් එකේ එක කොටසක්
2: තමයි
0: Anchorpedia Pro කියලා කියන්නේ.
2: ඕකේ. දැන් ඔයගොල්ලෝ ඔය දෙන්න මගේ බුද්ධියට ගොඩක් වෙලාවට පැසසුම් කරනවානේ.
1: කොයි වෙලාවෙද කරේ කියන්නේ?
0: එහෙම පොඩාරි වෙලා කියන්නේ.
2: අපේ අම්මා මට Anchorpedia Pro දුන්නා.
0: එහෙම.
2: ඒකයි. ස්මාර්ට් විදියට හිතන්නේ ඒකයි.
0: වෙන මොන හරි පොවලද මන්ද?
2: Pedia Pro කියන්නේ.
0: ඒක තමයි.
2: ඒක තමයි.
0: කමන්නේ. හරි.
2: අපි යනවා යුනියන් බැංකුව පැත්තට. මොකද දැන්
0: යුනියන් බැංකුව පැත්තට යද්දි මේ 18 වැඩි වෙන කියන්න ඕනේ. හරිද?
2: 18 මේ World Pensioners Dayද?
0: World Pensioners Day නේ. මෙහෙමයි. ඔව් එහෙමත් සමරන දවස් තියෙනවා. හැබැයි Pensioners Day කියන එක සාර ලෝකේ රටවල් වලින් රටවල් වලට වෙනස්.
1: ඒගොල්ලෝ ලෝකල අමාදිනේ වගේ තමයි.
0: ඔව් ඒගොල්ලන්ට කැමැති විදියට සහ ඒගොල්ලන්ට පහසු දවස් වල තමයි මේ දේවල් සමරන්නේ. කොහොම නමුත් මේ මතක් කරන්න ඕන යුනියන් බැංකුව ඔන්න මේ ජූලි 18 වෙනිදා ඒගොල්ලෝ විසින් පෙන්ෂනර්ස් ඩේ එකක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ලංකාවේ රාජ්‍ය සේවයේ විශ්‍රාම ගිහිල්ලා ඉන්න අපේ අම්මලා තාත්තලා වැඩිහිටියෝ වෙනුවෙන්. ඉතින් එදාට ඕගොල්ලන්ට පුළුවන් යන්න උදේ 10 ඉඳලා හවස 3 වෙනකන් ලොකු වැඩමුළුවක් පැවැත්වෙනවා. විශේෂයෙන්ම මූල්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන් වාටනේ. ඊට පස්සේ මේ අපි කියපු මිලියන 8 ණය පෙන්ෂන් ලෝන් එක ගැන වාට ලබා ගන්න පුළුවන් විස්තර. ඒ වගේම තමයි විවිධ බැංකු සේවාවන් ගැන දැනුවත් වෙන්න පුළුවන්. ඒ වගේමයි වාට නොමිලයේ පැවැත්වෙන වෛද්‍ය කඳවුරු වෛද්‍ය සායන වලට ඇස් පරීක්ෂාවන් වලට සහභාගී වෙන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: ඒවත් තියෙනවා.
0: ඒ වගේම තමයි එදාට වාට විශේෂ වට්ටම් සහ දීමනා රසක් වාගේ ගනුදෙනු වලට අදාළව ලැබෙන්නත් තියෙනවා. ඉතින් යන්න 18 වෙනිදා කියන්නේ සෙනසුරාදා. යන්න කලින් ඔයා ලියාපදිංචි වෙන්න ඕන. රෙජිස්ටර් වෙන්න ඕන. රෙජිස්ටර් වෙන්න නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. මේ නම්බර් එකෙන් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. 01 81 85 55 01 81 85 55.
2: රයිට්. හරි, ඒ විදිහට යුනියන් බැංක වලට යන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ අපි යන්න ඕනේ.
0: කොහෙද යන්නේ?
2: දම්රෝ එක පැත්තට.
0: දම්රෝ එක පැත්තට ගියාට පස්සේ මේ සාර දැන් අපි කලින් මතක් කරානේ දම්රෝ ෆෝම් මැට්‍රස් ගැන. 15% වට්ටම් එක ඩිස්කවුන්ට් එක මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ වෙලාව අපි දන්නවා අපේ ගෘහණියන් අපි වහගෙන ඉන්නවා. දම්රෝ වොෂින් මැෂින් එකක්. ඔයාට ගන්න පුළුවන්. විශේෂත්වය තමයි වොෂින් මැෂින් එකත් එක්ක ඔයාට රුපියල් 8000කට වඩා වටිනා ස්ටීම් අයන් එකකුත් හම්බ වෙනවා. දැන් හිතන්න පුළුවන් රෙදි ටිකත් හොදලා මැදපංකුමම රෙදි ටික කියලා.
2: ඒුණාට ස්ටීම් අයන් එකේ මේ මර අමාරුවෙන් මදින්න ඕනේ.
0: අන්න ඒකයි. ඒ කියන්නේ මේ දැන් ඔය ගොඩක් කරාට අපි රෙදි මදිද්දි මේ වතුර ඉහිනවනේ. මේ ස්ටීම් අයන් එකේ එහෙම ඕනේ නැහැ. මේ මංගාවක් තියෙන එකක්. ඒකයි මං කියන්නේ මේ තාක්ෂණික දැනුම
2: කියනවා. ඒ වගේ උදේට එනවා අර පොඩි නැමිලි පාරක්වත් නැහැ.
0: ලස්සන්ට මේ ස්ටීම් අයන් එකෙන් මැද ගන්න පුළුවන්. ඒක හරි ලයිට් වේට්. ඉස්සර අයන් වගේ බර නැහැ. බරෙනුත් අඩුයි. ඒ වගේම තමයි අර වතුර තියෙන හින්දා ඔයාට බොහොම පහසුවෙන් ඔයාට ඕන විදිහට පිළිවෙලට ෆැබ්‍රික් එකට හානියක් වෙන්නේ නැතුව කලයකට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව රෙදි පුච්ච ගන්නෙ නැතුවනේ. එහෙම වෙච්ච අයත් ඉන්නවා. මේ එහෙම කරගන්න නැතුව
2: එහුණා මේ ෂර්ට් එක මාරු කරන්න නැතුව වැඩට ඇඳන්ගෙන කට්ටියක්
0: තියෙනවා. එන කට්ටියක් තියෙනවා. එහෙම තමයි. එහෙම අහක් කරන්න එපා. පුළුවන් තරම් ඒක පාවිච්චි කරලා
1: ෆැෂන් එකක් කරගන්න.
0: ඒක ෆැෂන් එකක් කරගන්න. ඒක ෆැෂන් එකක් කරගන්න පුළුවන්. ඉතින් දම්රෝ වොෂින් මැෂින් එකක් ඔයාට මිලදී ගන්න පුළුවන්. එහෙම මිලදී ගනිද්දී ඔයාට අපි අර කියපු ස්ටීම් අයන් එකක් හම්බ වෙනවා නොමිලේම. යන්න ලංකාව පුරාම තියෙන ඕනම දම්රෝ ප්‍රදර්ශනාගාරයට. ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ඒ වගේමයි මතක් කරන්න ඕනවා ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩර් කෙනෙක් නම් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට වාට ඕන දේවල් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
2: ඕකේ. ඔය ඔක්කොම කරන්න කලින් damro.lk එකට ගිහිල්ලා බලලම damro ප්‍රදර්ශනාගාරයකට යන්න පුළුවන්.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: උදේ 9 විනාඩි 38යි දැන් Pupuls International, Moragaya Ratnapura Sahabandaravela, Taylor in Kalave, Niyama Urumakkaruwange, Siya Wasaka Visheshatwaya, Pupuls International.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන.
12: වැඩි විස්තර සඳහා 011155 අමතන්න.
13: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
14: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
15: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
16: Meltol hisrathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
17: oyata thiyena sanipa wennema nathi rogayakda me kathawa ahannako
18: WDRK ජයලා බොරුළු කැටිය ඌරගස් මංගන්දි 2018 දී මට ස්ටෙන්ට් එකක් දැම්මා. ආයි අමාරු වුණා මේ අවුරුද්ද. ඇඩ්මිට් වුණාම කිව්වා බයිපාස් කරන්න ඕන කියලා. ඊට පස්සේ මට මේකේ කිව්වා මේ සෙවරකල හොඳයි කියලා. හොයාගෙන ගියා ඉතින් බේජ් ගත්තා. හතර පාරක් මින් බේජ් ගත්තා. කලින් හිටියා වගේ තත්ත්වෙට වැඩබල කරලා පහසු වෙන්න පුළුවන් කියලා මට තේරෙනවා.
17: කතා කරන්න 0777 300 940

0: උදේ 9 විනාඩි 44 අයල්කට ආම වෙලාව
1: කොවර මේ සවුන්ඩ් ඉෆෙක්ට් එක ඒක ඉන්නවා දැන් මේ ලිප අවු ඒක ලිප මේ වෙලාවන්නේ කට්ටිය
2: ඒකේ මේ වෙලාවෙදි ලිපට පෙමින්නේ ඕන නෑ ලිප ඇලුනක් පස්සේ ඇවිදිනවා
1: ආයි නෙවිලා අන්න
0: නෑ මේ දවස්වල වැස්ස වැඩි හින්දා ලිප ඕෆ් වෙනවා
1: අන්න අන්න නිවෙනව නම් රේඩියෝ පොඩ්ඩක් ලං කරන්න
0: රේඩියෝ පොඩ්ඩක් ලිප ගාවට අල්ලන්නේ
1: අල්ලන් ඉන්නකෝ
2: ඕන නෑ ලිපටම දාන්න
1: එහෙම කරන්නත් පුළුවන්.
0: එහෙම කරන්නත් පුළුවන්. හරි. අපිට යන්න වෙලාව හරි.
1: අපි යන්න කලින් දැක්කනේ අපි කොච්චර වැඩ කරනවද? ගෙවල් වල ලිපගිනි මොලවන. උදේ වහන්දර ඇවිල්ලා. නිවෙන්න යන ලිපාය පත්තු කරනවා.
0: ඉන්දර දෙනවා.
1: ඉන්දර දෙනවා.
2: ඉන්දර දෙනවා.
1: දැන් හිතන්න දේවල් දෙන්නා. ඔයගොල්ලෝ මූඩ් කෑවා. නිවාඩු නෑ කියලා. ඒවල් අපි කරලා යන්නේ.
0: ගණන් ගන්න එපා. ඔහොම තමයි.
1: අපි එහෙම තමයි ඔෆිස් එකෙත් ඒව තමයි කරන්නේ.
0: ජීවත් වෙද්දී.
1: මෙන්න කට්ටියට ඉපා කරනවා.
0: කාගේ හරි ඔළුවක් කනවා නේද?
1: හරි අපි යන්න කලින් මොනවද සාර අපිට මතක් කරන්න
0: අපි මතක් කරමු යන්න කලින් ඕගොල්ලන්ට යන්න කියලා NSB බැංකුවට
1: ආව් අපි ඒක මතක් කරානේ ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට
0: ඔයාලට
1: යන්න තමයි තියෙන්නේ
0: ඔයාගේ
1: ළඟම තියෙන ශාඛා ළඟම ගෙනීම ඔයාගේ account එකේ තියෙන ශාඛාවට
0: යන්න ඔය
1: ළඟම එකට ගිහිල්ලා මේ තේරුමක් නැහැ නේ
0: වැඩක් නැහැ නේ
1: ඒකින්ද ඔයාගේ account එකේ තියෙන ශාඛාවට යන්න ගිහිල්ලා ඔයාට තියෙන්නේ ඔයාගේ account එකක් පටන් ගනිද්දි අර form එකක් පුරවනවානේ KYC කියලා
0: කියන්නේ KYC know your
1: customer
0: right
1: කියලා පුරවනවා ඒ කියන්නේ customer ව දැනගන්න බැංකුවෙන් තමයි ඒක අපිට දෙන්නේ අපි නෙමෙයි ඒක අපි මොනවද දැනගන්නේ මේ අපි පුරවනවා මේ තමයි customer මම තමයි customer කියලා මගේ details ටික ඇතුළත් කරලා
0: right
1: ඉතින් මේ වෙනකොට ජාතික ඉතිරි කිරීමේ බැංකුව තමන්ගේ මේ දත්ත පද්ධතීන් යාවත් කාලීන කරමින් තමයි ඉන්නේ අපි දන්නවා ඒක හරිම වැදගත් වැඩක්
0: මොකද
1: අපි දන්නවා ඒ කළු සල්ලි ගැන ප්‍රශ්නනේ black money ගැන සෑහෙන කතා වෙනවා විවිධාකාරයෙන් shell companies වලට සල්ලි දාන බැංකු ගිණුම් තියෙනවා shell companies කියන්නේ සාරා කම්පැනි එකක් භෞතිකව නැහැ.
0: රයිට්.
1: හැබැයි කොළවල තියෙනවා මෙන්න මේව මෙතන ආයතනයක් තියෙනවා
0: කියලා.
1: ගිහිල්ලා බලුවාට පස්සේ මොකුත් නැහැ. අන්න shell companies. ලොකු ලොකු වැඩ කරන්නේ.
0: shell එක විතරයි.
1: අන්න හරි. මැද his shell විතරයි තියෙන්නේ. කට්ට විතරයි තියෙන්නේ. හරිද? කට්ටේව තමයි ඉව
0: කරන්නේ.
1: හරිද? ඒ companies කරන්නේ. හරිද? ඊට පස්සේ අපි දන්නවා හිටපු ගවන් අපේ ඩොලර්ස් ලංකාවෙන් එළියට යනවා.
0: රයිට්.
1: හැබැයි මොකුත් එන්නේ නැහැ ඇතුළට. imports නැහැ ඩොලර්ස් යනවා. එහෙම වැඩ වෙනවා. සමහර වෙලාවට ත්‍රස්තවාදී සංවිධාන වෙනත් නීති විරෝධී සංවිධාන වලට මුදල් බැර වෙනවා.
0: රයිට්.
1: ඒවට ඔයාගේ ගිණුම් මෙහෙම පාවිච්චි වෙන්න පුළුවන්. අපි දන්නේ. හැකර්ස්ලා හැමතැනම පරිස්සමෙන්. දන්නවනේ හැකර්ස්ලා කරන දේවල් මේ ටික. ඒක හිඳ තමයි අපි ඔයාට මතක් කරන්නේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මේ විදිහට ඔයාට මතක් කරන්නේ. යන්න ළඟම තියෙන NSP බැංකු ශාඛාවට ගිහිල්ලා ඔයාගේ ජාතික හැදුනුම්පත් අංකය, ඊට පස්සේ ඔය තැපැල් ලිපිණියන් වෙන්න පුළුවන්, ස්ථාවර ජංගම දුරකථන අංක වෙන්න පුළුවන්, විදුලි තැපැල් ලිපිණිය, ඊමේල් එක වෙන්න පුළුවන්. මේ දේවල් අප්ඩේට් කරන්න. වෙනස් වෙලා තියෙනවා බැංකුව පටන් ගද්දී ඔයා දුන්නු ඩීටේල්ස් ටික නෙමෙයි නම් දැන් තියෙන්නේ වෙනස් කරගන්න. අප්ඩේට් කරගන්න. ඊට පස්සේ තාමත් තියෙන ඒ ඩීටේල්ස් ටික නම් ඒ නම්බර් එක ඒ ඊමේල් එක නම් වෙරිෆයි කරන්න.
0: ඔව්.
1: වෙරිෆයි කරන්න නම් ID එක එහෙම අරගෙන යන්න. ගිහිල්ලා එතනට ID උඩ බලන් ඉන්නවා.
0: ඔව්.
1: ID එක අරගෙන යන්න. ඊට පස්සේ මේ තමයි මගේ මේල් එක, මේ තමයි මගේ නම්බර් එක, මේ තමයි ID එක කියලා ඒ දේවල් ඔක්කොම වෙරිෆයි කරගන්න. ඉතින් telephone numbers වෙන්න පුළුවන් ඒ දේවල් ඔක්කොම අරගෙන යන්න. ඉතින් ඔන්න ඕකයි අපි මතක් කරේ ඔයාට. මේ දේවල් බොහොම කල්පනාවෙන් ඔයා හිතලා කරන්න ඕන දේවල්. මොකද ඔයාගෙම හොඳට තමයි අපි මේ දේවල් කියන්නේ. හරිද? ඒකෙන්ද බොහොම ගුණාත්මක, ඔයා වෙනුවෙන් බොහොම ගුණාත්මක සහ ඔයා වෙනුවෙන් බොහොම සුරක්ෂිත බැංකු සේවාවක් ඇති කරන්න තමයි ජාතික ඉදිරි කිරීමේ බැංකුව මේ විදිහට මේ අප්ඩේට් එක දැන් කරන්න පටන් අරන්
0: තියෙන්නේ. රයිට්. ඒ විදිහට මතක් කරේ ඔන්න සඳුද දවසේ NSB එකට යන්න කියලා.
1: ගිහිල්ලා ඒ ටික කරගන්න.
0: කරගන්න.
1: ඒ කියන්නේ මේ ආයේ මේ පරක්කු කර කර ඉන්න එපා, හිත හිත ඉන්න එපා.
0: රයිට්.
1: මොකද මේකේ වටිනාකම ඔයාට තේරෙන්නේ. කවුරු හරි හැක් කරපු දවසට.
0: Yes. ඔව්.
1: එදාට අපිට කියන්න එපා මෙන්න අපේ account hack කළ සල්ලි ඉවර වෙනවා.
0: සල්ලි ගිහිල්ලා.
1: එහෙම notification එනවා. මම මුකුත් ගත්තෙත් නැහැ. ඒවා කියන්න එපා.
0: right ඊට පස්සේ මොන පැත්තටද දන්නද යන්න තියෙන්නේ
1: ඔයා කියන ඕන පැත්තකට මම දැන් යනවා
0: මම කිව්වනේ දවස පුරා කී කරෝ යායේ
1: එහෙම තමයි ආයේ මායිනුවයි
2: අපි හරි හොඳ ළමයි
1: අපි මෙතනට එන කවුද ගෑනු ළමයා එයා කියන විදිහට ඉන්න
0: ආ එහෙම මේ මම විශේෂ නැහැ එහෙම
1: එහෙම මේ වෙලාව විශේෂ ඔයා වෙන ගෑනු ළමයි නැහැ
0: කමක් නැහැ කොහොම හරි මං කියන දේ අහනවා නම් දැනට හරි එච්චරයි අපි යන්නේ කොයි පැත්තට දන්නවද අපි යන්නේ ගෙදරකට වහලක් දාන්න
1: වහලක් දානවා නම් මොනවාද
0: දානෝනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ම තමයි.
1: ආ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ම තමයි දාන්න ඕනේ. ඒකට හේතු කිහිපයක් තියෙනවා.
0: හේතු
1: දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මේ ඔය ස්වාභාවික මැටි ලේයර් එක. ඒගන මේක තීන්ත එකක් නෙමෙයි මේක මැටි ආලේපයක් මේ මැටි ආලේපය මේ ඔයාගේ ෂීට් එකට යටින් ආලේප කරලා තමයි එවන්නේ ඒකින්ද එක පැත්තකින් ෂීට් එකට අර පොඩි නිකන් වහල බැලුවට පස්සේ සීලින් ගැහුවා වගේ තමයි සිවිලිමක් ගැහුවා වගේ පොඩියක් තියෙනවා
0: ඔය ආය අලුතින් සිවිලින් ගහන්න ඕනේ
1: නැහැ ඕනෙත් නැහැ අනිත් පැත්තෙන් ප්‍රධානම කාරණාව තමයි ගේ ඇතුලේ තාපය නැත්තම් රස්නි රැඳෙන්නේ නැහැ බොහොම සිසිලසක් දැනෙනවා මොකද මේ මැටි ලේයර් එක නිසා ස්වාභාවික මැටි තමයි මේ තියෙන්නේ වෙන කිමිකල් එකක්වත් වර්ණයක්වත් නෙමෙයි ඉතින් ඒක එක විශේෂ කාරණාවක් අනිත් එක තමයි හයිඩ්‍රොෆෝබික් කෝටින් එක.
0: ඒ
1: කියන්නේ වතුර ජලය රැඳෙන්නේ නැති වෙන විදිහට මේ කෝටින් එකක් ෂීට් එකට උඩින් ගිහිලා තියෙනවා. මැටිලේ එක ෂීට් එකට යටින් කෝටින් එක ෂීට් එකට උඩින් තියෙනවා. ඒක හින්දා වතුර උරා ගන්නෙ නැහැ. වතුර උරා ගන්න නැති නිසා ඔය සාමාන්‍යයෙන් වහලවල වල ෂීට් වහලවල වල එන දියසෙවල වෙන්න පුළුවන් නේ.
0: ඊට
1: පස්සේ පාසි බැඳීම් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා ඇල්ගි වර්ග වෙන්න පුළුවන්. මේ දේවල් වර්ධනය වෙන ප්‍රශ්නත් නැතුව යනවා. ඔයාගේ වහල අලුත් විදිහට කාලයක් ඔයාට තියාගන්න පුළුවන්.
0: ඔව් නේ වහලේ වේ නම්මනම් බැඳුනහම තමයි වහල කැතට පේන්නේ දුරට
1: අන්න ඒකයි. ඒ කියන්නේ නිකන් වහල හදලා අවුරුදු ගාණක් වගේ ගිහිල්ලා නේ අතහැරලා දාපු ගයක් වගේ පේන අවස්ථා තියෙනවා.
0: ඇත්තටම.
1: එහෙම තියෙනවා.
0: අපි අර ගෙවල් හොයාගෙන යද්දිත් අසිනවා. මේ ගේට්ටුව ගාවින් පේන්නේ වහල විතරයි.
1: වහල නිසල්ලම් පේන්නේ.
0: නේද? ඒතර වහල හැන්ඩියා වගේ තියෙනවා.
1: අන්න
0: ඒක. ඒක නිසා රයිනෝ ප්‍රීමියම් දාන්න
1: කියලා. ඒ කියන්නේ වහල මේ පුරුෂ ලිංගද? හැන්ඩියා වගේ
0: ඉන්නේ. ඔව් වහල පුරුෂ ලිංගය.
1: වහල පුරුෂ ලිංගය.
0: ඒක අපි ජර්මන් භාෂාවෙන්
2: ජර්මන් භාෂාවෙන් ඕවත් මේ ඒ කියන්නේ අප්‍රාණ වාචී නාම පද වලටත් මේ ලිංග භේදය තියෙනවා.
0: ෆ්‍රෙන්ච් ලත් තියෙනවා.
2: ෆ්‍රෙන්ච් ලත් තියෙනවා.
0: ෆ්‍රෙන්ච් ලත් තියෙනවා. මට ෆ්‍රෙන්ච් එක මතක නැහැ. මගෙන් අහන්න එපා ඒ නිසා ඒක.
2: ජර්මන් මතකද?
0: ජර්මන් එක මතකත් නැහැ.
1: එහෙනම් අපි හොයාගෙන.
0: අපි හොයාගෙන ඔයාලට හෙට මතක් කරන්න.
1: 13:96
0: ට කෝල් එකක් දෙන්න කියලා මතක් කරනවා. ඕගොල්ලන්ට රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්ස් ගන්න ඕනේ නම්.
1: ඒගොල්ලන්ගෙන් අහන්න එපා. ස්ත්‍රී ලිංගද
0: පුරුෂ ලිංගද කියලා
1: වහලගෙන විතරක් අහන්න.
0: යස්.
1: ඒ ප්‍රශ්න අපි විසඳලා දෙන්න.
2: මොකද මේ වහල යට ඉන්න මිනිස්සු ලිංග ભેදයක් නැතුව
1: ඉන්නවනේ.
0: හරි. ඔයාලගේ කන්ස්ට්‍රක්ෂන්ස් වලට මෙල්වා ස්ටිල් දාන්න කියලාත් මතක් කරනවා. මොකද සඳුදා කියන්නේ අර හැමදේම ප්ලෑන් කරන්න පටන් ගන්න
1: දවසක්නේ.
0: එතකොට දැන් මේ ගෙදරක් හදන්න ප්ලෑන් කරනවා නම් නැත්නම් ඔෆිස් ස්පේස් එක අලුත් වැඩියා කරනවා නම් අලුතෙන් පටන් ගන්නවා නම් මෙල්වා ස්ටිල් දාන්න. මොකද අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ
1: අංක 1 ස්ටිල්
0: එක. අංක 1 ස්ටිල් එක තමයි මෙල්වා කියලා කියන්නේ.
1: ඉතින් මෙල්වා කියලා කියන්නේ අපි හැමෝම දන්න නම. කොටේෂන් හදනවා නම් අර සාරා කිව්ව වගේ සතියේ පළවෙනි දවසේ වැඩ කරන පළවෙනි දවසේ ඔය අනිවාර්යෙන්ම මෙල්වා ස්ටිල් එකතු කරගන්න අමතක කරන්න එපා.
0: ඕකේ.
1: එහෙනම් බීලා තේ එකක් එහෙම බීලා කෝපියක් එහෙම බීලා අපි ඉතින් අපේ දවසේ වැඩ කටයුතු ටික පටන් ගමු
0: නේ. ගන්න හදන්න. එනට අපි බොන්නේ විජය කෝපි සහ විජය තේ විතරයි. ඒ කියන්නේ net එකේ කට්ටිය ප්‍රබෝධමත්ව ඉන්නේ
1: දැන්. අන්න ඒකයි.
0: අපි ආවා ඊට පස්සේ ජනි එනවා. ආයි ඔයගොල්ලන්ට පාළු නැති වෙන්න වැඩ කරන්න අපි net එකේ විජය කෝපි සහ විජය තේ බීල තමයි අපේ එනර්ජි ගන්න.
1: අන්න හරි. වැඩ පටන් ගන්න අපි විජය කෝපි සහ විජය තේ එක. එක හේතුවක් මේ කට්ටිය සතුටින් ඉන්න අපි දෙන්න.
0: අපි දෙන්න.
1: අපි දෙන්නගේ දගකාර කෙලි කවට සිනා වැඩ ටික නිසා අනිත් පැත්තෙන් විජය කෝපි සහ විජය තේ. ඉතින් අවුරුදු 30ක විශ්වාසයත් එක්ක විජය කියලා කියන්නේ ලංකාව විතරක් නෙමෙයි සාර ලංකාවේ අපි හැමෝම දන්න නමක් වගේම මුහුදෙන් එහාට අපේ රටේ රසය අරගෙන ගියපු නමක්. ඉතින් විජය කෝපි එකක් බීලා විජය තේ එකක් එහෙම බීලා දැන් වෙලාව 10ට කිට්ටුයි. දවසේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. අපිත් යනවා තේ එකක් කෝපි එකක් බොන්න. ඉතින් හෙට එන්නම් අර ජර්මන් ප්‍රශ්නේ විසඳගෙන ඒවා ඔක්කොම හොයාගෙන කරගෙන තව ප්‍රශ්න ලෝක වෙනවා යුද්ධ යනවා. අද අපි පොඩ්ඩක් මතක නැහැ වගේ හිටියයි. පළවෙනි දවසේ යුද්ධ වලින් පටන් ගන්න හොඳ
0: නැහැ.
1: හොඳ නැති හින්දා. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න මම ආචී.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Algo Town.
1: Brought to you by
2: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන් මම තන්න prime group 1322
5: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය instant noodles රස හතරකින්
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු
7: Anchor උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
8: Rhino roofing within හඳුන්වා දෙන Rhino premium ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
9: Union Bank'ගේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
11: Dumbro washing machine සඳහා රුපියල් 8000ක් වටිනා steam iron එකක් නොමිලේ. සියලුම Dumbro ප්‍රදර්ශනාගාරවලින්.
12: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
13: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
14: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
13: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397. ඔමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරේ විසබීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් වෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
15: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
16: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
12: මෙල්වා එක ලංකාවේ එක.
17: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
18: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
17: මාරයිනේ.
11: Dumbro foam mitt සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින foam mitt. දිවයින පුරා Dumbro ප්‍රදර්ශනාකාරවලින්.
19: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Bookmyshow විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV

0: වසර 90ක විශ්වාසය. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
1: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. අපේ රසය රටේ සැමට.
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
3: ගුඩ් මෝර්නින්. වේලාව උදේ 10:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්ත
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Plantation Private Limited.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සනා ඇතනියෝ.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බිම්මහලේ විදුලි පද්ධතියක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් එම පද්ධතියට හානි සිදුව තිබෙනවා. කෙසේ වෙතත් ඉන් වෙනත් හානියක් හෝ කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවයි එම ස්ථානයේ රැඳී සිටින නෙට් නිවුස් නියෝජිත සම්පත් කුලරත්න පවසන්නේ. ගින්න නිවාදම ඇත්තේ කළුතර මහනගර සභාවේ ගින්නිවීමේ ඒකකයේ විසින්. හටගත් ගින්න හේතුවෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විදුලිය විසන්දි වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. වනජීවී නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කර අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වනජීවී දෙපාර්තමේන්තුව වෘත්තීය සමිති පවසනවා. ඔවුන් කියා සිටියේ සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට රජයේ ගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි. සිය විරෝධය පළ කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිට අද උද්ඝෝෂණයක්ද සිදු කෙරෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති වැඩිදුරටත් කියා සිටියා. ඊළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

වෙලාව 10යි විනාඩි 16යි. තාමත් මේ උදේ වෙලාව උනාට පුදුම රස්නයක් කොළඹනම් එළියට ගියාම මේ වෙලාවේ තියෙන්නේ. මං හිතන්නේ ඉතින් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න ගොඩ දෙනෙක්ගේ පැතිවල තියෙන තත්වයත් මේකම වෙන්න ඇති. නුවර එළිය පැත්තේ වගේ ඉඳන් නම් නෙවෙයි නම් අපි වහන්නේ. හරි, ඉතින් ඔය කාලගුණය තියෙන අතරේ වැඩ කටයුතු කරන්න ගියාමත් සෑහෙන අමාරුයිනේ. ප්‍රශ්නේ තියෙන කාලගුණයක් තියෙනකොට ඇඟේ පතේ අමාරු දෙනවා ටිකක් වැඩි. කොහොමත් ඔය එළිය පහලියට වෙලා වැඩ කරන මා වහගෙන ඉන්න අපේ ආදරණීය මිත්‍රයෝ වැඩ කටයුතු කරනකොට ඇඟේ පතේ අමාරු වෙනක නවත්තන්න බැරි දෙයක්. කොහොමත් ඉතින් වයස යනකොට අමාරු එනවා. හැබැයි දැන් ඉතින් මේ තරුණ කාලෙම ඔය ඩයබටික් වගේ ලෙඩ රෝගෙන එක නිවස ගන්න බැරි වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ ලෙඩ රෝගවලට සුව වෙන බෙහෙත් තියෙන්න ඕන. ඒක තමයි වැදගත්ම දේ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැඳුර ගැන. ආයුමා ආයුර්වේද වෙදමැඳුරේ තමයි කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයයි. දැන් ඉතින් අමුතුවෙන් කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්තයා ගැන ඔයාලට මතක් කරන්න ඕනි නැහෙනේ. ලංකාවේ හැමෝම වගේ දන්නවා ඔය සුව කරන්න බෑ කියලා කියන ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙන වෙද මහත්මයේ තමයි කමල් බන්දුල වීරපිරුම් වෙද මහත්මයා කියන්නේ කියලා. ලංකාව වටෙන්ම ගොඩක් දුර බැහැර ඉඳන් කට්ටිය සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට එන්නෙම ඒ විශ්වාසය හන්දම තමයි. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න එක ඔයාට පහසුයි. 0777 300 940 කියන නම්බෙකට, එහෙම නැත්නම් 0773 273 540 කියන නම්බෙකට කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. WhatsApp messages පැත්තට තමයි මම chance එක දෙන්නේ. Hi Jani, අද හා හා පුරා කියලා ඉස්සෙල්ලම දේදුරු මාවතට message එකක් දැම්මලු. මෙන්න බොලේ වැඩ දාන්න ඕනි මල් මාලයක්. 10 ඉඳන් එක වෙනවා දැනෙන්නේවත් නැහැ ඔයාව හද්දි කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ ගොඩක වෙලින්න ශෂික. ඒ කියපු වචන වලට මම දැන් ඉන්නේ පොළොව මට්ටමට වඩා මීටර කිහිපයක් උඩින්. ගම්බොලින් ඉඳන් ප්‍රියදර්ශනී අක්කත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ රත්නපුරේ ගල්ලෑල්ල ඉඳන් අපේ ගම්පලාත ඉඳන් මාව අහගෙන ඉන්න කට්ටියක් මැසේජ් එකක් දාලා තිනවා. අපේ ශෂී අක්කා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා චිත්‍රා, තාත්තා බොතේජු, හස්බන්ඩ් චමීර, පුතා ශාක්‍ය ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. කඩවත ලක්මාලි, හයි ජනි මල්ලි, ගුඩ් මෝර්නින්, කොහොමද ඔයාට? අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. කුමාර මිස් දොල්මි, ගයාන්, දිනිඳු එක ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ කඩවත ලක්මාලි. එයා මට ආමන්ත්‍රණය කරනවන එක එක දවස්වලට එක එක විදිහට. සුදු මල්ලි කියනවා, ජනි බබෝ කියනවා. ඒ දේවල් රේඩියෝ එකේ රටටම ඇහෙන්න කියන්නේ නැහැ කියලා එයා මාත් එක තරහ වෙලා ඉන්නේ. ගොඩක් ආදරෙන් අපේ ලක්මාලිව මම මේ සින්දුවට එකතු කරගන්නවා. තාම කෝල් කරේ නැත්නම් ඉක්මන් කරන්න WhatsApp message එකක් දාන්න.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
2: වේලාව දැන් 10:23

0: Dahas bisa pawas ni SLIC Life GV Direction Oppo Himian Time Runa. 11th bonus pratilabe agaya. Rupiah kuti ek dahas harasya hata ikmawai. Sri Lanka Insurance Life. Dia kumin, mawa kumin.
1: Mama Anudhi Gunasekar. Dhanamat, mawa didula wanne Big Twin Lady. Obe samata didula na diiktya Twin Gala Gan. Big Twin Lady Racer ekata adamamaru. Big Twin Lady. Obat sanin didulanna.
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට්. ඔබ තදම රස බලන්න.
4: අලුත් තැන කඩම මිලක් කසා කළ green super within හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රසක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා තලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන NetFM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 13 වෙනිදා මාළඹේ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pio TV නිල විකාශක
8: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි
9: Cowen Gate 4හි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A C යකඩ ප්‍රෝටීන් සහ කණිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
10: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු Damro washing machine සඳහා රුපියල් 8000ක් වටිනා steam iron එකක් නොමිලේ. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pio TV නිල විකාශක
11: ඇයි sugar කියලා මූණෙන් නැගෙන සෙවන කල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කල ආයුර්වේද බින්දෝය 47 31 33 540
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
13: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
14: ජූලි 13 එම්.ඒ. සිනර්ජි අවිස්සාවේල ප්‍රධාන අනුග්‍රහය
1: මම අනුදි ගුණසේකර දන්නවත් මාව දිදුලවන්නේ Big Twin

0: ලේඩි. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
1: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
2: එකකට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
1: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාකසාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්.
3: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026.
4: මේ හස්බන්ඩ්
5: මොකද වයි?
4: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
5: දන්නව.
4: මොකද්ද?
5: මගේ ඔළුව.
4: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
6: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනියෙ

පරණ චිත්‍රපට ගීර අහන්න ආසය දෙදරුමාවත හගෙන ඉන්නවා කියලා මන් දන්නවා. ඉතින් ඒක හන්ද තමයි. ඈතින් ඈතට චිත්‍රපටියේ සින්දුවක් මේ විදිහට මන් තෝරගත්තේ දෙදරුමාවත හනාය වෙනුවෙන්. සින්දුව අහන්න යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන. සින්දුවකින් අපේ ඇඟට හිතට දැනෙන රසය වගේම තමයි ගෙදර හදන කෑම වේලෙන් අපේ දිවට දැනෙන රසයත් බොහොම සුන්දර රසයක් කරගන්න නම් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ඔයාගේ ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න එකතු කරගන්න ඕන. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන පෙළ අතරට අලුතින්ම එකතු වුණු සමාජිකයක්. හැබැයි ඉතින් අලුත් කියලා රසය නම් ආයේ දීලා තියෙන සර්ප්‍රයිස් එකක්ම වෙන. අපි හැමදාමත් කැමතිනේ අර ඉන්දියාවේ මසාලා රහට කෑම හදාගෙන කන්න. ඕක ලංකාවේදී කොළඹඩු ටික එකතු කරලා හදන්න ගියාට පස්සේ වැඩේ හරියන්නේ නැහැ. ඒ හින්දම තමයි ලංකාවේ අපේම දේශීය අමුද්‍රව්‍ය විතරක් යොදාගෙන ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ඔයා වෙනුවෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ. එළවලු ජාති වලට ඔයා පාවිච්චි කරන්න ඕනි ග්‍රීන් කරි මසාලා. මස් ජාති මොනවා හරි හදනවා නම් ඒකට පාවිච්චි කරන්න බ්ලැක් කරි මසාලා. අර මං හැමදාම කියන රහස. මෂ්රූම් හරි පොලොස් හරි හදනවා නම් ඒකටත් බ්ලැක් කරි මසාලා දාලා බලන්න. ඊළඟට මාළු ජාති වලට ඔයා දාන්න ඕනි රෙඩ් කරි මසාලා. පාට මාරු කරගන්නේ නැතුව හරි පාටට දාලා ගෙදර කෑම වේල විතරක් නෙවෙයි වා කෑම කඩයක් කරන කෙනෙක් නම් කෑම කඩේ කෑම වේල පවා රසවත් කරගන්න ගමන් කෑමට එකතු වෙන අයට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්ම අරගෙන බලන්න. සින්දු අහන්න මං එකතු කරගන්නේ අපිට කෝල් කරපු කට්ටිය. අපිට මුලින්ම කතා කරේ මයනු ෆැමිලියේ මෛත්‍රී බාලයි. මග්ගොණින් දන්නේ මෛත්‍රී බාලයි අපිට කතා කරන්න. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංග සෙට් එකම එකතු කරගන්නවා. කිරියල් ඉඳන් අසේල කතා කරා. එයාගේ අම්මවයි මාවයි එකතු කරගන්න කියලා කිව්වා. කිතුල්කොටේ ඉඳන් ප්‍රේමසිරි අයියා කතා කරා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. සූර්යාව ලියනාරච්චි අයියා එකතු කරගන්න ඕනි. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියාගේ කට්ටිය. අසංක මල්ලි, අම්මා ගුණවති, එතකොට දිනූෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා. හොරණ මිල්ලෑවි සරත් අයියවත් එකතු කරගන්න ඕනි. පොළොන්නරුව ඉඳන් අපිට කතා කරා රමණිවත් එකතු කරගන්නවා. ඊට පස්සේ කන්නත්තොට ජනපදයේ ඉඳන් අපිට කතා කරන නිලන්ති. අර මතක දෙක දවසක් මට කතා කරලා දෝස්මුරයක් දැම්ම කිව්වේ. අන්නේ නිලන්ති තමයි. එදා දෙතුන් පාරක් මම නම කිව්වට අහන්න වෙලා නැහැ, කරන්ට් එක ගිහිල්ලානේ. නිලන්ති, ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. අදින් පස්සේ බනින්න බෑ.

0: සිංදු අහන්න යන්න කලින් වාට ගොඩාක් දේවල් මතක් කරන්න තියෙනවා. දැන් මේ දවස්වල ඔයා දන්නවනේ නෙත්ෆෙම් අපි ඔයාගේ ගාමන්ට් එකට එනවා කියලා ඔයාව හොයාගෙන ඇවිල්ලා ඔයාව මුළු දවසක්ම සතුටින් විනෝදයෙන් තියන්න බලාගෙන. ඉතින් මේ වැඩ කටයුත්ත මේ වෙනකොටත් ආරම්භ වෙලා තියෙන. අද දවසේ තමයි පළවෙනි වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ මේ වාරයේ. ඉතින් අපේ විමුක්ති තමයි ගාමන්ට් වලට ගිහිල්ලා මේ දවස් ටිකේ පැතිවල ඉන්න නංගිලාගේ දුක සැප හොයලා බලලා ඒගොල්ලොත් එක මුළු දවසක්ම සතුටු වෙන්න අපේ කණ්ඩායමත් එක්ක යන්න. ඉතින් විමුක්තිව සම්බන්ධ කරගත්තමම හරියටම ගියොතින් අවිස්සාවේල්ල තමයි මේ වෙලාවේ ඉන්නේ නේද විමුක්ති?
1: ඔව් ඔව් හරියටම හරියටම කිව්වා. මේ ඉතින් ඔයා කිව්වා වගේ මේ අපේ රටට ශක්තියක් වෙන විදේශ විනිමය උපයන්න මූලිකත්වය ගන්න මේ ඇඟලුම් ආයතන
0: අනිවාර්යයෙන්
1: මේ අතරින් මේ අපේ කාන්තාව තමයි බහුලව 70%ක් විතර මේ ශේෂ්ත්‍රයේ නියෝජනය කරන්නේ. ඉතින් එයාලා තමයි අපේ හයිය. එයාලට මේ දවසේ වැඩ කරගෙන යන අතරතුර පොඩි විඩාබර ජීවිතයට පොඩි අල්ලුවක් හයියක් දෙන්න තමයි මේ වැඩේ අපි මේ සංවිධානය කරන්නේ ජීවයෝ බයි ඇඟලුම් ප්‍රවර්ධන චාරිකාව නමින්. ඉතින් මේ අවිසාවෙල්ල අපි මේ මාසෙකේ මේ වෙලාවේ ඉන්නේ. ඉතින් අපි අනුග්‍රහක ශක්තිය ගැන කියනවා නම් එයාලගේ හයියත් එක්ක තමයි අපි මේ වැඩේට ඇවිල්ලා ඉන්නේ. Alliance Finance ආයතනය අපිත් එක්ක දවසේදී අතුරුදුන ගන්නවා. රත්තරන් මිලදී ගන්න බලාපොරොත්තුවක් තියෙන අයට මේ ගෙවීමේ ක්‍රමයට හඳුන්වා දෙන්න මේ Alliance Finance ආයතනයේ කටයුතු කරනවා. ඒ වගේම මේ තව විශේෂ කෙනෙක් හදේනවා.
0: කවුද?
1: කවුද කියලා කියන්නද?
0: කියන්න බලන්න.
1: ඈ කියන්නද?
0: කියන්න.
1: මේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් එනවා අද මෙතනට.
0: ආහා. ඒක සර්ප්‍රයිස් එකක්ද?
1: කරන්න පුළුවන්. ඔව් සර්ප්‍රයිස්. මේ පියුමාලි එදිරිසිං එනවාද?
0: මමත් එන්නද ඔය පැත්තට?
1: එන්න නියමයි. ඉතින් මේ පියුමාලි ඇවිල්ලා කතා කරන්නේ මේ ඩාලිබඩ්ල ආයතනයේ ඩික් ට්වින් ලේඩි රේසරේ ගැන කතා කරන්න මේ පැත්තට එනවා. කාන්තාවන් වෙනුවෙන්ම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද ඩික් ට්වින් ලේඩි රේසරේ අද අපිත් එක්ක අතුරුදන ගන්නවා. ඒ වගේම ජනරල් ලංකා ආයතනය මේ ලස්සන අයව තවත් ලස්සන කරන පැහැපත් කරන ජනත ආයතනයත් අතුරුදන ගන්නවා. ඒ වගේම රිච් ලයිෆ් දේශීය කිරි වලින් අපේ රටේ නිෂ්පාදන අපේ රටට හඳුන්වා දෙන රිච් ලයිෆ් ආයතන, ඒ වගේම ක්ලීන් ඕල් නිෂ්පාදනත් මේ ගමන ශක්තිමත් කරන්න අතුරුදන ගන්නවා. අද මේ සුපිරි වැඩක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ත්‍රී පීස් බෑන්ඩ් එකක් මෙතන ඉන්නවා. තව ගොඩක් දේවල් අපි මෙතන කතා කරනවා. මේ ගමනත් එක්ක කොහොමද මේ මානසික ශක්තිය ඇති කරගන්නේ මේ දේවල් ගැන කතා කරන්න අපේ දේශක සුරේෂ් හේන් නායකත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් බොහොම ලස්සන වැඩක් පැය කීපයක් එකතු වෙලා මේ වැඩේ බොහොම ලස්සනට සංවිධානය කරනවා. එවනම් එකතු වෙමු අපි මේ වැඩෙත් එක්ක. ජය වේවා. බොහොම ස්තුතියි නා.
0: බොහොම ස්තුතියි විමුක්ති. විස්තර කියන්න මේ පැතරාවට ටග්ගාල කට්ටියක් එකතු කරගන්න හදන්න. අහංගම පාංචාලී ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා අපේ දිස්නක් අද මැසේජ් එකක් දාලා තියෙනවා. ඉරේෂා, නිලන්ති, බොස්සාමානන්දයි ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලේවල තියෙන්නේ. ගොඩක් ආදරෙන් අපි කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි අපේ ඊජි අනුර පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අදත් සුපුරුදු පරිදි මැසේජ් එකක් දාලා තියෙනවා. අර හැමදාම වගේ ලස්සනට ඉමෝජිස් ගොඩාක් එක්ක සුජානි චන්දිමත් මැසේජ් එකක් දාලා තියෙනවා.

0: FM Anupaha, FM Anuhadrai Tashuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕනේ
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: වේලාව 10යි විනාඩි 42යි
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
9: SLT Mobitel Pure TV නිල විකාශක
10: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
13: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන
14: වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න
15: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0711 856 0956 0734 22 76 46
16: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර ගාල්ල
17: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ ටීවී
18: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
19: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
20: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
21: අක්මා විතල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0147 31 33 540
22: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
23: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
24: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
25: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
26: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
27: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ
26: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
25: මේ අලුත් ඇපල් CEOට ලින්ක්ඩ්ඉන් account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
24: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
26: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
28: Brought to you by
29: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
30: Oyat try karanna ganna vijaya aap piti
31: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන් මම තන්න ප්‍රයිම් ගෲප් 13:22
10: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%15% වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
32: ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
33: Net FM Algo Town
34: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
4: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
33: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. commercial credit
6: වෙලාව 10යි විනාඩි 46යි
3: මේ වයිෆ්
4: මොකද හස්බන්ඩ්
3: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංගා පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ අයියලා
4: අයියේ
3: රිස්ක් එක වැඩි නේ
4: ඒ කිව්වේ
3: ඔය රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
0: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
2: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
3: මැංගුස්ලාගේ මල් පාර අහන්න යන්න කලින් මං ඔයාලට කියන්න හදන්නේ සල්ලි ටිකක් හොයාගන්න පාර ගැන. ඒ පාර තියෙන්නේ ඉතින් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකක. දැන් ඉතින් ඔයාට ඉඩමක් තියෙනවනේ. එහෙම නැත්නම් ඔයාට ඉඩමක් නැත්තම් වගා වෙන්නම් සල්ලි හොයන්න කැමැත්ත තියෙන්නේ වාට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් තමයි ඔයාට ගැළපෙන හොඳම තැන. ඔයාට ඉඩමක් තිබුණත් නැතත් ඔයාටම ගැළපෙන සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක ගාව තියෙනවා. දැන් වා ඉඩමක් තියෙන කෙනෙක් නම් වා වගාවටත් කැමති කෙනෙක් නම් වාට උපදෙස් විතරක් දීලා නවතින්නේ නැහැ ඒගොල්ලෝ. වාට අවශ්‍ය කරන කෘෂි උපකරණ, ඊට පස්සේ ඒවට අවශ්‍ය කරන පොහොර වර්ග, මේ හැමදේම උසස්ම ප්‍රමිතියෙන් තියෙන දේවල් වාට ලබා දෙන්න සූදානමින් ඉන්නවා. දැන් ඉතින් ඉඩමක් තිබුණත් නැතත් වගාවක් කරන්න සූදානම් නම් ඔයා වගාවෙන් සල්ලි හොයන්න කැමති නම් ඔයා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න. 0111 437 1250 තමයි නම්බර් එක. 0111 437 1250 දැන්මම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන්න. මේ සින්දු අහලා අපි තව සින්දුකුත් අහලා හෙමීට ඊළඟ පැයේ හම්බ වෙමු. ඒ ආවම කට්ටියම මතක් කරනවා.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ ටීවී.
8: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
9: බය වෙන්න එපා. වැඩිවන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0774 406 4307.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
4: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
10: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
12: කිරි, තේ, සීනි එක පැක්කකෙනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
13: රත්ති 3-in-1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
12: ඇයි ගෙදර ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස.
14: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
15: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හිර මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හිර මසාලා
16: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile app එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile app එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 13 වෙනිදා මාළඹේ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.

0: wake up
1: satutu hormones alpha studio
2: davasatum unakirana vitamins alpha studio
1: yes yes energy morning vibe ekak ekka davasama suba karaganna
2: ratema taruwanke dakshata ekka satutin davasa patan ganna
3: good morning
1: satya davaswala ude hayata
4: alpha studio with kasuni and lehansa
1: whatsapp 0711 95 95 95 net fm facebook live
5: බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
2: 769 වන වරටත් හෙළ පිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
5: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
5: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
2: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න
5: මාත්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
2: බැතිබරදායකත්වය අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
6: දුනු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
7: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
8: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාන
9: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
10: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
12: වේලාව දැන් 11:02

0: මහත්තයා ඔබ වෙත ගෙනෙන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන්නේ ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
0: එල්ලෝල්සි ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
2: අම්මා ආතරෙන් අපිට කවපු පත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
3: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම bad news.
5: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. මොනරාගල මාගන්ධන මුල්ල මාර්ගයේ ලිඳේ කඩේ හන්දියේ ප්‍රදේශයේ සිදු වූ රියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මොනරාගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී විමානතුර සිදු ඇති බවයි. එහිදී යතුරුපැදිකරු සහ ලොරියේ රියදුරු තුවාල ලබා සිරිකර ලෝහරට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපදකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොනරාගල ප්‍රදේශයේම පදිංචිකරුවේ. මේ අතර මහනුවර යාපනයේ ප්‍රධාන මාර්ගයේ ගොවිපල හන්දිය ප්‍රදේශයේ සිදු වූ තවත් රියානතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාතලේ සිට කටුගස්තොට දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගය හරහා ගමන් කළ එම කාන්තාවගේ ගැටී විමානතුර සිදු ඇති බවයි කටුගස්තොට පොලිසිය පැවසුවේ. අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව කටුගස්තොට රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය කටුගස්තොට ප්‍රදේශයේම පදිංචිකාරිණියක්. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආතරෙන් අපිට කවපෝ

වෙලාව 11යි විනාඩි 10යි. අපි ඇවිල්ලා තියෙන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේදුණු මාවතේ දෙවෙනි පැයට. දකුණු කකුල පෙරට තබා දේදුණු මාවතේ දෙවෙනි පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරනකොටම මං දුවගෙන යන්න හදන්නේ WhatsApp එකේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න මගේ ආදරණීය මිත්‍රයෝ ටික එකතු කරගන්න. සුබෝදේශනාක් වේවා ජනිත්. අපිව ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මහරගමේ ඉන්න අපේ දුලානිය අක්කා. එයාගේ දුවවයි පුතාවයි මහත්තයවයි එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ගුඩ් මෝර්නින් ජනි අයියේ, ඔයාවත් එකතු කරගන්නව ලස්සන සින්දුවකට. හැමදාම වයිෆ්ගෙන් ගුටි කනවද කියලා අහලා තියෙනවා. එකතු කරගන්න කියලා තියෙනවා නදීක අක්කගේ පවුලේ හැමෝමයි, හිරුණි අක්කගේ පවුලේ හැමෝමයි, මේ වෙලාවේ net අහන හැමෝමයි. පයාගල ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මලීෂ. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නක්. මාගොල ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත සමරවීරයි එකතු කරගන්න ඕනි. ඉතින් ජනී බොස් අපි තොයා එනකම් බලන් ඉන්නේ. කඩේ පුරාම ඔයාගේ සද්දය තමයි ඇහෙන්නේ. සඳරවල තේ කඩේ ගාමිණී සමරනායකයිය තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මං ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම්. මහනුවර අම්පිටිය පැත්තට යන්න හදන්නේ ආර්ය ටේලර්ස් එකට. ඉතින් ගොඩ වෙන්නේ දන්නවනේ සෝමතිලක අයියා, ආදිත්‍ය මල්ලි සෙට් එකම එකතු කරගන්නවා. බරුදල් පොල එස්එල් ප්‍රනාන්දු අයිය එකතු කරගන්න ඕනි. ඊට පස්සේ නාවල පිටේ ඉන්න රුවන්තිකා, ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්නවා පවුලි හැමෝමත් එක්කම. අම්පාරේ සඳලි මාව සද්දෙනම අහගෙන ඉන්නවලු. ලස්සන සින්දු ගොඩක් ඕනි. ඒ ගොඩේ පළවෙනි සින්දුව විදිහට මේ සින්දුව තියාගන්නකෝ. මේ පැත්තට කෝල් කරන්න 01 1 2 55 33 63. WhatsApp කරන්න 01 711 95 95 95.

වෙලාවේ 11 විනාඩි 16ක් වෙලා තියෙනවා. මේ වෙලාවේ තේකක් වගේ බොන්න තියෙනවා නම් කොච්චර හොඳයිද කියලා සමහර විට ඔයා කල්පනා කරන ගමන් ඉන්නව වෙන්න පුළුවන්. නිකමඩ කල්පනා කරන්නකෝ. තේකක් වෙනුවට අපේම රටේ කෝපි අටවලින් නිෂ්පාදනය වෙන හොඳම කෝපි එකක රස බලන්න තියෙනවා නම් ඒක ඔයාට කොච්චර වටිනවද මේ වෙලාවේ. හැබැයි ඉතින් හොඳම කෝපි එකක් හොයාගන්නවා කියන එකත් සෑහෙන අමාරු වැඩක් වෙලා තියෙනවනේ. ඒ හින්දා තමයි දවස පුරාම වැඩ කරලා මහන්සි වෙලා ඉන්න ඔයාට දවසම ප්‍රබෝධමත් කරගන්න හොඳම කෝපි කෝප්පයක රස බලා ගන්න අවස්ථාව ලබා දෙන ශ්‍රීලන් කෝපි ගැන මතක් කරන්න. කෝපි කිව්වට පස්සේ කෝපි වල තියෙන අර වෙනම යුනික් රසක්. ඒ වගේම තමයි ඒකේ සුවඳ. කෝපි කෝප්පේ නහය ළඟට එනකොට, කට ළඟට එනකොට ඒකේ සුවඳ දැනෙනකොට අපිට බඩ පිරෙනවා. ඒ ප්‍රබෝධය අපිට දැනෙනවා. ඒ හින්දා තමයි හොඳම කෝපි කෝප්පේක රස බලන්න කියලා ඔයාලට මතක් කරන්න. දවස ආරම්භයට වගේම තමයි දවසේ මැදදිත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට කෝපි එකක රස බලන්න පුළුවන් කියලා මම දන්නවා. ගේ ළඟම තියෙන කඩේට ගියත් මාතර ෆ්‍රීලන් වෙතින් අරගෙන කෝපි පැකට් එකක රස කෝපි පැකට් එකක් අරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. කඩේට ගියාට පස්සේ මතක ඇතුව කෝපි එකක් අරගන්නවා නම් ලංකාවේ අපේම කෝපි අටවලින් නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් කෝපි පැකට් එකක්ම නම කියලම මුදලාලි මහත්තයාගෙන් ඉල්ලගන්න. සින්දු අහන්න යන්න කලින් මං අපිට කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න හදන්නේ. මීටියාගොඩ ඉඳන් සුමන නැන්ද කතා කරන්න. එයාගේ දුල්කදුව ඉන්නවනේ මින්නේරියේ, හැයවත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ රාජාංගනේ අනුරුද්ධ අයියා, ගීතාංජලි ඉන්නවා වයිෆ්, සතීෂ් පුතා, තාරුකාදුව, තරුක්ෂිදුව එකතු කරගන්න කියලා කිව්වා. ඒ කතා කරපු වෙලාවෙනම් කඩේ කට්ටියක් හිටියා. දැන් ඒගොල්ලෝ බඩු අරගෙන ගිහිල්ලත් ඇති. සමහර විට උයන්න අර එහෙමනම් බඩු ගත්තේ ඒවයින් උයනවත් ඇති. ගැටහැත්ත ඉඳන් අපේ අශෝක අක්කා කතා කරා. මෙන්න වැඩ. අපේ ගැටහැත්තේ අශෝකා ජයසිංහ අක්කගේ බබාලා කට්ටිය, පුතාලා, ඒ හැමෝම වගේ වැඩ කරනවා කියලා කියන්නේ අද net fm අපේ කණ්ඩායම ඉන්න එම්.ඒ. සවිසාවිල් එම්.ඒ. සිං එකතු කරගන්නවා. අපේ අංජුන, අංජුක, ඊට පස්සේ හන්සික, ඊට පස්සේ ප්‍රභානි, ලසන්ත, මේ හැමෝම ගාල්ලේ ගෝණපුරේ අපේ මල්කි කතා කරා. ඊට පස්සේ අම්පාරිදන් කමලක්ක කතා කරා. අම්පාරේ කමලක්ක කොච්චර වේගෙන් නම් ටික ලියා කියාගෙන කියාගෙන ගියාද කියනවනම් බොහොම අමාරුවෙන් තමයි නම් ටික ලියාගත්තේ. ඒ අමාරුවෙන් ලියපු නම් ටික මම ඔයාලට කියන්න හදන්නේ. මිහින්සා, සුදු, තෙනුරි, මැණිකේ, ප්‍රියන්ත, අනුජ කට්ටියම එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: මෙලවදෙන් 11යි විනාඩි 22යි.
2: බොදු පිළිවෙතින් පේවි උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙළයේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 0898.

0: මම මෙල්වා ආර්.වී. පන්සිය විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාව්! ඇඟ ටින් එකක්?
3: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
4: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 13 වෙනිදා මාළඹේ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: Upuls International මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. Upuls International.
8: සුබ දවස.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
9: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV. නිල විකාශක.
7: පෘථිවියෙන් ළඟහරට රේල් පාර. ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
10: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
12: මම අනිදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
13: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
14: ජූලි 13 MA සිනර්ජි අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
12: මම අනිදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
13: වසර 64ක් පුරා ලංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජනත් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
15: එකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
13: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්. දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇංගලුම් චාරිකාව 2026.
16: මේ වයිෆ්
17: මොකද හස්බන්ඩ්?
16: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
17: අයියේ
16: රිස්ක් එක වැඩිනේ.
17: ඒ කිව්වේ?
16: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
17: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
18: පාවල් ප්‍රශ්න නැතු වාහන ජනි එක දේ දුනු මාවත.
16: වෙලාව 11:28. අපි මේ අහන්න යන්නේ කස්තුරි සුවඳ චිත්‍රපටිය වෙනුවෙන් HR ජෝතිබාල මහත්මයා ගයපු ගීතයක්. දැන් ඉතින් මේ දවස් ටිකේ මම පරණ චිත්‍රපටි වල සින්දු දෙනවා කට්ටියට. ඉල්ලනවානේ කට්ටිය. සින්දුවට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. කමල් බන්දුල වීරපිරම

මහත්යාගන්නේ සෙවනගල කිරි ඉබන්නාර බෝග හන්දිය තින ආයුමා ආයුර්වේද වෙදමැද. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් වන්දුල වීරපිරුම් වෙදමහත්තය කියලා කියන්. ඒ නිසාම තමයි ඇගේ ඕනිම විදිහක හැදෙන සුව කරන්න බැහැ කියල කියන ඕනිම ලෙඩකට නෙතාවටම සුවවෙන ප්‍රතිකාර කමල් බන්ඳුල වීරපිරුම් වෙදමහත්තය ගාවතිය. ඩයබටික් වෙන්න පුළුවන් දිය වැඩියාව, වකුගඩු රෝග, කැන්සර්ස්, ඊට පස්සේ ස්නායු රෝග, ගැස්ට්‍රයිටිස්, ඔය වගේ එකී මෙකී නොකී ඕනිම රෝගයකට ප්‍රතිකාර කමල් බන්දුල වීරපෙරම් වෙදමහත්තය ගාව තියෙන. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි ඕනි දවසක ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 හරි 0773 273 හරි කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම අවශ්‍ය නම් වෙලාවක් වෙන් කරගන්න මේ වගේ දේවල් වලට පුළුවන්. සින්දුවට යන්න කලින් ටග් ගාලා කට්ටියක් එකතු කරගන්න තමයි මම හදන්නේ වැඩි වෙලාවක් ගන්නේ නැතුව. ජනි අපිව සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා ගන්තුර ඉන්න කෞශල්‍ය. එයා එකතු කරගන්න කියලා කියනවා එයාගේ මහත්යත් අද ඉන්නවලු මහත්යවත් එකතු කරගන්න කියලා එකතු කරගන්න කියන. කළුතර පනා පිටියේ තියෙන චාමර ස්ටෝස් එකේ ඉන්න චාමර සහ තනූජාවත් එකතු කරගන්න ඕනි. කටාන කෝන්ගස් හන්දි අරෝෂ් ටේලර්ස් එකේ ඉන්නවා ප්‍රසන්න, ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් මේ කට්ටියවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න. බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ සමන්ත වෙනද වට්ස්ඇප් මෙසේජ් එකක් දාලා. මල්ලි ඉන්නවා කේෂාන්. එතකොට හිරු තරු ස්ටෝස් එකේ ඉන්නවා අම්මා විමලාවති. වයිෆ් ඉන්නවා නිසංසලා. දුවල දෙන්න ලොකු දුව තරුන්දි, පොඩි දුව ඉරන්දි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගම්බොල ප්‍රියදර්ශනියක් අව එකතු කරගන්න ඕනි. ජනියා, සුදු මල්ලියෝ, අපිව කියන්නකෝ. පිළියන්දල බෝකුන්දර ඉඳන් අපිට දීප්ති තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉනෝෂ් සර් ඉන්නවා, ලලිතා අක්කා ඉන්නවා, අනුෂා, බානිල් අක්කා, චන්දිකා අක්කා. ඒ වගේම තමයි මේ වෙලාවේ නිතහන සියලුම දෙනාව එකතු කරගන්න කියන. ඊළඟට අපේ කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ ඉන්න විනීත් අක්කත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලොත් මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා.

0: වෙලාව 11යි විනාඩි 37යි තප්පර 0යි. මේ වෙලාවේ මේ සින්දුව ඇහෙනකොටම අපිට මතක් වෙන්නේ ලෝකයම අවධානය යොමු කරගෙන ඉන්න FIFA පාපන්දු ලෝක කුසලානයි. දැන් මේ දවස්වල FIFA ලෝක කුසලානයි අවසාන සුපිරි හතර දෙනා තීරීපත් වෙලා ඉන්නේ. ආජන්ටිනාව ඉන්නවා, ඊට පස්සේ ප්‍රංශය ඉන්නවා, එංගලන්තේ ඉන්නවා, ස්පාඤ්ඤේ ඉන්නවා. සුපිරි තරු විදිහට ගත්තොතින් එහෙම ආජන්ටිනාවේ ලියනෝල් මෙසි ඉන්නවා, ප්‍රංශයේ කෙලියන් එම්බාපේ ඉන්නවා, එංගලන්තේ හැරි කේන් ඉන්නවා, ස්පාඤ්ඤේ ඉන්නවා ලමින් යමල්. මේගොල්ලෝ හෙට රෑට, ඒ කියන්නේ හරියටම කිව්වොතින් එහෙම අනිද්දාට එළි වෙන්න රෑ 12 මාරට විතර තමයි පළවෙනි සුපිරි හතර දෙනාගේ වටේ තරඟ පටංග. දැන් මේව ගැන මම මේ තරම් දන්නේ කොහොමද කියලා දන්නවද? SLT FIO mobile app එක මම download කරගෙන ඉන්නේ. මොකද මං විස්තරේ දන්නවනේ. එකෙන් හැම වෙලේම නොමිලේම FIFA World Cup එක බලන්න පුළුවන්. ওই විස්තර ටික මං දන්නවනේ. මම දන්න විස්තර මටත් වඩා හොඳට ඒ පැත්තටම ගිහිල්ලා කියලා දෙන්න බලාගෙන net fm අපේ කණ්ඩායම SLT mobile කණ්ඩායමත් එක්ක රට වටේටම යනවා. මේ දවස්වල අපේ දර්ශන තමයි මේ වැඩේ ඉන්නේ. දර්ශන අද ඉන්නේ මාළඹේ පැත්තට ගිහිල්ලා. ආයුබෝවන් දර්ශන.
1: ආයුබෝවන් ජනිත. ආයුබෝවන් නොන ඔයා කිව්වා වගේම දිනා 26 FIFA ලෝක කුසලානේ රටවට අරගෙන යන ගමනේදී ඔන්න අපි අද දවසේ ඉන්නවා ශ්‍රී ලංකාවේ.
0: ලෝක කුසලානේ තරන් යනවද?
1: ලෝක කුසලානේ අත්දැකීම තමයි අරගෙන යන්නේ. මොකද ඒක කියන්නේ අපි ඇඟට දැනෙන දෙයක්. ඉතින් මේ ශ්‍රී ලංකා වේගවත්ම සංවේදනය ජාලය SLT මොබිටෙල් සමගින් තමයි අපි මේ ගමන රටවට අරගෙන යන්නේ. ඉතින් අපි අද දවසේ ඔයා කිව්වා වගේම ඉන්නේ මාළඹේ බස් නැවතුම් පළාතල තමයි ඉන්නේ. ඉතින් අද දවස පුරාවට මේ පැත්තේ ඉන්න හැමෝටම වටිනාකම තෑගි බෝග රසක්ම ජනිත වන දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වගේම මේ සම්බන්ධව ජනිත වැඩිදුර විස්තර දැන කියා ගන්නත් අපිත් එක්ක ඉන්න මේ වෙලාවේ අපි මේ පැත්තෙන් ප්‍රාදේශීය කළමනාකරු අපි අලවි නිලධාරි මහත්මයා ඉන්නවා. කීර්ති මහත්මයා, මොකද ජනිත අර ගෙදර විස්තර දන්නේ ගෙදර විදුවේ
0: අනිවාර්යෙන්
1: වැඩි විස්තර අපි සුදුනම් එතුමාගේ හඳින්ම අහගන්න. මේ විස්තරේ වෙන්නේ මොකක්ද කියලා වැඩිදුර විස්තර කෙරුවා මාත් එක්ක ඉන්න මේ වෙලාවේ අපි අලවින්දාරි කීර්ති මහත්මයා වැඩිදුර විස්තර අපි ආදරණීය හිතවතුන්ට එකතු කරන්නට.
0: ආයුබෝවන් කීර්ති මහත්මයා, සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන් සුබ උදෑසනක්. ඔව්, මේ වෙලාවේදී අපි සම්බන්ධ වෙලා ඉන්නවා මාළඹේ පුරවරයේ SLT මොබිටෙල් ආයතනයත් එක්ක අධිවේගී අන්තර්ජාල පහසුකම සහ POTV සමදතාවය ලබා ගැනීමට මුලින් රුපියල් 4500ක් කියලා කනෙක්ෂන් එක ගන්න පුළුවන්. එතකොට ඒකේ බැලන්ස් පේමන්ට් එක මාසපතා වාර්ග දෙකකින් ගේමට හැකියාව තියෙනවා. එතකොට ඒකේ අපේ LTE 4G සම්බන්ධතාවය සහ POTV සම්බන්ධතාවය ලබාගෙන FIFA ලෝක කුසලාන 2026 ලෝක කුසලානේ නැරඹීමට අවස්ථාවක් අපි සලසලා දෙනවා.
0: හරි.
1: ඉතින් ජනිත් ඔන්න විදිය තමයි වැඩි සිද්ධ වෙන්නේ. ඉතින් 2026 FIFA ලෝක කුසලානේ ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාගේ ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව තියෙනවා. නොමිලේම නැරඹීමේ අවස්ථාව තමයි ලබා දෙන්නේ. ඒක කරන්ටින් හරි පුංචි දෙයක් ජනිත්. ඔයාගේ අපි මොකද මේ තාක්ෂණයත් එක්ක දින ලෝකෙක අපි ජීවත් වෙන්නේ.
0: ඉතින්
1: අපිට පුළුවන් ස්මාර්ට් ජංගම දුරකථනයට ටග් ගාලා ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පියෝ මොබයිල් ඇප් එක අරගෙන ඩවුන්ලෝඩ් කරගෙන වාට පුළුවන් සජීවීව 2026 ලෝක කුසලානය නොමිලේම නැරඹීමේ අවස්ථාවත් ඔන්න අපි මේ පැත්තේ ලබා දෙනවා ජනිත්. ඉතින් අපි අද ඉන්නේ සුන්දර මාළඹේ පුරවරේ. ඉතින් අපි නැවතත් මතක් කරන මාළඹේ පාවට ඉන්න අපි ආදරණීය හිතවතුන්ට හිතවතියන්ට මේ පැත්තේ එකතු වෙලා වටිනා කිනු තෑගි බෝගරසක් දින හදාගන්න ගමන් ශ්‍රී ලංකාවේ වේගවත්ම සංවිධන ජාලය SLT මොබිටෙල් අතරින් සමගින් අත්වල් බඳ ගන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි ජනිත් අවස්ථාව මේ පැත්තෙන් අපට ලබා දුන්නට.
0: බොහොම ස්තුතියි දර්ශන. විස්තර කියන්න මේ පැත්තරාවට. මං හැමදාම මේ කතාව කියලා ඊළඟට FIFA World Cup එක වෙනුවෙන් හැදෙන සින්දු වලට අහන්න දෙනවනේ. මේ තමයි 2026 FIFA ලෝක කුසලානය වෙනුවෙන් හැදුණු නිල තේමා ගීතය. ෂකීරා තමයි ගායනා කරන්නේ.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට රැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: වේලාව දැන් 11යි විනාඩි 45යි
7: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV
9: ශ්‍රී ලාංකික කුළුබඩු ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළු බඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
10: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-21-3340
11: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
13: SLT Mobitel Pure TV නිල විකාශක
14: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
15: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
16: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
17: බය වෙන්න එපා වැඩිමන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077-406-4397
18: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ
17: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
19: MGK වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැස්කුමක් ආවා. ඩයි පරීක්ෂණය කරා බයිපාස් එකට යවෙනවා කියන්නේ. ඒ පාර ගියා සෙවනගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. අතර පාරේ ගත්තේ පාරේ වෙදනාත් තිබුණා වාට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කළා ඉවරයි. ඒ මහත්යට නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
17: කතා කරන්න 077-300-940
20: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
21: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
22: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
6: වෙලාව 11යි විනාඩි 48යි
23: මේ හස්බන්ඩ්
24: මොකද වයිෆ්
23: හදන්න ඕන තේද කෝපිද
24: තේදුණු මාවත
23: තමු කොණ්ඩ හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
24: තේදුණු මාවත
23: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම තේදුණු මාවතෙන්ම ඊළඟ

0: நெத்துவாகன் ஜனி எக்க தேதுனு மாவத்த
1: මේ පැයෙන් යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඔයා පේර වගාවේ නිලලා ඉන්න කෙනෙක් නම් ඔය පේර වගාවේ පළදාව අනික් පැද වගාවන් වල පළදාව වගේ ලේසියෙන් විකුණ ගන්න බෑ කියන අත්දැකීම ඔයාට ඇතිනේ. හොඳ මිලකට ඔයාගේ පේර වගාවේ පළදාව විකුණ ගන්න ඕනිද? එහෙම නැත්නම් ඔයා දන්න කියන කෙනෙක් පේර වගා කරනවා නම් එයාගේ වගාවේ පළදාව හොඳ මිලකට විකුණ ගන්න එක ඔයාගේ අවශ්‍යතාවය නම් කෝල් එකක් දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. ඒගොල්ලෝ සූදානම් ඉන්නේ වාගේ පේරවගාවේ පළදාව හොඳ මිලකට මිලදී ගන්න අතරෙම ඔයා වගාවෙන් සල්ලි හොයන්න කැමති කෙනෙක් නම් ඒ වෙනුවෙනුත් ඔයාට උදව් කරන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් තියෙන කණ්ඩායම. ඔයාට ඉඩමක් තිබුණත් නැතත් ඒගොල්ලෝ ගාව තියෙන ඔයා වෙනුවෙන් වගා සැලසුම්. සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා ඒගොල්ලෝට කියලා දෙයි. කෝල් එකක් ගන්නකො 0111 437 1250ට 0111 437 1250. මේ සින්දුවත් අහලා තව සින්දුවකුත් අහලා ප්‍රවෘත්ති අහලා අපි ඊළඟ පැයේ ආයෙත් හම්බ වෙමු. තාමත් නම් කියවුනේ නැත්තම් සුපුරුදු විදිහට ඉවසීමෙන් ඉන්න. දවල් එකට කලින් අනිවාර්යෙන් නම් කියනවා. එතකම් මේ වෙද්දට කෝල් කරන්න WhatsApp message එවන්න

0: Anu Paha FM Anu Hatarai Tashma Ata Net FM De Dunu Mamata De Dunu Mamata
1: Brought to you by
2: Atunu Lake Namahu Bavan Rata Purama Rasa Genayana Aule Sayama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
3: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන සමේ තෙතමනේ රැකෙන ග්ලිසරීන් අඩංගු ඔමිල් බේබි සබන්.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
7: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
8: රත්ති 3 in 1 පැක් දෙක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා
7: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
6: සර් රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න

0: වසර 90ක විශ්වාසය.
1: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
2: ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා ඔබ වෙතට ජනත් පිම්පල් අවුට්. පිම්පල් වලට සිම්පල්.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV.
4: ඉන්දියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black. ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
7: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
10: සුබ දහවලක්. වේලාව දවල් 12:00.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0767

0: අයිබෝන් අද 2026 ජුලි 13 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල යුද ගැටු මැද බොරතෙල් මිලත් තවත් ඉහළට. වී භාරගන්න උහනටා නිලධහරින්ට ගොවීන්ගෙන් ප්‍රශ්න ගොන්නක්. ගිනිියවයක් සන්තකව සිටි මන්ත්‍රීවරයාට එරෙහිව සජබේනුත් පියවර. ලෙඩවී උද්ඝෝෂණයකට කොළඹ ආ වනජීවි නිරධාරින් සමග සාකච්ඡා කරන්න දෙපාර්තමේන්තුව සූදානමින්. ඩෙංගු අවධානම මැද පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ට දැනුම් දීමක්. ඉරානය සහ ඇමරිකාව එකට එක කරමින් දැන් යළිත් ප්‍රහාර එල්ල කරගන්නවා. එවන් පසුබිමක් තුළ යළිත් බොරතෙල් මිල ඉහළ ගිහිල්ලා. මේ අතර වනජීවී නිලධාරීන් අද කොළඹට ඇවිල්ලා. ඒ ඇතුළු දවසේ උණුසුම්ම පුවත් පෙළ ගැස්ම පැතැන් සිට. හෝමුස් සමුද්‍ර සන්තිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහනයට තර්ජන එල්ලවීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස්ත වෙනවා. ඒ ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවලට එල්ල කරන ප්‍රහාර පුළුල් කිරීමත් සමගයි. යනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලේක මිල ඇමරිකානු ඩොලර් 78.35 ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම බොරතෙල් බැරලේක මිල එලෙස ඉහළ ගොස් ඇත්තේ ඇමරිකානු ඩොලර් 2.34කින්. ඒ ප්‍රතිශතයක් ලෙස 0.08%. මේ අතර WTI බොරතෙල් බැරලේක මිලද ඇමරිකානු ඩොලර් 2.21කින් හෙවත් 0.09%කින් ඉහළ ගොස් තිබෙනවා. එම බොරතෙල් බැරලේක දැන් මිල ඇමරිකානු ඩොලර් 73.62. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය නිකුත් කළ මාසික වාර්තාවට අනුව ජනි මාසයේදී ගෝලීය තෙල් සැපයුම දිනකට බැරල් මිලියන 4.1කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා දිනකට බැරල් මිලියන 9.4කින් අඩුවෙන් පවතිනවා. මේ අතර ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කරගනිමින් මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා. එම ප්‍රහාරවලින් එරට ඉන්ධන ගබඩාවක සහ පතුරුම් ගබඩා කිහිපයකද ගින්නක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පෙන්වා දෙන්නේ මෙම ප්‍රහාරය ඉරාන වෙරළපිට හමුදා කඳවුර වෙත ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමේ පළමු අදියරවන බවයි. මේ අතර ඇමරිකාව සහ ඉරාන හමුදා අතර දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරුවක් සිදු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ තවත් දින 60ක සාකච්ඡාවලින් පසුව යුද්ධය අවසන් කිරීම අරමුණු කර ගැනීමෙන් පසුගිය මාසයේදී අත්සන් කරන ලද ඇමරිකා ඉරාන අතුරු ගිවිසුම පිළිබඳව තවදුරටත් සැක මතුවී තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ පාලනය තමන් සතු කර ගැනීමට ඉරානය උත්සාහ කිරීමත් සමග මෙම තත්ත්වය උද්ගත වෙති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. මේ අතර ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ප්‍රහාරවලින් තවත් පුද්ගලින් 14 දෙනෙකුට වැඩි පිටසක් තුවාල ලබා රෝහල් ගත කර තිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ගාසාහි සබ්‍රා ප්‍රදේශයේ කම්හලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් පවසනවා. අදාළ ප්‍රහාර ඊශ්‍රායලය විසින් එල්ල කළ බව පිළිගෙන තිබෙනවා. ඔවුන් පවසන්නේ යටිතල පහසුකම් ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවයි. එවන් පසුබිමක් තුළ ඊශ්‍රායලය විසින් හාමාසී ආයුධ නිෂ්පාදන ස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 2026 යලකන්නේ වී මිලදී ගැනීම අද පෙරවරුවේ ආරම්භ වුණා. මේ අම්පාර දිස්ත්‍රික්කයේ එම අවස්ථාව ආවරණය කළ net news නියෝජිත අචල උපේන්ද්‍ර.
1: මෙවර යලකන්නේ රජයේ වීමිලදී ගැනීමේ කටයුතු අද උදැස්සන 9:30 පමණ වී අලවි මණ්ඩලයට අයත් පාලම් කඳවුර ගබඩා සංකීර්ණයේදී සිදු කෙරුණා. ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම් හොරයාගේ සහ වී අලවි මණ්ඩලයේ උපසභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ අවස්ථාවට වී රැගෙන ආ ගොවියන් මෙන්ම ගොවි නායකින් රැසක්ද සහභාගී වී සිටියා. මම net news වෙනුවෙන් අචල උපේන්ද්‍ර උහන සිට.
0: එහිදී අම්පාර දිස්ත්‍රික් ලේකම් අනුපම මංගල වික්‍රමාරච්චි මහතාද අදහස් පළ කළා.
2: ගොවියොත් බොහොම ප්‍රමිතියෙන් යුතු බොහොම හොඳ තත්ත්වයේ වී තමයි අරන් එන්නේ. අපිට ඒක බොහොම පහසුවක්. අපි අද දින වී ගබඩා 9ක වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කරනවා. ඒ අස්වැන්න නෙලන විදියට සහ ඊට පස්සේ අපි ආපහු 20-25 වී ගබඩා වලින් වී ගන්න කටයුතු කරනවා. ඒ වගේම 4 දෙහියත් අකණ්ඩේ වී කැපෙනකොට දෙහියත් අකණ්ඩේ ගබඩා විවෘත කරලා වී මිලදී ගැනීමට කටයුතු කරනවා. 13 ඉඳලා අපි ඒ දිගටම මම හිතන්නේ අපේ වී අලි මණ්ඩලයේ උපසභාපතිතුමත් අද පැමිණලා ඉන්නවා. අපේ කලින් තියෙන වී ටෙන්ඩර් කළා සතොසර සහ ඒ ටෙන්ඩර් කරුවන්ට ලබා දෙනකොට ප්‍රමාණිකෝල හිස් වෙන විදිහට අපිට ගොවියන්ගේ වීදිකට මිලදී ගන්න අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.
0: එෙහිදී වී බහර දීමට පැමිණි ගොවීන් තමන් බොහෝ දෙන ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර තිබෙනවා. ගිනියවියක් නීති විරෝධීව ළඟ තබා ගැනීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සමග ජනපලවේගයෙන් යෝජනා කරන අම්බලන්කුඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා අද යළි බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. රිපිටර් වර්ගයේ ගිනියවියක් නීති විරෝධීව ළඟ තබාගෙන සිටි එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පසුගියදා අතනංකුඩගනු ලැබුවේ මීටියාගුඩ පිහිටි ඔහුගේ නිවසේදී. ඒ ගාල්ල දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අතරංකුවටගත් සිකකාර මන්ත්‍රීවරයා ඊයේ දිනේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඇඳවා ඇතැයි සමගි ජනපලවේගය පවසනවා. ඒ අනුව එම වාර්තාව අධ්‍යයනය කර අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවයි සමගි ජනපලවේගයේ මහලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුමබණ්ඩාර මහතා නෙට් නිවුස් වෙත කියා සිටියේ.
3: අපි මේ සම්බන්ධව අපි මාධ්‍යෙනු දැනගත්තේ අපි මේ පිළිබඳව දැන් අපි සංවිධායකවරයාගෙන් වාර්තාවක් ඇඳවලා තියෙනවා. ඒ වාර්තාව අනුව ඒකේ සත්‍ය බල අපි අවශ්‍ය පියවර ගන්නවා. පක්ෂයක් විදිහට බොහොම පිරිසුදු පක්ෂයක්. අපේ පක්ෂයේ පුරුණය අපේ පක්ෂයේ පාතාලයයි නෑ. අපි අවශ්‍ය පක්ෂයේ ගමන පක්ෂයේ නම තියාගන්න පිරිසුදුකම තියාගන්න අවශ්‍ය තීන්දුව ගන්න.
0: මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සමග සිදු කෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන්ද සමග ජනපලවේගයේ මහලිකම්වරයා අදහස් පළ කළා.
4: දැනට තිබ්බ සාකච්ඡා අනුව කොහොමද ප්‍රගතිය?
0: අසනීප නිවාඩු වාර්තා කර අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනජීවි නිලධාරීන් කොළඹට පැමිණ සිටිනවා. සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට රජයේගෙන ඇති පියවරට විරෝධය පළ කරමින් ඔවුන් අද මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. ඊට සිය විරෝධය පළ කිරීම සඳහායි එම නිලධාරීන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බතරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිට අද උද්ඝෝෂණයක් සිදු කිරීමට පැමිණ සිටින්නේ. සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමේ සභාපති ඉන්දික පීඩිස් මහතා පැවසුවේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අත්නොමතික ලෙස ක්‍රියා කරමින් වර්තමානයේ සේවය කරන සියලුම නිලධාරීන්ට අගතියක් වන අයුරින් නව බඳවා ගැනීම සිදු කිරීමට උත්සාහ කරන බවයි. තමන් විරෝධය දක්වන්නේ මෙම බඳවා ගැනීම සඳහා නොව බඳවා ගන්නා ක්‍රමවේදයේ තිබෙන අඩුපාඩු සම්බන්ධයෙන් බවද ඔහු කියා සිටියා. කෙසේ වෙතත් නෙට් නිවුස් කළ විමසීමකදී වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් රංජන් බාලසිංහ මහතා පැවසුවේ එම නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවයි. කෙසේ වෙතත් ඔවුන්ගේ ඉල්ලීම්වලට එකවර විසඳුමක් ලබා දිය නොහැකි බවද වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවා. මතුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා පෙරපාසල් දරුවන්ද අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසවා පෙරපාසල් සඳහා යොමු කරන ලෙස දෙමාපියන්ට දැනුම් දෙන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය පවසනවා. පාසල් දරුවන්ට මතුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසී පාසල් පැමිණීමට අවසර ලබා දෙන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශයට ඊයේ දිනේ විදුහල්පතිවරුන්ට දැනුම් දුන්නා. ඒ පාසල් ළමුන් අතර පැතර යන ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණෙන් එය අනුව අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සරසී පාසල් පැමිණීමේ හැකියාව පාසල් ළමුන්ට හිමිවනවා. මේ අතර වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672 දක්වා ඉහළගොස් තිබෙනවා. ඉන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා පිටවන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. net news අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:45ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට, net news Facebook පිටුවට හෝ net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news දිරිශක්ති.
6: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
7: උතුරු නැගෙනහිර යුද්ධය දරුණු ලෙස ඇවිලී යමින් තිබූ සමයක යුද්ධයේ සැබෑ තොරතුරු රටටත් ලෝකයටත් ගෙනීමේ අරමුණින් මාධ්‍ය ශේෂ්ත්‍රයට පිවිසි මාධ්‍යවේදියෙකු ගැනයි අද අපේ කතාව වෙන්වන්නේ. ඔහු නමින් අමදෝරු අමරජීව. 1973 වසරේ ජූනි මස 3 වනදා උපත ලැබූ අමදෝරු අමරජීව ත්‍රිකුණාමලය ජාතික පාසලෙන් සහ ත්‍රිකුණාමලය අභයපුර මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පාසල් අධ්‍යාපනයේ නඩතුරුව ජාතික තරුණ සේවා සභාවේ පාඨමාලා කිහිපයක් හදාරන ඔහු මාධ්‍ය ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ 2003 වසරේදී. යුද්ධය දරුණු ලෙස ඇවිලී ගිය ප්‍රදේශයක් වූ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දිවිගෙවූ එවකට තරුණ වියේ පසු වූ අමදෝරු අමරජීව සිය මාධ්‍ය ආගමණයට බලපෑ හේතු මෙලෙස විස්තර කළා.
8: විශේෂයෙන්ම මාධ්‍ය ශේෂ්ත්‍රයට එන්න විශේෂයෙන්ම බලපෑවේ ඒ කාලේ තිබුණු උතුරු නැගෙනහිර යුද්ධය. යුද වාතාවරණයත් එක්කම යුද්ධයට ගැටුණු අය විදියට සැබෑ ප්‍රවෘත්ති කොළඹට ආවේ නැහැ. ඒ නිසා සමහර ප්‍රවෘත්ති වාරණයට ලක් කළ තිබුණු අවස්ථාවක සැබෑ ප්‍රවෘත්ති ලබා දීමේ උවමනාවක් මට තිබුණා. යුද ගැටුණු කාලයේදී මම පුවත්පත් බලනවා ගිහිල්ලා ත්‍රිකුණාමලේ නගර ශාලාවේ තියෙන කියවීම ශාලාවට ගිහිල්ලා. එතකොට ඒ යන ප්‍රවෘත්තිත් එක්ක මට තේරුණා මේක සත්‍යයක් දකින්න නැති නිසා මේ ශේෂ්ත්‍රයට පිවිසෙන්න ඕන කියලා. යුද ගැටුම් සමයේම තමයි මම ප්‍රවෘත්ති වාර්තා කරන්නට ඒ නිසා පෙළඹුණේ.
7: දශක දෙකකට වැඩි සිය මාධ්‍ය ජීවිතයේ අමතක නොවන සිදුවීමක් අමදෝරු අමරජීව සිහිපත් කළේ මෙලෙසයි.
8: 2008 වගේ යුද්ධයේ තියෙන ගැටුම් කාල සීමාව තුළදී මම මාධ්‍ය කටයුතු කරනකොට 2007 අප්‍රේල් මාසේ 13 වෙනිදා මම බලන් ඉදිදිම ප්‍රේමෝ බෝම්බයකින් ආරක්ෂකංශ සමාජිකයන් සමග සිවිල් වැසියන් කීප දෙනෙක් ඝාතනයට ලක් වුණා. ඔවුන් පණ ඇද කෑ ගහගෙන වැටෙන අවස්ථාවදී ඒක වීඩියෝ කරන ගමන් ඔවුන්ට සහය දීලා කඩිනමින් රෝහල් කරා රැගෙන යාමට උදව් කරපෙක තමයි මම දකින මගේ මේ අනුවේදනීම සහ සංවේදීම සිද්ධිය බවට පත් වුණේ.
7: වසර 21ක් පුරා ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිටුපස අයෝමය ශක්තියක් වූ ත්‍රිකුණාමලයේ සිට සත්‍ය වාර්තාකරණය වෙනුවෙන් කැප වූ අමදෝරු net news ගැන දක්වන්නේ මෙවන් අදහසක්.
8: මුද්‍රිත මාධ්‍ය කලාවේ නියලුණු කෙනෙක් විදිහට විද්‍යුත් මාධ්‍ය ශේෂ්ත්‍රයට net news වලින් තමයි මම සම්බන්ධ වෙන්න හැකියාව ලැබුණේ. මට මතක හැටියට ස්වන් මාධ්‍ය ආචාර ධර්ම තුල කටයුතු කරපු ලංකාවේ පළවෙනි FM නාලිකා විදිහට net FM එකත් එක්ක මට කටයුතු කරපු නිසා ඒ ස්වන් ආචාර ධර්ම අපි තුලම තියාගෙන ඒ ස්වන් ආචාර ධර්ම තුල කටයුතු කිරීමට හැකියාව ලැබුණා. ඒක මම net FM එකෙන් ලැබපු ආදර්ශයක්. ඒක තමයි මට මේ net FM වෙනුවෙන් කියන්න තියෙන්නේ.
9: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

වෙලාව 12යි විනාඩි 21යි. අහගෙන ඉන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් අහන දේදුණු මාවත. අපි දේදුණු මාවත දිගේ ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන දුවගෙන දුවගෙන තුන්වෙනි පැයටම වෙනකන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පැය පටන් ගන්නකොටම මම දන්නවා ඔයා ඔයාගේ නම් කියනකම් බලාගෙන ඉන්නවා කියලා. ඒ විදිහටම නම් කියනකම් බලාගෙන ඉන්න සෑහෙන දෙනෙක් මේ වෙලාවේ මට WhatsApp messages එවලා තිනවා. ඉතින් ඒ කට්ටියව එකතු කරගන්න තමයි දේදුණු මාවතේ තුන්වෙනි පැයේ වැඩ කටයුතු ටික පටන් ගන්න ඕනේ කියලා මං හිතුවා. Right, WhatsApp එක බලමු. WhatsApp එකේ ඉන්නවා අපේ සඳ ලංකාවේ පූර්ණිම සුබුරුදු විදිහට මදත් message එකක් දාලා තිනවා. වරකාගොඩ අනුර ගාමන්ට් එකේ බොස් ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සඳුනි, නදී, සමන්මලි, තමරා, රමණී, ගංගා, සාමා, පූජා, කුමුදු, සම්පත්, රුමේෂ් කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තමයි වරකාගොඩ චමිදු සැලුන් එකෙත් මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් මේ සෙට් එකත් එකතු කරගන්න. කිරුළබන සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න අපේ රංගනත් මැසේජ් එකක් දාලා තියෙනවා. රංගන, ඔයවත් ගොඩක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්න. ජනි, මම අම්පාරේ මුවන් ගලින් රම්‍ය. අද මගේ ලොකු දුව සමාධිගේ උපන්දිනේ. සමාධි, ඔයාට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ඔයාට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි සුබපතන් එකතු වෙන ඔයාගේ පවුලේ සියලුම දෙනාව. ඒ වගේම තමයි අම්මා රම්‍ය. ගොඩක් ආදරෙන් net fm ටීම් එකේ අපි හැමෝමත් සුබපතන්. දැන් ඉතින් කේක් දෙන්න ඕනි, හරිද? දෙහිවල නැදිවාල ඇන්ඩර්සන් පාර චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සින්දු අහන්න චමෝද් මල්ලි ඉන්නවා මහරගම. ඒ වගේම තමයි හෂාන් මල්ලි, මහින්ද අංකල් මේ කට්ටියම එකතු කරගන්න කියලා කියලා තියෙනවා. මල්ලව පිටියේ සුනෙත් වෙලඳ සැලේ ඉඳන් අපේ නයනක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. එයා එකතු කරගන්න කියලා කියනවා අම්මවයි, පුතා තිසුන්වයි, හස්බන්ඩ් සුනෙත්වයි, ගාල්ලේ ගෙදර ඉන්න සියලුම දෙනාවයි. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. කඩු ගන්නාවේ දඹකොඩ ලාල් අයියාත් අපිට මැසේජ් එකක් දාලා තිනවා. අපිත් මේ වෙලාවේ net අහන ගමන් ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපිව. වයිෆ් ඉන්නවා කාන්ති, සුදුදුව ෂනූෂි, එයානම් නැටුම් පන්තියේ මිස්සර් ඇතුළු පවුලේ සීලුම දෙනා එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. යන්න හදන්නේ කළුදොදොල් කඩේට. හම්බන්තොට කළුදොදොල් කඩේ ඉඳන් අපේ ශානක මැසේජ් එකක් දාලා තිනවා. ආනන්ද

දිල්ශාන් මදුශංකයි එකතු කරගන්න කියනවා. මෙච්චර කාලයක් මං හිතාගෙන හිටියේ දිශාන් මදුශංකයි දිල්ශාන් මදුශංකයි කියලා. WhatsApp message එකෙන් තමයි හරියටම නැම දැනගත්තේ දිශාන් මදුශංක. Good afternoon ජනියෝ, මාව විතරක් සින්දුවකට එකතු කරගන්න. පානදුරියේ ධනුෂ්ක තමයි එහෙම කියලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ධනුෂ්ක මල්ලිවාගේ නම කියනකොට අනික් කට්ටිය ඔක්කොම එකතු කරගෙන ඉවරයි ඉතින්. Good afternoon ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල්ලේ විමේකා චමෝදි message එකක් දාලා තියෙනවා. එයාගේ පුතාවයි හස්බන්ඩ් කාවින්දවයි බදුල්ලේ ඉන්නවා, අම්මා තාත්තා අක්කා නංගි ඇතුළු පවුලේ කට්ටියවයි. ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. වැලිමඩ ඉඳන් තුෂානි කතා කරා. කලින් දවසක මං එයාගේ නම තුෂාරි කියලා වරද්දලා කියලානේ. වැලිමඩ හෝම් මාට් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. පුතාවයි මහත්තයා දිය තලාවේ කැම්ප් එකේ ඉන්නේ. මහත්තයවයි මේ සින්දුවට එකතු කරගන්නවා.

වෙලාව 12යි විනාඩි 30යි. මෙහෙම හරියටම වෙලාව බලලා කියන්න පුළුවන් වුණාට අපිට ලෙඩක් දුකක් හැදෙන වෙලාව එහෙම ඔර්ලෝසුවකින් බලලා කියන්න බෑනේ. මෙන්න මේ වෙලාවටම අපිට ලෙඩ වෙයි කියලා. ඒ හින්දා තමයි අපි මේ වෙලාවට කරන්න ඕනේ පියවර ගැන සූදානමින් දැනුවත්ව ඉන්න ඕනේ. හැදෙන ලෙඩත් මොන වගේ ලෙඩ වෙයිද කියලා හිතා ගන්න බෑ. කොයි තරම්නම් ලෙඩ තියෙනවදනේ? ඔය තියෙන හැම ලෙඩටම හරියටම හොඳ වෙන 100%ක් හොඳ වෙන ප්‍රතිකාරත් ඉතින් බටහිර වෛද්‍ය විද්‍යාවේ තාම හොයාගෙන නැති තරම්. ඒ හින්දා තමයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කෙළ පැමිණි සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආජුමා ආයුර්වේද වෙදමැදුරේ ඉන්න කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගැන අපි ඔයාලට මතක් කරා. දැන් ගොඩාක් වෙලාවට අපි ඔය කඳු නගින, ට්‍රිප් යන, ට්‍රැවල් කරන ඒ වගේ පුරුදු තරුණ කාලයට විතරක් සීමා කරගෙන ඉන්නේ. වැඩිහිටි වුණාට පස්සේ, වයසට ගියාට පස්සේ ඇවිද ගන්නෙම අමාරු ආම ඔය දේවල් කරන්න බැරි වෙයි කියලා හිතලා. හැබැයි ඉතින් ඔය වයසට ගියාට පස්සේ එන දණිස් සමාරු, කකුල්වල ප්‍රශ්න, අත්වල ප්‍රශ්න, ජොයින්ට්වල ප්‍රශ්න, ඔය හැම දෙයකටම නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාරක් තියෙනවා කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව. සාමාන්‍යයෙන් ගෙදරින් එහාට මෙහාට ඇවිද ගන්න බැරුව ඉන්න කට්ටිය රට වටේම රවුම් ගහලා එන මට්ටමට සුවපත් කරන්න පුළුවන් කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාගේ ආශ්චර්යයන් වගේ තියෙන ප්‍රතිකාරවල. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ඔයා වෙනුවෙන් විවෘතයි. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්නත් වෙලාව වෙන් කරගන්නත් පුළුවන්. දැන් ඉතින් ගොඩාක් වෙලාවට ඔය ලෙඩ රෝග හැදෙන එකට ලොකුම හේතුව වෙලා තියෙන්නේ අපේ ආහාර රටාවන්නේ. කොළු බඩු එහෙම කියලා මොනා අපි දානවත් දන්නේ නැහැ නේ අපි කන කෑමවලට. ඒ හින්දම තමයි අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ෆ්‍රීලන් කුළුබඩු පිළිබඳවත්, ෆ්‍රීලන් නිෂ්පාදන පිළිබඳවත් අපි ඔයාලට දේදුණු මාවතෙන් හැම වෙලේම මතක් කරන්න. ෆ්‍රීලන් බෙදපු තුන පහ ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. දැන් නිකමට හිතන්නකෝ සතියන්තේ ගෙදරට වෙලා ඉන්නකොට බෙදගපු තුන පහ ටිකක් එහෙම නැතුව තුන පහ ටිකක් බෙදගන්න එහෙම ඕනි වුණා කියලා කියන්නේ. අහලගම් හතේම ඉන්න මිනිස්සු දන්නවා මෙන්න මේගොල්ලන්ගේ ගෙදර තුන පහ වදිනවා කියලා. ඒ විතරක් නෙවෙයිනේ අහල පහල ගෙවල් වල කට්ටියට දැන් කිවිසුම් යනකොට හරිම සන්තෝසයි නේද gedara ඉන්න ඔයාට. දැන් ওই ප්‍රශ්න මොකොත්ම නැහැ. gedaraටම බැදපු තුන පහ කුඩු ටික. එහෙම නැත්නම් අර කළු කුඩු කියලා කියන්නේ. ওই ටික හදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. gedaraටම ගේන්න පුළුවන් ෆ්‍රීලන් හරහා. දැන් ගේ ළඟම තියෙන කඩේට ගියත් ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන බැදපු තුන පහ කුඩු එක ඔයාට අරගන්න පුළුවන්. අර ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එකත් එක්ක බැදපු තුන පහ කුඩු එකකින් ඔයා අපේක්ෂා කරනේ සුවඳ, ඒ රසය ඒ විදිහටම එනවා. අවුරුදු 40කට වඩා වැඩි කාලයක විශ්වාසය තියෙන ෆ්‍රීලන් සන්නාමය කියලා කියන්නේ අපි නොදන්න තැනක් නොදන්න දෙයක් නෙවෙයිනේ. සුබ දවසක් වේවා ජනි. අපිව සින්දුවකට එකතු කරගන්න කියලා අනුරාධපුරයේ පුල්ලේයර් හන්දියේ රංජිත් ප්‍රියංකරයි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා තියෙනවා අනුරාධපුර සේනාරත්න සුපර් එකේ ඉන්න සේනාරත්න මහත්තයා, සංදීප, ඉනෝකා, දුලියර්, දුලාරි, දිනේෂික, හර්ෂික, ඊෂා, කෞශල්‍ය ඇතුළුව මැදවච්චිය මන්නාරම්පාලි ලක්ෂිකාවත්, ඊට පස්සේ ලක්ෂිකා මනුති, ඒ වගේම තමයි පුල්ලේයර් හන්දිය සැලෝන් මයා එකේ ඉන්න මායා ගුණසේකරවත්. ඕක සැලෝන් මයා නෙවෙයි මායා, මට මතකයි. නිපුන්දිත් ඉන්නවා එකතු කරගන්නවා. හයි ජනි කොහොමද? ඉතින් මාවත් සද්දෙට මහගෙන ඉන්න හන්ද එකතු කරගන්න. වඩුමුල්ලේ හන්දියේ එළවලු කඩේ ඉන්න සුදුමැණිකේ කෞචල්‍ය තමයි ආදරෙන් එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට ජනී කොල්ලෝ ඔයාගේ හිනාව කටහඬ ඇහිදී මොන වැඩේද වුණත් මෙසේජ් එකක් දාන්න හිතෙනවා. අම්මෝ සතුට මගේ. හෝකන්දරිදන් රුක්මණී දයාසේන තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. පවුල හැමෝම එකතු කරගන්න. ගම්බහ DR ගාමන්ට් එකේ සෙට් එකත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. කෙල්ලෝ ටික ඔක්කොම එකතු කරගන්න. කළුතර ඉඳන් චන්දි ඇතුළු පවුල හැමෝම එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් අපිත් අහගෙන ඉන්නේ බොරලැස් ගමේ ඉඳන් දිනිත, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා සමග සරච්චන්ද්‍ර එකතු කරගන්න කියලා කියනවා. අපේ මීගමුවේ ධනංජය බණ්ඩාරයියා සෙන් ඇන්තනිස් රෝඩ් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ එකතු කරගන්න කියලා කියනවා පවුලේ සියලුම දෙනාව. විශේෂයෙන්ම දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ගෙදර ඉන්න යාගේ අම්මව, ඉතාලියේ මිලාන් වල ඉන්න රිෂේන් පුතා, සුබෝධ පුතා, නංගි චන්ද්‍රා, දිමුත පුතා, සුබෝධනී දුව, ඩුබායි නංජු පුතා ඇතුළුව නෙත්තහන සියලුම දෙනා. අනුරාධපුරේ සඳලි ඔයාවත් එකතු කරගන්නවා.

0: Aamun paha. FM Anu Hataraita Shumata. Net FM.
1: Velavu dola hai vinadi 39 ai.
2: Avurudu 3 sita 6 dakwa daruan sandahama nipadavu Cowan Gate 4. Avurudu 90 ak pura Sri Lankiya mawurunge hari thiranaya. Daruwata kiripiti laba deemata pera sama vitama saukhya vaidya vruttikiyekugen upades laba ganna.
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.

0: అను ఒక విశ్వాసే
1: ఫినిషింగ్ వహలా క్లేస కలర్ ఆఫ్ ఫ్లో వెజబెనా సిత్ పెదగని కల్ భవతి అవ లక్షణ నోవి ఓయత్ వహలేట వర్షి వెన్న ఫినిషింగ్ వహలాక్ నాం కలర్ ఆఫ్ తమై
2: హరిగే హరిమ తనట గేయింద ఎల్లో ఎల్సీకి నిలో నెగ్గత్తి మాత్ హరియన్న కిల హరి తనటమే అన్నోని
3: ఎల్లో ఎల్సీ ఫైనాన్స్ හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
5: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
6: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාලය
7: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 14 වෙනිදා කොට්ටාව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න
9: SLT Mobitel Pio TV නිල විකාශක
10: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංගාර සෙවනගල 0777 300 940
11: වැඩ කරන ගමන් රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා
12: ජූලි 13 MA සිනර්ජි අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය
13: මම අනුදි ගුණසේකර ධනවත් මාව දිදුලවන්නේ Big Twin Lady ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
14: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
15: එකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්
16: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්
11: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026
17: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
19: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
9: වෙලාව 12:44.
0: මේ හස්බන්ඩ්
13: මොකද වයි
0: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
13: හරි.
0: ඒකට මමයි තව ගෑල් ළමයෙකු යනවා.
13: හ්ම්.
0: ඔයා කාටද දැන් උදව් කරන්නේ?
13: වෙන කාටද වයිෆ් ඔයාට?
0: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
2: මනි මනි මේ
5: Paul prashna netu ahanna jani ek de dunu mavata
9: velawa 12:45 yanna velawa kittu wenawa tiken tika eka handata gala kati ekathu karaganna thamai adath ජනි අපිව සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ල ඉඳන් හියාරි තමරා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හියාරි කියන ගමක නමද්ද මට හරියට හිතා ගන්න බෑ. ඊළඟට ජනි අපිව සින්දුවකට එකතු කරගන්න අපිට හැම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අකුරැස්ස යෂෝ. ඒගොල්ලෝ වතු පිටි ඔක්කොම සුද්ධ කරනවලු වතුර රැඳෙන්නේ නැති විදිහට හරිම හොඳයි. ඉතින් හොඳ වැඩක්. මිල්ලෑවේ නිශාන්තිගේ පවුලේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද කියලා නෑ, මං හිතනවා නිශාන්ති වෙන්න ඇති කියලා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. චන්ද්‍රා බඩල් කුඹුරෙන් අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. පුතා අශේන් දුව ලිහිණි දෙන්නම ස්කෝලේ ගිහිල්ලා පොඩි පුතා බිහෙන් එයා ඉන්නවා. යාට තාම මාස 9යි. ඒගොල්ලෝ දෙන්නවයි මල්ලි ඔයාවත් එකතු කරගන්නවා කියලා මෙසේජ් එකේ දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. එල්විඩිය පුන්සරා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. පුන්සරා ඔයාගේ යාළුව ඔක්කොම අපි එකතු කරගන්නම් මේ සින්දුවට. අනුරාධපුරේ ඉඳන් අපිට මෙසේජ් එක දාලා තියෙනවා අපේ නිපුණි. එයාට ඊයේ මට මලක් කිවන්න බැරි වෙලා දුකෙන් ඉන්නේ. කමන්නේ අද මට මලක් කිව්වනේ නිපුණි. ඊළඟට මෙසේජ් එකක් දාලා තියෙනවා පිළියන්දර බෝකුන්දර දීප්ති. මං කලිනුත් නම කිව්වා. ඔන්න දීප්ති ඔයාගේ ඔයාවයි වාගේ සෙට් එකේ හැමෝමයි එකතු කරගන්නවා. හයි හයි හලෝ ජනි අයියේ, අපිත් ඔයාව එකතු කරගන්න, අපිත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ පයාගල ඉන්න තත්සරණි. එකතු කරගන්න කියලා තියෙනවා. තාත්තත් එක්ක වත්තේ වැඩ කරන ගමන් ඉන්නේ. අම්මා සෞම්‍ය, තාත්තා තරංග, මල්ලි දිනූජ සහ දෙනුවන් මල්ලිගේ ගෙදර සියලුම දෙනාවත් එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. හයි හයි ජනි බෝලේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා දිනවා. බෝකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක. සාලිය මංගලි, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත සෙට් එකම එකතු කරගන්න. ජනියයි අපිවත් එකතු කරගන්න කියලා පල්ලෙබැද්දේ පద్මසිරි මෝටර්ස් එකේ සෙට් එකම මෙසේජ් එකක් දාලා තිනවා. බදුල්ල ගලවුඩ 12:90 නිශාන් සැලුන් එකේ සෙට් එකක් තිනවා. උපුල්ලයියා, පියදාස අයියා, යකඩ සුදා. ඊට පස්සේ බුත්තල චමින්ද අයියා මෙසේජ් එකක් දාලා තිනවා. NSRS ටෙක්ස්ටයිල්ස් එකේ වැඩ කරන සියලුම දෙනාවයි, ටේලර් ෂොප් එකේ ප්‍රේමසිරි මාමවයි, මේ වෙලාවේ නිතහන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ තංගල්ලේ අප්සරා මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩලිද ගමේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා ජපානයේ ඉන්න ගාමිණී අයියා මෙසේජ් එකක් දාලා තිනවා. වාගේ පවුලේ සියලුම දෙනාවයි, යාළුව හැමෝමයි මම මේ සින්දුවට එකතු කරගන්න. කලවානේ පුෂ්පා, යාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි, දුවල දෙන්නවයි සින්දුවට එකතු කරගන්න කියලා කියනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිව මේ වෙලාවේ අහගෙන ඉන්න අනුර, ලක්ෂ්මන් ඇතුළු සියලුම දෙනා මෙසේජ් එකක් දාලා තිනවා. දන්කොටුව රුක්සෙවණ වත්තේ ඉඳන් තමයි අපිව අහගෙන ඉන්නවා කියලා කියන්නේ. ලිහිණියගල ඉඳන් හිමාශි මෙසේජ් එකක් දාලා තිනවා. අම්මවයි තාත්තවයි නංගිවයි මල්ලිවයි 2026 අවුරුද්දේ ඕ ලෙවල් ලියපු හැමෝමයි එකතු කරගන්න කියලා කියලා තිනවා. ඊට පස්සේ අපේ උදයන්ගේ නෙතුමිව කොහොමද අමතක කරන්නේ? ඔයාවයි වාගේ යාළුව හැමෝමයි මම එකතු කරගන්න. ඊට පස්සේ ඇහැලියගොඩ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ලක්ෂ්මන්, ලක්ෂ්මන් ඔයාව එකතු කරගන්න. ඊට පස්සේ ගෑගල නිදහස් මාවතේ තියෙන ශාන්ත ටේලර්ස් එකේ අපේ ශාන්ත අයියා. ඊට පස්සේ අපේ මාපලගම PLJ අයියා. ඒ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපිව පේන්නේ නැද්ද කියලා අපිව අහලා අපෙන් අහලා තියෙනවා. මොනරාගල ඉඳන් අහගෙන ඉන්න මේනක සඳරුවන්, ඔයාවත් එකතු කරගන්න. ගොඩක් ආදරෙන් මේ සින්දුවට. කීරගල ඔෆිස් එකේ සෙට් එකත් එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. කුරුවිට ඉන්න ධම්මික, ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. හම්බෝ මට හදි වගේ නම් ටික කියලා.

වෙලාව 12යි විනාඩි 52යි. ගින්දර හැන්දෑවට ඉඩකඩ දීලා දේදුණු මාවතින් ජනී කොල්ල යන්න තමයි හදන්නේ. තෑගියක ඇවිල්ලා ඉන්නවද සුපුරුදු පරිදි හොඳි. අතේ 5000 කොළ මෙටියක් තියනවා වගේ පේනවා. එකක්වත් මට හම්බ වෙයිද දන්නේ නැහැ. එනං ඉතින් හෙටත් උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට ගිහිල්ලා එන්න. මේ පැතර කෝල් කරපුව WhatsApp messages සෙවපු හැමෝටම ස්තුතියි. ගිහින් එන්නම් මම ජනී.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Te Dunu Mavata Te Dunu Mavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250. මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 3036.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: Meltol hisaratya una sempratishyava angapata vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki.

0: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සියකෙන් ලෝන් එක ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න

0: ඇත්තේ සීනි එක පැක්කකෙන සර්. කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
1: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
0: ඇයි ගෙදර ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
2: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
3: ඇයි sugar කියලා මූණෙන්නකන සෙවනකල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540 Indian taste එකට Sri Lankan රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
4: වෙකම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය
3: හත්සිය හැට නවවන වරටත් හෙළ පිඹ සොරකින දිවි නමින් කැපකොට මේක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
4: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
3: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
4: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
3: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සොරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
4: මාත්‍ය සත්කාරය netfm
3: බැති බරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
6: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
7: වසර 90ක විශ්වාසය
8: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාන
9: අම්මලාගේ ආදරයට නියම පදමින්කල මාතර ෆ්‍රීලන් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
10: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: හැමතේකම එක වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවිනසූ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
13: සුබ දවල්ක් දවල් එකයි විනාඩිය එකයි

0: ගියා. ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්දා. LOLC එකේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සමා එත්නියෝ.
6: අයිබුවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. 2016 වසරේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගිස් බෝදරගම් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී සැකකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ විමල් වීරවංශ මහතා අසනීප තත්වයකින් පසුවන බවත් ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් අධිකරණයේ වෙත ඉදිරිපත් කරන බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුකරය සැප්තැම්බර් මස 21 වනදා විභාගය සඳහා කැඳවන ලෙස නියම කළා. මිලගණිත් නිවුස් පස්වරු දෙකට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: කින්දර හැන්දෑව
8: brought to you by
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
10: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
11: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
12: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලි සෞඛ්‍ය වැඩිමලුවක් ජූලි 24-25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේදී. අවතන්න 0.71856.956.
13: FM 95 94.8.

ZFM Kinder Händeva Vicianu. Kinder Händeva.

ஹாய் ஹாய் தாலிக்காய் வினாடி நவியாய் வினாவா அலுத் சாத்தியா கொன் ஒயாகே இம்மாகே வெடிட்டிக்க பட்டாங்க நகதான்னே මට කට්ටියගෙන් පොඩි සද්දයක් ඕනි මොකද මම මේ පැත්තට විල සද්ද දානකොට ඔයා ඔය පැත්තට වෙන සද්ද නැතුව ඉඳලා හරියන්නේ නැනේ නේද ඉතින් එහෙනම් අර වීකෙන්ඩ් එකේ තිබුණු ගොසිප් ටිකත් ඔක්කොම අරගෙන දැන් කෙල්ලන්ට කොල්ලන්ට මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. හවස 4ට කලින් මං ගොඩාක් කැමතියි. අපි දෙන්නට ඊයේ පෙරේද දවස් දෙකේ මෙසේජ් ගොසිප් ටික ඔක්කොම කතා කරන්න. ඒ විතරක් නෙමෙයි දන්නවනේ මේ යෝදයාත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. අද තිදෙන තෑගියක් අයින්නවා මගෙත් එක්ක. අත පිරෙන්න හිත පිරෙන්න මුදල් තෑගි කන්දරාව කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් මගේ ආදරේ ඔයාට ඕනේ නම් මගේ උම්මා ඔයාට ඕනේ නම් පොඩි සද්දයක් දාගෙන ඔන්න මේ පැත්තට එන්නම වෙනවා. එතකොට තෑගිය කාද දවසේ අරගෙන ඇවිල්ලා තියෙන තෑගි ටික තවස්ස 4ට කලින් මම ඔයාට දීලා තමයි යන්නේ. එහෙනම් ඉතින් හොද්දට අහගෙන ඉන්න. මගේ කච කච අහගෙන ඉන්න අතරවාරේ හරි ලස්සනට කතා කරනවා කියලා හිතාගෙන ඉන්න මේ තෑගියකත් එක පාරට මොන මොනවදෝ කියන්න ලෑස්ති වෙනවා. හරි එතකොට ටග්ගල වෙලාව බලන්න මම මේ පැතෙන් වෙලාව කිව්ව ගමම් යන්න අපේ net fm facebook fan page එකට wall post එකට comment කරගෙන යන්න තියෙනවා. වගේ නමගම විස්තර ටිකත් එක්ක තෑගියකා සද්ද කරන වෙලාව එහෙමත් නැත්නම් whatsapp එකෙන් ඔයාලට message එකක් දානත් පුළුවන්කම තියෙනවා. කොහමත් ඔයා හවස 4 වෙනකම් මාතක chat එකේ ඉන්නේ. එහෙම ඉන්න අතරේ තෑගියකා කෑ ගහව ගමම්ම වට්ස්ඇප් වාගේ මැසේජ් එක එවන්න තියෙන තෑගියකා කෑ ගහපු වෙලාව ඔයාගේ නම ගම විස්තර ටිකත් එක්ක 0795 95 95 මගේ වට්ස්ඇප් නම්බර් එක. එහෙනම් ඉතින් ළමයි අපි පොඩි chat එකක් දාගෙන හදත් වෙනද වගේම හවස 4 වෙනකන් ඉමු. අද බලමු කවුද ඉස්සෙල්ලාම මගෙන් උම්ම එකක් අරගන්න කියලා. ඒවා ඉතින් තාම ට්‍රේනින් වුණාට ඔයාට දෙනවානේ. හරි එහෙනම් ඉතින් ඔයාට කෝල් කරන්නත් පුළුවන් ආදරේ කරන කට්ටිය සිද්ධෝකට එකතු කර ගන්න. අද බර්ත්ඩේ විශ් එකක් ඇනිවර්සරි විශ් එකක් මේ ඕන දෙයක් තියෙනවා නම් ඒ ඔක්කොම දේවල් ටිකත් මට කියලා එවන්න අමතක කරන්න එපා. WhatsApp chat එකකින් වගේම 0112 55 33 63 මගේ හොට්ලයින් නම්බර් එක. මං වගේම තමයි මම මෙතනින් අවල ඉඳගත වෙලේ ඉඳලා ඒකත් හොට්. එහෙම කියා ගන්නවා ඉතින්. එහෙනම් වැඩි කතා වුණේ නෑ. ආගේ මගේ ගින්දර හැන්දෑවේ. පළවෙනි පැය පටන් ගමු. මං ඔයාගේ ජානු.

0: වාව්! ඇංකටින් එකක්?
1: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංකටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිත වෙන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
2: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිනේ සෞඛ්‍ය වැඩිමලුවක් ජුලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේදී. අවතන්න 0.71856.956.
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට්. ඔබත් අදම රස බලන්න.
4: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
5: දැන් ඕන්න ඇදුව? යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
7: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
8: FIFA World Cup nominee mobile SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම nominee බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 14 වෙනිදා කොට්ටාව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pio TV නිල විකාශක.
11: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
12: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
13: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
14: වැඩ කරන ගමන් රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
15: ජූලි 14 කොන්කෝ ඩෙපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
7: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
16: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
17: එකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
18: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපද වන ඔමිල් බේබි සබන්.
14: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026.
19: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑවා විචානු

0: දවලිකයි විනාඩි 26යි වෙලාව. ඊළඟට හඬ දෙන ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මේ යන්න කලින් මම යනවා විස්සාවෙල්ල පැත්තට. ජීවයෝපයි නෙත් FM ඇඟලුම් චාරිකා. ඔන්න අද දවසේදී අපේ කණ්ඩායම විස්සාවෙල්ල MS ආයතන පරිශ්‍රයේ තමයි ඉන්නේ. ඉතින් රට වටා යන මේ ගමනේදී අද දවසේ මොකද වෙන්නේ, කොහෙද ඉන්නේ මේ ඔක්කොම විස්තර ටික දැනගන්න විමුක්ති ඉන්නවා. සුබ දහවලක් විමුක්ති. හොඳයි හොඳයි, අපිට හොඳයි. ඔය පැත්ත මොනවද විස්තර?
1: මේ පැත්තෙත් ලස්සන වැඩක් යනවා. මේ MS එකේ ඉන්නේ, මේ සිනජී අවිසාවෙල්ල ඉන්නේ. බොහොම ජවයෙන් වැඩ කරන තැනක් MS කිව්වම මේ. ඉතින් මෙතනට අපි උදේම ආවා. දැන් ෂිෆ්ට් එක වෙනස් වෙන ටයිම් එක මේ තව පැය භාගයකින් වගේ විතර. එතකොට මේ අපි ජීවය ඔබයි ඇඟලුම් ප්‍රවර්ධන චාරිකාව යටතේ මේ ලස්සන වැඩක් ඇවිල්ලා ඉන්නේ. 3-piece බෑන්ඩ් එකක් එක්ක මෙයාලට ජොලියෙන් ඉන්න පුළුවන් වැඩක්. ඉතින් මෙතන තෑගි තියෙනවා, සතුට විනෝදයක් එක්ක සින්දු කියන්න චාන්ස් එකක් තියෙනවා. විතරක් නෙවෙයි, මේ රටක් ආදරය කරන ප්‍රවීණ රංගන ශිල්පිනියකුත් අද ගිරෙල්ලා ඉන්නවා මෙතෙන්ද. මේ වික්ටුවින් ලේඩි රේසරේ අනුග්‍රහයෙන් අද මෙතනට මේ එකතු වෙලා ඉන්න අපේ ආදරණීය රංගන ශිල්පිනිය පියුමාලි එදිරිසිංහ. ඉතින් මෙයත් එක්ක තමයි වැඩේ යන්නේ. ඉතින් අපේ අනුග්‍රහක බෞතුන් එක්ක මේ වැඩේ බොහොම ලස්සනට යනකොට මම අපේ අනුග්‍රහක ශක්තිය පිළිබඳව මතක් කරන්න ඕන. එලයන්ස් ෆයිනෑන්ස් ආයතනයේ ඉන්නවා. රත්තරන් මිලදී ගන්න පුළුවන් ඔබට අපේ තියෙන මුදලට පහසු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා එලයන්ස් ෆයිනෑන්ස් ආයතනයේ. ඒ වගේම ඩාලිබත් ආයතනයේ වික්ටුවින් ලේඩි රේසරේ අපි අර කලින් කිව්වා වගේ අනුග්‍රහක ශක්තිය එකතු කරලා තියෙනවා. ඒ වගේම රිච් ලයිෆ් ආයතනය දේශීය කිරිවල නැවුම් රසය තිළන කරන රිච් ලයිෆ් නිෂ්පාදනත් අදවසේදී විශේෂ වට්ටම් වලට ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම ක්ලීනෝල් ආයතන නිෂ්පාදන වර්ග රසක් ඔබට වටිනා මුදලකට ලබා ගන්න අවස්ථාව දෙනවා. ඒ වගේම ජන නිෂ්පාදන 60 වසරක විශ්වාසය දිනාගෙන ආදරණීය පාරිභෝගිකයන්ට ඒ අවස්ථාව උදා කරලා දෙන්න ජන ආයතනයක් හදතු කරනවා. එවනම් මේ හැන්දෑව අගෙන ඉන්න හැමෝටමත් අපි මතක් කරලා කියන්නේ ඔබේ තැනටත් අපි එන්න පුළුවන් ළඟදීම. අද MS එකත් එක්ක වැඩ යන්නේ. ඉතින් බොහොම සතුටින් විනෝදයෙන් කාලය ගත කරනවා මෙතන හැමෝම. අපි ඊළඟ සෙට් එකත් එක්ක සෙට් වෙන්නත් දැන් ලෑස්ති වෙනවා. බොහොම ස්තුතියි ජානු.
0: බොහොම ස්තුතියි විමුක්ති ඔය පැත විස්තර අපිට අරගෙන ආවට. ඉතින් ඒ පැත්තේ වැඩ ටික ඒ විදිහට වෙනකොට මේ පැත්තෙන් ඔයාලට මතක් කරන දේවලුත් තියෙනවා. තව පුංචි වෙලාවකින් තෑගියක් අත් එයි. එතකොට ඉතින් ෆෝන් එක අතට අරගෙන හරිම වෙලාව කමෙන්ට් කරලා මෙසේජ් කරලා මට කියන්න තමයි තියෙන්නේ. අපි බලමු මට මොනවද ඔයාලට මේ මතක් කරන්න තියෙන දේවල් කියලා. ආයුර්වේද ඖෂධ ගැන හැම වෙලේම මතක් කරනවනේ ඔයාලට නේද? කවුරු හරි කෙනෙක් දැන් ආයුර්වේද ඖෂධ ගැන ඔයාලට කිව්වෝ ඔයාට මුලින්ම මතකට එන්න ඕනේ වෙන කොහෙවත් නෙමෙයි ඒ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් එහෙම මතක් වෙන මේ තැන ගැන කියනකොට මේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන ආයුර්වේද ඖෂධ ගැනත් ඔයාට මතක් කරන්න ඕනි. ඔයා කාලයක් තිස්සේ දියවැඩියාව නිසා පීඩාවට පත්වලා හිටපු කෙනෙක් නම් දැන් ඔයාට දියවැඩියාවට තිත තියන්න හරිම ඖෂධ නිෂ්පාදනය වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. තමයි සෙවනගල මදුමේහාරණි කැප්සියුල් එක.

අමත අරගෙන පාවිච්චි කරපු නැති කෙනෙක් නම් අරගෙන පාවිච්චි කරා නොවට 100%ක් නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ දවස්වල හැම වෙලාවකම ඇහෙනවා ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව තියෙනවා කියලා. සමහර වෙලාවට ඔෆිස් එකේ ඔයාට හපැති ඉඳගෙන ඉන්න කෙනාගේ වැඩේ කහිනවා වෙන්න පුළුවන්. එක්ක හැම්බිරිස්සාව එක්ක උණ කියයි. අනේ ආඩ කියන්න මේ හැම දෙම නිට්ටාවටම සුව කරගන්න පුළුවන් දිව්‍යමය ඖෂධය සෙවනගල මදුකා කැසට පැණි අරගන්න කියලා 100%ක් නිස්සි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කෑම අප්‍රියයි. අම්මා තාත්තා කොච්චර රස කෑම ගෙනල්ලා දුන්නත් හදලා දුන්නත් මේ ළමයින්ට කවා ගන්න පුදුම අමාරුවක් නේ තියන්නේ. කෑම අප්‍රියයි. බඩ පිපෙනව, බඩ කැක්කුම, බඩ අජීර්ණය. එහෙනම් ඒකට 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කළ බලන්න. ඔයාටත් හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ගොඩක් අය බයයි ලිව එකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිව. දැන් පැටි ලිව වලට තිත තියෙනවා නම් සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක වාට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට ඖෂධ නිෂ්පාදන ගණනාවක් නිෂ්පාදනය වෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. ඉතින් 40 වසරක විශ්වාසයක් දිනාගෙන තියෙන්නේ මේ සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේම නිෂ්පාදනය වෙන නිසා සහ 100%ක් නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් නිසා. ඉතින් ඔයත් අරගන්න, වැඩි විස්තර දැනගන්න කතා කරන්න මෙන්න මේ නම්බර් එක ලියා ගන්න. 047 31 33 540 කියන ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. Good afternoon, Janu Nangi. Api kannatata ihalagama bakery Rasika Ayya. Hi Rasika Ayya, kohomada? Ananda Ayya to weda. Yalu okkoma ekathu karagena lassara sinduwak denna kiyala thiyenawa. Man ba kiyenawa danne oyata. Hi Gindara Nangi baba. Api aage Candy Boys Priyanta, UK Kumara. Selva. ගයාන් රොහන්ත පැණි කුමාරිට උම්මත් දෙකක් ඕනි කියලා තියනවා. තව එකක් ඕනි නේද? හරිනේ, මේ දෙක පැණි කුමාරිට විතරයි. හරිද? මොකද යාට එහෙම කියන්නේ? ගින්දර හැන්දෑව අපිත් අහරවෝ. ඇහලියගොඩි චමිද මෝටස් එකේ බොස් චමින්ද සනත් රසිදු කොල්ල සෙට් එකමයි. කමරාවෙන් බින්ති නගා මාලින්ද තනුෂ ශාක්‍ය විහාර කුටිපිටිය නිලු සමන්ත මන්දාර හුලංග සලුවෙන් චාරිකාව ද්‍රුවන් න්යාගේ දුව තරුෂි මැගින දල්පු ගෙදර ප්‍රියංගිකා. ඊට පස්සේ සමාන්‍යාලගේ දඩුව වර්ක්ෂොප් එකට බයික් හදාගන්න ඇවිල්ලා ඉන්න කටියත් ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. චමිද අයියා බිස්නස් ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. මේ සින්දුවට එකතු කරගන්න සෙට් එකම.

0: අම්බේ පුසුම්බ යක්කෝ යන්නේ පුළුට සුවඳට. ඒත් මේ වෙන මොකද්ද සුවඳකටනේ ආවේ? නරකනේ නරකනේ යකාවනේ කොහොම හරි.
1: එකයි විනාඩි 34 ආයේ වසරවන්ත වෙලාව වන්න ඔයාට මේ සිඳු අතරමැද්ද මහන්න දුන්න. දැන් ඉතින් ගන්න ෆෝන් එක අතට. දවල් එකයි විනාඩි 34යි කියලා යන්න අපේ net fm facebook fan page එකේ wall post එකට ගිහින් comment කරන්න. වාගේ නමගම විස්තර ටිකත් එක්ක. ඊට පස්සේ whatsapp එකට උඩට message කරන්න පුළුවන්කම තියෙනවා. වාගේ නමගම විස්තර ටික පැහැදිලිව සටහන් කරලා. එවන්න බලන්න හරිම වෙලාව. අද රුපියල් 15,000ක මුදල් තෑගි ඔයාලට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. තෑගි යකාගෙන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් එකයි විනාඩි 36 ආයේ.
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: බ්ලැක් කරී එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරී රස සොයා මීට්. බ්ලැක් කරී රසට මස් නොකා මස් කන්න.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න.
10: නැකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
11: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
13: ඒයි
12: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
13: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
12: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
14: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
15: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 313 540.
16: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
17: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
18: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
19: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
20: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
21: ක්‍රිස්ටිනා කෝටිගෙන් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකයින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
20: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
19: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
18: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
20: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
18: Brought to you by අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
22: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
23: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
24: ධම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
25: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
26: Net FM Algo Town.
27: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
28: Hello.
29: ඔයාගේ call එකට, ඔයාගේ request එකට set වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජානු.

පොඩ්ඩක් ඉන්න. අනි හරිම කැතයි නේ දේව කිව්වා. සින්දුව කියන්න කලින් මට වඩ මතක් කරන්න දේවල් ටිකක් තියෙනවනේ. හරියට නිකම් මං කියනවා වගේ. මාලී සිහින කුමාරී කියන්න කලින් ඔයාට කියන්න ඕනි මාව අහගෙන ඉන්න මේ සිහින කුමාරියන්ට ගැනු ළමයි කියලා කියන්නේ සමහර වෙලාවට යාගේ පීරියඩ්ස් දවස් වලට එයාගේ දේවල් අතපසු කරගන්න කට්ටියක්. හැබැයි මම ඔයාට කියනවා කිසිම වෙලාවක ඔයා ආසාවෙන් කරපු දේවල් ඔයාගේ පීරියඩ්ස් දවස් කියලා මග අරගන්න නම් හදන්න එපා. ඔයාට ඔව මිස් වුණා නේද මෙච්චර දවසක් ඔයාගේ පීරියඩ්ස් දවස් වලට. ඒකට හේතුව තමයි අගේ ළඟ හරි පෑඩ් එකක් නැතිකම. එහෙනම් දැන් ඔයාට පුළුවන් ඒ අපහසු දවස් වලදීත් ඔයාට වෙනද වගේ හරිම පහසුවෙන් දවස ගෙවන්න. ඒකට නම් ඔයාගේ ළඟ හරිම පෑඩ් එක තියෙන්න ඕනි. මේ කතාව අහගෙන ඉන්න පිරිමි ළමයින්ට හිතෙන්න පුළුවන් මොන ආදානේ මේ කියන්නේ කියලා. එහෙම හිතන පිරිමි ළමයින්ට දෙනවා දෙකක් හරිද? මේවා දැනගන්න ඕනි විශේෂයෙන් ඔයාලා. ඒකට හේතුව තමයි ආගේ පාට්නර්ගේ අපහසු දවස් එයාට පහසුවෙන් ගෙවන්න නම් එයාට ඕන කරන පෑඩ් එකවත් දැනගෙනම ඉන්න ඕනි. හදිස්සියේවත් එයාව එයාට කිව්වොත් ආගේ වයිෆ් වෙන්න පුළුවන්, ආගේ නංගි වෙන්න පුළුවන්, ආගේ අම්මා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. මේ කවුරු වුණත් ඔයාට කිව්වොත් එහෙම ඔයාට පුළුවන් වෙන්න ඕනි මාකට් එකට ගිහිල්ලා ෆෙම්ස් අයම ගෙනල්ලා දෙන්න එයාට. මොකද ෆෙම්ස් අය කියලා කියන්නේ ආගේ පීරියඩ්ස් කාලෙදිවත් ඔහම මගහැරෙන්න දෙන්නේ නැති හරිම පෑඩ් එක. මොකද ඇඳගෙන ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි ගෙවන මිලට උසස්ම තත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිතව හදලා තියෙන හරිම පෑඩ් එක තමයි මේක. සමහර වෙලාවට ජීවිතේ හොඳම දවස්වලදී දෙවියෝ දේවල් උඩ පැන පැන දෙනකොට ඔයාගේ පීරියඩ්ස් දවසොත් ඒ විදිහට මේ දවස්වලට ඔයාට දෙනවා. එතකොට ඔයාට හිතෙනවා මේ වැඩ කොහොම නතර කළා ද කුට්ට ගිහිල්ලා නිදාගෙන ඉන්න ඒ තියෙන අපහසුවත් එක්ක. හැබැයි ඉතින් ඔයාගේ ළඟ ෆෙම්ස් අය තියෙනවා නම් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ එක්සෑම් එක වෙන්න පුළුවන්, ඉන්ටර්විව් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ විශේෂම තවත් දවසක් වෙන්න පුළුවන්. මේ ඕන දවසකට ඔයාට බය නැතුව ෆේස් කරන්න පුළුවන්. ඔයා ඇඳගෙන ඉන්නේ පහසුම පෑඩ් එක, ඒ තමයි ෆෙම්ස් අය. ඒ වගේම ලීක් වෙයි කියලා බය වෙන්න දෙයක්වත් නැහැ. ඕන තැනක ඔයාට පහසුවෙන් ඉන්න පුළුවන්, ලීක් වෙන ප්‍රශ්න නැහැ. වගේම ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් තමයි ෆෙම්ස් අය කියලා කියන්නේ. ඉතින් මේ සියල්ල එක SL සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට එන ෆෙම්ස් අය ඔයත් අද්දම මිලදී ගන්න. ඔයාගේ අපහසු දවස්වලදී ඔයාට ආව කිසිම වෙලාවක මිස් වෙන්න නම් දෙන්න එපා. ඒ වගේම තමයි චුටක් බලන්න මෙන්න මේ කියන ලෙඩ ඔයාට තියෙනවද කියලා. බෙල්ල කැක්කුම, කොන්ද වේදනාව, මේ වගේ මොනයම් හොස්නායි රෝගයක්, එහෙම නැත්නම් ආතරයිටිස්, වෙනත් සන්ධි රෝග, මාංශපේශී වේදනා, නහරු ගැට ගැසීම්, ඒ වගේ දේවල් ඔයාට තියෙනවද? එහෙම නැත්නම් වයස්ගත වීම හින්දා ඇතිවෙච්ච දුර්වලතා නිසා ඔයාත් පීඩාවට පත්වලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. උපතින්ම හා උපතින් පසුව පුංචි දරුවන්ට විවිධ ආබාධ ඇති වෙනවා. මේ නිසාම ඔයාත් හරීම අපහසුවෙන් දුකෙන් ඉන්න දෙමව්පියන් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට හරියනම දවස් තුන ගැන මේ මතක් කරන්න හදන්නේ. ඔන්න මේ මාසේ ජූලි 24 25 26 කියන දවස් තුන පුරාවට Active Plus Center 2 හොරණ ශාඛාවේ වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් 24 25 26 දවස් තුනේ වෙන වැඩක් මොන හරි දාගෙන ඉන්න නම් මං කියන්නේ ඒ වැඩ චුට්ටක් කල් දාලා ඔයා මේ දැනට ගියාට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඔයා යන්න ඕනි Active Plus Center 2 හොරණ තියෙන ශාඛාවට. ඉතින් මෙතනදී ඔයාට ඔයාගේ රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවා සහ ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ඔයාට ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයත් ඔයාගේ පවුලේ සමාජිකයන් වෙන්න පුළුවන්, ඔයා දන්න කෙනෙක් වෙන්න පුළුවන්, ගෙවල් ළඟ කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. මේ කාටුණත් මේ පණිවිඩය කියලා 24 25 26 කියන දවස් තුනේදී Active Plus Center 2 හොරණ ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න. යන්න කලින් දුරකථන ඇමතුමක් දීලා වෙලාව වෙන් කරගන්න, දිනය වෙන් කරගන්න. කතා කරන නම්බර්ස් දෙකක් තියෙනවා, මම නම්බර්ස් දෙකම දෙනවා. මෙන්න මේ දෙක ලියා ගන්න, ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න සහ වෙලාව දිනය වෙන් කරගන්න. 0134-22-1870 එහෙම නැත්නම් 0774-511-18 0774-511-18 කියන නම්බරයකට කාල් එකක් දෙන්න. ආයෙ වැඩි විස්තර දැනගන්න, දිනයක් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. අපි හැමෝම ටක් ගාලා
තමයි වට්සප් මැසේජස් පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. ඒ අතරේ හෝ ගල කට්ටිය ඔන්න මට එවලා තියෙනවා. තෑගිය කකා කෑ ගහපු වෙලාව. හයි නෙත් FM ගින්දර හැන්දෑව උම්මා කියලා තියෙනවා. කවුද මේ? ජගත් හේවගේ උම්මා උම්මා. ඊට පස්සේ හයි ජානු පැටියෝ ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් කළා තියෙනවා උමාශී ලක්මාලි. හයි උමාශී, thank you මාව අහගෙන ඉන්නවට. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? හයි හයි, good afternoon සුද්ධි. good afternoon, කොහොමද ආට අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කුමාරි මිස් දුල්මි ගයන් දිනිදු ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්න කියලා ලක්මාලි අක්කා කඩවදී මැසේජ් කළා තියෙනවා. ලක්මාලි අක්කා කොහොමද මේ සින්දුවට එකතු කරගන්නම්?

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: එකයි විනාඩි 53යි පෘථුවියෙන් ළඟහරට රේල් පාරක් ඔන්න ඔහම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: අදහස් 25 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තීමුණ දවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
1: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.

0: டிஷ்வாஷர்.
1: Indian taste එකට Sri Lankan රසමවන මාතර ෆ්‍රීලන් හෙල මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙල මසාලා
2: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහට හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දියේ කිරි බන්නාර සෙවනගල 0773 273 540
3: Wake up, Saturday Hormones, Alpha Studio.
4: Davasatam onakarana vitamins, Alpha Studio.
3: Yes, yes. Energy morning vibe ka teka davasama suma karaganna.
4: Ratema taruwanke dakshata ekka satutin davasa patan ganna.
5: Good morning.
3: Satya davaswala ude 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
7: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
8: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
9: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේ අවතන්න 0711 856 0956.
10: Net FM Kinder Handeva Vichanu.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
2: සුබ දහවලා දවල් දෙකයි විනාඩියකයි.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සේකෙන් ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
4: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
5: බෑන් බෑ අලුත් වන අලුත් පැයි විපස්සමා බෙත් නියුස්.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නියුස් සමග මම තරංග. අභාප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්ව තිබෙනවා. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද සිදු කිරීම නියමිතයි. දේහය මෙවැනි විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. කලක් අසනීපත්වයේ පසු මරියසෙල් ගුණතිලක මහත්මිය කළුඹවල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී පසුගිය 10 වනදා අලුයම අභාප්‍රාප්ත වුණා. මිලඟ නෙට් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවුන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. දවල් 2 විනාඩි 4යි.
9: ගින්දර හැන්දෑව
10: brought to you by
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
12: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
13: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
14: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate. අවතන්න 0.71856.956.
15: FM 95 94.8.

0: Kinderhände war.
1: Kolai, Kolambo, Mai. Are me mateka kolan karanne nawane. Kollo. අපි අමුදේ නංග ඔන්න දෙවනි පැයටත් ඇවිල්ලා තියෙන්නේ සුබ දහවලක් දවල් දෙකයි විනාඩි 9යි කෝලම් කරපු කොල්ලෝ ටිකක් ඉන්නවා මේ කාල් කරලා මට කිව්වා මම අහගෙන ඉන්නවා කියලා ඒ අතරේ WhatsApp messages පැත්තටත් යන්න ඕනි ඊට පස්සේ මේ පැයේදි කවුද වින් කරේ කියලා හොයාගන්නත් ඕනි තාම වෙලාව තියෙනවා ඔයාට message කරන්න ඊට පස්සේ අපේ wall post එකට comment කරන්න අපි බලමු එතනින් තෝරගන්න අද දවසේ කවුද පළවෙනි පැයේ මුදල් තෑග දිනා ගන්න කියලා රුපියල් 15000ක මුදල් තෑගි දිනා ගන්න ඔයාට chance එක තියෙනවා හරි දැන් ඔන්න දෙවනි පැය පටන් අරගෙන තියෙන මේ පැයට එනකොට WhatsApp messages පැත්තට එහෙනම් අපි යමු බලන්න ගොඩ වෙලාවකින් කට්ටිය මතක් කරේ නැ මම තාම ඉන්නේ මේ එකේ පැයේදී මට message කරපු කට්ටිය හොයාගෙන ගිහිල්ලා අයුබෝවන් සුබ දහවලක් වේවා ලිය තමරා මල ජනු අපි තව ආදරෙන් අහගෙන ඉන්නවා රදපුර පොල්ලයාර හන්දියේ රාජිත් ප්‍රියංක රායා සේනරත්න සුපයිගේ සේනරත්න ඊට පස්සේ සන්දීප ඉනෝකා දිනේෂිකා දුලාරි හර්ෂිකා කෞෂිකා ඊෂා මෙදවච්චි මනාරම්පාරි ලක්ෂිකා ලක්මාලි මනුදීත් පොල්ලයාර හන්දිය සලෝන් මායා එකේ මායා ගුණසේකර නිපදිවත එකතු කර ගන්න කල නෝටි කෙල්ල ස්වීටි මැනික මාගේ සින්දුව දෙන්නකෝ කියලා තියෙනවා ඕකේ චුටක් ඉවසලා ඉන්න හරිද හයි හයි සුබ දහවලක් ඩේඩියා මල අනේ අප්පේ හබුන් කාලද ඉන්නේ දැන් ඔව්ෝ චුට්ටක් හබුන් කෑවා හැබැයි ටිකක් වෙලා යනකොට මගේ හිත කියනවා මගේ බණ්ඩිය කියනවා මදි නේද කෑවා කියලා අද තමයි ලස්සන සින්දු ගොඩාක් අරගෙන නේදාවේ ලස්සන සින්දු ගොඩාරියක් තියෙනවා අපේ ගෙදර අයයි රෝසමලීවයි නෙත් එකේ ඔයාලා හැමෝම අය ලස්සන සින්දුවකට දාගන්න හොඳේ අකරැස්සේ යශෝ අනිවාර්යම එකතු කරගන්නවා තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට ජානුවෝ අනේ මාවයි මගේ මැඩිකවයි ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා පණිදුරෙන් දනුෂ්ක මැසේජ් කරලා තියෙනවා ජීවි තේට මං වෙනුවෙන් කොල්ලෙක් සින්දුවක් ඉල්ලා නෑ ළමයි මේ වගේ මැසේජස් දාගිනකොට පුදුමාකාර වේදනාවක් හිතට දැනෙන්නේ හයි හයි ජානු මැනික තෑගි අකාට කියලා අපිට තෑගි ටිකක් අරන් එන්න බැරිද පුළුවන් මොකද බැරි මං ඒකනේ මේ තෑගි ගොඩක් අරගෙන ඇවිල්ලා තියෙන තෑගියක් අව ෂේප් කරගෙන ඔයාට උම්මකකුත් දෙන්නම් කියලා තියෙනවා ඇත්තටම අනේ අම්මේ අපි බෝකුන්දර 10 කරෝපාර මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලී ඊට පස්සේ ශ්‍රයන්ති සංජීව මහේෂ් ලක්මුතු මදු ආදරේ දෙකක් ජාන බෝලේ මං ඉතින් දෙකකින් තුනකින් නෙමෙයි ආදරේ ගොඩක් ගොඩක් ගොඩාරියක් Thank you, Mama. Good afternoon. Mama, plus the Sindhu Kareku Karigan, Bardal Palesel Pranado, I am a search killer theater. Why? Younger Sindhu Kareku Karigan, eat a busse. අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න කියලා පුජපිටිය සජි ෆර්නිචර් එකේ සෙට් එක මට මැසේජ් කරලා තියෙනවා ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි අද දවසම කට්ටියට මං කත්මලෙන් මවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න කියලා සන්ධ්‍යා මැසේජ් කරලා තියෙනවා හයි සන්ධ්‍යා කොහමද ඔයාවත් අනිවාර්යයෙන්ම එකතු කරගන්න හයි ජානෝ මට උමකක් දෙන්න අපි හැමෝම ඔයාව ආදරෙන් අහගෙන ඉන්නවා කසන් හඳුඹුල්ලෙන් මැසේජ් කරලා තියෙන්නේ කසෝන් හෙට වෙනකන් ඔය උම්මක පරිසංගල තියාගන්න ඕන හරිද? Good afternoon චානු මැනිකා. මම තංගලෙන් අප්සරා මාතාව වහගෙන ඉනවා. මට ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න ඔයවයි නේ ටීම් එකයි ගොඩාක් අදරින් එකතු කරගන්නවා කියලා තියෙනවා. Thank you අනේ මාවත් එකතු කරගත්තට මට ඉතින් සින්දු දෙන්න ඉන්නේ හොම කවුරු හරි තමයි. වෙන කවුරුත් නැහැ. කලතර රොබර්ට් ඩී මෙල් අන්කල් කෝල් කරා ලීලාවතී වයිෆ් එකතු කරගන්න කිව්වා. දෙන්නම ගොඩාක් ආදරෙන් ඊළඟ සින්දුවරම එකතු කරගන්නම්. ඊළඟට සින්දු සෙට් එකක් අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියන්නේ. අපේ උපාලිය අයියා ඉන්නවා වල්පිට මුල්ලෙන්. වයිෆ් දාමිය අක්කා ඊට පස්සේ පුතාලා දෙන තුෂාන් මිහිරංග ඊට පස්සේ අපේ අනේ ටීම් එක ටීම් එකතු කරගමු ඊළඟ සින්දුවට ඊට පස්සේ පොඩ් සිටි රත්නායක චටක අසනීප වෙලා නේද ඉන්නේ මං ඊළඟට ආට බෙහෙතක් දෙනවා ඉක්මනටම සනීප වෙයි එතකොට දුමින්ද නිශ්ශංක විචිත බින්දු දිමුතු සෙට් එකම එකතු කරගන්න කියලාත් කිව්වා එයාට උම්මා දෙන්න කියලාත් ඉතින් මට පොඩි සද්දයක් දැම්මා දැන් සනීප වෙයි හරි නේද? මං ඔයාගේ ජානු.

0: සිින්දරෙල්ලවගේ මන්නං ඉන්න මවබේල් ගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාවල යන්න ඇයට ඉඩහරින්න. Commercial Credit.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
5: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: Opals International මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. Opals International.
9: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
10: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන NetFM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 14 වෙනිදා කොට්ටාව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0747 21 33 540.
11: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන නිත ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
10: ජූලි 14 කොන්කෝඩ් ඩෙපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
9: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
8: වසර 64ක් පුරා ලාංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
12: එකකට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
8: ඕමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඕමිල් බේබි සබන්.
11: දැනුමයි සතුටයි වාසි පුරවගෙන නෙත් ඇංගලුම් චාරිකාව 2026.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
13: Hello.
14: ඔයාගේ call එකට, ඔයාගේ request එකට set වෙන හොඳම තැන. ගින්දර හැන්දෑව

0: මම කල්පනා කරෙමේ මම වැටුණු තැනක්. වෙනද යකෙක් දැක්කෝ දුවනවා. දැන් මාව පෙන්නලා ගෑගි බෙදනවා. සෙල්ලන්ද යක්ෂ කරුණාව ඈ.
1: මට ගැනු ළමෙක් ඩෙලියම්මල කියලා කියනවනේ. ඉතින් මට හිතුණා මේ සින්දුව ප්ලේ කරන්න ඕනි කියලා. තැගියා කවා දවල් 2:00 විනාඩි 27යි වෙලාව. 2:00 විනාඩි 27යි කියලා ටක් ගාලා ෆෝන් එක අතට අරගෙන අපේ වාල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න. ඊට පස්සේ WhatsApp මැසේජ් කරන්නත් පුළුවන් ඉතින් ඔයාට ටක් ගාලා. එහෙම මැසේජ් කරලා ඊට පස්සේ කමෙන්ට් කරලා අපි කලින් පැයේ කවුද වින් කරේ කියලා තව පුංචි වෙලාවකින් මම ඔයාලට මතක් කරනවා. හැබැයි ඊට කලින් ඔයාලට කියන්න දේවල් ටිකක් මෙන්න මේ ඉතුරු කරගෙන හිටියානේ. මම එන්නේ මේ දේවල් ටික මතක් කරලා ඉන්න පෑ නේද? මුලින්ම කියන්න හදන්නේ ලස්සන ගෑනු ළමයින්ට වැදගත්ම වෙන පණිවිඩය ගැන. ඒ තමයි ඉතින් ඔයාගේ අපහසුම දවස් වලට කිසි ප්‍රශ්නයක් නැතුව පහසුවෙන් ගෙවන්න නම් ඔයාගේ ළඟ හරිම පෑඩ් එක තියෙන්නම ඕනි. පීරියඩ්ස් දවස් කියලා කියන්නේ සමහර වෙලාවට ආසාවෙන් කරපු වැඩ වුණත් අතෑරලා දාලා ඉන්න හිතන දවස්. ඉතින් එහෙම කරලා ඔයාගේ දවස් සවා මිස් කරගන්නේ නැතුව ඔයාගේ ළඟ හරිම පෑඩ් එක තියෙන්න ඕනි. එහෙනම් ඉතින් පෑඩ් පැකට් එකක් ගන්නකොට හරිම දේවල් ටික හිතලා බලලා හොයලා බලලා අරගන්න ඕනේ. ඒ කියන්නේ ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනි, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනි, ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් වෙන්න ඕනි. එහෙනම් එහෙම එකක් දැන් මාකට් එකේ ගන්න තියෙනවද කියලා කල්පනා කරන ඔයාට මම මේ කියන්නේ. ඔව්, එහෙම එකක් තියෙනවා. ඒ තමයි සාධාරණ මිලකට SLS සහ ISO සහතික ඇතුව ඔයාගේ අතට එන ෆිල්ම්ස් ඇය අරගන්න බය නැතුව. මොකද ඇඳගෙන ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ. ගෙවන මිලට උසස් තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත හොඳම පෑඩ් එක තමයි ෆිල්ම්ස් ඇය කියලා කියන්නේ. ඉතින් ඔයාගේ පාට්නර්ට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා කිව්වොත් දැන් බොයිස්ලා දැනගන්න ඕනේ යාට ගැලපෙන පෑඩ් පැකට් එක මාකට් එකට ගිහිලා තෝරගන්න. එහෙනම් අරගන්න ෆිල්ම්ස් ඇය. දිවයින පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ඒ වගේම ෆාමසි වලින් ඔයාට දැන් මේක ගෙවන මිලට සාධාරණ ඒ වගේම උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් විදිහට අරගන්න පුළුවන්. ඒ ඉතින් ෆිල්ම්ස් ඇයම තමයි. එතනින් පස්සේ ඔයාට මෙන්න මේ ගැනත් කියන්න ඕනි. ඒ කියන්නේ ආයුර්වේදයේ කියලා නම ඇහුන ගමන් ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ මොකද්ද? සෙවනගල ආයුර්වේද ඖෂධ පුද්ගලික සමාගම. මොකද මේ විදිහට හදවතේ මේ ආයතනයේ ලියවිලා තියෙන 100%ක්ම ප්‍රතිඵල ගෙන දෙන නියම ඖෂධ මෙතනින් නිෂ්පාදනය කරන නිසා. ඉතින් මේ

සියලුම ආයුර්වේද නිෂ්පාදන කමල් බඳුළු වීරපරම වෛද්‍යතුමාගේ අධීක්ෂණ යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඒ නිසා බය නැතුව ඔයාලට මේක අරගන්න පුළුවන්කම තියෙනවා. දියවැඩියාව සුගර් අද කාලේ ගත්තාම වයස් ભેදයක් නැතුව ඕන කෙනෙක්ට තියෙනවනේ. ඇහුවත් කියන්නේ මම කාලයක් තිස්සේ දියවැඩියාවට බෙහෙත් බොනවා. හැබැයි තාමත් ඒක පටන් ගත්ත විදිහම තමයි. හැබැයි මං ඔයාලට කියනවා දියවැඩියාවට තිත තියන්න නම් දැන් බය නැතුව ඔයාලට අරගන්න පුළුවන් සෙවනගල මදුමේහ හරිණි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම ප්‍රතික්ෂේප කැස්ස උණ අඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුක කැස්සට පැනිය ලිවර් එකේ තෙල්. ඒ කියන්නේ පැටි ලිවර්. ඔකටනේ බය වෙලා හිටියේ. ඇයි බය වෙන්නේ? මෙච්චර හරිම ඖෂධය දැන් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් ඔයාලට හඳුන්වලා දීලා තියෙනකොට ඒ තමයි සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක. මේක පාවිච්චි කරේ නැත්නම් අරගෙන පාවිච්චි කරලා බලන්න ඔයාලට 100% නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි හා ඔයිල් එක, ඊටමතරව සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත්ත සුවය, සෙවනගල හන්දි රාජ තෛලය. මේ විදිහට එකී නොකී මෙකී ඖෂධ ගණනාවක් මේ වෙනකොට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙනවා. අර මේ හැමදේම අරගන්න කතා කරන්න පුළුවන් වැඩි විස්තර දැනගන්න 0140 31 33 540 කාලෙකක් දෙන්න වැඩි විස්තර දැනගන්න. මෙන්න මේ කටියත් මම මතක් කරන්නම්. අපේ නෙත්මි ගර්ල් කතා කළා නිටබුවෙන් අම්මා තාත්තා අයියා ගිත කරගෙන සින්දක් අහමුවක් කී කියලා කිව්වා. කෞශල්‍යයිනෝ මිහින් තලෙන් අද තමයි මාව අල්ලගෙන තියෙන්නේ කෙල්ලා. Thank you මාව වහගෙන ඉන්නවට කෞශල්‍යයා ගදා ගදරින් ආව එකතු කරගන්න. ඊට පස්සේ ගණෙමුලේ අපේ අයරංගනී අම්මා කතා කළා. ඔවෙන් පුතාවත් ඊට පස්සේ යාගේ බබාලා දෙන්නවත් ගඩා කාදරෙන් එකතු කරගන්න කියලා කොච්චරක් අසනීප වෙලානේ ඉන්නේ. ඔරික්මරිටම සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. ආදරේ ඊට පස්සේ අපේ ලියනාරච්චි අයියා කතා කරා. ඔයාගේ සෙට් එකත් ඉතින් මම මේ සින්දුවටම එකතු කරගන්නවා. අද මම මොකුත් කිව්වේ නැහැ. නෑ කිව්වා. ඔච්චර ආදරේ කියලා කියන්න එපා කිව්වා. එහෙම කිව්වට බෑනේ ඉතින් මං ආදරේ. ගඩා කදරින් සින්දුවට එකතු කරගන්න.

අදේතකට පළවෙනි පැය කවදානය තෑගයක් කාගේ තෑගි ගත්තේ කවෂී මෙහින් පලෙන් කවෂී ඕතමයාද දවසේ තෑගියකාගෙන් තැගි දිනාගන්න පළවෙනි පැයදී ජයවේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් 2:35 වෙනිදි
5: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
7: මුදලාලි,
2: අනෝනා,
7: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුරු ග්‍රැන්ඩිසියකුත් දානවද? මුදලාලි, මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
8: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
2: විජය දාන්න ඔක්කොටම.
8: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
7: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහු වෙනවා.
9: මිරිස් නම් මිරිස්, විජය මිරිස්.
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
11: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
15: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
16: SLT Mobitel Pure TV නිල විකාශක.
17: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල්නේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
18: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
19: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
20: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
21: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
22: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
23: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
24: දවල්ලේකේ හොඳම vibe එක. හිතට දැනෙන melodies එක අහන්න. Net FM ගින්දර හැන්දෑවා.
25: Net FM Kinder Handeva with Janu.

ಅಶಾಂತಿಗೆ ಕುಕುಲ ಹಣ್ಣದಿನ್ ಹದಾನೇ ඒකද කට්ටියකට කරගන්න අතෝනි හැබැයි ඊට කලින් වාට මෙන්න මේ පණිවිඩය ගැන නම් කියන්න ඕනි මොකද දන්නවද මේ කියන්න හදන්නේ ඔයාට මෙච්චර කාලයක් ඔයා මම මේ කෙන ලෙඩ රෝග නිසා පීඩාවට පත් වෙලා හිටියා නම් හරිම අපහසු වෙන්නම් හිටියේ ඔයාට හරියනම තැනගෙන කියන්න ඕනි එතනින් හරියනම දවස් තුනක් ඔයා වෙනුවෙන් ඔන්න වෙන් කරලා තියෙනවා ඒ තමයි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය ඉතින් මෙතන මෙන්න මේ විදිහට වැඩක් සිද්ධ වෙනවා ඉස්සරහට ඒ කියන්නේ 24 25 26 දවස් තුන වෙනවද දාගෙන තියෙනවා නම් මම මේ ඉක්මනින්ම ඔයාට කියන්නේ ඒ වැඩ ටික පොඩ්ඩක් හදා ගන්න එහෙම නැත්නම් මේ දවස් ටිකේ වැඩ ටික ඉවර කරගන්න 24 25 26 කියන දවස් තුන අනිවාර්යෙන් වෙන් කරලා තියාගන්න ඔයත් ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට යන්න මොකද එතනදී ඔයාටත් මෙන්න මේ ලෙඩ රෝග තියෙනවා නම් හරිම පහසුවෙන් මෙන්න මේ සේවාවන් ටික ලබා ගන්න පුළුවන්කම තියෙනවා ඉස්සලාම් මෙන්න මේ රෝග තියෙනවද කියලා බලන්න ඔයාටත් බෙල්ලේ වේදනාව කොන්දේ වේදනාව ඇතුළු මොනෑම් හෝ ස්නායු රෝගයක් නිසා කාලයක් තිස්සේ පීඩා විඳින කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන් වෙනත් සන්ධි රෝග වෙන්න පුළුවන් මාංශපේශි වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩා අනතුරු වයස්ගත වීම නිසා ඇතිවන දුර්වලතා එහෙමත් නැත්නම් අංශභාගය පාකින්සන් සුසුම්නාවේ ආබාධ වගේ වෙනත් පැරලයිස් රෝග සමහර වෙලාවට උපතින් හොඳට ඉන්න පුංචි දරුවෝ ටික කාලයක් යනකොට විවිධ දුර්වලතා ඇති ආබාධ ඇති දරුවෝ බවට පත් වෙනවා. ඉතින් එහෙමත් නැත්නම් උපතින්ම ආබාධ සහිත දරුවන් ඉපදෙනවා. ඉතින් මෙන්න මේ වගේ අයට කල්පවතින ශ්වසන ආබාධ තියෙනවා නම් ඔන්න ඔයාට තමයි මේ හොඳම අවස්ථාව 24 25 26 කියන දවස් තුන පුරාවට තියෙන්නේ. ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවේදී ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවත් විශේෂ සෞඛ්‍ය වැඩමුළුවකුත් පැවැත්වෙනවා. ඉතින් 24 25 26 කියන දවස් තුනේදී ඔයාත් අනිවාර්යයෙන්ම එතනදී ඔයාට රෝගී තත්වයන් සම්පූර්ණයෙන්ම ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරනවා වගේම ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක් සහ ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% විශේෂ වට්ටමක් හිමි වෙනවා. ඊට අමතරව තවත් විශේෂ ප්‍රතිලාභ රැසකුත් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා සූදානම් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම 24 25 26 ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට ඔයත් යන්න කලින් වැඩි විස්තර දැනගන්න දිනයක් වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. මෙන්න මේ නම්බර්ස් දෙක ලියාගන්න. ෆෝන් එක අතේ තියෙනවා නම් ටැගල් හොමම ඩයල් කරගන්න. කොලයක් පැනල ළඟ තියෙනවා නම් ටැගල් ලියාගන්න. මේ ගැන හරියට දැනුවත් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් එයාට උනත් මේ නම්බර් එක දීලා එදාට එයාත් එක්කම යන්න. නම්බර් එක තමයි 0134-22-17870 0134-22-17870 හැමන් නැත්නම් 0777-579-18 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කට්ටිය ටග්ගලම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. අසල කතා කරා කිරියල්ලේ අම්මා අක්කා මාවත් එකතු කරගන්නවා කිව්වා. ඊට පස්සේ මාලියම්ම හොරණින් කතා කළා මට ලස්සන සින්දුවක් කිව්වානේ. තැන්කියෝ පබ්ලිකේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම මගේ කාන්ති අම්මා මාබිමින් කතා කළා. යෙනුක පුතා ලියනරච්චි අයියා සංගීත් පුතාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කන ටීම් එකකට එකතු කරගන්න කිව්වා. පරිස්සමට ඉන්න යෙනුක පැටියෝ මං ඔයාලට ගොඩාක් ආදරෙයි. එයාත් ඉතින් මට හැමදාම කතා කරාම ආදරෙයි කියනවා උම්ම එකක් දෙනවා. ඉතින් මාත් එහෙම නොකිය බෑනේ. හිතේ තියාගෙන ඉඳලා විතරක් හරියන්නේ නෑනේ. ඒක යෙනුකට හරිද? ඊට පස්සේ සයිරි කතා කළා දියතලාවෙන් අම්මා අපච්චි මල්ලි එකතු කරගෙන සින්දුවක් අහමු කියලා කිව්වා. තැන්කියෝ මාව අහගෙන ඉන්නවට එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. හායි යක්කල මුදන්නායක වෙළඳ සංකේණ අපි සියලු දෙනාම ගින්දර හැන්දෑව අහගෙන ඉන්න ලස්සන සින්දුවකට එකතු කරගන්න නුවර පාරේ අක්කලින්. තැන්කියෝ ජය වේවා කට්ටියම එකතු කරගන්නම්. සුබ දහවලක් ජානු අක්කි පන සද්දටම අහගෙන ඉන්නවා ගින්දර හැන්දෑව. අද අපේ අක්කගේ පුතා අමේෂ ආකර්ෂගේ අවුරුදු 12 උපන්දිනය දෙන්නක හොඳමයින් ආච්චියක්. එක්කම ලස්සන සින්දුවක් අම්මා චිනි තාත්තා සුචීව ඊට පස්සේ හිරන් මාමා ශතුනෙන්දා ආච්චි සිය එකතු කරගෙන සින්දුවක් අහමු කියලා දෙනවා. හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ ටු යූ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ හැපි බර්ත්ඩේ ටු යූ. ඒක අමේෂ් පැටියට මේ සින්දුවට තමයි ඉතින් මට එකතු කරගන්න වෙන්නේ.
හැපී බර්ත්ඩේ පැටියෝ. ඔයාගේ ෆැමිලි එකේ හැමෝම වගේම නැටිම් එකේ අපිත් ගොඩාක් හැදරින් වාට විෂ් කරනවා. හොඳ ළමෙක් වගේ ඉගෙන ගන්න ඕන හරිද? හයි කොහොමද අපි චාමර ස්ටෝස් කළුතර පනා පිටිය චාමර තනුෂා චාමර අයියා තනුෂා කා ගොඩාක් හැදරින් එකතු කරගන්නවා. ජය වේවා, ජය වෙන්න ඕනේ, සුබ වෙන්න ඕනේ අද දවසම. මකලල රංජිත් දිසනායක අයියා තින්නවා, ඔයාවත් එකතු කරගන්නම්. හයි, ගුඩ් ආෆ්ටර්නූන් චානු. වෙනද වගේම අද සද්දරිම ගින්දර හැන්දෑව අහගෙන ඉන්නවා කියලා ප්‍රදීප් මැසේජ් කළා දිනවා. හයි ප්‍රදීප්, කොහොමද? ඔයාවත් එකතු කරගන්නම්. ඉතින් මේ ඇහෙන සින්දුවටම එදිනින් පස්සේ කොලියා පිටිය කවීන් ටයර් හවුස් කවිද චාමික නරසිංහ මහත්මයා මේ සින්දුවටම ඔයාවත් එකතු කරගන්න. ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල් දෙකයි විනාඩි 52යි.

0: හැමෝම බැහැගන්න. රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
1: මල්ලි, ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
2: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ.
1: කාලේ හරි වටිනවනේ සර්. රත්ති 3 in 1 පැක් එක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
2: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
3: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
2: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
1: රත්ති 3 in 1 පැක් එක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
2: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
3: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.

0: වසර 90ක විශ්වාසය.
1: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: SLT Mobitel Fiber එක ගැදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: හෘද රෝග, ස්නායු රෝග, arthritis ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 077-7300-940.

0: තුසේ දින් ෆැමිලි පිටින් අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ගින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
4: ෆෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
6: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිනී සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ් රේදී අවතන්න 0.71 856 956

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
2: සුබ සැන්දෑවක් හවස තුනයි විනාඩියකයි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
6: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සනා නැත්නම්
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මිගමු බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය නිලධාරීන් සහ රැඳවියන් සිහි කර ඔවුන්ට පින් අනුමෝදන් කිරීමේ මතක බණ ධර්ම දේශනයක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී එහිදී මිගමු බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන නිලධාරීන් සහ රැඳවියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීමද සිදු වුණා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය වැඩබලන බන්ධනාගාර කොමසාර ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා. මිලඟ net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
8: කින්දර හැන්දෑව
9: brought to you by
10: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
11: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
12: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447 31 33 540
13: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිනේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ් රේටි අවතන්න 0.71 856 0.956
14: FM 95

0: කෝහොමි දැන් යක්කු කල්ලු කැත බඩ තිය නෙවුන්නෙවී හරිස්මා මිමං වගේ
1: ඔය කියන විදිහට ස්මාර්ට් යකෙක් මට පෙන්නුවොත් මං එයාට ලොකුම ලොකු උම්මකක් දෙනවා. මොන්න පිස්සුද ළමයි එහෙම ස්මාර්ට්යක් වුණේ. හැබැයි ඉතින් අපි දන්නවා ස්මාර්ට් කරලා ගන්න. ඒක ඉතින් අර ගැරු ළමයිට උපතින්ම ආපු හැගියාවක්නේ. දවල් නෙමෙයිනේ හවස. හවස තුනයි විනාඩි 11යි. ඒක තමයි වාසනාවන්ත වේලාව. තුනයි විනාඩි 11ක් වෙනකොට එයා ආවා. වේලාව කිව්වා. ආයෙ ගියා. එහෙනම් තුනයි විනාඩි 11යි කියලා ටග් ගාලා කමෙන්ට් කරන්න. ඊට පස්සේ WhatsApp message කරන්න. ආයෙත් පුළුවන් එතකොට මේ පැයදී ටැග්ග්ක් දිනා ගන්න තෑගිය කාගෙන්. මම යන WhatsApp messages පැත්තට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. දැන් තමයි මෝදෙන් ගොඩාවි උදේ ඉඳලා ආවකම වෙලා බල්ල පරක්කුණත් message එකක් දැම්මා කියලා තියෙනවා. පැතම් සංචය කොම්ලයි බිස්කට් කොල්ල ටිකයි පැලම්පිටි හිරාණියක්කයි කන්නතුර ඉහළගම් බේකරේ රසිකයයි වැඩ කරන හැමෝමයි කාන්ති අම්මයි නෙත්තහර හැමෝමයි ඔයාව එකතු කරගමු අක්කේ. දේනා කොල්ලට කොයිද නම? මේ අපි සංගීත් මල්ලි. කවදිතින් දන්නේ අනේ? දැන්නේ මැසේජ් එක මන් දැක්කේ. මෙයවනේ අපේ මේ අර කාන්ති අම්මා එකතු කරගන්න කියලා කියන්නේ නේද? ගඩා කාදරෙන් එකතු කරගන්නම්. ජය වේවා. ජානු මණිකේ දැන් කෙල්ලට උම්ම දෙන්න හොඳට පුළුවන් නේ? ෂුවර් නේද මම හොඳට උම්ම දෙනවා කියලා? එහෙනම් ඔයාට හෝ කන්දරින් රුක්මණි අක්කා දයාසේන එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. තැන්ක් යූ මම වහගෙන ඉන්නවට. තැන්ක් යූ අනේ ඔයාවත් මට එහෙම කිව්වට. ඊළඟ සින්දුවට එකතු කරගන්න. මේක එක සින්දුව නෙමෙයි, සින්දු ගඩාරියක් තියෙනවා මං හිතන්නේ. හයි මම ප්‍රියංගනී, කොහොමද සුදු? මං හොඳින් ඉන්නවද අයියෝ? මට කියන්න බැරි වුණා කෙටිගේ සද්දට නෙත් අහනවා කියලා තියෙනවා. එහෙනම් ඉතින් ජය වේවා. නෙත්තහගෙන ඉන්නවා කියන්නේ ජයම තමයි ඔයාට. පරිස්සමට වැඩ කරගන්න අක්කා. ගොඩක් ආදරෙන් ආව එකතු කරගන්නවා. හයි ජානු, මව දස්සට සින්දුවකට එකතු කරගන්න කොට්ටාවේ කොත්තු බෝයි. දැන් නව රෙජිස්ටර් වෙලා තියෙන්නේ. කසුන් කසුන් ආදරයට මං ඉතින් එහෙම කියන්නේ. ගින්දර කෙල්ලේ අපි ආදරේ හොඳේ, මාත් ආදරේ හොඳේ. ලස්සන සින්දුවකට මගේ පුතු පැටියා ජනිරු, හස්බන්ඩ් කවින්ද, වදුල්ලේ මගේ අම්මි තාත්තී අක්කි නංගි, අම්පාර මගේ හොඳම යාළුවා දිනුවත් එකතු කරගමු. අපි ඔක්කොටම ලස්සන උම්ම එකක් ඕනි. චුට්ට චුට්ට බෙදා ගන්න ඕන, හරිද? ඊට පස්සේ කොබලන්න ජානු අක්කේ, අපි රංජිත් අයියට උම්ම එකක් ඕනි. ලොකු එකක් ඕනේ. අද බර්ත්ඩේ කයාගේ? නාරාහෙන් පිට සෙට් එක මැසේජ් කරලා තියෙන. Happy birthday to you, happy birthday to you, happy birthday Ranjita ayya. Ranjita නෙමෙයි Ranjita ayya. Happy birthday to you Ranjita ayya. ඔබට සුභම සුභ පදිනයක් වේවා. ජානුගෙන් වාටු මකක් ඕනිද? මේ උම්මක ආදි විතරයි හරිද? වෙන කට්ටිය මේකට පණින්නේ නැහැ. ලස්සනට වැඩේ කරනවා. මරන්තුඩු රොෂාන්, ශාමා, සෙනුක, රුෂිකා, ඒ වගේම ලක්ෂ්මන් ජය වේවා කියලා තියෙනවා. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි ඔයාටත්. ඊට පස්සේ හොඳ දහවලක් Empire Ceylon, Colombo Trading International Kandayama, Chaturanga Suranga Champika, Nirodha Malbe, හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ජය වේවා කට්ටියම එකතු කරගන්න මේ හන සින්දුවට. ඊට පස්සේ good afternoon ජාන බබා, කොහොමද ඔයාට? මං හොඳින් ඉන්නවා. ලස්සන සින්දුවකට මාතර කිංකිණි, චතුමි, අසාරා, හල්දමුල ග්‍රීන් හවුස් ෆ්‍රුට් ප්ලාන්ට් එකේ දිල්මි දෝනියා, සුනෝ එකතු කරගන්න කියලා උදයන්ගනී නෙතමි මැසේජ් කරලා තියෙනවා. ආදරේ දෙකක් කියලා තියෙනවා. මං ඔයාට හිතත් වඩා ආදරේ යන්නේ. හයි ජානු අක්කා, මාතව වහගෙන ඉන්නවා. ඔයාගේ කිංකිණි කටහඬ නිසා වෙලාව යනවා දැනෙන්නේ නැ. නිදි මතකුත් නෑලු. උම්ම එකක් දෙනවද ඔයාටත්? ආදරේ උම්ම උම්ම ඇටයි කියලා තියෙනවා. ඔයා ඉල්ලා තියෙන සින්දුව බලමු ශෂිකා. යන්න කලින් දෙන්න ට්‍රයි කරන්නම්. උම්ම එකක් ඉල්ලවනේ. හරි නේද? හෙට වෙනකම් පරිස්සම් කරලා තියාගන්න ඕනි. ඊට පස්සේ හයි ජානෝ මතක් කළ අපිවත් සින්දුවකට එකතු කරගන්න ජය වේවා සරච්චන්ද්‍ර ඩයස් ගලිකඩේ රයිගමින් සරච්චන්ද්‍ර අයියා මේ සින්දු ටිකට අනිවාර්යෙන් කැමති වෙනවා ජය වේවා ඔයාටත්.

0: ಬೇಬಿ ಸ್ವಾಭಾವಿಕಾಯಿ ಆರಕ್ಷಿತಾಯಿ
1: SLT Mobitel fiber ni sadan hama gedaramu novena sadivegen superiorama fiber fit okkoma devices connect karanna gaming world low latency fast and stable unlimited thoraganna package rasa obe gedara adama fiber fit karaganna
2: mama anili gunasekar dannat mawa didulawanne big twin lady obe samata didulana deektiya twin gala gan big twin lady racer ekata adama maru big twin lady obat sanin didulanna
3: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ

0: වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit. ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 14 වෙනිදා කොට්ටාව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගි වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pio TV නිල විකාශක.
6: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026 ජීවය ඔබයි. ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
7: ජූලි 14 කොන්කෝඩ් ඇපරල් අවිස්සාවේල්ල ප්‍රධාන අනුග්‍රහය.
8: මම අනිදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීක්තියක් Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
9: රහත හතරක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
10: නැකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
11: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්.
6: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net angleum චාරිකාව 2026.
12: තබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩී සෙකහන්න net fm ගින්දර හැන්දෑවා.

දවසතුනයි විනාඩි 30යි මොකද ළමයි මට මේ හැම් වෙලේම දවල්ම කියවෙන්නේ නැන්නේ කන මගේ ඔළුවේ තාම ඉන්නේ මේ කලින් පැයේ වගේ තනයි විනාඩි 30 කෙනකට මේ සින්දුවට කටි එකතු කරගන්න ඕනි හැබැයි ඊට කලින් මතක් කරන්න තියෙනවා ගෑනු ළමයින්ටම කියන්න ඕනි පණිවිඩේ හැබැයි ඉතින් ගෑනු ළමයින්ට කියන්න ඕනි කියලා කිව්වට මේ පණිවිඩේ ඔය පිරිමි ළමයි දැනගෙන හිටියා කියලා කිසිම වරදක් නැහැ ඔයා ඔයාගේ පාර්ට්නර්ට කියනකොට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා. එයා කිව්වා දනේ මට නම් බෑවා ගිහිල්ලා කඩෙන් ඉල්ලන්න. එහෙම කියලා කිව්වොත් මම වගේ කෙනෙක් නම් එදාම බ්‍රේක් අප්. මොකද යාට පුළුවන් වෙන්න ඕනි. මං කිව්වොත් ඒ දේ කරන්න. මේ දේවල් ලැජ්ජ වෙන්න දේවල් නෙමෙයි. හැබැයි ඉතින් හරිම දේ ගෙනල්ලා දෙන්නත් ඕනි. වෙන වෙන දේවල් නම් උස්සගෙන එන්න එපා. හරිම දේ අරගෙන එනකොට සාමාන්‍ය මිලකට වාගේ අතට ඉන්න ෆෙම්ස් ඇයම මිලදී ගන්න අමතක කරන්න එපා. ගොඩක් ගෑනු ළමයින්ට වෙන විදිහ මම කියන්නද ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් එක්සෑම් එකක් තියෙනවා නම් අද යුනිවර්සිටි යන්න තියෙනවා ඉස්ලාම් ජොබ් ඉන්ටර්විව් එකකට යන්න තියෙනවා ඔය වගේ විශේෂ දෙයක් කියන්නකෝ අන්න එදා අනිවාර්යෙන්ම පීරියඩ්ස් දවස නම් සෙට් වෙනවාම තමයි දෙයනේ කියලා එහෙම වුණාම ඉතින් ඔයාලට හිතනව නේද අනේ මට නම් බෑ මේ ඔක්කොම ටික දමල ගහලා අද ගෙදරට වෙලාම ඉන්න හිතනවා කියලා. ඇයි ඔයා ඔයාගේ ජීවිතේ හොඳම දවස් මගේ අරගන්නේ? ඇයි ඔයාව මිස් කරගන්න හදන්නේ? ඔයාගේ අතට ෆෙම්ස් ඇය එන්නේ. ෆෙම්ස් ඇය ඔයාගේ අතට පත් වෙන්නේ. ඔයාගේ මේ හැමදේම ගැන හිතලා. සමහර වෙලාවට අපි පෑඩ් එකක් ගන්නකොට ගොඩාක් වෙලාවට හිතනවා මේක ඇඳගෙන ඉන්න පුළුවන් වෙයිද? ලීක් වෙයිද? ඒ වගේම කීයක් ගෙවන්න වෙයිද මේක ගන්න? ඔය වගේ දේවල් හිතනවනේ. ඔය හැම දෙයකටම විසඳුම තමයි දැන් ෆෙම්ස් ඇය කියලා කියන්නේ. ඇඳගෙන ඉන්න පහසුයි ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක්. ෆෙම්ස් ඇය. ඉතින් SLS සහ ISO සහතික එක සාධාරණ මිලකට ඔයාගේ අතට එන ෆෙම්ස් ඇය ඔයා අදම අරගන්න. සියලුම සුපර් මාකට් වලින් ඒ වගේම ෆාමසි වලින් දැන් වාට ෆෙම්ස් ඇය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ආයුර්වේද ඖෂධ පාවිච්චි කරන කෙනෙක්ද ඔයා? වාඩි ඉස්සලාම් මතක් වෙන්නේ කොතනද? මතක් වෙන්න ඕන තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ. කිසි පාඩුවක් නැහැ මෙතන මතක් වුණා කියලා. මොකද 100%ක් ඔයාට නිතාවට මාගල රෝග සුව කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාත් දියවැඩියාව වගේ රෝගයක් නිසා කාලයක් තිස්සේ ප්‍රතිකාර ගන්න කෙනෙක් නම් තාමත් ඒකට ඔයාට හරි විසඳුමක් ලැබුණ නැත්නම් මම ඔයාලට කියනවා සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක බය නැතුව පාවිච්චි කරන්න 100%ක් ඔයාට හරිම ප්‍රතිඵල අරගෙන එනවා. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උන අඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. සෙවනගල මදුකා කැස්සට පැනින් ඔය ළඟ ඉන්නේ ආලව හැම වෙලෙම කැහ ගැහනේ දින්නේ. එක්කෝ උන කියයි එක්කෝ අඟපත රිදෙනවා කියයි එක්කෝ හැම්බිරිස්සාව ඔය ඔක්කොටම තමයි දැන් ඔයාට මේ දිව්‍යම ඖෂධය තියෙන්නේ සෙවනගල මදුකා කැස්සට පැනිය. ලිවකේ තෙල් පැටිලිව හින්ද බය වෙලා හිටපෝයා දැන් පැටිලිව වලට තිත තියන්න නම් සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන ඔයාට 100%ක් නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විදිහට නිෂ්පාදන ගණනාවක් නිෂ්පාදනය වෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් 40 වසරක උරුමය එක තමයි අපේ වෙදකම අපේ එකම මේ හැමදේම එක 40 වසරක විශ්වාසයක් එක තමයි සෙවනගල ආයුර්වේද දැන් ඔයා වෙනුවෙන් තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් කමල් බන්දුල වීරප්පරම වෛද්‍යතුමාගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙන මේ නිෂ්පාදන මිලදී ගන්න වැඩි විස්තර දැනගන්න කතා කරන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට නම්බර් එක ලියා ගන්න 047 31 33 540 කතා කරන්න ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. කලින් පැයේ තෑගියකගෙන් තෑගි දිනාගත් වාසනාවන්තිය ගැන මේ කියන්න හදන්නේ අකුරැස්සේ යශෝදා ජය වේවා. ඔන්නෝයා තමයි අපේ දෙවනි පැයේදී ජයග්‍රාහිකාව බවට පත් වෙන්නේ. ඔයාවත් මං එකතු කරගන්නවා ඒ සතුටටම ඊළඟ සින්දුවට. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා කවුද මේ මැසේජ් කළා තියන්නේ? මං ඉතින් කිව්වනේ අනේ රංජිත් අයියා අහගෙන නෙමෙයිද හිටියේ? මං කිව්වා කොල්ලව මම එකතු කරගන්නම් ඊට පස්සේ ගින්දරී ජානු නංගි අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ගුවනේ මිතුරු මිතුරිය ඔක්කොම චාන්ද ගෝල් ක්‍රියේෂන් ගම්පහ ඔන්න දැන් තමයි දැක්කේ. අකුර පොඩි වැඩිද මන්ද කියලාත් කියලා තියනවා. නෑ නෑ අනේ දැන් දැක්කා ඔයාව කිව්වා. ඊට පස්සේ කොටි අපේ ජීවන්ත අයත් මැසේජ් කළා තියනවා යාළු ඔක්කොම එකතු කරගන්න කියලා. අනිවාර්යයෙන්ම එකතු කරගන්න. මාව ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. නෙතන නිම්සරා මාව නැලින් මැසේජ් කළා තියනවා ඔයාව එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. පස්සේ කවුද ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා අක්කේ උම්මා.
අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හස්බන්ඩ් අශාන්වයි දෝසඳිවයි නැත්තහන හැමෝම එකතු කරගන්න මට තුම්ම එකක් ඕනි අක්කියෝ පරිකඩුවෙන් සුභාෂිනී සුභාෂිනී හෙට මං එනකම් මේක පරිස්සම් කරලා තියාගන්න ඕන හරිද හරි එතනින් පස්සේ කාල් කරපු මගේ සෙට් එකත් මතක් කරන්න ඕනේ නේද කො බලමු කවුද මට කාල් කරලා තියෙන්නේ කියලා කිතුල් කටේ අපේ ප්‍රේමසිරි අය කතා කරා වයිෆ් ගුණ අම්මා ගුණවති දිනුෂා ගණේෂා චමිලා බිම්සර කිරණිදු ඊට පස්සේ අපේ ආසාවත් එකතු කරගන්නකෝ අකුරස ගුණසේන අය කතා කළා ගාල්ලෙන් සීතම්ම කතා කළා හස්බන්ඩ් ජයතිලක බොකුන්දර චන්දිමා නූඩල්ස් එකේ කට්ටියවත් එකතු කරගන්න කියලා කිව්වා අනිවාර්යයෙන්ම එකතු කරගන්නම් මේ හැන සින්දුවට ඊට පස්සේ වහවල ඉන්ද්‍රාණි අක්ක කතා කළා බර්ත්ඩ් එකක් කිව්වනේ මචං තිලින මధుරංග ඒ කියන්නේ අක්කගේ පුතාගේ අද බර්ත්ඩ් එක කියලා කිව්වා හැපි බර්ත්ඩ් ටූ යූ හැපි බර්ත්ඩ් ටූ යූ හැපි බර්ත්ඩ් දියා තිලින හැපි බර්ත්ඩ් ටූ යූ හැපි බර්ත්ඩ් තිලින මధుරංග ඔයාගේ ෆැමිලි එකේ හැමෝම ගොඩාක් ආදරෙන් ඔයාට විෂ් කරනවා ඉතින් net team එකේ අපිත් ගොඩාක් ආදරෙන් ඔයාට විෂ් කරනවා මේ හැන සින්දුවරේ මේකත් කරගන්න ඊට පස්සේ බද්‍රලි අපේ අශෝක අක්කා ඉන්නවා අශෝක අක්කා ආදරේ හොඳේ මේ සින්දුවට මොයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ තුෂාර කොල්ලව අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනිනේ ටයිටැනික් සලෝන් යටියන්තට සුන්දරම් බොස් ඊට පස්සේ රුවන් ඉන්නවා කියලා කිව්වා අපේ ලසන්ත අයවත් එකතු කරගන්නකෝ ඊට පස්සේ කන්නතට ඉහළඟ බේකරියේ රසික අයවත් එකතු කරගන්නකෝ ඊට පස්සේ අපේ සංගීත් ඔයාවත් එකතු කරගන්න කියලා කිව්වා නලින් නිශාන්ත අය ගල හිටියාවෙන් කතා කළා ඔයාවත් ගොඩාක් ආදරෙන් මේ හැන සින්දුවට මම එකතු කරගන්නවා තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3 වෙනාඩි 43යි.
5: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
6: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්.
7: හරි ගියේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ? මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 15 715 555 අමතන්න.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නිල විකාශක.
11: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පේරි බාත්වය, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල.
12: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
13: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: කතා
13: කරන්න 0777 940.
15: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
16: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
13: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
17: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
18: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
19: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
18: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
17: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
13: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
18: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
13: Brought to you by අලුත් තැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
20: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
21: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න. ප්‍රයිම් ග්‍රූප් 13:22.
22: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15% වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාර වලින්.
23: ඇන්කර් පීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
24: FM Algo Town.
25: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: හවස 3 වෙනාඩි 47යි.
26: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

අවසතයි විනාඩි 50යි වෙලාව මට එහෙනම් යන්න වෙලාවත් ටික ටික ටික ටික ටික ලඟ වෙලා තියෙන්නේ. යන්න කලින් මතක් කරන්න දෙයක් තියෙනවා ඔයාට. මුලින්ම මතක් කරන්නකෝ මේ පණිවිඩය ගැන. මේ මාසේ 24, 25, 26 වෙන වැඩ නම් දාගන්න එපා. විශේෂම දෙයක් ආ වෙනුවෙන් තියෙනවා. ඒ තමයි වඩත් බෙල්ලේ කොන්දේ වේදනාව ඇතුළු මොනියම් හෝ ස්නායු රෝගයක් තියෙනවා නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, ඊට අමතරව ක්‍රීඩා අනතුරු නිසා වඩ ඇතිවෙච්ච වේදනාවන්, විවිධ ආබාධ, ඒ වගේම වයස්ගත වීම හින්දා ඇතිවෙච්ච දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුසුම්නාවේ ආබාධ ඇතුළු වෙනත් පැරලයිස් රෝග, මෙන්න මේ විදිහට ඔයත් මෙන්න මේ දේවල් වලින් පීඩාවට පත්වලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කල්පවදින සුසන ආබාධ තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් උපතින්ම හා උපතින් පසුව පුංචි දරුවන්ට ඇතිවෙන ආබාධ වෙන්න පුළුවන්. ඔය ඕනෑම දෙයකට හරියනම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය. ඉතින් මේගොල්ලන් විශේෂ වැඩක් ආරම්භ කරලා තියෙනවා 24, 25, 26 කියන දවස් තුන පුරාවට. ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවේ තමයි මේ විශේෂ වැඩේ සිද්ධ වෙන්නේ. ඔය වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා. ඉතින් මේ දවස් තුන මිස් කරගන්න නැතුව ඔයත් අනිවාර්යයෙන්ම යන්න. මොකද මම ඔයාලට එහෙම යන්න කියලා කියන්නේ, ඔයාට එදිනට විශේෂ දේවල් ගණනාවක් ලැබෙනවා. ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ ඔයාව පරීක්ෂා කරනවා. ඒ වගේම සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම 24, 25, 26 කියන දවස් තුනේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාගාවට අනිවාර්යයෙන්ම යන්න. යන කලින් වැඩි විස්තර දැනගන්න දිනක් වෙලාවක් වෙන් කරගන්න. මෙන්න මේ නම්බර්ස් දෙක ලියා ගන්න. 034-22-17870 034-22-17870 එහෙම නැත්නම් 077-511-39-18 077-511-39-18 කතා කරන්න වැඩි විස්තර ඔයාට දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ඒකනම් මතක් කරගෙන මම යන්නද? යන්න කලින් කියන්න ඕනේ අද දවසේ තුන්වෙනි පැය ජයග්‍රහණය කරපු ජයග්‍රහකයා කවුද කියලා. දික්වැලේ අසංක ජය වේවා. ඔයා තමයි අද දවසේ තෑගියක් හාගෙන් මේ පැයේදී තෑගි දිනාගන්නේ. අද පොඩක් බිසි වුණා, ගින්දර හැඳාවේ ජානුවාර පොඩි මැසේජ් එකක් දාගන්න බැරි වුණා, වෙලාව මදි. කවුද මේ පුතලින් ශමින්දා යාගඩ කාදරෙන් එකතු කරගන්නම් ඔයාව? ගින්දර අරියන්තට දේශානි ස්ටුඩියෝ එක අපි තව වහගෙන ඉන්නවා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. ජය වේවා. ඔන යන්න කලින් මැසේජ් එක කිව්වා. පොඩි වැස්සක් ආව, රෙදි ටික ගන්න ගියානේ. අයියෝ කෙල්ලේ කියලානේ. ඇහුන් නැහැල්ලු. උම්මයි කකුත් දුන්නානේ මම. හොකන්දරින් රුක්මණි අක්කා. දැසෙන අයවත් එකතු කරගන්න කොන්න. මං උම්ම දෙකක්ම දුන්න හනිද? මොකද කලිනුත් මං කිව්වනේ ඔව එකතු කරගන්නම්. ඊට පස්සේ ජාන සුබ දවසක් වේවා. දතුවා වහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. වයිෆ් ක්වේටලින් ෆැමිලිකේ හැමෝමත් එකතු කරගන්න. සිසිල් සර් ඇතුළු ෆැමිලිකේ හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. ජානු එක නෙවෙයි, ඔය හැටි උම්ම දීලා වගේ ලස්සන ආන්නේ අපේ නිකවරදී චාම්පික ලලිත් පෙරේරා. මේවා ඉතින් අරගෙන එන්නේ ඔයාලට තමයි, මට ආයි අරගෙන යන්න බෑනේ. ඊට පස්සේ කලවණින් පුෂ්පාක මැසේජ් කළා තිනු හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවල දෙන්නවයි ඔයාවයි නැත්තහන හැමෝම එකතු කරගන්නවා කියලා. කට්ටියම එකතු කරගෙන මේ සින්දුවත් අහන්න දීලා. එහෙනම් ඉතින් මම යනවා. අපි ආයෙත් හම්බ වෙමු හෙට දවල් එකට. එතකම් පරිස්සමට ඉන්න ඕනි. මන් දුන්නු මටික කොම් පරිස්සම් කරගෙන හෙට වෙනකන් තියාගන්නත් ඕනි. අපි අසාය වෙලා යටි ඉඩ හම්බ වෙමු හෙට හරියටම දවල් එකට. තෑගියකා එක්කම ගිහින් එන්නම් ආදරේ. මං ඔයාගේ ජා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 3:56.
4: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
6: ඔමිල් කොහොම සබන් ස්වභාවික කොහොම තෙල් සාරයෙන් විස බීජ වලින් සම ආරක්ෂා කරමින් නිරෝගී පැහැපත් දෙනුමකට ඔමිල් කොහොම සබන් ග්‍රෑම් 100ක පිරිමැසුම් දායක සබන් කැටය.
7: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ ටීවී.
8: කිරි තේ සීනි එක පැක් එකකෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
9: රත්ති 3-in-1 පැක් එක දුනොත් බෑග් එකේ තියාගන්නක වටිනවා.
8: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිසා.
10: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
11: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හිර මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හිර මසාලා.
12: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071-898-898.
13: අපේ අම්මා ගෙදර ආවද?
14: නැහැ, අම්මා මෙයා වෙන දිව්වා.

0: ඇයි ෂුග කියල මූනෙල්ලගෙන සෙවනගල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. පින්දෝය 47 31 33 540.
1: ඉන්දර හැන්දෑවා
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගෑරෙන්නේ නෑ.
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0-44-31-33-540.
6: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිනේ සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේ අවතන්න 0-7-1-856-956.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 4:01 දැන්.

0: අටින් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC finance හරියන්න හරිම තැන
6: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
7: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
8: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම
9: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. අද දවස වන විට අම්පාර මුලතිව් කිලිනොච්චි වවුනියාව ප්‍රදේශවල වී ගබඩා විවෘත කර ඇති බව කෘෂිකර්ම නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණරත්න මහතා පවසනවා. මේ වන විට හම්බන්තොට වීරවිල ගබඩාවක් විවෘත කර ඇති බවයි නියෝජ්‍ය මාත්‍යවරයා කියා සිටියේ. ඒ අනුව රජය මගින් වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බවත් නාඩු වී කිලෝව රුපියල් 120 බැගින් සම්බා වී කිලෝව රුපියල් 130 බැගින් සහ කීර සම්බා වී කිලෝව රුපියල් 140 බැගින් මිලදී ගැනීම එම ගබඩාවලදී සිදුවන බවයි නියෝජ්‍ය මාත්‍යවරයා කියා සිටියේ. වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නියෝජ්‍ය මාත්‍යවරයා සිදු කළ සම්පූර්ණ කතාව net news හවස 6:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න. මිලගනිත් නිවුස් පසවර පහට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
7: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendi Green Plantation Private Limited.
2: හදරවටේ හදරවටේ
10: brought to you by
11: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
12: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
13: මහසිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
14: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
7: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
15: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
16: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්
17: Baru bang!

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 10යි වෙලාව. අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. අලුත් සතියක් පටන් අරගෙන තියෙන අද සඳුදා දවස. කාලය හරි ඉක්මනට ගෙවිලා යනවනේ. හැබැයි ඉතින් කාලය ගෙවිලා යනවා කියලා වානිකන් ඔහේ උඩ බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. පටන් ගන්න අලුත් සතියක් නම් ආ පොඩ්ඩක් චේන්ජ් වෙන්න ඕන නේද? වාගිරණ වැරදි ක පොඩ්ඩක් අවුමනාවෙන් කරන්න පටන් ගන්න ඕන. දැන් 2026 අවුරුද්දෙත් භාගයකට වඩා ඉවර වෙගෙන ඉන්නේ නේද? හැබැයි ඉතින් අන්තිමට අවුරුද්ද ඉවර වෙද්දි මොකද හිතෙන්නේ? අයියෝ බලන්නකො මේ අවුරුද්දත් ඉවරයිනේ නේද? ඔන්නෝම දෙයක් හිතෙනවනේ. හැබැයි එහෙම හිතෙන්නේ නැති වෙන්න මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් සතියක් පටන් අරගෙන තියෙනවා. ඔයාට මහන්සියක් තනිකමක් පාළුවක් දරන හැම වෙලාවකම net එකත් එක්ක ඉන්න නිසා ඔයාට ඔය කිසිම ප්‍රශ්නයක් නැතුව ආගේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන් නේ. හවසරුව ආගේ පාළුව තනිකම නැති කරන වැඩේ නේ මට තියෙන්නේ නේද? අන්න ඒ නිසාම අදත් ඔයා වැඩිපුර මාදුරේ කරන කට්ටිය එකතු කරගෙන අස සින්දුරි එකක් අහන්න මේ පැතර එන්න chance එක තියෙනවා. hotline number එක දන්නවනේ නේද? ගාන call එකක් ගන්න. ගොඩාක් වැඩ සිහිර වෙලා නම් ඉන්නේ 0711 95 95 95ට ටග්ගාල මේ පැත්තට මැසේජ් එකක් දාන්න. ආ WhatsApp එකේ මැසේජ් කරපු ගමන් මං ආව මතක් කරන්නත් බලාගෙන ඉන්නවා. හරි. Facebook එක පැත්තට පොඩ්ඩක් උඩපල්ලේ යන කෙනෙක් නම් ඔහොමම යන්න net fm official Facebook page එකට මම wall post එකක් දාලා තියෙනවා. ගිහලා ඒකට comment එකක් තියන්න. අද comment කරන කට්ටියව අනිවාර්යෙන් වැඩිපුරම මතක් කරනවා. ඒ නිසා කතා කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. අලුත් සතියක වැඩිය කතා කරන්න නැතුව මුලින්ම සින්දුවක් දීලාම වැඩේ පටන් ගන්න හදන්නේ. හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටියව එකතු කරගෙන ඔයා ඉන්න මේ පැත්තට සින්දුවක් අහන්න. දන්නවනේ මේක ඔයාගේ මගේ බෝරින් නැති විනින් drive එක හතර වටේ with DJ Azar.

0: හවස 4යි විනාඩි 18යි.
1: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
4: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157 515 අමතන්න.
5: වව්! ඇඟ ටින් එකක්?
6: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
10: ඩම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
12: පෘථිවියෙන් ළඟහරට රේල් පාරක්? ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
13: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 14 වෙනිදා කොට්ටාව නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගි වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
14: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0747-31-33-540.
15: වැඩ කරන ගම රටක් වටින ඔබත් එක්ක දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026 ජීවය ඔබයි. අගය කරන්නට තෑගි බෙදන්නට වාසි පුරවගෙන සතුට විඳින්නට අපි එනවා.
16: ජූලි 14 කොන්කෝ ඩෙපරල් අවිස්සාවේල්ල
17: ප්‍රධාන අනුග්‍රහය.
18: මම අනුදි ගුණසේකර. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීක්තිය Twin ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady ඔබත් සැමින් දිදුලන්න.
19: වසර 64ක් පුරා ලාංකේය සමයේ ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි.
20: එකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
21: ඔමිල් බේබි සබන් ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව ලදරු සමේ රැකවරණය සමගින් ස්වභාවික ශාක සාරයෙන් නිපදවන ඔමිල් බේබි සබන්.
15: දැනුමයි සතුටයි වාසි පුරවගෙන net ඇංගලුම් චාරිකාව 2026.
22: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
0: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

හවස 4 විනාඩි 27 වෙලාව අපි WhatsApp එක පැත්තට යන්න තමයි හදන්නේ සතියකට පස්සේ කියන්නේ දවස් දෙකක්ම ආයි මායි හම්බවුනේ නැහැ නේද ඒ නිසා කතා කරන්න දේවල් සෑහෙන්න ඇති කියලා මට හිතෙනවා WhatsApp එක දිහා බැලුවහම හයි කොහොමද good evening අසා මම මේ වෙලාව වහගෙන ඉන්නවා මට මිහිඳු අරියරත්නගේ අනාවැකියක් සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා මම try එකක් දෙන්නම් අප්සරා thank you message කරාට ඒ වගේම good evening අසා මට තෑගියක් අගින් තෑගි හම්බුණානේ අද මං හරිම සතුටින් ඉන්නේ කියලා තිනවා මටත් සතුටුයි යනි ඔයාට තෑගි හම්බෙනවා කියලා කියන්නේ මාත් සතුටින් තමයි හරිද ලස්සන non stop එකක් දෙන්න ඕනේ නටන්න කියලා තියෙනවා මම non stop එකක් ටික වෙලාවකින් දෙන්නම් හැබැයි ඊට කලින් ඔයාට මම නටන්න සින්දු ටිකක් දෙන්නම් හරි thank you message කරාට ඒ වගේම කුමුදුරු වන්නැල්ලෙන් ඔයාවත් එකතු කරගන්නම් පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා ඒ වගේම අනුරාධපුරයේ පැත්තට ගියාම සඳලිමාව වහගෙන ඉන්නව නේද thank you ඒ වගේම කලවානේ පුෂ්පා හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවල දෙන්නවයි නෙතහන හැමෝම එකතු කරගන්න කියලා දිනවා මඩපත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා ඊට පස්සේ තේජ අවෝර් පෞලේ ඔක්කොම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා ඔකේ අනිවාර්යෙන් සෙට් එකම එකතු කරගන්නම් thank you message කරාට හරි ඊට පස්සේ මම යන්න හදන්නේ දැන් හවසරුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගෙදර ඉන්න කෙනෙක් වුණත් වැඩ කරන කෙනෙක් වුණත් පොඩ්ඩක් තේකක් එහෙම බොන වෙලාවනේ නේද හැබැයි වැඩ ගොඩාක් වැඩි වුණාම තේකක් හදන්න උනත් සෑහෙන්න වෙලා යනවනේ ඉතින් එතකොට කිරි තේකක් එහෙම හදාගන්න පොඩි මොකක්ද ඒකට කියන්නේ ක්‍රේවින් එකක් වගේ ආවොත් හරිද ඔයා හිතන්නකො නිකන් ඔයාට දැන් කිරි තේකක් තිබ්බනම් මාරයි හැබැයි ඒ වුණාට මේ වැඩාස්සේ කොහොමද කිරි තේකක් හදාගන්නේ කියලා කල්පනා කර කර ඉන්නවා නම් ඔයාට දැන් කිරි තේකක් හදනවා කියන එක තේකක් හදන තරම්වත් වෙලා යන වැඩක් නෙමෙයි. කාර්ය බහුල උදෑසනකදී එහෙම නැත්නම් හවස්වරුවේ වැඩ රාජකාරි ගොඩාක් අසරි හිර වෙලා ඉන්නවා නම් ඔයාට දැන් පුළුවන් ඔන්න රස පදමට කිරි තේකක් බොන්න විනාඩියක්වත් යන්නේ නැහැ. හරිද? හැම මාසයිනේ රසම රස කිරි තේකක් ඔය වැඩ වෙලාවට බොන්න. හැබැයි උනාට ප්‍රශ්න තියෙන්නේ තේකෝල තම්බන්න ඊට පස්සේ සීනි කිරි හොය හොය ඉන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා. විශේෂයෙන් වැඩ කරන කෙනෙක් නම් ওই ටික ඔයාට කරගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒ උනාට ඔයාට පුළුවන් රති 3-in-1 පැකට් එකක් ළඟ තියාගත්තොත් එහෙම විනාඩියෙන් කිරි තේකක් හදාගන්න නියම පදමට රසට උකුවට කිරි තේකක් බොන්න නම් දැන් ළඟ තියාගන්න ඕනේ රති 3-in-1 කිරි තේක තමයි මොකද මේක හරිම ලේසි කැඩුවා දැම්ම කලවම් කරා බිව්වා එච්චරයි හරි එනිසා ඉතින් ළඟම තියෙන කඩේට යන්න වැඩ ඇරලා යන ගමන් ළඟම තියෙන කඩේට ගිහලා මුදලාලීට කියන මුදලාලි මට ටක් ගාලා හදාගන්න පුළුවන් විදියට රති 3-in-1 කිරි තේ පැකට් එකක් දෙන්න කියලා ලංකාවේ ඕනම වෙළඳසැලකින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා කිසිම කරදරයක් නැතුව විනාඩියෙන් හරි පදමට නියම රස කිරි තේකක රසය අත්විඳින්න නම් වත් ළඟම තියෙන කඩෙන් රති 3-in-1 කිරි තේකක් අරගන්නම ඕනේ සුබ දවසක් ලොතරැය ගැනත් කතා කරලම සින්දුවකට ගියා නම් හොඳයි කියලා මට හිතෙනවා මොකද ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ හැමදාමත් ඔයාලට අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය රට පුරාම වාසනාවන්තයින් බිහි කරමින් යන ගමනේ ඔයාගේ අතට සල්ලි වගේම තෑගි වැඩි වැඩියෙන් දිරන්න ඔයාට හොඳම ලොතරැය තමයි සුබ දවසක් ලොතරැය කියලා කියන්නේ සුබ දවසක් ලොතරැය අරගත්තාම සුබ ලග්නයත් එක්ක අංක 3ම නිවැරදිව ගලපා ගත්තොත් ඔයාට ඉලෙක්ට්‍රික් බයික් එකක් එහෙමත් නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා අංක 3ක් විතරක් ගැලපුණා කියලා හිතන්නකෝ රුපියල් 50000 මුදල් තෑගි දිනන්න ඔයාලට පුළුවන් ඒ වගේම ප්‍රවර්ධන තෑගි අංක පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් දිනා ගන්න නම් වාර ගන්න ඕන දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ලොතරැයියම තමයි අපි සාමාන්‍යයෙන් ජොබ් එකක් කරන ගමන් තව අතට කීයක් හරි වැඩිපුර හොයාගන්න තියෙනවා නම් ඒක අපිට හරිම පහසුවක් නේ නේද මොකද දැන් කොච්චර

හම්බ කරත් ඇති කියලා කියන්න බෑ. දැනට තියෙන වියදමත් එක්ක අපි පුළුවන් තරම් try කරන්න ඕන. අපේ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් තව තවත් දියුණු කරගන්න, ඊට පස්සේ මොන හරි job එකක් කරන කෙනෙක් නම් තව මොන හරි අමතර ආදායමක් හොයාගන්න ඕනනේ නේද? මම මේ වාට කියන්න හදන්නේ, වාට දැන් අපි පහුගිය කාල සීමාවෙන් මතක් කරා Serendip Green Plantation ආයතනයේ හරහා වාට අලුතෙන්ම හඳුන්වා දෙන දිව්‍ය කුළුබඩු නිෂ්පාදන ගැන. ලංකාවේ අපේම දේවල් භාවිතා කරලා, ඒ කියන්නේ 100%ක් ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරලා කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, ඊට පස්සේ රසකාරක වර්ණකාරක කෘතිම කිසිම දෙයක් අඩංගු කරලා නැතුව නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එකක් තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. එතකොට ඒ නිසාම තමයි මේ වෙද්දි කෙටි කාලයක් ඇතුළත Serendip Green Plantation ආයතනයේ හරහා හඳුන්වා දීපු දිව්‍ය කුළුබඩු වලට සෑහෙන්න ලොකු ඉල්ලුමක් ලංකාවේ වෙළඳ පොළ ඇතුලේ තියෙන්නේ. හරි, ඉතින් ඒ නිසාම තමයි ඔන්න Serendip Green Plantation ආයතනයේ හරහා වාට අවස්ථාවක් අරගෙන ඇවිල්ලා තිනෝ. දැන් ඔයාට ආ ලේසිම දේ තමයි ඔයා සාමාන්‍යයෙන් ඔයා කඩයක් එහෙම කරන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ඔයා අමතර ආදායමක් හොයාගන්න try කරන කෙනෙක් නම්, ඔයාට දැන් ඔන්න Serendip Green Plantation ආයතනයේ දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදියට වැඩ ආරම්භ කරන්න මේගොල්ලෝ අවස්ථාව අරගෙන ඇවිල්ලා තිනෝ. ඉතින් ඒ නිසා ඔයාට ලොකු සුදුසුකම් ඕනේ නෑ. සාමාන්‍යයෙන් Serendip Green Plantation ආයතනය කියලා කියන්නේ හැමදාමත් ගුණාත්මක දේවල් ප්‍රමිතියකින් ජනතාවට ලබා දීපු තැනක් නෙනේද? ව්‍යාපාර ජාලයක්. ඉතින් එතකොට මේගොල්ලොත් එක්ක අත්වල් බැඳගෙන වැඩ කරන්න නම් වාර තියෙන ඕනේ එකම සුදුසුකම තමයි මේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගෙන මේගොල්ලොත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ නේද? විශේෂයෙන්ම දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට දැන් වාට කටයුතු ආරම්භ කරනකොට වාට හිතා ගන්න බැරි තරම් ලොකු ලාභයක් උපය ගන්න පුළුවන්. අනිත් එක තමයි දිව්‍ය කුළුබඩු පිළිබඳව දැන් වෙද්දි ජනතාව පිළිබඳව තියෙන විශ්වාසය, ජනතාවට තියෙන විශ්වාසයත් එක්ක ඔයාට හරිම ලේසියෙන් මේක අලෙවි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසාම තමයි 0736 136 46 11 කියන නම්බරයකට කතා කරලා වාට පුළුවන් Serendip Green Plantation ආයතන ඇතක එකහසු වෙලා දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට වැඩ පටන් ගන්න. මම කෝකටත් ආයෙ නම්බරයක් කියන්නම්. ඔයා කොහේ හරි ලියා ගන්නකෝ. 0736 136 48 11. මේ chance එක මිස් කරගන්න එපා. වාට අමතර ආදායමක් හොයන ගමම් Serendip Green Plantation ආයතන ඇතක වැඩ කරන්න පුළුවන් දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට. හවස 4:33 සින්දුවක් අහලෙමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕනේ.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.

0: ඔවා දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
1: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති. 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිල විකාශක.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: අඩු යදුමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
5: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
7: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
8: හා කොහෙද මේ දෙන්න උදේවන්ද?
9: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩෙසිව්ස්, කීම් කෝට්, වෝටර් ප්‍රූෆින්, පේන්ට් බඩු සේරම ගන්න යනවා. දැන් කීයකට කියලා යන්නද?
8: අයියෝ මොකටද වටේ යන්නේ? අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ.
10: දැන් ස්විස් ටෙක් ගාවෝ සේරම තියෙනවද?
8: නෑ නෑ, හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්.
9: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු. වැඩේ හරිනේ.
11: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
12: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: හද රෝග, ස්නායු රෝග, ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
14: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
15: අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
16: අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අඩු යදුමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
3: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්.

හවස 4යි විනාඩි 44යි වෙලාව අපි හතරවට යහගෙන ඉන්න ගමන් සඳුත දවසේ මහන්සිලා වැඩ කරන ඔයාට ඔයාට මෙහෙම කියන්නම් මං හරිද දැන් සාමාන්‍යයෙන් දවස පටන් අරගෙන සෑහෙන මහන්සිලා වැඩ කරලා ගෙදර යද්දි ඔයාට තවත් මහන්සිය වැඩි වෙනවනේ මොකද තියෙන ට්‍රැෆික් එක ඊට පස්සේ බස් වල හිටගෙන ට්‍රේන් එකේ හිටගෙන යනකොට ඔයා අනන්තවත් හිතනවා ඇති පොඩි බයික් එකක්වත් තිබ්බනම් මරට අග්ගාලා ගෙදර යන්න තිබ්බනේ ඊට පස්සේ පොඩි අය ගෙදර බලාගෙන ඉන්නවා මේ බස් වල ඊට පස්සේ ත්‍රිවිල් වල ඊට පස්සේ ට්‍රේන් වල යන්න ගත්තාම සෑහෙන වෙලාවක් යනවා ගෙදර යන්න නේද ඔය වගේ දේවල් සෑහෙනවා හිතනවා ඇති නේ ඊට පස්සේ සමහර වෙලාවට දැන් හස්බන්ඩ් වාහනේ වැඩට යනවා යන ගමන් වයිෆ් දාගෙන යනවා වැඩ කරන තැනින් ඊට පස්සේ එනකොට දෙන්න ඕෆ් වෙන වෙලාවල් දෙකකට නම් හස්බන්ඩ් සමහරලාට කල්පනා කරනවා ඇති අනේ මට යනකොට මෙයාව එක්කගෙන යන්න විදිහක් නැහැ නේ මෙයාටත් පොඩි බයික් එකක් එහෙම අරන් දෙන්න තිබ්බනම් හොඳයි ඊට පස්සේ Tamanṭama කියලා වාහනයක් ගන්න දඟලන කොල්ල කෙල්ල ඕන තරම්මම දැකලා තියෙනවා නේද යන්නේ නිසා තමයි මම මේ ඔයාලට කියන්න හදන්නේ දැන් ඔයාලට චාන්ස් එක තියෙනවා මේ දවස්වල ලංකාවේ වැඩිම දෙනෙක් කතා කරන බයික් එක හරිද කෙඩීරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක ගන්න දැන් ඔයාලට ලොකු චාන්ස් එකක් ලැබිලා තියෙනවා මොකද සාමාන්‍යයෙන් කෙඩීරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක වෙළඳපොළ වටිනාකම සාමාන්‍යයෙන් රුපියල් 796500ක් විතර වෙනවනේ හැබැයි මේ දවස්වල බයික් එක ගන්න ඔයාට රුපියල් ලක්ෂයක දවැන්ත ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ රුපියල් 696500කට ඔයාලට ගින්දර ටිකට බයික් එකක් ගන්න හැකියාව තියෙනවා. අනිත් එක තමයි දැන් මේ දවස්වල බයික් එකක් ගන්න ඔයාට හිතා ගන්න බැරි තරම් මේ වට්ටම් ගොඩක් හම්බ වෙනවා. හොඳම දේ තමයි දැන් හිතන්නකෝ බයික් එකක් ගන්නකොට සාමාන්‍යයෙන් ගොඩක් කලාවට කොල්ලෝ කෙල්ලෝ කරන්නේ ලීස් එකක් දාලා ගන්න එකනේ. එතකොට ඒකේ ඩවුන් පේමන්ට් එක සාමාන්‍යයෙන් ටිකක් වැඩි වෙනවා නේද? හැබැයි ඒ වුණාට ඔයාගේ ඔළුවට එන ලීසින් බර සම්පූර්ණයෙන්ම සැහැල්ලු කරන්න හිතා ගන්න බැරි වට්ටම් ගොඩාක් මේ දවස්වල කෙඩීරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එකක් ගන්න ඔයාට කෙඩීරයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් ලබා දෙනවා. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ වාහනයක් ගන්න ඕනේ බයික් එකක් ගන්න ඕනේ කියලා හිත හිත ඉන්න ඔයාට දැන් තවදුරටත් හිතන්න දෙයක් නැහැ ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදිහට එන කෙඩීරයිස් බයික් එකක් හරිම ලේසියෙන් මිලදී ගන්න අවස්ථාව තියෙනවා දැන් සාමාන්‍යයෙන් මේ බයික් එක ගැන වැඩිපුරම කතා වෙන්න හේතුව තමයි මේක පෙට්‍රල් බයික් එකක් නේ ගොඩක් අය හිතනවා පෙට්‍රල් බයික් එකක් වෙච්ච ගමන් හරි එහෙනම් පෙට්‍රල් වලට මාර වියදමක් යනවා ඇති කියලා නේද හැබැයි උනාට ලංකාවේ හැමෝම දැන් දන්න දේ තමයි කෙඩීරයිස් ලීඩර් 125 බයික් එක පෙට්‍රල් වලට අර සුවඳටත් දුවනෝ හරිද නිකන් ෂෙඩ් එකක් ගාවින් ගියත් නිකන් තෙල් දුනනවා වගේ එකක් තියෙනවා අනිත් එක තමයි මේකේ ආරක්ෂාව උපරිමයි මොකද ඉස්සරහ රෝදය සහ පිටිපස්ස රෝදය දෙකටම ඩිස් බ්‍රේක් තියෙන නිසා වාට බය වෙන්න දෙයක් නැහැ අන්න ඒ නිසාම තමයි වැඩිපුරම මේ දවස්වල මේ බයික් එකට ඉල්ලුමක් තියෙන්නේ නේද අන්න ඒ නිසා ඉතින් තව බලබල ඉන්න එපා වාහනයක් ගන්නවා නම් බයික් එකක් ගන්නවා නම් වාට තියෙන හොඳම තේරීම තමයි කෙඩීරයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ ඒ විතරක් නෙමෙයි මේ දවස්වල වැඩිපුරම කතා වෙනවා ඉලෙක්ට්‍රික් බයික් එක කෙඩීරයිස් ඉලෙක්ට්‍රික් බයික් එක ඒ වගේම තමයි දැන් පුංචි පවුල රත්තරන් කියලා පවුලේ හැමෝටම ගමන බිමනක් යන්න ඕන විදිහට වාහනයක් ගන්න ඕනේ කියලා හිතනවා නම් දැන් ඔයාලට කායකක් ගන්නවා කියන එක මේ දවස්වල කරන්න අමාරු දෙයක් නෙනේද හැබැයි ඔයාලට අවස්ථාව තියෙනවා දැන් ඔන්න කායකක් වගේම සැප පහසුවට ගමනක් බිමනක් යන්න අර ගැම්මට ගිහිල්ලා පවුලේ කට්ටියත් එක්ක ඕනම තැනකට යන්න පුළුවන් සුපිරිම ත්‍රිවිල් එක නිෂ්පාදනය කරන්නේ කෙඩීරයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් මේක ඇතුලේ AC පවා තියෙනවා ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් ඕනනම් කෙඩීරයිස් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකකට යන්න ඉතින් ඒ නිසා වැඩි විස්තර දැනගන්න පුළුවන් 0.77 හතයි හාරසිය හයයි හතලිස් තුනයි අනු හත 0.77 හාරසිය හය හතලිස් තුනයි අනු හත නම්බර් එකට කතා කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන් බය වෙන්න කිසිම දෙයක් නැහැ දිවෙනපුර අලවිචාලේ ඒ වගේම සේවා නියෝජිතයන් වගේම අමතර කොටස් ඔයාලට ලංකාවේ ඕනම තැනකින් මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා කෙඩීරයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් එන කෙඩීරයිස් ඉලෙක්ට්‍රික් බයික් එක ඊට පස්සේ පෙට්‍රල් බයික් එක ඊට පස්සේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගැ
ගෙදර ඇතුළත පෙනුම ගැන වා සෑහෙන්න හිතනවා ඇතිනේ නේද? තියතකොට ගෙදරට ගේන ගෘහභාණ්ඩ ගෘහවිදුලි උපකරණ විතරක් නෙමෙයි බිමට අල්ලන ටයිල් ටික උළුහවු ජනෙල් ටික ඊට පස්සේ දොරරෙදි කරන අනම්මනම් මේ හැමදේ ගැනම සෑහෙන්න හිතනවානේ නේද? එහෙම හිතන ඔයා ගෙදර සිවිලිම ගැන පොඩ්ඩක් කල්පනා කරේ නෑ නේද? හැබැයි සමහර වෙලාවට දැන් ගෙදර කට්ටිය ගේ හදද්දි ගෙදර හදනකොට සැහෙන්න වියදම් කරලා හදද්දි පොඩ්ඩක් සිවිලිම ගැනත් හිතුවා නම් තමයි ගෙදර ඇතුළත පෙනුම වාට ලස්සනට තියාගන්න පුළුවන් වෙන්නේ. දැන් ওই සිවිලිම ගහනකොට ගොඩක් කට්ටිය try කරනවානේ මේ සිවිලිමට natural wood look එකක් දෙන්න. මේ දවස්වල යන හොඳම design එක තමයි මේක. අලුත්ම design එක තමයි ඒක. ඉතින් ඒ නිසා ඔයාට සිවිලිම ගැන හිතලා වැඩ කරනවා නම් ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න ඔයාට තියෙන හොඳම තේරීම තමයි color up strip ceiling sheet එක කියලා කියන්නේ. මේක natural wood look එකකින් එනවා. අනිත් එක තමයි කල්පවැත්ම ඉහළයි.
අවුරුදු 5ක් දක්වා මේකේ මතුපිට තින්ත ආලේපනය සඳහා වගකීමක් දෙනවා. මේක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එකක් තියෙනවා. අනිත් එක තමයි මේක දිරන්නේ නැහැ, ඊට පස්සේ වේයෝකන්නේ නැහැ. අවුරුදු 5ක් 6ක් 7ක් ගියාට පස්සේ පොඩ්ඩක් නිකන් හිතන්නකෝ, සිවිලීමේ ඩස්ට් එක වගේ තිබ්බා, මකුළු දැල් බැඳිලා තිබ්බා කියලා. ඔයාට තෙතරෙද්දක් දාලා පියදාන්න විතරයි තියෙන්නේ. ආයේ තිබ්බා වගේම තමයි. ඉතින් ඒ නිසා ඔයාට සාමාන්‍යයෙන් ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න try කරන කෙනෙක් නම් ආයේ අනම්මනම් සිවිලින් ෂීට් වලට අත තියන්න ඕනේ නැහැ. ඔයා එකපාරම ගෙදර සිවිලීමට කලර් අප් ස්ට්‍රිප් සිවිලින් ෂීට් එක දාන්න. මේකේ ෆික්ස් කරන්න හරිම ලේසි. ෆික්ස් කරාට පස්සේ මැද්දේ හිඩස් හිටින්නේ නැහැ. හරිම ලස්සන නිමාවක් එනවා, ආකර්ෂණීය පෙනුමක් එනවා. අන්න ඒ නිසාම අලුතෙන් ගයක් හදන කෙනෙක් නම් දෙපාරක් හිතන්නේ නැතුව සිවිලිම ගහනවා නම් සිවිලිමට තියෙන්න ඕන කලර් අප් ස්ට්‍රිප් සිවිලින් ෂීට් එකම තමයි. 0115යි 748යි 738ට කතා කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: හතර අතෙන් සින්දු ඇහෙන නැතෆම් හතර වටේ.
1: රයිට් වෙලාව හවස 4:53. මම මේ මතක් කරන්න හදන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගැන. මොකද පියකුමෙන් මවකමෙන් සන්නාමය පෙරදරි කරගෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එදා ඉඳලා අද වෙනකන් සමාජයේ දිගු කාලීන අභිවෘද්ධිය සඳහා නොයෙකුත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරානේ නේද? ඉතින් එතකොට ඒ වගේ වැඩසටහන් දහස් ගාණක් ක්‍රියාත්මක කරන ගමන්ම ඔන්න 2026 අවුරුද්දේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල ප්‍රකාශයට පත් කළා තිනවා. මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක මම හිතන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක තමන්ගේ ජීවිත රක්ෂණ ඔප්පුව තියාගෙන ඉන්න ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට විශාල වටින කියන ආරංචියක්. ඉතින් ඒ නිසාම මේ වාර්තාගත බෝනස් ප්‍රකාශය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්ගේ විශ්වාසයක අගය අපමණ යන සන්නාමය සංකල්පය මැනවින් පිළිබිඹු කරමින් තමයි ජනතාව වෙනුවෙන් අරගෙන එන්නේ. ඉතින් එතකොට ශක්තිමත් මූල්‍ය පදනමක්, අඛණ්ඩ වර්ධනයක් සහ ඔප්පු හිමියන් වෙනුවෙන් නොසැලෙන කැපවීමක් සමග තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉදිරියටත් ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විදිහට තමන්ගේ සන්නාමය තියාගනිමින් ඔප්පු හිමියන්ට සහ රටට දිගු කාලීන වටිනාකමක් නිර්මාණය කරන්නේ. ඒකනත් මතක් කරලා හවස්වරුවේ රසමරස කිරිතේකක් බොන්න ඕනේ නම් වාර තියෙන හොඳම තේරීම තමයි රත්ති 3-in-1 කිරිතේක කියලා කියන්නේ. වැඩ ඇරලා යන ගමන් නම් ටක් ගාලා බස් එකෙන් බහැපු ගමන් ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලිට කියන මුදලාලිමට විනාඩියෙන් හදාගන්න පුළුවන් විදිහට රත්ති 3-in-1 කිරිතේ පැකට් එකක් දෙන්න කියලා. ඊට පස්සේ ගෙදර ගිය ගමන් මොකද කරන්න තියෙන්නේ? මෙහෙම කළා කැඩුවා. ඊට පස්සේ උණුවතුර ටිකක් දාලා කලවම් කරගත්තා. රස කරලා බොන්න විතරමයි. විනාඩියෙන් රසම රස කිරිතේක බොන්න නම් වාට තියෙන්නේ රත්ති 3-in-1 කිරිතේක විතරමයි.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
4: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්.
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
6: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
7: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
9: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
10: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
11: රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
10: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනව නිස.
12: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ.
13: කරගන්න
14: ඉනාවේ දිම්පල් මුනේ එනි පිම්පල් අවුට් කරන්න සිම්පල් තනෝදය ජනත් පිම්පල් අවුට් ආයුර්වේද ඖෂධ සාරය ජාත්‍යන්තර තාක්ෂණයට සකසා ඔබ වෙතද ජනත් පිම්පල් අවුට් පිම්පල් වලට සිම්පල්
15: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
16: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ ටීවී
17: මාස්ටර් ගේට් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කෙල්නිය මාස්ටර් ගේට් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.7013336
18: හිසම

0: දවසම සුබ කරගන්න
1: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
0: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
2: සුබ සන්ධ්‍යාවක්. හවස 5:02 දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ.
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
6: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. දිට්වා සුලකුණාටුවේ නනතුරු ඇති වූ පාරිසරික බලපෑම් සහ භූවිද්‍යාත්මක අවධානම් සැලකිලට ගනිමින් වෙනත් ආරක්ෂිත ස්ථානයකට ස්ථානගත කිරීමට යෝජිත දෙනියාය මූලික රෝහල් සඳහා රුපියල් මිලියන 600ක පමණ වටිනාකම් මිනියුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය උපකරණ ලබා දීමට ඉන්දිය රජයේ එකඟතාවය පළ කර තිබෙනවා. ඒ සඳහා වන උපෝත්තක් ගිවිසුමට අත්සන්ත වීම අද සිදු කෙරුණු බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජායන මහත්වරුන් එම ගිවිසුම සඳහා අත්සන් තැබුවා. ඉන්දියා රජයේ දිට්වා සුලිකුණාටු වෙන අනතුරුව සෞඛ්‍ය සේවා යටතල පහසුකම් ප්‍රතිසංවිධානය සඳහා ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක කිරීමට මෙම ව්‍යාපෘතිය මගින් නව දෙනියාය මූලික රෝහල් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපීම නියමිත අතර එමගින් දෙනියාය සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් සුරක්ෂිත ගුණාත්මක සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ හැකියාව ශක්තිමත් වනු ඇති බවද සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30 බලාපොරොත්තු වන මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
7: Barubang!

හවස 5යි විනාඩි 10යි වෙලාව. අපි හතර වටේ හගෙන ඉන්න ගමන් අපේ අලුත් පෑයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අලුත් පෑය පටන් ගන්නකොටම මට මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා මතක් කරන්න. මොනරාගල මේනක සඳරුවන් මේ වෙලාවේ සද්දරම් මාව හගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you. ඒ වගේම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා රුවන්වැල්ලෙන් මැසේජ් කරලා තියෙනවා ආලෝක පූජා බාණ්ඩ. බැලන්සලේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ෂොප් එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සායි අපිත් මේ වෙලාවේ සද්දරම් ඔයාව තමයි හගෙන ඉන්නේ. අපිට ලස්සන සින්දු ගොඩක් ඕන කියලා අම්පාරින් සඳලි මැසේජ් කරලා තිනවා. Thank you darling. ආවත් මම එකතු කරගන්නම්. ඊට පස්සේ ගොඩ දවසකින් තමයි අයියේ මැසේජ් එකක් දාන්නේ. උනාට හැමදාම ආව අහනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට ශිරෝමි මැසේජ් කරලා තිනවා. තාත්තරුවන් එක්ක පවුලේ හැමෝම මතක් කරන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you මැසේජ් කරාට. Good evening asa. අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා හන්සිකා මැසේජ් කරලා තිනවා. Thank you හන්සිකා. ඔයාගේ නමේ වල තිනවා. හැබැයි ඔයාගේ ගම කොහෙද කියලා නැහැ. ටැග් ගාලා ගමත් එක්ක එවන්න ඕනේ. හරිද? ලංකාවේ හන්සිකාල ගොඩක් ඉන්නවනේ නේ. රයිට්. එතකොට මතක් කරන්න ඕනේ දැන් පහුගිය සිකුරාදාවේ net fm dj night සැහෙන විශාල ප්‍රේක්ෂක ආදරයක් හිමි කරගෙන යලි යලිත් සිකුරාදා රාත්‍රියේ වැඩිම පිරිසක් නරඹන අහන වැඩසටහන බවට පත් වුණා. ඉතින් එතකොට ඒ නිසාම තමයි මේ සිකුරාදාවේ ඔයාලට හිතා ගන්න බැරි දවැන්ත වෙනසක් අපි අරගෙන එන්නේ. ප්‍රථම වතාවට අපි අරගෙන එනවා උන් ලස්සනම ලස්සන cute ගෑන් ළමයි දෙන්නෙක් net fm dj night එකට play කරන්න. face to face attack show එකට මේ දෙන්න තනියම නෙමෙයි ඉන්නේ. dj කිසා කියලා කිව්වහම ලංකාවේ ගොඩක් කට්ටිය දන්නවා. ඒ වගේම තමයි ලංකාවේ නැගියන dj artist කෙනෙක් තමයි female dj artist කෙනෙක් තමයි dj zaira කියලා කියන්නේ. ඒක එතකොට මේ දෙන්නත් එක්ක dj තරුජේනවා. ඒ වගේම තමයි dj vas කට්ටිය ඔක්කොම ඔන්න සිකුරාදාවට එන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ලෑස්ති වෙලා ඉන්න. හිතා ගන්න බැරි වෙනස්ම අත්දැකීමක් ඔයාලට බලා ගන්න පුළුවන් මේ සිකුරාදා with Ryan Navet and net fm dj night face to face attack show එකට ආවහම. හරි, ඒකනත් මතක් කරලා මම මේ වාට කියන්න හදන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරවන සුබ දවසක් ලොතරැයිය ගැන. සුබ දවසක් ලොතරැයිය අරගත්තට පස්සේ දැන් ඔයාට සුබ ලග්නයේ සමග අංක 3ම નિවර්දිව ගලපා ගත්තොත් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් එහෙම නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. අංක 3ක් ගලපුණත් රුපියල් 50000ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ප්‍රවර්ධන තෑග අංක පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25000ේ මුදල් තෑගි රසක් ඇතුළුව තවත් තෑගි රසක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න කියලා. මේ මතක් කිරීම ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. හිතන්නකෝ ඔයා රට යන අයිඩියා එකක් තියෙන කෙනෙක් කියලා නේද? සාමාන්‍යයෙන් ෆස්ට් ටයිම් රට යන කෙනෙක් නම් හිතේ කොච්චරනම් ලොකු ටෙන්ෂන් එකක් තියෙනවදනේ. සාමාන්‍යයෙන් තමන්ගේ පාස්පෝර්ට් එක හදාගන්න තැන ඉඳලාම මේ හැමදේම කරගන්නේ කොහොමද කියලා හරි විදියට දැනගෙන හිටියේ නැත්නම් ඔයා සෑහෙන ලොකු අමාරුවක වැටෙනවනේ. අන්නේ නිසා තමයි මම ඔයාලට කියන්නේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය කියලා කියන්නේ වසර 10කට වැඩි කාලයක් තිස්සේ ව්‍යාපාර ශාස්ත්‍රයේ අංක 1 සන්නාමයක් විදිහට තියෙන ව්‍යාපාර ජාලයක්. ඉතින් එතකොට මේ සියල්ලත් එක්ක සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය හා අනුබද්ධිත වසර 10කට වැඩි කාලයක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගත් ආයතනය. ගොඩක් කට්ටිය තමන්ගේ රට යන සිහිනේ සැබෑ කරගන්න විශ්වාසයෙන් ගිහිල්ලා තමන්ගේ හම්බ කරගෙන මේ වෙනුවෙන් වියදම් කරන සල්ලි වලට හරි සාධාරණයක් කරගත්ත තැනක් තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් තමන්ගේ ව්‍යාපාර වුමනාවකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ අධ්‍යාපනික කටයුත්තකට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යාළුවෝ ටිකත් එක්ක පොඩි ටුවර් එකක් යන්න හිතාගෙන ඉන්නවනම් ඕනෑම අවශ්‍යතාවයක් වෙනුවෙන් රට යන අයිඩියා එකක් තියෙනවනම් ඔයාට හරියටම මඟ පෙන්වන විශ්වාසවන්තම තැන තමයි සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. මේ වෙද්දී සෙරන්ඩිප් ගොඩනැගිල්ලේ වෙනම පරයන්තයක් මේ වෙනුවෙන් විවෘත කරලා තියෙනවා. තමන්ගේ පාරිභෝගිකයන්ට තමන්ගේ සේවාව ලබා ගන්න එන කට්ටියට හරිම කාර්යක්ෂමව සේවාව ලබා ගන්න පුළුවන් විදිහ පහසුකම් රැසක් එක්ක. දැන් විශේෂයෙන්ම සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එක්ක ඉන්න ඔයාලට සේවාව ලබා දෙන සේවා නියෝජිතයන් ඉන්නවනේ. මේගොල්ලෝ හැමෝම අඩුම වසර 10කට වඩා පැරණි අත්දැකීම් තියෙන කට්ටිය. ඉතින් එතකොට දැන් ගොඩක් කලාවට ඔය රට යනකොට තියෙන ප්‍රශ්නයක්නේ සමහර කට්ටිය සල්ලි අරගෙන වීසා වලට කියලා අරගෙන ඊට පස්සේ ටික කාලයක් ගියාම කියනවා වීසා රිජෙක්ට් වුණා කියලා. අයියෝ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කියලා ආයෙ සල්ලි වියදම් කරන්න වෙනවා. මේවා මහන්සියෙන් හම්බ කරගෙන විශ්වාසයෙන් දෙන සල්ලි ටික කොච්චරනම් එහෙම රට යවන්නම් කියලා බොරුකාරයන්ට වංචාකාරයන්ට ඔයා දීලා ඇද්ද නේද? අපි අඳුරන අයත් ඉන්නවනේ එහෙම කරගන්න. ඉතින් ඒ නිසා ඔය වංචා කරන ඊට පස්සේ බොරු කියන කට්ටියට රැවටෙන්නේ නැතුව විශ්වාසයෙන් රට යන්න කාලයක් තිස්සේ ලංකාවේ අංක 1 සන්නාමයක් සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකට තමයි යන්න ඕන. හරිද? මෙතෙන්ට ගියාට පස්සේ ඔයා පාස්පෝර්ට් එක හදාගන්න තැන ඉඳලා ඔයා රට ගිහිල්ලා එතනින් එහාට ඔයාගේ වැඩ ටික ඉවර කරගන්න කම්ම සම්පූර්ණ වගකීම ගන්නෙ සෙරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකෙන්. ඒ නිසා දැන් ඔයා හිතන්නකෝ මෙහෙම
අතේ තියෙන ගාන්ට වාට ටුවර් එක ප්ලෑන් කරගන්න විදිහක් නැහැ කියලා, අතේ තියෙන බජට් එකට ගැලපෙන විදිහට ඒගොල්ලෝ කරලා දෙනවා ගාන්ට දශමයට වැඩි. ඊට පස්සේ වාගේ අතේ හිතන්නකෝ සල්ලි මොන හරි මදිපාඩුවක් තියෙනවා කියලා තමන්ගේ හදිසි ටුවර් එකක් යන්න ප්‍රශ්නයක් නැහැ. සරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකේ දැන් අලුත්ම විදිහක් හඳුන්වා දීලා තිනවා. ඔයාට කොකෝ පේමන්ට්ස් එහෙමත් නැත්නම් ඔයාට ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස් විදිහට ගෙවීමේ කටයුතු කරගෙන ගිහිලා තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් රට යන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මම ඔයාලට මතක් කරන්න හදන්නේ මොනවාම හරි උමනාවකට ඔයා රට යන්න හිතාගෙන සරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකට කතා කරනවා නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. හරිද? 077 11 33 100 077 11 33 100 මේ නම්බර් එකට කතා කරලා ඔයාලට පුළුවන් සරන්ඩිප් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකට කතා කරලා ඔයාලට අවශ්‍ය සේවාව හරිම පැහැදිලිව විශ්වාසයෙන් යුතුව ලබාගෙන ඔයාගේ රට යන සීනේ සැබෑවක් කරගන්න. හවස 5:16 හවස 6ට කලින් ඔය මැසේජ් එකක් දාන්න මම ඔයාව මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: Meltdol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltdol. Paracetamol විශේෂයකි.
4: එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්මම තන්න. prime group 1322
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: බුද්ධ ගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011 162 863 076 716 7272.
9: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
10: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
12: මම අනුදි ගුණසේකර. මිස් ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දැන් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
13: හැමතේකම එක වගේ නෙමෙයි. Lounge.

0: Arabalin.
1: Omil Baby Saban Jatantra Primitin to Anua, Ladru Sami Recoverne Samagin, Subahavika Shakas Hari Nipatabana, Same Tetamani Rakan a Glycerin Adangu Omil Baby Saban.
2: Lanka Premier League Visay Visihaya, Samarambaka Mahotsavia, Julita Hatanada, SSV Kridanganedi, Pravisha Patra, Book My Show within Vin Kravagana, Nila Vikashana Sakaru, SLT Mobitel BOTV.
3: Pratikshava, Kassa, Una, Ankapata Vetana, Turan Karana, Deepfime Aushadaya, Sevenikala Maduka Kassatapania, Sevenikala Ayurveda Nishpadanaya, Api Vedakama, Api Urumaya, Hatalis Vasareka Api Manaya, Sevenikala Ayurveda, Pindoy Hatalis Hatai, this Sekai Distunai Pansi Hataliha.
4: Veda Karanagama, Ratak Watino Ubateka, Denumai Satutai Vasi Puravagina, Nit Angalum Charikawa, Dida Has Vise Haya, Jeevaya Ubai, Akaya Karandata Tagi Pidanata Vasi Puravagina Satuta Vindinata, Apienava,
5: Julida Hatara, Concord Deperal Avisavela. Pradhana Anugrahaya.
6: Mama Anudiguna Sekar. Dannat Mava Didula Vanne Big Twin Lady. Obe Samata Didulana Dhitya Twin Galagan. Big Twin Lady Racer Ekata Adama Maru. Big Twin Lady Obat Sanin Didulana.
7: රහත හතරපුර ලංකේය සමය ගැටළු හොඳින් හඳුනා ගනිමින් ඒ සඳහා හොඳම විසඳුම් ලබා දුන් ඔබේ විශ්වාසය දිනාගත් ජැනට් ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන්මයි
8: මැකටට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්
1: Omil Baby Saban Jatantra Primitin to Anua, Ladru Sami Recoverne Samagin, Subahavika Shakas Hari Nipatabana, Omil Baby Saban.
4: Denumai Satutai Vasi Puravagina, Nit Angalum Charikawa, Deda Has Visi Haya.
9: Hadaravati, Hadaravati.
10: Brought to you by
11: Kedua Demak Kalavankara, Vinadiang Hari Padamata Tea Kredi.
12: Ratti 3 in 1, Tavasa Ataraturi Bunakiriti.
13: දුමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
14: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් වවකමෙන්

0: Heti, Evening Drive ca Net FM, Hatărăvate. Hatărăvate, Hatărăvate.
1: Right, velava hausa pahai vinadi 30යි. මම මේවට මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ මට WhatsApp එකේ message කරපු set එකක් ඉන්නවා ඒ කට්ටියව. හයි කොහොමද සාපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. අපුවක් පිටියේ නිසංසලා fancy center එකේ අපි දෙතහනම හැමදාම අම්මා තාත්තා ඊට පස්සේ යුවින් චාරු අවිෂ්ක ඊට පස්සේ සශි නේතු පහසරාති නායා බබල දෙන්නමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තිනවා. ඕකේ අනිවාර්යෙන් set එකම එකතු කරගන්නම්. මధుභාෂිනී විජේරත්න thank you message කරාට වාවත් එකතු කරගන්නම්. ඒ වගේම සුබ සන්දෑවක් වේවා. අපිත් මේ වෙලාවේ වාව වහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා නිපුණි මැසේජ් කරලා තිනවා. thank you නිපුණි. ඒ වගේම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා ඉතාලියෙන් අයිරා මැසේජ් කරලා තිනවා. ඒ වගේම කුමාරි හතරබටේ අහගෙන ඉන්න ඔක්කොම කට්ටියව එකතු කරගන්න කියලා තිනවා. ඕකේ මම

වරෙන් ඔක්කොම කට්ටිය එකතු කරගන්න. ඒ වගේම අසා මේ වෙලාවේ අපි තව වහගෙන ඉන්නවා කියලා මාතර නාමල් ටේලර්ස් එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා. Thank you. ඔයාලා කට්ටියම එකතු කරගන්න. ගෙදරක සාමාන්‍යයෙන් ඇතුළත පෙනුමට බලපාන ප්‍රධාන සාධකයක් තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ නේද? දැන් ওই සිවිලිමක් ගහනකොට ඉස්සර වගේ නිකම්ම නිකන් සීලින් ෂීට් වලින් ගහලා හරියන්නේ නැහැ නේ. අද කාලයට ගැලපෙන ඩිසයින් එකකින් ඊට පස්සේ අද කාලයට ගැලපෙන විදිහට ඒ වගේම දිගු කාලීන පැවැත්මක් තියෙන. මොකද සිවිලිම කියලා කියන්නේ මාසෙන් දෙකෙන් අවුරුද්දෙන් මාරු කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. අපිට එහෙම වියදම් කරන්නත් බෑනේ නේද? මම කියන්නේ සිවිලිම ගැහුවට පස්සේ කාලයක් තියාගෙන ඉන්න පුළුවන් තත්වයකට තියෙන්න ඕන නේද? අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ගෙදර සිවිලිම ගහනවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. මේක දැන් අද කාලේ වැඩිපුරම කට්ටිය බලාපොරොත්තු වෙන ඩිසයින් එකක් තමයි නැචරල් වුඩ් ලුක් එකක් කියලා කියන්නේ නේද? එතකොට මේ සීලින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ ඔයාගේ ගෙදරට ගැළපෙන කලර් එකකින්. තේක වෙන්න පුළුවන්, ඊට පස්සේ බුරුත වෙන්න පුළුවන්, මහෝගනී වෙන්න පුළුවන්. මේ කැමති කලර් එකකින් ඔයාට නැචරල් වුඩ් ලුක් එකක් අරගෙන එන්න පුළුවන් විදිහට සිවිලිම ගහන්න තමයි ඔයාට මේ සීලින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන්නේම. හරිද? එතකොට අනිත් විශේෂ කාරණාව තමයි සාමාන්‍යයෙන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකක් දාපු කෙනෙක්ටන් දන්නවා මේක ඇවිල්ලා රස්නෙට හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක තෙමුණා කියලා දිරන්නේ නැහැ. ඊට පස්සේ අනිත් කාරණාව තමයි මේක වියකන්නෙත් නැහැ. ඊට පස්සේ දිගු කාලීන පැවැත්ම ස්ථිර කරලා තිනවා. වසර 5ක් දක්වා මතුපිට තින් තාලේපනේ සඳහා වගකීමක් හම්බ වෙනවා. දැන් හිතන්නකෝ කාලයක් ගියාට පස්සේ මේක පොඩ්ඩක් නිකන් ඩස්ට් එක වැදිලා තිනවා කියලා. ඩස්ට් එක වැදිලා ඊට පස්සේ අපි හිතමු නිකන් මකුණු දැල් බැඳිලා වගේ තිනවා කියලා. සම්පූර්ණ සීලින් ෂීට් එක මාරු කරන්න ඕනේ නැහැ. වාට නිකන් තෙතරෙද්දක් දාලා පිය දැම්ම නම් හොඳටම ඇති. හරි. අනේ නිසාම තමයි මම වාට කියන්නේ වාගේ gedara වහලය සිවිලිම ගහනවා නම් අනිවාර්යෙන් වාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ දිගු කාලීන පැවැත්මක් එක්ක gedaraට ආකර්ෂණීය පෙනුමක් ආකර්ෂණීය නිමාවක් ගන්න නම් ඔයා අනිවාර්යෙන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි දාන්න ඕනේ. අලුතෙන් බයික් එකක් ගත්තා නම් හරි කියලා කොච්චර නම් මං ඔයාලට කියනවද? මොකද ඒකට හේතුව තමයි දැන් අපි දවසින් දවස ටික ටික ඉස්සරහට යන්න ඕනේ නේද? ලෝකෙ මොන තත්ත්වෙ තිබ්බත් අපි අපේ ජීවිතේ දවස ගන්න ඉස්සරහට අරගෙන යන්න ඕනනේ. මං කියන්නේ පයින් ගිය කෙනෙක් නම් දැන් ඔයා පොඩ්ඩක් ඔයා පොඩි බයික් එකක් ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න ඕන නේද? වැඩහැරලා බස් එකේ යන කෙනෙක් නම් ඊට පස්සේ ඔයා තාම ට්‍රාන්ස්පෝර්ට් වලට වියදම් කරනවා නම් මං කියන්නේ ඔය සල්ලි ටික හොඳටම ඇති ඔයාලට බයික් එකක් ගන්න. දැන් ලංකාවේ නිෂ්පාදනය කරන අපේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවනේ අපිටම කියලා නේද? KD Rice කියලා කිව්වහම දැන් ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. විශේෂයෙන්ම KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක ලංකාවේ හැමෝම මේ දවස්වල කතා වෙනවනේ. මොකද මේක ඇවිල්ලා පෙට්‍රල් සුවඳටත් දුවනවා. නිකන් ෂෙඩ් එකක් ගාවින් ගියත් ඇති වාහනේට තෙල් උනනවා. ඒ තරම් තෙල් ඉතුරු කරගෙන පදින්න පුළුවන් බයික් එකක් තමයි මේක. අනිත් එක තමයි මේක ඉස්සරහ පිටිපස්සේ රෝද දෙකේම ඩිස් බ්‍රේක් තියෙන නිසා ආරක්ෂාවත් උපරිමයි. හොඳම දේ තමයි මේ දවස්වල මේ බයික් එක ගන්න ට්‍රයි කරන ඔයාලට සාමාන්‍ය මේකේ වෙළඳපොළ වටිනාකම රුපියල් 796500ක් විතර වෙනවනේ. හැබැයි උනාට ඔයාලට දැන් ඔන්න KD Rice Motor Company Private Limited වෙතින් ඔයාලට ලොකු chance එකක් අරගෙන ආවිල්ලා තිනවා. රුපියල් ලක්ෂයක discount එකක් එක්ක රුපියල් 696500කට ඔයාලට බයික් එක ගන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයා බයික් එක ගන්නකොට ඔයා හිතන්නකෝ ආ ලීස් එකක් දාලා ගන්න හිතාගෙන ඉන්නවා කියලා. ඔයාට හිතාගන්න බැරි තරම් ඩිස්කවුන්ට් ගොඩාක් හම්බ වෙනවා. සම්පූර්ණ ලීසින් බර වාගේ ඔළුවෙන් නිදහස් කරගන්න පුළුවන් විදිහට තමයි ඔයාලට මේක ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. ඔයා KD Rice Leader 125 බයික් එක වගේම ලංකාවේ මේ දවස්වල වැඩිපුරම කතා වෙන ඉලෙක්ට්‍රික් බයික් එක KD Rice ඉලෙක්ට්‍රික් බයික් එක. ඊට පස්සේ වැඩිපුරම කට්ටිය හොයන කායකක් වගේ සැප පහසුවට යන්න එන්න පුළුවන් 3 wheel එක KD Rice ඉලෙක්ට්‍රික් 3 wheel එක. ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා දැන් KD Rice Motor Company Private Limited වෙතින්. එතකොට වැඩි විස්තර දැනගන්න ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් මම එයාලගේ නම්බර් එක ඔයාලට කියන්නම්. ඔයා කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. 077-406-43-97 නම්බර් එකට කතා කරන්න පුළුවන්. KD Rice Motor Company Private Limited දිවෙනපුරා අල්ල විජාලය සේවා නියෝජිතයන් ඇතුළු අමතර කොටස් වාට ලංකාවේ ඕනම තැනකින් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න තමයි හදන්නේ. ඔයාට සින්දුවකට යනකොට නිකන් කිරිතයකක් බොන්න වගේ අයිඩියා එකක් ආවනම් ඔයාට දැන් තියෙන ලේසිම විදිහ තමයි ඔයා ළඟම තියෙන කඩේට ගිහිල්ලා මුදලාලිගෙන් ඉල්ලන්න, මුදලාලි මට රත්ති 3-in-1 කිරිතයකක් දෙන්න කියලා. මොකද ලොකු වෙලාවක් යන්නේ නැහැ, විනාඩියකට අතර අඩු කාලකින් ඔයාට හරි පදමට නියම රසට කිරිතයකක් බොන්න නම් තියෙන හොඳම තේරීම තමයි මේක. ලොකු දේවල් නැහෙනේ. කඩෙන් අරගත්ත කැඩුවා, ඊට පස්සේ උණු වතුර එක්ක කලවම් කරා, බිව්වා. නියම උකුරස්සේ රසපදමට ඔයාට ගැළපෙන විදිහට
කිරිත එකක් බොන්න ඕනේ නම් දැන් ඉස්සර වගේ මහන්සි වෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ තේකොළ තම්බගෙන ඊට පස්සේ සීනි කිරිපිටි හොය හොය වද වෙන්න ඕනේ නැහැ. හරිම ලේසියෙන් වැඩ කරන ගමන් උනත් කිරිත එකක් බොන්න පුළුවන්. රත්ති 3 in 1 කිරිත එකත් එක්ක. විශේෂයෙන්ම හිතන්න කොර නයිට් ෂිෆ්ට් එකේ වැඩ කරන කට්ටියට හරිම ලේසියෙන් මේක හදාගන්න එක. ඊට පස්සේ හිතන්නකෝ සිකියුරිටි ජොබ් එකක් එහෙම කරන කෙනෙක් කියලා රෑට නිදි වරාගෙන ඉන්න ගමන් රසම රස කිරිත එකක් බොන්න දැන් ඔයාට නයිට් කඩ හොයාගෙන යන්න ඕනේ නැහැ. ඉන්න තැන ඉඳලම හදාගන්න පුළුවන් රත්ති 3 in 1 කිරිතේ පැකට් එකක් ළඟ තියාගත්තට පස්සේ. ඔෆිස් එකට අරන් ගිහිල්ලා තියාගත්තත් පාඩු නැහැ. හැබැයි වටේ පිටේ ඉන්න කට්ටියගෙන් පරිස්සම් කරගන්න. මොකද මේක මාර රසයි. ඒ නිසා ඉතින් ඔයාගෙන් අහන්න නැතුව කට්ටිය හදාගෙන බොන්නත් පුළුවන්. හරිද? රයිට්. එහෙනම් ඉතින් රත්ති 3 in 1 කිරිතේ එකක් බොන ගමන් ලස්සන සින්දුවක් අහන්න. හවස 5:37 දැන්.

0: ඒකටට කිරිවුතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්
1: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
2: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
3: පුද්ගලික ණය නිවාස ණය ව්‍යාපාරික ණය රතු වාහන ණය හෝල් ලීසින් දිනු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco ඉහළ Cribsco අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණය කුන්දේසි යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය අමතන්න 0112 13 13 13 කුන්දේසි අධාලවේ
4: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින් 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
5: SLT Mobitel Pure TV නීලවිකාශක
6: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාස
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22
11: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
12: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
13: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
14: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
15: රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
16: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා

පොයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. Right, වෙලාව හවස 5 විනාඩි 50යි අපිට යන්න වෙලාවත් ඇවිල්ලා තිනවා. හැබැයි උනාට මන්නම් කියන්නේ ඔයා දැන් වැඩ ඇරිලා ඇවිල්ලා බස් එකෙන් බහැලා ගෙදරට ආපු ගමන් නේද? ආ මේ වෙලාවේ නිකන් හිතන්නකෝ රසම රස කිරිත එකක් තිබ්බනම් කොහොමද කියලා. එකපාරට නිකන් ඔයාට හිතෙන්න පුළුවන් මෙච්චර වැඩ ගොඩක් අස්සේ කොහොමද අසා කිරිතේ හදාද ඉන්නේ. දැන් නම් ඇඟටත් හරිම මහන්සි. ඕක හදන්න ගියාම තේකොළ හොවාගෙන තේකොළ තම්බගෙන ඊට පස්සේ සීනි පිටි ඔය ඔය කොච්චර නම් ඉතින් ඩෙඟා නටන්න ඕනද කිරිතේ එකක් හදාගන්න කියලා ඔයා හිතනවා නම් බබා ඔයා රත්ති 3-in-1 කිරිතේ එක ගැන තාම දන්නේ නැද්ද කොහෙද? ආ යන්න ළඟම තියෙන කඩේට. හරිද? ගිහිල්ලා කියන්න මුදලාලි මට විනාඩියෙන් කිරිතේ එකක් හදාගන්න රසම රස කිරිතේ එකක් හදාගන්න දෙන්නකො රත්ති 3-in-1 කිරිතේ පැකට් එකක් කියලා. එතකොට මුදලාලි වාට බබා වගේ දෙයි රත්ති 3-in-1 කිරිතේ පැකට් එක. හරිද? මේක ඇවිල්ලා නියම රසය ඊට පස්සේ ගානට පදමට වාට කිරිතේ රසය ගන්න ඕනේ නම් තියෙන එකම ප්‍රොඩක්ට් එක තමයි රත්ති 3-in-1 කිරිතේ එක කියලා කියන්නේ. මෙහෙම වතුරේකට කඩලා දැම්ම කලවම් කරගත්ත බිව්වා. හරිද? නිකම් වතුරට නෙමෙයි උණු වතුරට තමයි බබා දාන්න ඕනේ. හරිද? එනිසා ඉතින් කටට රසට දැනෙන්න මහන්සිය යන්න හවස් වරුවේ රසම රස කිරිතේ එකක් බොන්න නම් වාට තියෙන හොඳම තේරීම තමයි රත්ති 3-in-1 කිරිතේ කියලා කියන්නේ. ඩයට් ෂිෆ්ට් එකේ වැඩ කරන වාට, දවල් වරුවේ අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කරන වාට, ගෙදර වැඩට ඉවර කරලා හවස් වරුවේ තේ එකක් බොන්න බලාපොරොත්තු වෙන වාට, ලේසියෙන්ම කිරිතේ එකක් හදා ගන්න නම් වා අනිවාර්යෙන් අරගන්න ඕනේ රත්ති 3-in-1 කිරිතේම තමයි. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගැන. මොකද මේ දවස්වල හැමෝම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගැන කතා වෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සිය ජීවිත රක්ෂණ උපහිමියන්ට ප්‍රකාශයට පත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවල තියෙනවා. ඉතින් එන්සත් 2006 වසරේ ඉඳලා මේ වෙනකන් ජීවිත රක්ෂා උපහිමියන් වෙනුවෙන් රුපියල් බිලියන 131.28ක බෝනස් දීමනාවක් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් එන්සත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක්ක අත්වල් බැඳගත් ජීවිත රක්ෂණ උපහිමියන්ට මේක සෑහෙන වටින කියන ආරංචියක්. ඉතින් එන්සත් එදා ඉඳලා අද වෙනකම්ම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත්තු සේවාවක් සපයන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් මූලිකම අවශ්‍යතාවය සහ ප්‍රමුඛත්වය දීලා තිබුණේ පාරිභෝගිකයාට අවශ්‍ය සේවාවන් හරි විදියට හොඳම විදියට සපයන එක නේද? ඉතින් එතකොට ඒ අනුව සිය සේවා ප්‍රමිතීන් සහ පාරිභෝගික අත්දැකීම් අඛණ්ඩව ඉහළ නැංවීමට සමාගම කටයුතු කරන ගමන්ම ඩිජිටල් නවෝත්පාදන සහ ක්‍රියාවලි වැඩි දියුණු කිරීම සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් රක්ෂණ සේවාවන් වඩාත් පහසු සහ කාර්යක්ෂම ඒ වගේම ප්‍රතිචාරාත්මක අයුරින් පාරිභෝගිකයන්ට සමීප කරන්න ඇප කැප වෙලා ඉන්න තැනක් තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියලා කියන්නේ. එන්සයි පිළිබඳවත් මතක් කරන ගමන් ඔන්න ආයෙත් මතක් කරන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ උපහිමියන්ට මෙරට ප්‍රකාශයට පත් කළ ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් ප්‍රකාශයට පත් කළ තිනවා. මේ මුදල රුපියල් කෝටි 1460 ඉක්මවල තියෙන බව බොහොම සතුටින් ඔබට මතක් කර සිටිනවා. ඒ මතක් කිරීමත් එක්ක අදට මගේ වැඩ ඉවර කරලා යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හවස 5 විනාඩි 53යි. අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස 4ට. ඔයාගේ මගේ බොරින් නැති වෙනින් ඩ්‍රයිව් එක 4 වටෙන් එතකම් පරිස්සමින් ඉන්න ගිලන්න ජය වේවා. මම DJ අසා. Good night.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් මහලක් නම් කලරක් තමයි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
4: හරි ගියේ හරිම තැනට ගියේ හින්දා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්.
8: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
9: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
10: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
11: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 14 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
12: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.

0: නැකතට කිරි උතුරවා රිච් ලයිෆ් එකක් ප්‍රාර්ථනා කරන්න. අවුරුද්ද පුරාම ඔබේ නිවසත් සෞභාග්‍යයෙන් ඉතිරේවි. මුළු රටටම රිච් ලයිෆ් අවුරුද්දක්.
1: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
2: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
1: 769 වන වරටත් හිඳපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
2: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
1: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවතාලය පුතදී
2: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
1: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
2: මාත්‍ය සත්කාරය නෙතෙෆෙම් නෙතෙෆෙම්
1: බැතිපර දායකත්වය අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: දුනුකල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
4: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
5: වසර 90ක විශ්වාසය
6: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
7: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලැබ් ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
8: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
9: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
11: හදරවටේ brought to you by
12: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
13: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
14: සිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
15: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
16: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
17: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
18: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්
19: හැමතේකම එකම වගේ නෙමෙයි ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: Upul International, Modagaya Ratnapura Sahabandara Villa, Taylor in Kalave, Niyama Urumak Karuwange, Siya Vasaka Visishtatwaya, Upul's International.
2: 2026 FIFA Unusuma, June 12 wenada sita sajeeviva, Pure Mobile app eke nominee balanna.
3: SLT Mobitel Pure TV, Neela Vikashaka.
4: Gyanu lamayinte alawa miss wenna dawas thiyenawa.
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS ඇය

0: just connect karanna gaming world low latency fast and stable unlimited thoragana package rasak slt mobitel fiber
1: hari giye hari matanata giye inda lolc eken ne loan ekak gatte math hariyanna kiyala hari tanata me yannone
2: lolc finance hariyanna hari matana
3: wedi vistara sadaha 0115 715 555 amatanna
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න
6: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක
7: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
8: දැන් ඕනේ නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
9: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
0: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: පැය ගාණක් drive කළා. ඔෆිස් එකේ busy වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
4: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV
10: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
6: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.
0: SLT මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
11: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ. Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකේ ලෝන් එක ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011155 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන්. අද 2026 ජූලි 13 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර සිරස්තල මීගමුව ගැටුමේදී දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට ස්ථාන මාරුවක් අධිකරණ ඇමති

0: ඉල්ලා අස්විය යුත්තේ ඇයි ගම්මන් පිළ හේතු කියයි. වී මිලදී ගන්න ගබඩා 148ක් විවෘත වෙයි. අඩු මිලට වී ගන්නත් එපා දෙන්නත් එපා. කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියයි. හෝමුස් හරහා ගිය තවත් නැව් දෙකකට ඉරානයෙන් අනතුරු ඇඟවීම් ප්‍රහාර. ඉන්ධන මිල තවත් ඉහළ යාමේ අවදානමක්.
1: Net News, the truth people trust.
0: රජය මගින් වී මිලදී ගැනීම අද සිට ආරම්භ කළා. ඒ අතරතුර දොර කවුළුවෙන් පිටතබුන් නිලධාරියා ලෙස පසුගිය දිනවල කාතරත් කතාබහට ලක් වූ බන්ධනාගාර නියාමකවරයාට ස්ථාන මාරුවක් ලැබී ඇතැයි වාර්තා වුණා. අද පළමු සත්‍යානාවරණය
1: ඒකනයි.
0: මිගමුව බන්ධනාගාරයේ ප්‍රධාන දොර කවුළුවෙන් ඇතුළටට වෙඩිතැබූ බන්ධනාගාර නියාමකවරයා එම බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාරයකට ස්ථාන මාරු කර තිබෙනවා. එහුගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගනිමින් ඔහු මිගමුව බන්ධනාගාරය තුළට එලෙස වෙඩිතැබීම හේතුවෙන් පසුගිය දිනවල ඔහුට මරණ තර්ජනය ලැබී තිබු බව වාර්තා වුණේ. එම බන්ධනාගාරයේ රඳවා සිටි ඇතැම් රඳවියන් මෙන්ම පිටත පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ද එලෙස මරණ තර්ජනය ලැබී ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුවම බන්ධනාගාර නියාමකවරයා මහනුවර ප්‍රදේශයේ බන්ධනාගාරයක වෙත ස්ථාන මාරු කර තිබෙනවා. බන්ධනාගාරයේ ඇතුළත රාජකාරිවලට පමණක් ඔහු යොදා ගැනීමටයි තීරණය වී ඇත්තේ. මිගම බන්ධනාගාරයේ පසුගිය පස්වනදා රඳවියන් පිරිසක් අතර පළමුව ගැටුමක් හටගත්තා. එහිදී තුවාල ලැබූ රඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඉන් අනතුරුව ඊට පසු දින එනම් පසුගිය 6 වෙනිදා යලිත් බන්ධනාගාරය තුළ ගැටුමක් හටගත්තා. එහිදී රඳවියන් විසින් නිලධාරීන්ටද අමානුෂික ලෙස පහර දී තිබුණා. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු මෙන්ම රඳවියන් දතුළුව පුද්ගලයන් 29 දෙනෙකු එහිදී ජීවිතක්ෂයට පත් වුණා. තවත් බන්ධනාගාර නිලධාරීන් සහ රඳවියන් 10 දෙනෙකුට ආසන්න පිරිසක්ද තුවාල ලැබුවා. බරපතල තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අදාළ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත රැගෙනු ලැබුවා. ඒ නිලධාරීන්ට ජීවිතක්ෂයට පත් වූ සිය සගයින්ට අවසන් ගෞරව දැක්වීම සඳහායි. එම අවස්ථාවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායකර් මහතාද එක්ව සිටියා. එහිදී ඇතැම් බන්ධනාගාර නිලධාරීන් හැඬූ කඳුලින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මිගමුව බන්ධනාගාර කවුළුවෙන් විටතබූ සිය සහෝදර නිලධාරියා ආරක්ෂා කර දෙන ලෙසයි. එදින සිදුවීමට ගිය මහා විනාශයක් වැළැක්වීමට සිය ජීවිතයේද පරදුවට තබා ඉදිරිපත් වූ එම බන්ධනාගාර නියාමකවරයාට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙසද එම බන්ධනාගාර නිලධාරීන් එහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. මේ අතර මිගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ නිලධාරීන් සහ රඳවියන් සිහි කර ඔවුන්ට පින් අනුමෝදන් කිරීමේ මතක බණ ධර්ම දේශනයක් අද පෙරවරුවේ සිදු වුණා. ඒ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී එහිදී මිගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් තුවාල ලැබා සහ නිලධාරීන්ට මෙන්ම රඳවියන්ටද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම මෙහි අරමුණක් වුණා. ජාතික ඒකාබද්ධතා සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥා ඒෂා ජිනසේන මෙනවිය වැඩ බලන බන්ධනාගාර කොමසාරි ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර සහ තවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යාංශයේ මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් හෝමු සමුද්‍ර සන්ධියේ පාලනය නතුකර ගැනීම සඳහා අමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්වය තවදුරටත් උග්‍රතට හැරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ භාණ්ඩ ප්‍රවාහන නෞකා දෙකකට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි අල් ජසිරා පුවත් සේවය වාර්තා කළේ. නීති විරෝධී ලෙස හෝමු සමුද්‍ර සන්ධිය තරණය කිරීමට උත්සාහ කළ නෞකා දෙකකට මෙලෙස ඉරාන් නාවික හමුදාවේ දැඩි අවධානය යොමු වූ බවයි ඉරාන රාජ්‍ය රූපවාහිනිය මගින් නිවේදනය කර ඇත්තේ. එහිදී අදාළ නෞකා නතර කර ගැනීම සඳහා ඉරාන ආරක්ෂකංශ විසින් මෙම අනතුරු ඇඟවීම් වෙඩිතැබීම් සිදු කර තිබෙනවා. ලෝකයේ තෙල් සහ ගෑස් සැපීමෙන් 5/1 ආසන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන මෙම ප්‍රධාන වෙළඳ මාර්ගයේ බලය තහවුරු කර ගැනීම සඳහා අමරිකාව සහ ඉරානයේ මේ වන විට අඛණ්ඩ ප්‍රහාර හුවමාරු කරගනිමින් සිටිනවා. මෙම නවතම තත්ත්වයත් සමග කලාපීය ආරක්ෂාවෙන්ම ගෝලීය බලශක්ති සැපීමද දැඩි අවධානයකට ලක්ව ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්. පසුගිය සතියන්තයේ ඉරාන ඉලක්ක 100 ගණනකට අමරිකාව එල්ල කළ දෙවන්ත බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව අද පස්වරුවේදී ඉරානයට එල්ලවන ප්‍රහාර තවදුරටත් අඛණ්ඩව සිදුවන බවටයි වාර්තා වන්නේ. ඉරානයේ නිර්තදිග ප්‍රදේශයේ පිහිටි ආබ්ද නගරයේ ස්ථාන තුනකට අද පස්වරුවේ ඇමරිකානු මිසයිල් ප්‍රහාර එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් නව වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කළේ. ඊට අමතරව අද මධ්‍යහන කාලයේදී දකුණු ඉරානයේ පිහිටි උපාය මාර්ගික බණ්ඩර් අබ්බාස් වරාය ආසන්න සහ කේම්ස් දූපත ආසන්නයෙන්ද ප්‍රබල පිපිරීම් හඬවල් ඇසෙන බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා කළා. හොමුස් සමුදු සන්ධිය ආරක්ෂාව සහ නාවික ගමනාගමනයට එල්ලවන තරචනාවම කිරීම සඳහා මෙම ප්‍රහාර මාලාව දියත් කළ බව අමරිකානු මධ්‍ය මණ්ඩන කාර්යාලය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් අද පස්වරුවේ එල්ල වූ මෙම නවතම ප්‍රහාර සම්බන්ධයෙන් අමරිකානු ආරක්ෂක ලේකම් කාර්යාලය හෝ මධ්‍ය මණ්ඩන කාර්යාලය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නැහැ. මේ අතර පවතින තත්ත්වයේ හේතුවෙන් ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ගණන් අද දිනේ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. යනුව ගෝලීය බොරතෙල් මිල දර්ශකයන් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද උදෑසන වන විට 105% ආසන්න අගයකින් ඉහළ යමින් අමරිකානු ඩොලර් 79 සීමාවට පැමිණියා. මැද පෙරදි කලාපයේ පවතින අස්ථාවරත්වයේ දිරටත් පැවතුනොත් ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යා හැකි අතර එය ගෝලීය උද්ධමනය කෙරෙහිද ඍජුව බලපානු ඇති බවටයි විදෙස් විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇතේ. මගින් යලකන්නේ වීමිලදී ගැනීම අද සිට ආරම්භ කළා. වියළි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ වී මිල දී ගැනීම සඳහා ගබඩා 148ක් අද සිට සූදානම් කර ඇති බවයි.
2: දැනට අසන නිල ප්‍රදේශවල වී මිල දී ගැනීම කටයුතු කරමින් පවතිනවා. ඒත් එක්කම අපි ඉදිරියට බලාපොරොත්තු වෙන අසන නිලන විදියට ඒ කලාපවල අදාළ ගබඩා විවෘත කරලා මිල දී ගැනීම කරන්න අපි මේ සැරේ බලාපොරොත්තු වෙනවා. අදාළ ප්‍රමිතියට සකස් කරලා මිති රසුරලා තියෙන වී මිල දී ගැනීමට ඒකෙදී විශේෂයෙන් නාඩු කිලෝ එකක් 120කටත් සම්බා කිලෝ එකක් 130කටත් කිරි සම්බා කිලෝ එකක් 140කටත් මිල දී ගැනීම කරනු ලබනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ ගබඩා 148ක් වගේ මේ වෙනකොට අපි ලෑස්ති කරලා තියෙනවා.
0: අද සිට ආරම්භුණු වී මිලදී ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් කෘෂිකර්ම නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණාත් මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
3: අද දවස වෙනකොට අම්පාර, මුලතිව්, කිලිනොච්චි, වවුනියා මේ ප්‍රදේශවල වී ගබඩා මේ වෙනකොට විවෘත කරලා තියෙනවා. අදාළ තෝරගත්ත ගබඩා ඒ වගේම හම්බන්තොට වීරවිල ගබඩාවත් මේ වෙනකොට විවෘත කරලා තියෙන බවට තමයි තොරතුරු ලැබුණේ. ඒ අනුව වී මිලදී ගැනීම ආරම්භ කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් රජය මුදල් වෙන් කරලා තියෙනවා. නාඩු වී කිලෝ එකක් රුපියල් 120ටත්, සම්බා වී කිලෝ එකක් රුපියල් 130ටත්, කීරි සම්බා වී කිලෝ එකක් රුපියල් 140ටත් රජයේ ගබඩා වලට වී මිලදී ගන්නවා. මෙයල අස්වැන්න ලබා ගැනීම කටයුතු ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම තමයි එන 15 වෙනකොට මොනරාගල දිසිකේ තම්බන්තොට දිසිකේ තවත් ගබඩා කීපයක් විවෘත වෙනවා. ඊළඟට ගොයන් කැපෙන ප්‍රදේශ 90 කාලසටහනක් හදලා තිනවා වියලි මණ්ඩලයේ විසින් වී මිලදී ගැනීම ආරම්භ කෙලිමට. ඒ අනුව අදාළ වී ගබඩා ඉදිරියේදී විවෘත වෙනවා. ගොවි ජනතාවට වී ලබා දෙන්න පුළුවන්.
0: නිසි ප්‍රමිතියෙන් යුක්ත වී අඩු මිලට පෞද්ගලික ගැනුම්කරුවන් වෙත ලබා නොදෙන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ගොවින්ගෙන් ඉල්ලා සිටියා.
3: ඒ වගේම තමයි අපි ගොවි ජනතාවට පණිවිඩයක් දෙන්න කැමති. ගොවියගේ සටන් පාටි උනේ ප්‍රධාන වශයෙන්ම රුපියල් 90ට තමුන්ගේ වී විකුණන්න සිද්ධ වුණා. වේලපු වී, ප්‍රමිතිගත වී, ඒක එක සටන් පාටියක් 90ට වී විකුණන්න උනා. ඒ නිසා ගොවියන්ට සාධාරණ මිලකට වී ගන්න කියන එක. ඊළඟ කාරණේ තමයි රජයේ ගබඩා විවෘත කරන්න කියන එක. එමනම් මේ සටන් පාට දෙකටම දැන් උත්තර සපයලා තියෙන්නේ. ඒ නිසා ගොවින්ගේ වී රුපියල් 90ට විකුණන්න එපා. දැන් අපි පහුගිය දවසේ කුඩාම පරිමාණ මෝල් හිමියෝ මධ්‍ය පරිමාණ, මහ පරිමාණ සියලුම මෝල් සංගම් කැඳෙව්වා. කැඳවලා සාකච්ඡා කළා. ඒගොල්ලොත් එකඟ වුණා රජයේ නියම කරපු මිලට වී මිලදී ගැනීම සඳහා. ඒ අනුව ඒගොල්ලෝ ළඟට ගෙනවිද්දෙන වී ඒ අය ඒ ගානට මිලදී ගන්න එකඟ වෙලා තිබෙනවා. එහෙමනම් දැන් ගොවි ජනතාවට පුළුවන්කම තිබෙනවා රුපියල් 90ට වී විකුණනවා විනුවට අදාළ මිලට වී ටික විකුණා ගැනීමට අදාළ පරිසරය හදා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ අනුව ගොවි ජනතාවගේ ගැටලු අපි ඒ විදිහට නිරාකරණය කරන්න මැදිහත් වෙමින් ඉන්නවා.
0: අධිකරණ මාත්‍ය හර්ෂණ නානායකාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පිවිතුරු හෙළවරුමේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා. මේම මාධ්‍ය හමුවේ 2010 පක්ෂයේ නායක උදේගම්මන්පිල මහතා.
4: වත්මන් ජනාධිපතිතුමා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන කාලේ හරියටම දිනේ කිව්වොත් 2020 නොවැම්බර් මාසේ 30 ප්‍රකාශයක් සිද්ධ කරනවා. ඒ තමයි බන්ධනාගාරවල සිටින සිරකරුවන් ආණ්ඩුවේ බාරයේ සිටින අය නිසා ඔවුන්ගේ ජීවිත පිළිබඳ වගකීම තියෙන්නේ ආණ්ඩුවටයි. සිර එකම එක සිරකරුවෙක් බන්ධනාගාරයක් තුලදී මිය ගියත් ඒ වගකීම බාර අරගෙන අධිකරණ ඇමතිවරයා ඉල්ලා සිටිය යුතුයි. දැන් ඔන්න වෙනත් ආණ්ඩුවල අධිකරණ ඇමතිවරුන්ට ඔය ප්‍රශ්නේ නැහැ. එවැනි ප්‍රකාශයක් සිද්ධ කළා නැහැ. මේ ප්‍රකාශයේ මාලිමාවේ ප්‍රතිපත්තියයි නායකයා රටට කිව්වේ. ඒ ප්‍රතිපත්තිය අනුමත කරලා ක්‍රියාත්මක කරන්නයි 2024දී මේ රටේ ජනතාව බලය දුන්නේ. එහෙමනම් කිව් දේ දැන් කරලා පෙන්වන්න සිද්ධ වෙන නිසා විශේෂ භාර ඇමතිවරයා අධිකරණ ඇමතිවරයා ලෙස හර්ෂණ නානායකර මැතිතුමාට ඉල්ලාස් වෙන්න සිදු වෙනවා.
0: ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරඟාවලිය ප්‍රවර්ධනය කරමින් SLT මොබිටෙල් විසින් සංවිධානය කරන Road to LPL මාර්ග සංදර්ශනය අද කොළඹ ශ්‍රී ලංකා ටෙලිකොම් මුලස්ථානයේ වෙත ළඟා වුණා. ඒ ක්‍රීඩා ලෝලීන්ට LPL තරඟාවලිය උණුසුම සජීව ලෙස අත්විඳීමට අවස්ථාව සලසා දෙමින් LPL නිල කුසලාණයේ ක්‍රීඩා ලෝලීන් වෙත ප්‍රදර්ශනය කිරීම මෙහිදී සිදු කෙරුණා. මේට අමතරව එහි පැමිණි ක්‍රීඩා ලෝලීන්ට කැන්වසේ මත තම අත්සන් තැබීමටත් තරගාවලියට එක්වන කණ්ඩායම්වල නායකින් හමුවීමටත් අවස්ථාව හිමි වූ බවයි එම අවස්ථාව වර්ණනය කළ නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ. මේ අතර ලබන 17 වනදා පැවැත්වෙන ඩ්‍රෝන සංදර්ශනයකින් පසු මෙවර LPL තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම නියමිතයි. තරගාවලිය අගෝස්තු මාස 8 වනදා දක්වා පැවැත්වෙනවා. වසර 21ක් පුරා නෙත් නිවුස් සෑම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. නෙත් නිවුස් සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිම කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45 මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙත් නිවුස් Facebook පිටුවට හෝ නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: නෙත් නිවුස් දිරිශක්ති
5: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා නෙත් නිවුස් සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් නිහල් සිරි ගම්ලත් නෙත් රේඩියෝව ඔස්සේ මාධ්‍ය ශිෂ්ටාචාරයට අත්පොත් තබමින් යටියන්තොට සිට කෑගල්ල දිස්ත්‍රික්කේ පුරා විහිදුණු නැවුම් තොරතුරු රට හමුවේ තබන නෙත් නිවුස් වාර්තාකරු නිහල් සිරි ගම්ලත් ගැනයි අද කතාව වෙන්වන්නේ. ගම්ලත් රාළලාගේ නිහල් සිරි ගම්ලත් හෙවත් නිහල් සිරි ගම්ලත් උපත ලබන්නේ 1966 වසරේ දෙසැම්බර් මස 24 වනදා කරවනැල්ල මූලිකරුහලේදී. යටියන්තොට සිරිවර්ධන මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නිහල් පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසත් නිවේදකයෙකු ලෙසත් සිය දක්ෂතා විදහා පෑයෙක්. පාසල් අධ්‍යාපනයෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදා සේවයට එක්වන ඔහු වසර 22ක සේවා කාලය නිම කිරීමෙන් පසු මාධ්‍ය ශිෂ්‍යත්වයට පිවිසෙන්නේ නෙත් රේඩියෝව හරහායි.
6: 2006 පස්සේ මාසෙ පස්සේ තමයි යුද හමුදාට බැඳෙන්නේ. ඊට පස්සේ මම යුද හමුදාට බැඳිලා යුද හමුදා ජීවිතයේ වසර 22ක් යුද හමුදා ජීවිතේ ගත කරනවා. ඊට පස්සේ එහි යුද හමුදාවෙන් ලැබිච්ච පණවයත් එක්ක මම මාධ්‍ය ශිෂ්‍යත්වයට සම්බන්ධ වෙන යුද හමුදා කළත නිවේදකෙක් හැටියට කඩවුරු ගණනාවක් යුද්ධයේ තියෙන කාලවල තුල ඔවුන්ට යුද නිමාවෙන් පස්සුවට හොර වින්දනේ ලැබෙන සත සංගීත කණ්ඩායමක් ඒ එකකියත් එක්ක තුන්වෙනි සංඥා බලකයි එකකියත් එක්ක මම සම්බන්ධ වෙලා ඔවුන් බංකරෙන් බංකර කියලා ඔවුන්ගේ වින්දනේ වෙනුගේ යුද විරාමයක් වෙනුම් මම සංගීත කණ්ඩායමත් එක්ක මෙහෙවල කටයුතු කරගෙන යන්න ගියා. ඊට පස්සේ මම ඇත්තටම මේ ආකාරයෙන් කර 2008 පස්වෙනි මාසේ පස්වෙනිදා මම උදාහරණ විශ්‍රාම යනවා. ඊට පස්සේ තමයි මට හම්බෙන්නේ ඇත්තටම net fm ගුවන් විදුලිය මට හම්බෙන්නේ 2009
0: net fm ප්‍රවර්ධන වැඩසටහන හා එක්ව කටයුතු කළ අතරතුර සිදු කළ වාර්තා කරණයක් හේතුවෙන් නිහල් සිරි ගම්ලත් ප්‍රවෘත්ති වාර්තාකරයෙකු ලෙස අලුත් ගමනක් ආරම්භ කළා.
6: මම ප්‍රවර්ධන කටයුතු කරගෙන යනකොට මට මතකයි කාලයක් ඉස්සෙල්ලා මේ අනකොට මට හැකියාව ලැබුණා. මට පළවෙනිම වගේ ප්‍රවෘත්තිය තමයි මාධ්‍ය ශිෂ්‍යයේ පළවෙනි ප්‍රවෘත්තිය සුනකේන්ට එන්නත් ලබා දෙන ප්‍රවෘත්තියක් මම නවතන ගන්න ස්ථානයේදී ඔහු මේ ගම්පහ ප්‍රදේශයේ පුරාවටම එන්නත් ලබා දෙනවා සුනකේන සඳහා මේ ජලබීතිකා රෝගය. හැබැයි ඒක ප්‍රවර්ධනය වෙලා තිබුණේ නැහැ, කවුරුත් දන්නේ නැහැ. දිස්ත්‍රික්කේ පුරාවටම මේ සිද්ධිය කරන කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරු. අන්න එතනදී තමයි මම පළවෙනිම තේරුම් ගත්තේ ප්‍රවෘත්තියක් වශයෙන් ලබා දෙන්න පුළුවන් නම් මේක හොඳයි කියලා. මං එදා මෙත්තපෙම් ගුවන් විදුලියට කතා කළ ප්‍රවෘත්ති අංශයට මම මේ ප්‍රවෘත්ති ලබා දුන්නා. එදා ඉඳන් මම මෙත්තපෙම් ගුවන් විදුලියේ තමයි නිවේදකෙක් හැටියටත් ඒ වගේම ප්‍රවෘත්ති වාර්තාකරණයේ හැටියටත් මම වසර මේ වෙනකම් ඇස්තක වගේ මම net තමයි මගේ පළවෙනිම ප්‍රවෘත්ති ප්‍රකාශය නැත්නම් ප්‍රවෘත්ති ලබා දීම කටයුතු කරේ. මට net තමයි මාව මේ ගමන ගෙනියන්නේ. මෙත්තපෙම් ගුවන් විදුලියේ මගේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කිරීම තමයි මගේ අමතක නොවන සිදුවීම. මං එදා තමයි මට පන්නරයක් දුන්නේ.
0: වසර 21ක් පුරා නොවෙනස් විශ්වාසය ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් කැප වූ net news සම්බන්ධයෙන් නිහල් සිරි ගම්බ්ලත් දැක්වූයේ මෙවන් අදහසක්.
6: net news කියන්නේ තෝරා බේරාගෙන ජනතාවට අවශ්‍ය කරන පරිදි ඇත්ත සත්‍යක් විදිහටම අපි දන්නව නිරන්තරයෙන්ම net news එකට news ප්‍රවෘත්තියක් දුන්නාම ඔහු නැවත වතාවක් යලිත් අපෙන් සනාථ කරගන්නවා මේ ප්‍රවෘත්තිය. කාගෙවත් කියන්න වාලේ ප්‍රකාශ කරන්න වාලේ නැත්නම් ප්‍රකාශ කරන පරිදිම කිසිසේත්ම ප්‍රවෘත්තියක් ඔහුන් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි net news එකට කවුරු කතා කරත් කොතන කතා කරත් net කියලා අහන ඔව් විශ්වාසයි මේ ප්‍රවෘත්ති ඔයගොල්ලන් යනවා මේ ප්‍රවෘත්ති හරියටදි නෑ නිවැරදි ප්‍රවෘත්තියක් ලබා දෙන තැන තමයි net news. විශ්වාසනීය ජනතාවට පිළිසුදුව ඇත්ත කියන තැනක් තිබ්බොත් ප්‍රවෘත්ති නාලිකාවක් ඒ net news විතරයි.
7: ඔබ වෙත ගෙන ආවේ
8: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: ඉන්න තැනමයි දැන් ගනුදෙනු පහසුයි LB SIM App එකෙන්.
6: පහසුව සලසයි, සුහදව සලකයි. LB run අය.
7: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනो රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනो ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pio TV නිල විකාශක.
12: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
7: SLT Mobitel fiber nisa den hama gedarama novinasa adivegen superior tama fiber fit. Okkoma devices connect karanna. Gaming walta low latency, fast and stable, unlimited thoraganna package rasak. Obe gedara adama fiber fit karaganna.
13: Mama Anudhi Gunasekara. Miss Sri Lanka kirula mawa taruwak kala. Dan jeevithe hama danama mata didulanna wela. Dannat mawa didulawanne big twin lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන්න. Big Twin Lady. ඔබත් සමින් දිදුලන්න.
9: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.

ආදරේ එහෙමයි. එක හිනාවකට පුළුවන් මේ මුළු විශ්ව ධාතුවේම තියෙන ප්‍රේමය මොකද්ද කියලා අපිට අවබෝධ කරලා දෙන්න. ඒ හිනාවටම පුළුවන් මහා විරහි ස්වරයකින් අපේ හිත තට්ට තනි කරලා දාලා යන්න. එදාට අපිට මුළු අහසක් අපි දිහා බලාගෙන ඉන්නවා කියලා අමතක වෙනවා. අන්න එහෙම නොකරනවා නම් කෙනෙක් දිව්‍යමය ප්‍රේමය ඔහු හොයයි සතුයි. අද අපි මෙහෙම කියමු. හේතු නොදන්වා නික්ම යෑම ආදරයට තරම් නොවේ ප්‍රේමය. හේතු නොදන්වා නික්ම යෑම ආදරයට තරම් නොවේ ප්‍රේමය. ඔබට තමුණාද හේතු නොදන්වා නික්ම යන්නත් 0711 95 95 95

හේතු නොදන්වානෙක් පෑම. ඒක මට පුරුදු දෙයක්. සබඳතා දෙකක දෙහෙමුණා. ආදරණීය තරංග හැබැයි මම ජීවිතය තෝරගත්තා. හේතු නොදන්වා අනික්ම ගියා. එහෙබැයි මම ජීවිතය තෝරගත්තා. මොරටුවෙන් අසේලයි එහෙම කියන්නේ. හේතු නොදන්වා නික්මෑම එක්තරා ආකාරයකින් සාක්ෂි නොමැති මරණයක් වගේ. හැබැයි අසේල ඔබ ජීවිතය තෝරා ගැනීම මොන්න තරම් වටිනවාද. කඩා කප්පල් වෙන්න තියෙන දාහක් හේතු, ජීවත් වීම උදෙසා වන එක හේතුවකින් දරා ගැනීමකින් ඔබ ශක්තිමත් කරගත්තා නම් අපි සියලු දෙනාගේම ආචාර්ය ඔබට හිමි විය යුතුයි.

හේතු නොදන්වා ඔහුහු ඇය ඔබේ ජීවිතයෙන් ඉක්ම ගියාද? කතා කරමු දේ ගැන ටිකක්. 1795 95 95 95

0: පන්දාරම්ර හතයි විනාඩි දහත්තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
0: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
2: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio TV.
3: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 1322
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශක.
7: බින්දෙන්

0: දහස් විසිපවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් පිළිබඳ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
2: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Pio TV.
6: විකුම් දෙද බල ඇති උපුල් වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
2: 769 වන වරටත් හෙළපිඹ සොරකින දෙවි නමින් කැපකොට නීකවිද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
6: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
6: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
2: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල් වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
6: මාධ්‍ය සත්කාරය Net FM.
2: බැති පරදායකත්වය අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
7: දුනුකල ඔසුවකි ආදිය ඍෂිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
8: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
9: වසර 90ක විශ්වාසය.
10: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
11: අම්මලාගේ ආදරයට නියම පදමෙක්කල මාතර ෆ්‍රීලන්.
12: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
13: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
2: මන්දාරම් රෑ විත් තරංගා.
14: ආදරණීය තරංගක්කා, එක වචනයක් නිසා සදාකාලික තුවාල ඇතිවිය හැකි. ඒ නිසා වචන පරිස්සම් කරගන්න. නිර්නාමිකයි.

කෙනෙක් වෙනුවෙන් ගොඩක් බලාගෙන හිටියා. ඒක ලස්සන පාසල් ප්‍රේමයක්. හැබැයි පෙබරවාරි 14 වෙනිදාවක එයා මගෙන් ඈතට යන්න ගියා. මං ගවීෂා.

බැරිව ගිය කඳුලකින් එපා මග විමසන්න. හමායන මද පවන සමග ඔබ පැමිණෙන්න. ලැවෙන්ඩර්. බැරිව ගිය කඳුලකින් එපා මග විමසන්න. හමායන මද පවන සමග ඔබ පැමිණෙන්න. ලැවෙන්ඩර් ගේ අදහස. 07:05:05:05. සුබ මන්දාරම් රැක් සුහදිනිය. ජීවිතය කාලයක් තිස්සේ මග බලන කෙනෙක් හිටිය හේතු නොදන්වාම නික්ම ගිය. අද ඔබ අහන්නේ හේතු නොදන්වා නික්ම ගිය අය ගැන. ඔව්, හේතු නොදන්වා නික්ම ගියා. හැබැයි මං අදටත් හේතුව හොයනවා. ඔබ කිව්ව හරි, එක සාක්ෂි නැති මරණයක් වගේ. ඒත් කොයිතරම් අසීරු වුණත් මම ජීවිතය තෝරගත්තා. ඒ නිසාද මම ජීවත් වෙනවා. ඒ කඳුළු මතකයට හුරු වෙමින්. එහෙම කිව්වේ පවර. සුබ මන්දාරම් රැක් සුහදිනියේ. නොකියා නික්ම යාම කෙතරම්මය කරනවා ඇතිද? නොකියාම හැර යනවද? අපි බැඳිලා ඉන්නයි කොයි තරම් වෙලාවකට ආත්මාර්ථකාමී වෙනවද? සමහර හැරයම් දරා ගන්න අමාරු නැත්.

සුබමන් දරම් රාත්‍රියක් තරංගක්කා. මොන්න තරම් හැදුවත් හදාගන්න හිත ආයමත් දෙනවා ඇස්සස්සට. කඳුළු නෑ දැන් දැකපුලේරෝරා වැටෙන්. ඒත් යාන්තන් තෙතක් දැනුනත් මම්මටම කියාගත්තා කොච්චර මතක් වුණත් බැඳින්නන් දුකක්ම තමයි කියලා. මවත් ඇරලා යන්න තරම් දුරකට හේතුවක් නැතුව කියන්න පුළුවන්ද මට? මාවේ පවුනේ ඇයි කියලා ජනා.

0: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්ම අවතන්න. Prime Group 1322.
0: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
5: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිල විකාශක
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14% සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න
0: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSV ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත

with Taranga. Mandaram re, mandaram re. ඇත්තලෝකෙද සිහින මැදද දෙනෙත් වතා දෙනෙත් වසාගත් තත්පරේද නිල් දියඹේ කිමි දැන විටද පණ ගැහන අන්තිම මොහොතේද ඉතින් නායමුණ නැගැහනු ඇත යයිහෝ දොඩද්දි මහා මත්සේනේ මූද අඳුර සැඟවිලා ඔහුගේ රුවමට හමුවන්නේ කොතනින්ද ඔහු සොයා යන්නේ කෙලෙසින්ද අනේ මට පවසන්න. ඒ පළමු කොටස. දෙවැනි කොටස. මෙසේ කාලය ගෙවි යුගයක් නිමා වෙන්නට පෙර භවයක සැනසීම ලබන්නට පෙර වැළඳ ගැනීමක උණුහම නිවෙන්නට පෙර තවදුරටත් ඔහු නොයෙත් නොඇත. යයි බිඳුණු හඳින් කියද්දි සුරලව හිමියනි වලාරදවල් අතරේ නිසලව ඔහු මගෙන් ගිලෙහනවාද? ඔහු සදහටම වියෝ වෙනවාද? අනේ මට පවසන්න. තුන්වැනි කොටස. නොලැබෙන පිළිතුරු අහසට මුදාහැර මම තවම වැටිලා සුසුම් හෙලමින් මෙහි මත. මත්සයෝ පණිවිඩයක්ද නැත. සුරයෝද මුහුණ වසති. එහෙත් මගේ ලයිට කවුදෝ කඳුරයි. ඉවසුනු. යුගයක් නව හද ගැස්මක් පාසා දරාගනු. නාවොත් එනතුරුම සිත පුරුදු කරගනිමි. එනිසා මම යලි නොවිමසමි. මම රැඳෙමි. නොකියූ පිළිතුරු තුරුළු කරගෙනම. ජනනි භවන්තිකා.

පමණති ජීවිතක සතුරින් ඉන්න පුළුවන්ද? සතුරින් ඉන්න මම ඉගෙන ගනේවි. ඒත් ඔයව නැති අඩුවට හුරු වෙන්න කවදාවත් බැරි වේවි. එන අයිමාව හැර යන්නේ. ආදරේ හැමදාම ළඟින් ඉන්න එකම නෙවෙයි. සමහර වෙලාවට තමන්ට වඩා අයක් සතුට තෝරලා නිහඬව ඈත් වෙන එකත් ආදරේ. අන්තිම වතාවට මට මොනාරි කියන්නකෝ. කවදාහරි කෙනෙක් ඔයාගෙන් වැඩියෙන් ආදරේ කරේ කවුද කියලා ඇහුවොත් මගේ නම කියන්න එපා. ඒ වෙනුවට කියන්න, මාව අතහැරලා ගියත් මගේ හදවත කවදාහරි අතහැරලා නොගිය කෙනෙක් හිටියා කියලා. මිලන් මාලක. හේතු නොදන්වා නිමා වූ ආදර කතාවල වැරදිකාරයා වුණේ පනතත් වඩා ආදරය කරපු කෙනා. කෑ ගහලා අඬලා ඇයි දාලා ගියේ මොකද්ද හේතුව කියලා අහන්න තරම් අසරණ කරපු ඒ කෙනාට ඒ තරම් මානසික වටපු පවම ඇති තරංගක්කේ. ඒත් මට අඩුම හිත හදාගන්න හේතුවක් කියලා යන වටිනවා. මේක සාපයක් වෛරයක් නෙවෙයි, ආදරේ අසරණකමයි. හසිනි, බැඳීමක් යන දුකක් පමණයි. බුදුන් දෙසූ බණ සත්‍යමයි. තදින් අල්ලාගත්ත හිතකට වේදනා මහා ගොඩයි. ස්ත්‍රියයි කියෝ බොහෝ දේවල් තත්පරෙකින් වෙනස් වෙයි. සිතින් අත්හල විටදි හැමදේ එතනත්තේ සැනසුමයි. එහෙම කියන්නේ ලාලනී.

පුළුවන් නම් පිටපත් කරගන්න මිනිස්සුන්ව. තිබුණමට පිටපත් කරගන්න ඔබව. ඊට පස්සේ යවන්න අයිතිකාරයා ළඟට. අන පිටපත. මගේ දඩම් ගෙඩිය වෙත. ඔබයි මගේ ආදරේ.

එක ප්‍රශ්නයට විවිධ පිළිතුරු විසඳුම් එක එක නාගෙහිත් එක එක විදියටයි හැදෙන්නේ මේ වෙලාවට තියෙන ලස්සනම උත්තරේ තමයි මන්දාරම් රාත්‍රිය මම මාතලෙන් නිශාන්තේ

0: සමහර හමුුවීම් ජීවිතයට ලස්සන පාඩම් කියලා දෙනවා. ඒකෙම හොත්තට නෙවෙයි තේරෙන්නේ ටිගකල්ගී. ජීවත් වෙලා බලන්න ජීවත් වෙන්න හසහිතෙන් ඇතකට මන්දරම් රැහත්තා ඒ විනාඩි හතලිස් නවයයි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
4: SLT Mobitel fiber nisa den hama gedarama novena sadivegen superiorama fiber fit okkoma devices connect karanna gaming world no latency fast and stable unlimited thoraganna package rasa obe gedara adama fiber fit karaganna
5: 2026 FIFA unusuma juni 12 wenada sita sajeeviva pure mobile app eke nominee balanna
6: SLT Mobitel pure tv neela vikashaka
7: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 කේ සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 13/22
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර book my show within win කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel Pio TV
5: 2026 FIFA unusuma juni 12 wenada sita sajeeviva pure mobile app eke nominee balanna
6: SLT Mobitel Pure TV neela vikashaka

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ ටීවී.
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
0: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
7: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
8: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
10: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
11: ක්‍රිස්ටිනා කෝච්චිගෙන් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
10: සිලිකන් නිම්නයේ top secrets.
9: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
8: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
10: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
12: Brought to you by
13: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
14: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
15: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
16: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15% වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
17: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ smart සෝදානම
18: FM Algo Town
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
19: මන්දාරම් රෑ මන්දාරම් රෑ මන්දාරම් රෑ with
20: සමහරුන්ගේ කතා ඇහුවම පුදුමත් හිතෙනවා. මේ බලන්න. හේ තරංග. මාත් එක්ක කතා කරන්න මගේ දුක සැප හොයලා බලන්න එක මනුස්සයෙක් හිටියා. හරි ආදරෙන් ජීවිතේ බෙදාගත්තා. ඒත් මම එක දවසක් වැටේව දැකලා තිබුණේ නැහැ. එකපාරට මේක දවසක් මාත් එක්ක කතා කර කර ඉද්දී එයාගේ ෆෝන් එක ඕෆ් වුණා. ඒත් එදා ඉඳන් කවදාවත් කවම දාවත් එයාගෙන් කෝල් එකක් ආවේ නැහැ. එයාගේ ෆෝන් එක සදහටම ඔෆ්. මගේ කිසිම තරහක් නැහැ තරංග. ඒත් එකපාරක් එක කෝල් එකක් එයා දෙයි කියලා මං තාමත් බලාගෙන ඉන්නවා. නොදන්වා නික්ම යෑම හරිම මහන්සියක්. දැන් මේ පාළුව නැති කරගන්න මන්දාරම් රෑ අහලා හිතවති කාට හරි මොකකට හරි මොකක් හරි හේතුවක් ඇති. මන් දන්නවා බලාගෙන ඉන්න එක අමාරුයි කියලා. බලාගෙන ඉන්න එක නවත්තන්න කියලා කියන්නෙත් නැහැ. හිතට හිතන වෙලාවට අමතක කරන්න උත්සාහ කරන්න කියන්නෙත් නැහැ. දුකට හුරු වෙන්න දවස ගණන් වෙන්න පුළුවන් වෙයි.

ආදරය අහුරු පිටින් අරන්ගෙන තරංගක්කේ. ඔයාට සුබ මන්දාරම් රැක් වේවා. හැමදාම එකම දිශාවකින් හඳ නැගීගෙන එනකොට අහස කොච්චරන සතුටු වෙන්නේ නැද්ද? අහස විතරනම් මාද? ඇයි තරු? රැක් පුරාවට මොමන මොමන මොනවාද මන්ද? හිස්කම මැකූ ඒ හඳට වැඩිපුරම බැඳුනේ අරුන්දතියම වෙනකොට. මං අහන්නේ හඳට වටිනවද අමාවක බව නොකියාම නික්ම යන්න? අස්පුංචි කර කර අරුන්දති කොච්චරනම් කඳුළු වගුරනව ඇද්ද? වල්ගා තරුවක්ව ගිනගෙන කඩා වැටෙන්න හිතෙන්නේ නැති, නිවි සැඟවයන් හිතෙන්නේ නැති. හැබැයි අදට ශතවසක් වුවද නිවි නිවි දැල්විවි හරි හඳ වෙනුවෙන් එය අහිංසකී මඟ බලාගෙන ඇති. ඉතින් ප්‍රේමය හමුවේ කොයි තරම් සාධාරණද කිසිම දෙයක් නොකිය රහසීම නික්ම යෑම. නොරාතිනුවිය නොහොත් නැතු අනුත්තරා.

හේතුවක් නොකිය නුඹමට දුන්න වෙන්වීමට වඩා දරාගන්න බැරි මතක ගොඩක්. ඒත් මම අහන්නේ ඇයි නුඹමට හේතුවක්වත් නොකියම යන්නම ගියේ කියලා. ඔව් මම තාම කල්පනා කරනවා. නුඹ නොදන්වා ගිය ප්‍රශ්නයට පිළිතුර. හොරෙනින් ලලෙන්

ආයේ ආයෙම ඔබ දකින්න. එයයි සනසිල්ල, එයමයි සතුට. ඇත්තටම නුඹව ආත්ම කීපයක් වුණත් ආයෙම ආයෙම දකින්නත් නම් නුඹේ ඇස් ඔය ලස්සන සිනාව අරගෙන ආත්මයක් ආත්මයක් ගානේ නුඹ වරෙන් තරංග හර්ෂණී මාධ්‍ය පොලින්.

සත්‍යයේ සිඹුවකින් ලෝකයට රහසින් ආදරය කරන්න ඇති. සීමා මායිම් නොපෙනෙන තරමට ආදරය සලකුණු ලෝකයට එන ලකුණු පෙනෙද්දී ඔහු හේතු නොදන්වාම නික්ම යද්දී ආදරේ නාමයෙන් දරා ගන්න නැති ලෝකයෙන් ලැබුණු අවමන් වේදනාවන් ජීවිතේ කවදම හරි දැනුණ නම් ඒ ගැන පසුතැවීමක් ඇති නොවේවි. ඒ පුංචි දෙකවදවත් වෛරයක්.

නොදැනුනා වගේ හිටියට වඩා නොදැනුනා වගේ ඉන්න සිද්ධ වුණා. මං ඔයාට ගොඩක් ආදරෙයි සුදු. එදා හිටපු කෙනා නෙවෙයි අද ඉන්නේ. කොහොම ඔයා දුන්න බලාපොරොත්තු සිතුවා.

මෙන්න නොකී ප්‍රේමය. හිතේ කොනක තනිවම හිඳ හින හැනවා. ඔයා නොදන්නා හින මම මවනවා. නොකියාම ආදරේ හිතයට පිපෙනවා. ඒක පාර්ශ්වික පෙමමට රිදවනවා. ළඟින් ඉන්න මොහොතකත් ලොව නතර වෙනවා. ඔයස් දිහා බලන්න බය හිතෙනවා. නොලැබෙන බව දැනත් සිත ඔබ සොයනවා. හඬන්නේ නැතිවම මගේ හිත අඬනවා. වචන කරලා කියන්න බැරි ආදරේ හංගන් ඉන්නවා. මට තියෙන පණ වගේ ඔබද හරි ඔබ සතුටින් ඉන්නවා නම් මට ඇති නොකී ආදරේ මං ප්‍රාර්ථනා.

ආදරණීය තරංගා අහිමි බව දැන දැනත් තවත් ලංවීම ඒක හේතු විරහිත වේදනාවක් ඒ නිසාමයි නිහඬවින් උත්සාහ කරන්නේ ධම්ම

බැඳීමස්සෙ මිනිස්සු හැවම සැනසීම ඒක දෙන්න බැරිනං එතන ආදරය තිබිලද. වැස්සට නැති කුඩය වැස්ස පැව්වට පස්සෙ මොකටද අපිට? බණ්ඩාරවෙලින්

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොමිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751 856 0956 0374 22 76
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
3: අද තැන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112277787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
5: Wake up. Subtitle Hormones. Alpha Studio.
6: දවසටම ඕන කරන විටමින්ස්. Alpha Studio.
5: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: Good morning.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
8: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබාගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.

අති සංවේදී හදවතක ගිලිහියන ආත්මීය දෝංකාරයයි මේ. වෙලාවකට තමන්ටම පාරවලලක් වෙන අවස්ථා නැත්තේම නොවේ සංවේදී හිත. හදවතින් සිතන ගැහැණියක්ව හිඳ ලබාගත් හෝ ලැබූ කිසිවක් නැතිකොට හදවතින් සිතා තීරණ ගැනීම කෙනා ඵලයක්ද සිතෙනව ඇත. යලි යලිම මට හදවත පසෙකලා බුද්ධියෙන් සිතන්නට ගත් පසුව අපහසුය යළිඳු හැරෙන්නට පෙරවිලස. දින සති මාස වර්ෂවලින් ගෙවීගේ අතීතය දෙස් බලා හිඳමින් යළි යළිත් කලාපෙම් කවදා හෝ සිතැඟිවලට සරිලන යහ පැවැත්මෙන් යුතු ප්‍රේමයක් ලැබේ යන පැතුමින් වරක් ලැබුණි දේවන් මහඟු පෙමක් දෛවයේ සරදමින් අහිමිවිය සදහටම වරක් නොව දෙවතාවක්ම පෙම් කළමි. හදවතින් පෙම් බැන්දද පෙම අහිමි වූ වාර පාසාම මැරි මැරි ඉපදුනෙමි. ප්‍රතිඵලය සුන්දර අරුත්බර මාහැඟි පද අතර සුන්දර මතකයන් අභියස සිත විනිවිදින සුන්දරයි මේ ප්‍රේමයම. සුන්දර මතකයක් දුන් දෙහදක කතාවක දෙහදක වදන් අසීමාන්තික හැඟීමෙන් අගුරුවලද මොහු කළෙමි. අවසන ඉතිං අවසරයි සමුගැන දැන්නුමෙන් උපදී අමුතු ගර්වයක් මසි තුළ නොඹට තුති මට ප්‍රේමය කියා දුන්නාට. හමු වූ හැරගිය සියලු පෙම්වතුන් වෙත කුමාරි පෙරේරා.

වේදනාවක්. ඔබගේ වචන හමුවේ මම මියැදෙනවා. අවසන නැවතත් නොබේ පපුවේ ඇස්සේ. උනොම හැව අහිංසකීව හොයන්න එපා. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. විචිනී, තරදඬු වශයෙන් වෙතා.

නැහැ කියලා දස අතේ දිවුරුප්පු අය නොකියම හැරයද්දි වෙනස් වෙන්න නැහැ කවදාවත් කියපු අය බලන් ඉඳෙද්දි වෙනස් වෙද්දි තේරුම් ගන්න කොහොමද මේ ආදරය මං රමණේ

0: Nazıray Taşımı Aten. Net. Net FM. Mandaram re with Taranga.
1: Kessaya adıray hangan begila tiyenawane me? කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැඩතින රෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රමෝදමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස් වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
6: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවනගල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540

අවසරයෙන් මේලවට වඩම්මා සෙනෙහස සංගවා මවට පවරලා ආදරයත් රැකවරණයත් නොදී මට අවසර නොගෙනම සමුගත්තා ඒ මගේ තාත්තා වැටියෙන් දිල් සුබමන් දරම් රැගී කිරිලි තරංගක්ක යන්නම් කියා ගියාද ගිහින් එන්නම් කියා ගියාද හේතුවක් නොකියනෙක් මගේ ඔබ ගැන තවමත් මම හිතනවා වරද මගේද වරද ඔබේද තවමත් මං හොයනවා අදින් අතිනත් පටලගෙන අපි ඇවිදගේ මල් මිටියාවත්වල තවමත් මම තනියෙන් ඇවිත යනවා ඔබ නැතුවත් ඔබේ සුවඳ දැනෙනවා වරද මගේද වරද ඔබේද තවමත් මං හොයනවා සමගැනීම වේදනාවක් හේතුවක් නැති සමගැනීම සුවන වෙන කැලලකේත් වරද මගේ වුණත් වරද නොබේ වුණත් තරහක් නෑ මං සුබ පතනවා මං ජීති තරහක් නෑ මං සුබ පතනවා

0: மந்தாரம் ரே அட்டை வினாடி 48
1: வேலாவ ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: ඔයාගේ අම්මයි තාත්තයි වගේ
5: කොහොමද
4: බෙරිවිලා විතරක් නෙවෙයි මේ ඇලිලා
5: නුඹනම් මේක හදලා බලන්නකො මං හදන්නා විජය කීරිමාළු කරී
6: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු
2: අත්තම්නේ මේක නම් හොඳ සෑහෙනවනේ
6: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට දිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
7: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
8: වෙකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිඳුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය ඇසළ පෙරහර මංගල්‍ය
7: 769 වන වරටත් හෙළ පිඹ සුරකින දෙවි නමින් කැපකොට නීක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
8: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
7: අගෝස්තු 4 වනදා කුල්මුරයාගේ හෙවත් දේව තුවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
8: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
7: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
8: මාධ්‍ය සත්කාරය නෙත්‍යෆෙම් නෙත්‍යෆෙම්
7: බැතිබර දායකත්වය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
9: කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
10: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
11: වසර 90ක විශ්වාසය
12: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
13: අම්මලාගේ ආදරයට නියම පදමෙන් මාතර ෆ්‍රීලන්
6: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
14: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා වාතකඩ පැල්මඩුල්ල
0: දන්නවද තරංග එයාට නිදහසේ ගිලලා යන්න මං ඉඩ දුන්නා ඒත් අවසන් හුස්ම රැඳෙනතුරු එයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා මං නේත්‍රාංජලි වෙන මුකුත් වචන ඕනේ නෑ හිතවතී ඒ සුළු වචන කීපය ඇති ඒ තමයි ආදරේ කියලා කියන්නේ

වසන්තය උදා වෙන්නම මගහැරෙන්න තමයි. ඍතු වෙනස් වීමෙන් සබදාම අපිට කියා දෙන්නේ මොකද්ද? ජීවිතයේ සියල්ල වෙනස් වෙමින්, යථා තත්ත්වයට පත් වෙමින් නැවත වෙනස් වන බව. සබදාම මෙසේනම් එහි කොටස් වූ අප මන්තරංගා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up.
3: සතුටු හෝමෝන්ස් Alpha Studio.
4: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
3: Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නැතිෆම් රේඩියෝවේ සඳුදා ධර්මදක්ෂිණා ධර්මදේශනා ආරම්භ කිරීම සඳහායි. අද උතුම් වූ ධර්මදේශනා ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසළ පුරපසළොස්වක පොහොව දිනයේ වෙනුවෙන් නැතිෆම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉනනතුරුව උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පස්වරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ ප්‍රේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. එන අනතුරුව රාත්‍රී 7ට රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8ට මෙවරත් ඇසළ පුරපසළොස්වක පොහෝදා නැතිෆම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන තුළින් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලධම්ම ස්වාමින් වහන්සේ. මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්නට විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ ලබා දෙන සහයෝගය අපි ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසළ පුරපසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. එලෙස ආරාධනා කරමින් අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු සඳුදා නැතිෆම් ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කරන්නට අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්ඛේනපුර සීලසුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.
2: සමන්ත

ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයේ ඉතාම වැදගත් අපි කාගේ ජීවිතවල අපට මුණ දෙන්න සිද්ධ වෙන ඉතාමත් වැදගත් ධර්ම කාරණා ඇසුරෙන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි සූදානම් වෙන්නේ. බණහන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා දේශනාව ආරම්භයේදී ඔබ හැම දිනාටම හදවතින් ආශිර්වාද කරනවා. පින්තුනි, අද අපි ධර්ම දේශනාව තුළ කතා කරන්නේ අපි කාගේ ජීවිතවල මේ මනුස්ස ලෝකේ අතහැරලා යන්න වෙන මොහොතේ අපි කොහොමද අපේ හිත ධර්මය තුලින් සකස් කරගන්නේ? ඒ වෙනුවෙන් කාලයක් පුරා හිත පුරුදු කරගත්තයි, හිත සකස් කරගත්තයි, හිත වඩපු අය මරණය ඉදිරි අසරණ නොවි මරණාසන්න මොහොතේ ධර්මී හිත පිහිටවාගෙන කොහොමද යා මරණාසන්න මොහොතේ ඒ මරණය ඉදිරි අසරණ නොවි සුගතියකට යාගන්න. ඒ වගේමයි ධර්මය අවබෝධ කරගත්තේ නැති පෘථජ්ජන ශ්‍රාවකයා, මේකේ අවාසනාව කියන්නේ සමහර අය හොඳට පින්කම් කරලා දන් දීලා සීල් රැකලා හැබැයි මාර්ගඵලයක් නොලබා ජීවත් වෙච්ච කෙනෙක් මරණාසන්න මොහොතේ සුගතියයි කියලා හිතාගෙන හිටියත් ඒ කෙනාගේ ඒ ආසන්න කර්මය සුගතිය කියන විදිහට සකස් නොවන විදිහේ පරිසරයක් ඔහු ඉන්න පරිසරය තුල අවසාන මොහොතේ උට මූණ දෙන්න සිද්ධ වෙන ඒ පරිසර සාධක සමහර ලාවට හතුරෙක් ළඟ ඉන්න පුළුවන්. මෙලෝ ධර්මයක් නොදන්න ඥාති නෑදෑය වටකරගෙන හුස්ම ටික යන වෙලාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ මරණාසන්න මොහොත කියන්නේ අපි කාටත් තීරණාත්මක තැන. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ ඉපදුනානම් නත්ති ජාත සමරණං, උපන්නා වූ කිසිම සත්වයකට නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නම් මේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ, මේ විශ්වය තුල, මේ ලෝකයේ තුල කොහෙවත් නැහැ. සක්විති රජවරු හිටියා, මේ ලෝකෙම පාලනය කරපු සක්විති රත්නයන් පහළ වෙච්ච අහසින් සිවුරඟ සේනා පිරිවරාගෙන ගිහිල්ලා මුළු ලෝකෙම අනසක විහිදුවාගෙන හිටපු සක්විති රජවරු ගැන අපි අහලා තියෙනවා. ඒ අයත් මිය ගියා. ඒ වගේම මහා ධන සිටුවරු, මහා ධන කුවේරයෝ, මහා බලවතුන් ලෝකෙ හිටියා. සමහරු යුද්ධ කරලා යුද්ධ කරලා ලෝකේ විශාල වශයෙන් ප්‍රදේශ අත්පත් කරගත්ත මහා යුදකාමී බලවතුන් ලෝකෙ හිටියා. හැබැයි ඒ හැමෝම මිය ගියා. සිල්වත් ගුණවත් අය අතරින් බුදුවරු පහළ වුණා, උන්වහන්සේලත් පිරිනිවන් පෑවා. පසේ බුදුවරු පහළ වුණා, උන්වහන්සේලත් පිරිනිවන් පෑවා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පෑවා. මේ බුද්ධ ශාසනය එදා මෙදා තුර පහළ වෙච්ච කෝටි ගණනක් ශ්‍රාවකයෝ මාර්ගඵලලාභී රහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. අනාගාමි වෙච්චයි සුද්ධාවාස බඹලව ඉපදුනා. සකදාගාමි වෙච්චය දෙව්ලොව කාමලෝකික වතාවක් උපදී. සෝවාන් වුණත් ආත්ම හතක් උපදිනවා, හැබැයි සුගතිය. ඒ නිසා පින්වතුනි, කෙනෙකුගේ මරණයේ ඉදිරියේ ආරක්ෂාවක් රැකවරණයක් ඔහුට දැනෙන්න නම් මම ආරක්ෂිතයි, මරණින් පස්සේ මට තියෙන ආරක්ෂිත තැනක්, මම නම් දුගතියකට යන්නේ නැහැ කියන හැඟීම මරණාසන්න කෙනෙකුට දැනෙන්න නම් අඩුම තරමින් ඒ කෙනා සෝවාන් මාර්ගඵලයට ලබපු කෙනෙක් වෙන්නට ඕන. පින්වතුනි, කෙනෙක් මේ මනුස්ස ජීවිතයේ තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුරුදු කරලා ප්‍රගුණ කරලා එයා ධර්ම මාර්ගේ ගමන් කරලා සක්කාය දිට්ඨි,
විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය කරලා සෝවාන් කියන මාර්ගඵල තත්වයට පත් වුණොත් ධර්මී කෙනා ගැන විස්තර වෙන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයා සතරාපාය උපදිනවා කියන කාරණේ සිද්ධ නොවෙන දෙයක්. ඒක අභෞයයි කියනවා. කිසිම විදිහකට සෝවාන් වෙච්ච ශ්‍රාවකේ පෙරේත ලෝකයක නිරේක තිරිසන් ලාපායක දුගතියක ඉපදුනා කියන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේම බුදුමොහින් දේශනා කරනවා. ඒක ලෝක ධර්මතාවයක්. එහෙමනම් සෝවාන් මගඵල ලබනවා සමගම සතරාපායෙන් යා සදහටම මිදෙනවා. ඒ විතරක් නෙමෙයි සෝවාන් වෙච්ච ශ්‍රාවකයා උපරිම ඉපදුනත් උපදින්නේ ආත්මහතයි ඒ සුගතිය. බොහෝ වෙලාවට දිව්‍ය තලවල ඉපදිලා ඉතිරි මගඵල අවබෝධ කරගෙන පිරිනිවන් පානවා. ඒ මාර්ගඵල අවබෝධ කරගන්න ක්‍රමවේද අනුව සෝවාන් පුද්ගලයෝ කොටස් කීපයකට බෙදනවා. ඒක බීජී කෝලංකෝල සත්තක්කත්තු පරම කියලා. සමහර සෝවාන් වෙච්චයි ඉන්න ඒක බීජී එකම ජීවිතේ ඊළඟ ජීවිතයේදී ඉතිරි මගඵල අවබෝධ කරගෙන රහත් වෙලා පිරිනිවන් පානවා. තව සමහර පිරිසක් ඉන්නවා ආත්ම දෙකක් තුනක් හතරක් පහක් හයක් ඇතුළත ඉතිරි මගඵල අවබෝධ කරගෙන පිරිනිවන් පානවා. සත්තක්කත්තු පරම කියන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ අතර කෙනෙක් ඉන්න පුළුවන් උපරිම ආත්ම හතක්ම ඉපදිලා හත්වෙනි භවයේ තුල සියලු කෙලිසුන් ප්‍රහාණය කළ පිරිනිවන් පානවා. හැබැයි මතක තියාගන්න සෝවාන් වෙච්ච කෙනෙක් සතර අපායක නම් උපදින්නේ නැහැ. එයා ඒ කාන්තෙන් සුගති සහිත ලෝකයක ඉපදිලා ඉතිරි මගඵල අවබෝධ කරගෙන පිරිනිවන් පානවා. එහෙමනම් අපිට සෝවාන් මට්ටමටවත් පත් වෙලා නම් එවැනි කෙනෙක් ගැන මරණයේදී බයක් ඇති ගැනීමක් ඇති වෙන්න විදිහක් නැහැ. කොහොම මැරුණත් සෝවාන් වෙච්ච අයට අනතුරු විපත් වෙලා තියෙනවනේ. දැන් අපි දන්නවා බිම්බිසාර රජු මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ මුල් කාලේ අග්‍රදායකයා. හැබැයි රජකම් කරා සෝවාන් වෙච්ච කෙනෙක් තමන්ගේ උයන තමයි මුලින්ම මේ බුද්ධ ශාසනයට ආරාමයක් කරලා පූජා කරේ වේලුවනේ. හැබැයි සංසාර හතුරෙක් තමන්ගෙන් පලිගන්න වෛර බැඳගත් හතුරෙක් ඇවිල්ලා දේවියගේ කුසේ දරුවෙක් හැටියට ඉපදුනේ අජාසත්ත. කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් අර සංසාර වෛර කියන ඒවා ඒව කාලයත් එක්ක මතුවේ. පුංචි කාලේ ආදරෙන් හුරතල් කරගෙන ඉන්නකොට, පොඩි කාලේ හදා වඩා ගන්නකොට, අනාගතයේ මෙහෙම මට වද දීලා මාව මරයි කියන එක පේන්නේ. කොච්චර හුරතලෙන් පුතේ කියලා වඩාගෙන ආදරෙන් හදන්නේ නැද්ද? හැබැයි නිසි වයසේනකොට අර පෙර සංසාර වෛර හතුරුකම් බලවත් වුණා. බිම්බිසාර රජුරවන්ව හිරේ දාලා කන නොදී කාලයක් කන්නත් නැ වතුරත් නැ මැරෙනකන් තියලා තිබ්බ දවස් කරන්. එහෙම මැරෙන පාටක් පේන්නේ නැහැ. අවසානයේ හොයලා බලනකොට තමන්ගේ අම්මට දේවියට විතරක් අජාසත් රජුරු බලන්න දීලා තිබ්බා. දේවිය තමන්ට දෙන බත්පත හංගගෙන ගිහින් තමන්ගේ ස්වාමියාට දෙනවා. ඒ වෙලාවේ මේක නැවැත්තුවා. හැබැයි විටින් විට දේවියට තමන්ගේ ස්වාමියා බලන්න අම්මට අවසර දුන්නා. පිය රජුරවන්ව බලන්න. ඒ වෙලාවේ කෑම එකක් ගෙනියන්න අවසර නැතත් තමන්ට කන්න දෙන ටික අඹරල ඇගේ ගාගෙන සලුවකින් වහගෙන ගියා කියලා. අවසානයේ ඒකත් අහුවෙලා කිසිම විදිහකට බලන්න යන්න දුන්නේ නැහැ. කන්නත් නැහැ, කවුරුත් බලන්නෙන්නෙත් නැහැ, වතුර පොදකුත් නැහැ. මැරෙනකන් හිර කුටියක දාලා තියෙනවා. හැබැයි මතක තියාගන්න කවුද මේ සෝවාන් වෙච්ච කෙනෙක්? සේනිය බිම්බිසාර රජුරෝ කියන්නේ සෝවාන් මගඵල ලබාගෙන හිටපු කෙනෙක්. ඒ නිසා අර හිර කුටියේ දාලා කන්න නොදී තිබ්බත් අපායගාමී අකුසලයක් හිතට මතුවෙන්නේ නැහැ. සතර අපායෙන් මිදිච්ච කෙනෙක්, සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගත්ත කෙනෙක්, විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරපු කෙනෙක්. ඒ නිසා අර හිර කුටි ඇතුලේ ඉඳගෙනත් බුදු ගුණ සිහි කරනවා, ධර්මී ගුණ සිහි කරනවා, සංඝ ගුණ සිහි කරනවා, අනිත්‍ය සිහි කරනවා, මරණ සතිය වඩනවා, ආදීනව සංඥා වඩනවා. අන්න ධර්මයේ පුරුදු කරගත්ත කෙනා කොහේ හිටියත් තමන් පුරුදු කරගත්ත ධර්මය තමන්ට පිහිට පිණිස ඒක බලවත් කරගන්න දක්ෂයි. ඒ නිසා මොන විදිහේ වදහිංසා දුන්නත් අවසානයේ අජාසත් අනකරා රාජ බටයෝ ගෙන්නලා වද දීලම මරන්න කියලා. ඒ කාලේ වැරදිකාරයන්ට අපරාධකාරයන්ට දෙන දස වදේ
උඩ එල්ලලා යටිපතුල් පළලා ගිනි පොකුරු උඩ ඉඳන් ඇවිද්දෝල වද දීලා තමයි බිම්බිසාර රජුරවන්ව මරන්නේ. ඔබ හිතන්න සාමාන්‍ය තාත්ත කෙනෙක් නම්, පුතජන කෙනෙක් නම්, ධර්මය අවබෝධ නොකරපු කෙනෙක් නම්, ඒ කාන්තෙන් තමන්ගේ පුතාට වෛර කරගෙන මම මැරිලා හරි මුගෙන් පලිගන්නවා කියාගෙන මැරෙන්නේ. නමුත් බිම්බිසාර රජුරෝ ධර්මයේ සිහි කරගෙන ධර්මයේ හිත පිහිටවාගෙන කොච්චර වද දුන්නත් ඒ කරන වද හිංසා එකක්වත් හිතේ පිහිටගත්තේ නැහැ. ධර්මයේ හිත පිහිටවාගෙන මිය ගියා මරණින් මත්තේ ජනවසබ නමින් දෙවි කෙනෙක් වෙලා දිව්‍ය තලයේ පහළ වුණා. චාතුම් මහරජික දෙව්ලොව වෛශ්‍රවණ දෙවියන් යටතේ ජනවසබ නමින් දේවතාවෙක් වෙලා පහළ වෙනවා. දීඝනිකායේ සඳහන් වෙනවා ජනවසබ කියලා සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට දවසක් උන්වහන්සේ සිහි කරනවා ජනවසබ දෙවියන් බිම්බිසාර රජුරෝ කොහිද ඉපදුනේ කියලා හිතනකොටම එදා විශාල ආලෝකයක් විහිදවාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කුටිය ළඟට මේ ආලෝකයේ පැමිණිලා ආලෝකයේ තුලින් දෙවියෙක් නිර්මාණය වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි මමයි ජනවසබ කියලා දිව්‍ය ලෝකේ බොහෝම ලස්සන විස්තරයක් බුදුහාඳුරු ඉදිරියේ කියන. පොයේ දවස්වලට දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට රැස් වෙනවා කියන බණහන්. දෙවියන්ට දහම් දෙසන්න සනන්ත් කුමාර කියලා අනාගාමි වෙච්ච බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච සුද්ධාවාස බඹලව අනාගාමි වෙලා ඉන්න බ්‍රහ්ම දෙවි කෙනෙක් දෙව්ලොවට ඇවිල්ලා දෙවියන්ට පොයේ දවසට බණ කියනවා. ස්වාමීනි සුධර්මා දිව්‍ය සභාවේ බණහන දෙවියන් අතර මනුලව සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු අය අනෙක් සියලු දෙවියන්ට වඩා දිව්‍ය ආවිෂෙන් දිව්‍ය වර්ණෙන් දිව්‍ය තේජසින් දිව්‍ය බල පරාක්‍රමෙන් බැබලෙනවා කියන අනිත් අය ඉදිරි. කොහොම කියලා ස්වාමීනි මන් දැන් සකදාගාමි වෙන්න වීරිය වඩනවා කියලා වන්දනා කරලා අතුරුදහන් වෙලා ගියා. අර කිසිම දෙයක් මට වද දුන්නා මාව මෙහෙමයි මැරුවේ මගේ කකුල් පැලුවා මාව ලුණු දාලා ගිනි පොකුරු උඩ ඇවිද්ද ඔය මොනවත් බුදුහාමුදුරු ඉදිරියේ කියා හිටියේ නෑ. ඇයි මරණාසන්න මොහොතේ අර වද දීලා මැරුවත් ඒ කිසිම වද හිංසාවක් හිතේ පිහිටව ගත්තේ නෑ. ධර්මය අවබෝධ කරගත්ත කෙනා ධර්මයේ හිත පිහිටවාගෙන අන්තිම හුස්ම හෙළුවේ. සෝවාන් වෙච්ච කෙනාගේ ඊළඟ අරමුණ සකදාගාමි වෙච්ච වීම. සකදාගාමි වෙච්ච කෙනාගේ අරමුණ අනාගාමි වීම. එයාගේ අරමුණ රහත් වෙන එක, නිවන් දකින එක. ඒ ඇරෙන්න අර වද හිංසාවත් මට මෙහෙම කර බලන්න මට කර ඒ අදෝනා මොනවත් නැහැ. ස්වාමීනි මන් දැන් දෙව්ලොව ඉඳන් සකදාගාමි වෙන්න මහන්සි වෙනවා කියලා සතුටෙන් දිව්‍ය ලෝක විස්තර කියලා බුදුරජාන් වහන්සේට වන්දනා කළ නොපෙනී ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ පසුවදා සංඝයා රැස් කරලා භික්ෂූන් වහන්සේලාට මේ කතාව කියනවා. මහණෙනි ඊයේ රාත්‍රී විශාල දිව්‍ය ආලෝකයක් මවාගෙන තථාගතයන් වහන්සේගේ කුටියට දේවතාවෙක් ආවා. ඒ දෙවියන් දිව්‍ය ලෝකේ විස්තර මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටියා. ස්වාමිනී මමයි ජනවසබ කියලා ඔහු මේ විස්තරේ කිව්වා කියලා. ඔය කතාව අහගෙන හිටපු භික්ෂූන් වහන්සේලා අතර ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමිනී මට අවසරයි. ඔයනම් එකත් එකටම ඊයේ රාත්‍රී ජනවසබ නමින් පෙනී හිටියේ බිම්බිසාර රජුරෝ කියලා මට හිතෙනවා කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ ඉලක්කෙට හිතුවා. ඔබ හරි කියවා. ඊයේ රාත්‍රී තථාගතයන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා මමයි ජනවසබ කියලා මේ විස්තරය කරලා ගියේ වෙන කවුරුත් නෙමේ බිම්බිසාර රජුරෝ තමයි කියේ. එහෙමනම් අපිට පේනවා සෝවාන් වෙච්ච කෙනෙක් මරණාසන්න මොහොතේ මොන වගේ අවාසනාවන්ත මරණයකට මූණ දුන්නත් පෙර කර්මයක් එක්ක. මොකද අපි කවුරුත් මතක තියාගන්න කර්මයේ දායාද කරගෙන යන පිරිසක්, කර්මයේ උප්පත්ති කරගෙන යන පිරිසක්, කර්මයේ පිළිසරණ කරගෙන යන පිරිසක්, කර්මයේම ඥාතියා කරගෙන යන පිරිසක්. අපි යමක් වැපිරුවොත් ඒ වපුරපු දෙයමයි අපට අස්වැන්න හැටියට සසරි ලැබෙන්නේ. සමහර අය රහත් තුනත් පිරිනිවන් පාන්න උනේ කර්මානුරූපීව දුක් සහිත පිරිනිවන් පෑමක්. බොහොම සාන්ත විදිහට සිංහසෙයියාවෙන් සැතපීලා පිරිනිවන් පාන්න උන්නේ. ඔබ දන්නවා ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරපු මේ සම්බුද්ධ ශාසන ඍද්ධිවන්තයන් අතර අග්‍රස්ථානෙ ලැබකු මුගලන් මහරහතන් වහන්සේට 500ක් පොළොවලින් ආවිද වලින් පහර දීලා හැටකට කුඩු වෙනකම් පහර දීලා උන්වහන්සේට පිරිනිවන් පාන්න
සිද්ධ වුණේ ඒ විදිහට. එතකොට උන්වහන්සේ රහත් වුණත් මහා ඍද්ධි බල සම්පන්නෙක් වුණත් සසරේ කර්ම විපාකේ උන්වහන්සේ පසුපස ඒ විදිහට ආවා. මුලින් දේවතාවක් කුටිය වට කරපු වෙලාවේ උන්වහන්සේ ඍද්ධියෙන් මගහැරියා. එක වතාවක් සියුම් කයක් මවාගෙන යතුරු හිලෙන් කියනවා උන්වහන්සේ නොපෙණී වැඩි, ඊළඟ පාර අහසින් වැඩියා. ඊට පස්සේ ආයිත් දවස් කීපයකට පස්සේ මේ පිරිස පොළු ආයුධ අරගෙන ආයිත් උන්වහන්සේ වැඩ හිටිය කුටිය වට කරන්න එනවා. එදා උන්වහන්සේ ඉර්ධිවන්තයි බැලුවා, තමන්ගේ ආයුෂ ගෙවිලා ඉවරයි, පිරිනිවන් පාන්න දැන් කාලය හරි. එතකොට මේ පිරිස ඇයි මේ විදිහට මේ පොළු ආයුධ අරගෙන එන්නේ, මේක මගේ කර්මයක්ද කියලා බලනකොට තමන් වහන්සේ සසරේ කල්ප ගානකට පෙර කරපු කර්මයක්, එහි විපාකත්, ආත්ම සිය දහස් ගණන් සසරේ මේ විදිහට පොළු වලින් ආයුධ වලින් පහර කාලා මිය ගිය ආකාරයත් උන්වහන්සේ දැක්කා. එතකොට ඒ කර්ම විපාකයක් කියලා තමන් වහන්සේ දැකපු නිසා කොයිතරම් ඉර්ධි බලයක් තිබුණත්, එදත් මගාරින්න පුළුවන්කම තිබුණත් උන්වහන්සේකට මෝන දුන්නා. අනිමිත්ත සමාපත්තියකට සමවැදිලා උන්වහන්සේ වැඩ හිටියා. අර හොරු දොර කඩලා මෙන්න ඉන්නවා කියලා පොළොවලි පහර දීලා පහර දීලා ඇටකට කුඩු වෙනකම් පහර දීලා ගියා. එතකොට අපිට පේනවා රහත් තුනත් කර්මානුරූපීව සමහර වෙලාවට මරණය කියන එක හිතාගන්න බැරි විදිහට කෙනෙක්ගේ ජීවිතේ තමන් පසුපස එන්න පුළුවන්. පින්වතුනි, මේ බුද්ධ ශාසනයේ සමහර අය රහත් වෙනකොටම කර්මයක් විපාක දුන්නායි මොහොතක් අදවසක් දෙකක් රහතන් වහන්සේ නමක් හැටියට සිවුරක් දරාගෙන එක වතාවක් දානි ටිකක් වළඳලා එක රැයක් වැඩ ඉන්න පින තිබුණේ රහත් වෙනකොටම මිය ගියා ඉන්න. ඔබ දන්නවා බාහිය දාරු චීරිය මහ පාර අයිනේ දරපතුරු ටිකක් ඇඳගෙන දුවගෙන දුවගෙන ආවේ බුදුහාමුදුර හොයාගෙන. අනේ මට බණ ටිකක් කියන්න, අනේ මට බණ ටිකක් කියන්න. බුදුරජාන් වහන්සේ දා සැවැත් නුවර නගරේ පිණ්ඩපාතේ වඩිනු. ඒ බණ කියන වෙලාවක් නෙමෙයි. හැබැයි බාහියට මොකක් හෝ හිතට දැනෙනවා, අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ජීවිතේට අනතුරක් වෙයිද, මට අනතුරක් වෙයිද, කවුද අනේ මට බණ ටිකක් කියන්න කියලා. බුදුරජාන් වහන්සේ මුලින් වදාලා මා බාහිය මේ බණ කියන වෙලාව නෙමෙයි, පිණ්ඩපාතේ යන වෙලාව. අනේ ස්වාමීනි ඔබ වහන්සේ නම් දුකින් මිදිච්ච කෙනෙක්, මම තාම කෙලෙස් සහිතයි, මගේ ජීවිතේට අනතුරක් වෙයිද, කවුද දන්නේ, අනේ මට කෙටියෙන් හරි බණ ටිකක් කියන්න කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බැලුවා, බාහියට ආයුෂ තියෙනවද? බලද්දි පෙර සසරේ කර්ම විපාකයක් අනුව වෛර බැඳගත් යක්ෂණියක් එනවා පලිගත්. තව සුළු මොහොතකින් අනතුරකින් මිය යනවා. හැබැයි ඊට කලින් නිවන් දකින්න, ධර්මය අවබෝධ කරන්න සංසාර පිනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මහා පාරේ සෙනග යන වීදියක හිටගෙන පාත්‍රය අතේ තියාගෙන සතර පද ගාථාවකින් කෙටියෙන් නිවන් මඟ හකුලවල දේශනා කරා. බාහිය දිත්තේ දිත්ත මත්තම් භවිස්සති, යමක් දැක්කොත් ඇහෙන් දැක්ක විතරයි කියලා හිතන්. සුතේ සුත මත්තම් භවිස්සති, යමක් කනින් ඇහුවොත් ඇහුවා විතරයි කියලා හිතන්. මුතේ මුත මත්තම් භවිස්සති, යමක් දැනුනොත් නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. ඒ දැනෙන දේ දැනීම මාත්‍රෙම අවසන් කරන්. විඥානේ විඥාන මත්තම් භවිස්සති, යමක් හිතුනොත් එක සිතුවිල්ලකින්ම අවසන් කරන්න. එතනින් එහාට හිතන්න එපා. ඔබ එතනම මේ ආයතන ඔස්සේ එන අරමුණු අතහැරියොත් ඔබේ හිත එතන පිහිටන්නෙත් නෑ, වෙන තැනකත් නෑ, ඒ අතරත් නෑ. බාහිය ඔබ පිරිනිවන් පානවා කිය ඔන්න ධර්මයේ කැටි කරලා නිවන් මගම කෙටියෙන් ඔය විදිහට දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩියා. බාහිය එතනම දන ගහගෙන මිනිස්සු පාර යනවා එනවා, බාහියට ඒක ගානක් නෑ. මේ උතුම් බණපදයේ මේ ධර්මය එහෙම වාඩි වෙලා විමසන්න පටන් ගත්තා. අර මාරකයක් පසුපස එනවා. අර සංසාරේ වෛර බැඳගත්ත මේ යක්ෂණිය එනකොට දැක්ක පාර අයිනේ ඉන්නව දරපතුරු ඇඳගෙන. එහෙම අමනුස්සෙක්නේ. ළඟ හිටියා එළදෙනක්, එළදෙනට ආවේශ වෙලා ඇන්න. එළදෙන වාහකයෙක් කරගෙන පලිගත්තා. එළදෙන අනිනකොටම හිත කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. රහත් වෙනවා සමගමයි මේ අනතුර සිද්ධ වුනේ. මහා පාරේ මෙහෙම අන්තිම හුස්ම ටික ගියේ සිවුර ඇගේ නැතත් රහතන් වහන්සේ නමක් විදිහට. එදා හවස දම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ වඩිනකොට භික්ෂුන් වහන්සේලා මේ ගැන කතා වෙනවා.
මහණෙනි තථාගතයන් වහන්සේ වඩිනකොට කුමක් ගැනද කතා කර කර හිටි. ස්වාමීනි අද උදේ පාන්දර අමුතුම විදිය කෙනෙක්, කේස් ට්‍රැවල් වැවිච්ච දරපතුරු ඇඳගත් පිස්සෙක් වගේ පෙනුමක් තියෙන කෙනෙක් බොහෝම කලබලෙන් බුදුහාමුදුරු හොයාගෙන ආවා. තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා කියද්දී එහෙමම හැරිලා නගරයට දිව්වා. ඔහු බුදුරජාණන් වහන්සේ සමග පාරේ කතා කර කර ඉන්නව නගරේ මිනිස්සු දැකලා තියෙනවා. ස්වාමීනි අන්නේ පුද්ගලයාට එළදෙනක් ඇනලා මහපාර අයිනෙම මිය ගිහිල්ලා කවුද ඒ කියලා ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ වෙන කවුරුත් නෙමෙයි, මේ බුද්ධ ශාසනයේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රම කෙනා බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේ. ඉක්මනට යන්න කිව. උන්වහන්සේගේ ශ්‍රී දේහය අරගෙන ඇවිල්ලා ආදාහනය කරලා ධාතුන් වහන්සේලා එකතු කරලා ධාතු තැන්පත් කළ චෛත්‍ය හදත් දෙව් මිනිස් ලෝකයාට වන්දනා කළ පින් කරගන්න පුළුවන්. ඔන්න බලන්න භික්ෂූන් වහන්සේලා ගිහිල්ලා උන්වහන්සේගේ දේහය අරගෙන දරපතුරු ටිකක් ඇඳගෙන පාරක් අයිනේ වැටිලා එළදෙනෙක් ඇනලා මිය ගිහිල්ලා හිටියේ. හැබැයි සාමාන්‍ය මිනිස්සු කවුරුත් මේක දන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ පිස්සෙක් පාර අයිනේ එළදෙනෙක් ඇනලා අනේ පව්, කවුරු හරි පව්කාරේ දරපතුරු ඇඳගත්ත කෙනෙක්, හරියට ඇඳුමක්වත් නැති අසරණ. එහෙම තමයි මිනිස්සු දකින්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා බාහිය කියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් කෙනෙක්, කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රම කෙනා බාහිය දාරුචීරි. බලන්න උන්වහන්සේගේ රහත් වීමයි පිරිනිවන් පෑමයි සිද්ධ වෙච්ච හැටි. ඒ නිසා රහතන් වහන්සේලාටත් පිරිනිවන් පාද්දි ඔය වගේ කර්මානුරූපීව අනතුරු විපත් සිද්ධ වුණා නම් මුගලන් හාමුදුරුවන්ට 500ක් පොළොවලින් පහර දීලා පිරිනිවන් පාන්න වුණා නම්, සෝවාන් වෙච්ච බිම්බිසාර රජුරුවන්ට කන්න නොදී වද දීලා යටිපතුල් පළලා ගිනි පොකුරු උඩ ඇවිද්දවලා අන්තිම හොස්ම ටික යන විදිහට මැරෙනකන් වද දුන්නා නම්, ඔය වගේම පින්වතුනි මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා, උන්වහන්සේ රහත් වෙන්නේ උල උඩ ඉඳෝපු වෙලාවේ. නොකල වරදකට රජ්ජුරුව දඬුවමක් හැටියට කියනවා උල තියාපන් කියලා. රජ්ජුරුවන්ගේ රාජාභරණ වගේ හොරකම් කරගත්ත හොරෙක් කැලේ පැනලා ආභරණ ටිකක් තරම් කැලේට පැන්නා. රාජබටේ ඔහු පස්සේ කැලේ පන්නගෙන යනකොට මේ මහ කැලේ භාවනා කර කර හිටිය මේ ස්වාමින් වහන්සේ. උන්වහන්සේ ගමට පිණ්ඩපාත යන්න කලින් කුටියෙන් වැඩම කරනවා. නාන්න පුළුවන් දියපාරක් තියෙන පොකුණක් වගේ තැනක් තියෙන. සිවුරු පාත්‍ර තියලා අර වතුරට බැහැලා හොඳට පැම් පහසු වෙලා ඊට පස්සේ සිවුරු පාත්‍ර අරගෙන ගමට පිණ්ඩපාතේ වඩින. පාත්‍රෙත් තියලා සිවුරත් තියලා උන්වහන්සේ වතුරට බැහැලා පැම් පහසු වෙනවා. නානවා දියේ ගිලිලා. පීන පීන නානකොට අර හොරා කැලේ ඇතුලෙන් පැනලා දුවගෙන එනකොට දැක්කම මෙන්න රෙදි වගේක් තියෙනවා, භාජනයක් තියෙනවා. පිටිපස්සෙන් රාජබටේ පන්නන. අර හොරකම් කරගත් ආභරණ ටික පාත්‍රය ඇතුළට දාලා සිවුරෙන් උඩින් වහලා කැලේ ඇතුළට දිව්වා. දැන් අහු වුණත් බේරෙන්න පුළුවන්. ඒ කාලේ තියෙන ඇඟිලි සලකුණු ගන්නෙ දර කඩන්න ආවා, බේතක් හොයන්න ආවා. මම මේ කැලේ ඉන්න අසරණේ කොහොමද බේරෙන්නේ? තමන්ගේ අතේ සන්තකේ නැහැ මොකද? බේරෙන්න පුළුවන්. රාජබටියෝ කැලේ පීරලා හොයාගෙන හොයාගෙන එනකොට මෙන්න දැක්ක මේ

හොරා මෙන්න බඩු කියෝ බඩුත් එක්කම හොරා හුණා කියෝ. දැන් ඔන්න ආවරණ ටිකත් එක්කම හොරා කියලා අල්ලගත්තේ අර හාමුදුරු කවුරුත් නැ සාක්ෂියකට. රජ්ජුරුව කේන්තියෙන් හිටියේ වෙලාවෙම උලතියාපං කියෝ රාජ ආවරණ හොරකම් කරපු දඬුව. දැන් රතු මල් මාලයක් දාලා කස පහර දිදී නගරේ අරගෙන ගිහිල්ලා උල උඩ ඉඳවන්න උස්සලා උලේ ගැහුවා. උන්වහන්සේට කස පහර දෙනකොටත් වද හිංසා කරනකොටත් ධර්මීයම සිහි කරන. දැන් ඔබ හිතන්න උලක් ඇඟ පසාරු කරගෙන මේ බඩවැල් කාගෙන ඇඟ ඇතුලෙන් උලක් බහිනකොට ධර්මීය සිහි කරන්න ලේසිද කියලා. මේ කැලේ භාවනා කරගෙන හිටපු දැන් ගොඩක් අය අහනවනේ මෙච්චර හොඳට හිටපු අපිටම ඇයි මෙහෙම වෙන්නේ? ඕන් හොඳට සීල් ගුණ දහම් රැකපු අපිට වෙන දේවල් මෙච්චර දන් දීලා පින්කම් කරලා අපිටමනේ මේ කරදර. මොකක්ද මේ කරුමේ? කොහොම මිනිස්සු කියන ඔබ අහලා ඇත. ඇයි මේ හොඳට ඉන්න අපිටම මෙහෙම කරදර? ඉතින් බලන්නකෝ මේ භාවනා කරගෙන කාටවත් හිංසාවක් නැති කැලේක ගුණධර්ම වඩාගෙන නිවන් මඟ ගණන් ගමන් කරපු මේ හොඳ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා මෙලව දේවල් විතරක් නෙමේ මේ සංසාර ගමනේ ගනුදෙනු අපි පසුපස එනවා. ඔබ කොච්චර සිල්වත් වුණත් ඔබ මහා ඍද්ධිවන්තයෙක් වුණත් මහා ඍද්ධි බල සම්පන්න මුගලන් හාමුදුරන්ට 500ක් වට කරගෙන පොළොවලින් පහර දුන්නේ. ඔබ කොච්චර සිල්වත් ගුණවත් ධර්මානුකූල ජීවිතයක් ගත කරත් පෙර සසරේ කර්ම විපාක අතර විපාක දිය යුතු කර්ම මතුවලා පිරිනිවන් පානකම් විපාක දෙනවා. සමහර කර්ම ඊවට කියන අපරාපරිය වේදනීය කර්ම විපාක. ඒ නිසා ර ස්වාමින් වහන්සේ උස්සලා උලේ ඉඳව දැන් උල ඇඟ පසාරු කරගෙන බහිනකොට උන්වහන්සේට සිහි වුණා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොච්චරනම් සත්‍යද. ඉපදීම දුකයි කියලා නේද උන්වහන්සේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ. සසරේ කොච්චරනම් මම මේ වගේ නොකල වැරදිවලට දුක් විඳලා ඇද්ද? එහෙම හිතනකොටම මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට යොමු වුණා. උන්වහන්සේ දැක්කා උන්වහන්සේගේ ශ්‍රාවක දරුවේ උල ඉඳපු වෙලාවේ මේ සංසාර කර්ම විපාකයක්. හැබැයි උල උඩත් උන්වහන්සේ ධර්මයේ සිහි කරනවා. බුදුරජාණන් වහන්සේ වෙන කාටවත් නොපෙනෙන්න අර ස්වාමීන් වහන්සේට පමණක් පේන්න උන්වහන්සේ ඉදිරියේ ඍද්ධියෙන් පෙනී හිටියා. මොනතරම් වේදනාවක් මත උල පසාරු කරගෙන බැස්සත් Tamanට ඇස් ඉදිරිපිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා පේනවා. භික්ෂුව මේ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. අනිත්‍ය රූපයක් නිසා ඔබට ඇති වෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ රූපේ මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? නොහේතම් බන්ති නැහැ ස්වාමීනි. වේදනාව මේ ස්පර්ශයෙන් ඇතිවන විඳීම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. අනිත්‍යෝ විඳීමක් නිසා ඔබට ඇතිවෙන සැපක්ද දුකක්ද? දැන් හොඳටම විඳීම දැනෙන වෙලාව දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ විඳීම මම මගේ මගේ ආත්මයයි කියලා මට හොන විදියට පවත්වන්න පුළුවන්ද? නොහේතම් බන්ති නැහැ ස්වාමීනි. අනාත්මයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදානස්කන්ධ ගැනම ඊළඟට අතීත අනාගත වර්තමාන තමා තමාගෙන් බාහිර ගොරෝසු සියුම් දුර ළඟ හීන ප්‍රනීත 11 ආකාරයකට මේ පංච උපාදානස්කන්ධයේ විදර්ශනා වඩන හැටි බුදුහාඳුරෝ අර භික්ෂුව ඉදිරියේ පෙනී ඉඳලා දහම් දෙසලා නොපෙනී ගියා. වෙන කාටවත් පේන්නේ නැහැ. ඒ ධර්මයේම මෙනෙහි කරගෙන උල උඩම රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑවා. ඔය මේ බුද්ධ ශාසනයේ පිරිනිවන් පාපු රහතන් වහන්සේලා ඔබ අහලා ඇති අපේ රටේ කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ ලංකාවේ මුහුද පවා ගොඩ ගැලුවා කියන්නේ විහාර මහදේවි අවසානයේ මුහුදට බිලි වුණා. ඒ ශාපයෙන් සමුද්‍ර වාණිජ දේවතාවුළු දේව කෝපයක් හටගෙන මහා සාගරේ ගොඩ ගැලුවා. ඇයි? කැලණිතිස්ස මහරහතන් වහන්සේව තෙල් කටාරමක දාලා එදා ඒ රජ්ජුරුව කරපු ඒ පාපී ක්‍රියාව. එතකොට අපිට පෙනෙන මේ සසර කර්ම විපාක රහත් තුනක් ඍද්ධි බල සම්පන්නෙක් වුණා, සෝවාන් කෙනෙක් වුණා, සකදාගාමී කෙනෙක් වුණා, කොච්චර සිල්වත් වුණත් ගුණවත් වුණත්
කර්ම විපාක රහතන් වහන්සේලා

0: ටත් මඟඵලලාබීන්ටත් ජීවිතේ අවසාන මොහොතේ අපි දන්නේ නැහැ කොහොම මොන විදියෙ මොන වගේ විපතකින් කෙනෙක්ගේ ජීවිතේ අවසන් මොහොත උරුම වෙලා කර්මයෙන් ලියවිලා තියෙනවද කියලා. දැන් අපි බලමු පෘථජ්ජන කෙනෙක්. දැන් රහතන් වහන්සේලාටත් එහෙමනම් මඟඵලලාබීන්ටත් එහෙම වෙනවා නම් ඔබ හිතන්න ඕනේ මේ පෘථජ්ජන ජීවිතේ කෙලෙස් සහිත සංසාර ගමනේ මේ අකුසල් කර කර පව්කම් කර කර පංච දුෂ්චරිතයේ එදියේදී ජීවත් වෙන මේ සාමාන්‍ය ලෝකේ සමාජ මිනිස්සු මරණ ඉදිරි කොච්චර අසරණ වෙනවද? එහෙමනම් ඔබ මැරෙන්න වැටෙනකන් හිටියොත් ආයේක මං ඒ වෙලාවට කරගන්නම්කෝ කියලා හිටියොත් ඔබ අමාරු වැටෙනවාමයි. ඒ නිසා පින්වතුනි මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. අපි දන්නේ නැහැ කොහොම කවදා කොයි විදිහකට මරණාසන්න මොහොත අවාසනාවන්ත වෙයිද. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට පෙන්නනවා කාලයක් පුරා පුහුණු කර යුතු ගුණධර්ම. කෙනෙකුට කාලයක් තිස්සේ යා මරණයත් එක්ක ජීවිතේ සැලසුම් කරනවා. මම නම් මරණී ඉදිරි අසරණ වෙන්නේ නැහැ කියලා යා සැලසුම් කරගන්න. එහෙම සැලසුම් කරගෙන යා කාලයක් බුදු ගුණම පුරුදු කරනවා. හිතට බයක් ඇති ගැනීමක් ආවත් බුදු ගුණ සිහි කරන. දැන් බලන්න දජග්ග සූත්‍රය. බුදුහාමුදුරුව අපිට පෙන්නවා භයංවා චම්බිතත්තංවා ලෝමහංසුවා. බයාතර මරණ බයනේ දරුණුවටම දැනෙන්නේ. එතකොට එවැනි බයක් ඇති වෙනවා ජීවිතේ. තැතිගැන්මක් ඇති වෙනවා. ලොමු ඩැහ ගන්නවා. ඒ වෙලාවට බුදු ගුණ හිතන්න. ධර්මී ගුණ හිතන්න, සංඝ ගුණ හිතන්න. හන්න කෙනෙක් කාලයක් තිස්සේ නිතර බුදුගුණ හිතනවා. එයා ඒ බුදුගුණ නින්දට යනකම් හිතනවා. උදේ අවදි වෙච්ච වෙලාවෙත් බුදුගුණ මානසිකාරෙන් තමයි එයා දවසේ වැඩ පටන් ගන්න. බස් එකක ගියත් වාඩි වෙලා හිටියත් බුදුගුණ හිතනවා. එයා නිතරම බුදුගුණ හිතන්න හිතන්න දැන් එයාගේ මනස බුදුගුණ මානසිකාරය තුළ සකස් වෙනවා. බුදුහාඳුරු උපමාවකට පෙන්නවා ගහක් බර වෙලා තිබ්බේ යම් පැත්තකටද ගහ වැටෙනකොට වැඩිපුරම ඒ පැත්තටම වැටෙන්න තමයි ඉඩකඩ තියෙන්නේ. ඒ වගේ හිත නිතරම බර වුණේ බුදුගුණ මානසිකාරයටද. එයාට බයක් ඇති ගැනීමක් ආපු හැම වෙලාවකම බුදුගුණම දෙයා හිතුවේ. මරණ මංචකෙත් එයාට බුදුගුණ සිහි කරගන්න තියෙන අවස්ථා වැඩි එතකොට. එයාට බුදුගුණ ඇහෙනකොට බයක් ඇති වෙන්නේ. එයාට මරණාසන්න මොහොතක කවුරු හරි බුදුගුණයක් කිව්වත් හිත බය වෙන්නේ. එයාගේ හිතේ සතුටක් ඇති වෙනවා, ප්‍රබෝධයක් ඇති වෙනවා, බුදුහාමුදුරුවෝ හිතේ මැවෙනවා. එයා මරණාසන්න මොහොතේ සුගතිගාමී වෙන විදිහට ආසන්න කර්මයක් හැටියට බුදුගුණ මානසිකාරී පුරුදු කරගත්ත කෙනා ඒක බලවත් කරගන්න. එතකොට නිරන්තරයෙන් පුරුදු කරන්න කිය බුදුහාඳුර පෙන්නවා බුද්ධානුස්සතිය, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති. මේ අනුස්සති භාවනා. එතකොට මේවා පුරුදු කරගත්ත කෙනා විශේෂයෙන් දේවතානුස්සතිය ගත්තොත් තමන් කැමති දිව්‍ය ලෝකයක හිත පිහිටවලා එයා හිත වඩනවා. මරණින් මත්තේ මං මෙන්න මේ දෙවුලව ඉපදිලා මාර්ගඵලලාභී දෙවියන්, කල්යාණ මිත්‍රයන් එක්ක මේ ධම්මග වඩාගෙන නිවන කරා යනවා. එයා දේවතානුස්සතිය වඩලා දිව්‍ය ලෝකේ හිත පිහිටවන්නේ දිව්‍ය සැපාරමුණු කරගෙන නෙමෙයි. එයාගේ එකම අරමුණ තමයි ධර්මයේ දියුණු කරන්න පුළුවන් මීට වඩා හොඳ තැන. දැන් මනුස්ස ලෝකේ ආවිස ඉවර නම් ආයි මෙහෙ ඉන්න කියලා වැඩක් නැහැ. එයා බලනවා මීටත් වැඩිය හොඳ සුගතියක් නිතර බණ අහන්න පුළුවන්, පින් කරන්න පුළුවන්, කල්යාණ මිත්‍ර ඇසුර තියෙන, දෙවියන් ධර්ම සාකච්ඡා කරන, සුධර්මා දිව්‍ය සභාවේ නිතර බණ ඇහෙනවා නම් මටත් බණ අහන්න පුළුවන්. අන්න ඒ වගේ සුගති සහිත තැනක් හිතෙන් අරමුණු කරන. එහෙම අරමුණු කරලා හිත පිහිටවන්නේ තමන් තුල තියෙන සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා. මේවට ධර්මයේ කියන්නේ සීක බල. මෙන්න මේ සීක බල තියෙනවා නම් එයාට දේවතානුස්සතියක් වඩලා දිව්‍ය ලෝකයක හිත පිහිටවන්න පුළුවන්. එහෙම කාලයක් පුරුදු කරගත්ත කෙනාට අන්න මරණාසන්න මොහොතෙත් ඒක බලවත් වෙනවා. ඇයි පුරුදු කරලා තියෙන එකනේ. පුරුදු කරපු දේ බලවත් වෙනවා. ගහක් නිතරම බර වුණේ යම් පැත්තකටද ඒ පැත්තට තමයි ඇදගෙන වැටෙන්නේ. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න ඔබ මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ධර්මයේ සිහි කරන් මං ඒක ඒ වෙලාවට කරගන්නම් කියලා හිතලා දැන් අතහැරියොත් ඔබ අසරණ වෙනවාමයි. බොහෝ දෙනෙක් ඉන්නවා ඒ අය ජීවිතේ අන්තිම වෙලාවේ කරගන්න හිතාගෙන ඉන්න අය. පන්සලකට යන්න කිව්වොත් ඌවා මේ වයසට ගිහිල්ලා කරන ඒවා භාවනා මොන භාවනාද අපිට උවට වෙලාවක් තියෙනවද කියලා. එහෙම ඉඳලා අකුසල් කර කර පව්කම් කර කර ඉඳලා ලෙඩ වෙනකොට අන්ත අසරණයි. ඔය අතර හිටි ගමන් ඔන්න වෛද්‍යවරු කියනවා ඔයාට ඇඟේ මෙහෙම ලෙඩක් තියෙනවා. සම්පූර්ණ මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා. එක මොහොතයි. ඔබ බලන්න සමහර වෙලාවට වෛද්‍යවරයෙක් ළඟට ගියාම කියනවා හොඳ කරගන්න නම් ඉතින් මොනවා හරි බලමු අපි උත්සාහ කරලා. හැබැයි මේ මට්ටමෙන් නම් දැන් පරක්කු වැඩි කියලා. ඔය වගේ දෙයක් ඔබට වෛද්‍යවරයෙක්ගෙන් අහන්න ලැබුණොත් වෛද්‍ය පරීක්ෂණ වාර්තාවක් තුල බලලා වෛද්‍යවරයෙක් කිව්වොත් ඔබ බලන්න සමහරු එතනම කලන්තේ දාලා වැටෙනවා. එක්ක පපුවේ අමාරුව හැදෙනවා. මුළු ජීවිතේ සියල්ල කඩාගෙන වැටෙනවා. රැයට නිින්ද යන්නේ නැහැ. ගෙවල් වල ඇවිල්ලා මාස 3න් මැරෙන්න ඉන්නවා නම් මාසෙන් මරණයේ ඉස්සර වෙනවා. සම්පූර්ණ මනසක් වැටිලා කයත් වැටෙනවා. කන්න බොන්නත් බෑ. ඇඟත් වේවුලනවා. හැම වෙලාවෙම දැන් මරණය පේන්න ගන්න. ඒ නිසා ජීවිතේ මරණ සතිය කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන එක භාවනාව. අපි කවුරුත් මේ සංසාරේ පළවෙනි පාරට මේකට මුණ දෙනව නෙමෙයි. මේ සසරේ බුදුහාමුදුරුවෝ පෙන්වන මහණෙනි මේ දීර්ඝ සංසාර ගමනේ අනමතග්ග සංයුක්තේ පෙන්නනවා කල්පයක් තුල. එක කල්පයක් තුල දුර්ලභ මනුස්ස ජීවිත ලැබලා මිය ගිහිල්ලා සම්මස් නහර ඔක්කොම කුණු වෙලා පස් වෙලා මහණෙනි ඇට සැකිල්ල විතරක් දිරන් නැතුව ඉතිරි වුණොත් එහෙම වෙන්නේ නැහැ. ඒක උපමාව. ඇට සැකිල්ල විතරක් ඉතිරි වුණොත් අර පේන වේපුල්ල පරවතේ වගේ ඇට සැකිලි වලින් කන්දක් ගොඩ ගන්න පුළුවන් කිව එක පුද්ගලයේ කල්පයක උපදින මනුස්ස ජීවිතවලින්. එහෙමනම් අපිට පේනවා කල්පයක් තුල දුර්ලභ මනුස්ස ජීවිතම ඒ තරම් අපිට ලැබෙනවා නම් තිරිසන් ලෝක ප්‍රේතපාය අසුරපාය කොච්චර ඉපදිලා ඇද්ද මේ මනුස්ස ලෝක මේ සංසාර ගමනේ මොන තරම්නම්. බුදුහාඳුරු පෙන්වුවා එළුව වෙලා බෙලි කැපුම් කාපු ආරවල ගලාගෙන ගියලේ මේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. කුකුල්ලු වෙලා හරක් වෙලා ඉපදිච්ච ආත්මවල බෙලි කැපුම් කාපු ආරවල ගලාගෙන ගියලේ මේ මහා සාගරේ ජලයට වඩා වැඩි. අපිට ඒක තේරෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි මරණය ගැන ජීවිතේ හිතන්න බුදුහාඳුරු පෙන්වුවේ මරණ සතිය තරම් ධර්මාවබෝධයේ පිණිස කෙනෙක් අප්‍රමාදී කරවන භාවනාව බුදුරජාණන් වහන්සේ බුදුවැසින්වත් දකින්නේ නැහැ කියලා. මන් දැන් මැරුණොත් කොහේ යයිද කියලා නිතර හිතන කෙනා තමයි මැරෙන්න කලින් පිනක් කුසලයක් කරගන්න ඕනේ, පරලොවට යමක් කරගන්න ඕනේ කියලා අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී භාවය ඇති කරන ප්‍රධානම දේ තමයි මරණ සතිය. දැන් ඔබ හිතන සමහර අය ඉන්නවා ඒ අය දැන් ලෙඩ වෙලා අපි හිතමු ගෙදර එක තැන් වෙලා දැන් ටිකක් වයෝ වෘද්ධයි ලෙඩයි අසනීපයි. එතකොට ඒ වගේ අයට බුදුගුණ සිහි කරන්න කියලා කියනකොට සමහර වෙවුලන. ඇයි ජීවිතේ බුදුගුණ සිහි කළා නැහැ? කවුරු හරි කියනවා අපි ස්වාමීන් වහන්සේලා දෙනමක් විතර වඩම්මලා ගෙදර පිරිත් ටිකක් කියමු. ඔය සිවුරක් එහෙම අතගස්සලා පූජා කරමු. අටපිරිකරක් ගෙනහල් දැන් ඔන්න ගෙදර ලෑස්ති කරලා දැන් ලෙඩ වෙච්ච කෙනාට පිරිත් කියන්න හාමුදුරුවෝ එනවා. දැන් එයාට එන්නේ සතුටක් නෙමෙයි. සමහර අය සතුටක් ඇති වෙන්නේ කාටද? ධර්මයට කැමති, ධර්මයට ආසා, සංඝයා දකින්න කැමති, පින් කරන්න කැමති, බණ අහන්න කැමති. කාලයක් පින් කරගත්ත කෙනාට සංඝයා දැකීම සතුටක්, බණ ඇසීම සතුටක්, පිරිත් ටිකක් අහන එක සතුටක්. හැබැයි ධර්මයක් ජීවිතේ පුරුදු කරපු නැති පංච දුෂ්චරිතයේම එදෙමින් අකුසල් කර කර හිටපු කෙනෙකුට සමහර වෙලාවට පිරිත් කියන්න හාමුදුරුවරු වැඩියත් බයක් තැති ගැනීමක් ඇති වෙයි. එතකොට හිතෙනවා ඔන්න දැන් මම මැරෙන්න ළඟයි. දැන් මේ ආයෙ මට පාංශිකූලෙ දෙන්න එක්කෝ මැරෙන්න කලින් මේ මතක වස්ත්‍ර දාහනයක් දෙන්න ආවේ. ඉතින් අත ගහන්න කියනකොටත් වෙවුලනවා. ලෙඩ ඇඳෙත් මල මුත්‍ර යනවා බයට. පිරිත් නූලක් ඇට ගහන්න හැදුවත් වෙවුලනවා. මම මැරෙයිද කියලා අහන. ඒ නිසා ජීවිතේ මරණාසන්න මොහොතක ධර්මයක් පුරුදු කරලා නැත්නම් මැරෙන්න කලින්ම අන්ත අසරණ වෙලා සමහරු වේවුලලා දරාගන්න ලෙඩේට වඩා සමහරු මැරෙන්නේ බයට. මරණාසන්න මොහොතේ ඇතිවන බය තැති ගැනීම මරණ බය කියන එක. ඒ නිසා පින්වතුනි ජීවිතේ මරණයේ ඉදිරියේ අසරණ නොවෙන්න නම් ඔබ ජීවිතේ බොහෝ කාලයක් පුරා නිතර පුරුදු කළ යුතු දේවල් සද්ධාව, නිතර බුදුගුණ හිතන්, ධර්මයේ ගුණ හිතන්, සංඝ ගුණ හිතන්, සද්ධාවෙන් බලවත්තේ, සද්ධාවෙන් ධනවතෙක් වෙන්න. ඔබ ආර්ථික අතින් ඔබට ලොකු සල්ලිකාරයෙක් නොවෙන්න පුළුවන්. හැබැයි සද්ධාවෙන් ධනවතෙක් වෙන්න. සීලය ජීවිතයේ උපදිනකොටම අපි කවුරු සෝවාන් වෙලා ආපු අය නෙමෙයි. හැබැයි මේ ධර්මය ඇහුණට පස්සේ සසර බය කර්ම කර්මඵල ගැන දැනෙනකොට අඩුපාඩු හදාගන්න, වැටි වැටි හරි ධර්මයේ පැත්තට නැගිටින්, කොහොම හරි මං ජීවිතේ අඩුපාඩු හදාගන්නවා කියලා වරදක් වුණත් පුංචි වරදේ පමා බිය දකින්. ඒ වරද සාධාරණීකරණය කර කර ජීවත් වෙන්න එපා. ආයතින් සංවරේ පිහිටනවා කියන්නේ පන්සිල් පද කැඩුනත් ආයමත් දැඩි අදිෂ්ඨානෙන් මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා ආයමත් සිල් ගන්න. ඒක තමයි ආයතින් සංවරයට එනවා කියන්නේ. ආර්යකාන්ත සීලයක් හැටියට දිවිහිමියෙම සීලය රැකෙන්නේ සෝවාන් වෙච්ච කෙනාට. එහෙම ධර්ම අවබෝධයක් නැති ශ්‍රාවකයන් නිතරම සිහියෙන් නුවණින් තමන්ගේ ශික්ෂාපද ගැන හොඳ සිහියෙන් ඉන්න ඕනේ. නිතර නිතර සීල් සමාදන් වෙන අඩුපාඩු හදාගන්න. එහෙම තමයි යා පියවරේ පියවර ඉස්සරහට යන්න. ඒක භාවනාවක් හැටියට යා වඩනවා සීලානුස්සති. ඊළඟට ධර්මයේ නිතර බණ අහනවා, ධර්ම මානසිකාරය දෙනවා, ධර්මයට ආස කරනවා. ඒ ධර්මයේම භාවනාවක් හැටියට වඩනවා ධම්මානුස්සති. සංඝ ගුණ සිහි කරනවා සංඝානුස්සතිය. ඊළඟට තමන් කරපු පින්කම් සිහි කරන්න ඕන. ඔබ අහලා ඇතිනේ ඉස්සර මිනිස්සුන්ට පින් පොත් තිබ්බා කියලා. ඒ අය කරපු පින්කම් පොතක හරි ලියාගෙන ඒව අමතක වෙන්න නොදී ඒව නිතර නිතර සිහි කරනවා. මම මෙහෙම පින් කරා, මම මේ වගේ පින්කම් කරා, මම මේ වගේ පින්කම් කරා කියලා සිහි කරනකොට පින බලවත් වෙන. බලන්න වර්තමානයේ සමහර අය ඒ අයගේ තියෙන දුර්වලතා, තරුණ කාලේ මැදි වයසේ හොඳට පින්කම් කරපු සමහරු දඹදිව දෙතුන් වතාව ගිහිල්ලා කටින පින්කම් කරලා සෑ වන්දනා කරලා නිතර දන් දීලා පින්කම් කරපු අය දැන් හිතන රෝද පුටුවක වයසට ගිහිලා එක තැන් වෙලා ඉන්නේ කියලා. දැන් මොකද කරන්න ඕනේ? අර කරපු පින් හිත හිත සතුටු වෙන්න. මගේ ජීවිතේ මම මෙහෙම පින් කරගත්තා, අනේ සාදු සාදු කියලා ඒ පින සිහි කරන්. මම පුළුවන් කාලේ ඇවිදින්න පුළුවන් කාලේ මම මෙහෙම පින් කරගත්තා, මගේ ජීවිතේ මම පිනින් පුරවගත්ත කෙනෙක්. ඒ කාලේ මම මේ විදිහට දඹදිව වැන්දා, මම මේ විදිහට කටින පින්කම් කරා, මම මේ වගේ මහා දම් පින්කම් කරගත්ත කෙනෙක්. මං කොච්චරනම් පින් කරගත්තද කියලා තමන් ඒ මොහොතේ ලෙඩ ඇඳේ රෝද පුටුවේ හිටියත් තමන් කරලා තියෙන කරපු පින් සිහි කර කර ඒක භාවනාවක් වශයෙන් වඩන්න. ඒකට කියන්නේ ත්‍යාගානුස්සති. හැබැයි බොහෝ දෙනෙක් වර්තමානයේ අපි දකිනවා සමහරු අර කලින් කරපු පින්කම් ගැන හිත හිත සතුටු වෙනවට වඩා කොහෙද ඉතින් මේ දැන් නැකිට ගන්නත් බෑනේ, මට ඉතින් පන්සලකට යාගන්න පුළුවන් නෑ, පුළුවන් නම් මං යනවනේ. අන්න එහෙම හිත හිතා පසුතැවෙන. ඒ කාලේ කරපු පින් ගැන හිත හිත සතුටු වෙනවට වඩා දැන් කරගන්න බෑ කියලා බැරිකම ගැන හිත හිත දුක් වෙනවා. මතක තියාගන්න, ඔබ බැරිකම ගැන හිත හිත පසුතැවෙනවා කියන්නේ පසුතැවීම අකුසලයක්. ඒ ගැන හිත හිත දුක් වෙනවා. සමහර ලාවට තමන් තමන්ට බැනගන්න, මේ ලෙඩේ හැදිච්ච නිසා මට නැගිට ගන්න බැරි වුණා, මේ රෝද පුටුවේ කරුමක්කාර ලෙඩේ මැරිලවත් යන්නේ නැහැ නේ කියලා ඔන්න තමන්ට බැනගන්නවා සමහරු. එක්ක ලෙඩේට බනිනවා, තමන්ගේ කයට බනිනවා, කොන්ද රිදෙනවා කියලා කොන්දට බනිනවා, කකුල් පණ නැහැ කියලා කකුල් වලට බනිනවා. තමන් තමන්ගේ කයට වෛර කරනවා, අනුන්ට වේවා තමන්ට වේවා ද්වේෂයෙන් වෛරයෙන් බැන බැන ඉන්නකොට වැඩෙන්නේ ද්වේෂය. ඒක අකුසලයක්. ඒ නිසා ඔබ ලෙඩ ඇඳේ හිටියත්, එක්තැන් වෙලා හිටියත්, රෝද පුටුවේ හිටියත් ඔබට අද පින්කම් වලට යන්න බැරි වෙයි. හැබැයි ඔබ තරුණ කාලේ, පුළුවන් කාලේ, හැකියාව තියෙන කාලේ කරපු පින්කම් සිහි කර කර සිහි කර කර සතුටු වෙන්න. පින වඩන්න, පින වැඩෙනවා. පින මෙනෙහි කරන්න, මෙනෙහි කරන්න පින බලවත් වෙන එක භාවනා වශයෙන් වඩන්න පුළුවන්. ත්‍යාගානුස්සති. ඊළඟට ප්‍රඥාව. ඔබ රෝද පුටුවක හිටියත්, ඇඳක හිටියත් මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, ওই විදිහට සිහි කරන්න. හැබැයි මතක තියාගන්න, එහෙම සිහි කරන්න පුළුවන් කාටද? පුළුවන් කාලෙ සිහිනුවන තියෙන කාලෙ ගැඹුරු ධර්මය අහපු කෙනෙකුට මේ ආයතන විදර්ශනාව පංච උපාදානස්කන්ධේ පටිච්ච සම්පාදේ ධර්මයේ ගැන දන්න කෙනාට තමයි එකතෙන් උනත් ලෙඩැඳේ හිටියත් රෝද පුටුවේ හිටියත් ධර්මයෙන් ගලපලා ජීවිතේ ධර්මයේ තුලින් දකින්න පුළුවන්. අන්න ඒ නිසා ඔබට තේරෙනවා ඇති මැරෙන්න වැටෙනකන් ධර්මිය අල්ලන්න හිටියොත් නම් ඔබ අමාරුවේ වැටෙනවාමයි. ඒ නිසා පින්වතුනි නිතර බණහන්න නිතර පින්කම් කරන්න පුළුවන් හැම වෙලාවෙම බුදු ගුණ සිහි කරන්න තුනුරුවන් ගුණ සිහි කරන්න තමන්ගේ ශක්ති පමණින් නැති බැරි අයට පිහිට වෙන්න කාට හරි දම් පින්කම් කරන්න නැති බැරි එක මිනිස්සෙකුට වේවා මහා ලොකු පින්කම් දාන දෙන්න බැරි වුණත් පුළුවන් විදිහට ඔබේ ශක්ති පමණින් සතෙකුට හරි කෑම ටිකක් දවස ගන්න දෙන්න ඒ කරන පින් හිත හිත කරුණු පහක් වඩන්න සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වට ධර්මයේ කියන්නේ සීක බල ඒ සීක බල ධර්ම දියුණු කරනකොට ඒව වඩනකොට ඒව බලවත් කරනකොට අන්න ඔබටම පුළුවන් ඔබ කැමති සුගතියක දිව්‍ය තලයක හිත පිහිටවත් එක බුදුහාමුදුරුව පෙන්නපු භාවනාව ඒකට කියන්නේ දේවතානුස්සති භාවනාව ඇයි අපි දේවතානුස්සතිය වඩන්නේ දිව්‍ය සැප විඳින්න නෙමෙයි කෙනෙක් දේවතානුස්සතිය වඩන්නේ පරලොවින් රැකවරණයක් පිණිස ඔබ මතක තියාගන්න කෙනෙක් සෝවාන් වුණත් උපදින්නේ දිව්‍ය තලයක සකදාගාමි වුණත් උපදින්නේ දෙව්ලොව අනාගාමි වෙච්ච කෙනා උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම තලයක එහෙමනම් මගඵල ලැබුවත් එයා පිරිනිවන් පා රහත් වෙනකම්ම සුගතියක ඉපදිලා තව ආත්ම කීපයක් එයාට තියෙනවා සෝවාන් වුණා එහෙමනම් එතනින් මෙහා ඔබටත් එවැනි කල්යාණ මිත්‍රයන් ඉන්න මාර්ගඵලලාභී දෙවියන් ඉන්න සුගතියක ධර්මයේ දියුණු කරගන්න පුළුවන් පරිසරයක උපදින්න පුළුවන් නම් අන්න පරලොවින් රැකවරණයක් අරමුණු කරගෙන දේවතානුස්සතිය වඩ. එතකොට මේ ටික ඔබ කරගන්නවා වගේමයි මේ බණහපු ඔබත් කල්පනා කරන්න මේ ධර්මයේ වටිනාකම ඔබ දන්නවනම් මේ කරුණු ටික ඔබ දන්නවනම් මරණාසන්න කෙනෙක් ඉදිරියේ ඔබ හැසිරෙන්න ඕන කොහොමද? ඔබේ අම්මා තාත්තා ඥාතිය කාච්චි සීයා ලෙඩ වෙච්ච කෙනෙක් ඉදිරියේ ඔබ කොච්චර බුද්ධිමත් වෙන්න ඕනද? ඔබට පුළුවන් එයාට කල්යාණ මිත්‍රයෙක් වෙන්න මරණාසන්න කෙනෙකුට පිහිට වෙන්න. බුදු ගුණ ටික හරි කනට කළා සිහි කරවන්න. ජීවිතේ කරපු පින්කම් නිතර නිතර මතක් කරලා දෙන්න. සුගතියක හිත පිහිටවන්න ඔබ උත්සාහ කරා. ඒ කෙනාගේ අවසාන මොහොතේ මරණාසන්න කාලී පරිසරය තුළ ධර්මයෙන් හිත වැඩෙන පරිසරයක් නිතර බණහන්න පුළුවන් පරිසරයක් හදලා දෙයි. ඒක තමයි අපිට පරලොවින් රැකවරණයක් පිණිස කල්යාණ මිත්‍රයෙක් හැටියට මරණාසන්න කෙනෙකුට කරන්න පුළුවන් උපරිම අනුග්‍රහය. ඉතින් එහෙමනම් ඔබටත් මේ උතුම් ධර්මයේ අපේ ජීවිත අපි කවුරුත් අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ මොන විදියට හුස්ම ටිකේයිද. ඒ නිසා මරණී ඉදිරි අසරණ නොවි මේ බුද්ධ ශාසනයත් මනුස්ස ජීවිතයත් ලැබිච්ච වෙලාවේ අපි හැම දිනාටම මේ ධර්මයෙන්ම රැකවරණය හදාගන්න මරණී ඉදිරි අසරණ නොවීම පිණිස ඔබ හැම දිනාට මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද මෙවුතුම් ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදුහනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයේ යෙදෙන ඇසළ පුරපසළොස්වක පොහොව දිනයේ වෙනුවෙන් නෙතෆිම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ නැත්නම් කවුරුත් දන්න පින්වත් පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉන් අනතුරුව උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පසරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ පේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පසරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. එන අනතුරුව රාත්‍රී 7ට රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8ට මෙවරත් ඇසලපුර පසළොස්වක පොහෝදා නෙතෆම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන තුළින් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලධම්ම ස්වාමින් වහන්සේ. මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්නට විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ ලබා දෙන සහයෝගය අපි ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසලපුර පසළොස්වක පොහෝදා සේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් හඳුනන පින්වත් පන්සලට පැමිණෙන්න කියලා. ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0771 51 272 0771 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 0767 163 872 0767 163 872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා නෙත් FM ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන්, නැවත වතාවක් අපි සියලු දෙනාට තෙරුවනේ ආශිර්වාදය ජීවිතවලට ලැබීම තුළින් සියලු දෙනාගේ ජීවිත සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනාවයි සඳුදා නෙත් FM ධර්ම දක්ෂිණා ධර්ම සාකච්ඡාව ආරම්භයේදීම එක්කාසු කරන්නේ මේ විශ්වයට ඔබේ ජීවිතවලට. ඒ ප්‍රාර්ථනාව සිද්ධ කරමින් අදත් අපි සූදානම් වන්නේ සඳුදා ධර්ම දක්ෂිණා ධර්ම දේශනාවෙන් අනතුරුව ඔබට සමීප කරන ධර්ම සාකච්ඡාව සමීප කරන්නටයි. ඒ වෙනුවෙන් ධර්ම කරුණු පහදා දෙන්න අදත් අපගේ අනුකම්පාවෙන් වැඩමවන්නට යෙදුනේ අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්හේනපුර සීලසුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේ මුලින්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව මේ සාකච්ඡාව වෙනුවෙන් පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හැමදෙරණේ.
0: හැම දිනාටම නැවත වතාවක් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ හෝරාවක් පුරා ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ධර්ම දේශනාව තුළ ශ්‍රවණය කරලා මේ මොහොතේ ඔබ සූදානම් වෙන්නේ ඒ ධර්ම දේශනාව ඇසුරෙන් වගේම තව බොහෝ ධර්ම කාරණා ඇසුරෙන් ඔබේ ජීවිතයට ඉතාම වැදගත් දහම් සාකච්ඡාවක් එක්ක එකතු වෙන්න. ඉතින් මේ ධර්ම සාකච්ඡාවත් ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ වැඩෙන උතුම් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා සාකච්ඡාව ආරම්භයේදීත් ඔබ හැම දිනාටම අපි හදවතින්ම ආශිර්වාද කරනවා.
1: හැමදාමත්ම වගේ ධර්ම සාකච්ඡාව ආරම්භයේදී වගේම ධර්ම දේශනාව ආරම්භයේදීත් අපේ හාමුදුරන් වහන්සේ ලෝවැසි අප සියලු දෙනාට සිදු කරනු ලබන ඒ උතුම් ආශිර්වාදය අපි සත්සිතින් යුතුව ඉතාමත්ම සතුට සිතින් අනුමෝදන් වෙමු. අනුමෝදන් වෙන ගමන් අපි ධර්ම සාකච්ඡාවට යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පහුගිය සතියේදී අපි මරණය පිළිබඳව බොහෝ කරුණු සාකච්ඡා කරා. ධර්ම දේශනාව තුළත් අපේ හාමුදුරන් වහන්සේ මරණය පිළිබඳව ධර්ම කරුණු ඔබට පැහැදිලි කර දෙන්නට යෙදුනා. ඉතින් අද දවසේදී මරණාසන්න මොහොතේදී කොහොමද හිත පිහිටුවාගෙන අපි කටයුතු කරන්නට ඕනේ, එහි වටිනාකම කොහොමද කියන කාරණාවත්, නැත්නම් එහි වටිනාකම අපේ ජීවිතවලට දැනෙන්නේ කොහොමද කියන කාරණාවත් ඉතාමත්ම හොඳින් පැහැදිලි කර දෙන්නට යෙදුනා. එනිසා සාකච්ඡාව ආරම්භ කරන්නටම මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඇහුවත් හොඳයි කියලා හිතුණා. අපේ හාමුදුරනි, දැන් අපි මරණය පිළිබඳව නිරන්තරයෙන්ම සිහිපත් කරමින් මරණයට සූදානම් වෙමින් කටයුතු කිරීම ඉතාමත්ම වටිනා කටයුත්තක් බව ඔබ වහන්සේගේ දේශනා තුළින්, නැත්නම් අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණු තුළින් ඔබ වහන්සේගේ ප්‍රායෝගික තියෙන අත්දැකීම් එක්ක එක්කාසු කරමින් දේශනා කරන්නට යෙදුණු ඒ ධර්ම කරුණු තුළින් අවබෝධ කරගන්නට යෙදුණා. මා ඔබ වහන්සේගෙන් මුලින්ම විමසන්නට බලාපොරොත්තු වන්නේ අපේ හාමුදුරුවනි, දැන් කෙනෙක් මරණය පිළිබඳව සිතා කටයුතු කිරීම, මරණය පිළිබඳව මෙනෙහි කිරීම, දැන් නිතරම අපේ සිත එහෙට මෙහෙට සෙලවෙන ගතියකින් යුක්ත වෙනවා. ඒ නිසා මේ මරණය පිළිබඳව සිතා කටයුතු කිරීම අනිකුත් කටයුතු වලට බාධාවක් නොවේද කියලා අහලා ඒකට උත්තරයක් ලබාගෙන ඉතිරි ප්‍රශ්න වලට ගමන් කළොත් හොඳයි කියලා හිතුණා. ඒ නිසා අපේ හාමුදුරනේ මේ නිතරම චංචල ගතියකින් තිබෙන, නැත්නම් නිශ්චල ගතියකින් නොපවතින සිතත් එක්ක ගනුදෙනු කිරීමේදී මරණය පිළිබඳව සිහිපත් කිරීම, මෙනෙහි කිරීම, එය හිතට ඒත්තු ගන්නමින් කටයුතු කිරීම අපේ අනිකුත් වැඩවලට බාධාවක් නෙවෙයිද? එම බාධාවක් වන අවස්ථාවක අපි කොහොමද ඒ බාධාවන් ජයගන්නට කටයුතු කරන්නට ඕනේ? අපි ඒ ගැන පැහැදිලි කරමින් සාකච්ඡාවට යොමු වෙමු.
0: ඔව්, නැවත වතාවක් ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැතෙම බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෙකුට ගිහි ජීවිතය තුළ ඉලක්ක පෙන්නනවා. එකක් තමයි ගිහි ශ්‍රාවකයේ ගිහි ජීවිතය තුළ තමන් ආර්ථික අතින් දියුණුව කරා යන්න මහන්සි ගන්නට ඕනේ. එතකොට ඒක තුළ බුදුහාමුදුරුව මෙන්න මෙච්චරයි කියලා සීමාවක් පනවලා
1: නැහැ.
0: ඒ නිසා සාමාන්‍ය සමාජයේ තුළ මිනිස්සු සමහරලාට කියන මේ වැඩිපුර හම්බ කරන්න ගියම තණ්හා වැඩි වෙනවා. එහෙම එකක් කොහෙවත් දේශනාවල නැහැ. ඒ නිසා ඔබට දියුණු වෙන්න මේ බුද්ධ ශාසනය තුළ ඕන තරම් ක්‍රම තියෙනවා. ඔබට කෝටිපතියෙක් වෙන්න පුළුවන්, ප්‍රකෝටිපතියෙක් වෙන්න පුළුවන්, මේ ලෝකේ අංක එකේ බිලියන පතියෙක් වෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුව ඉතන පෙන්නලා තියෙන එකම එක දෙයයි, හැබැයි ඔබ දියුණු වෙන්න තෝරගන්න මාර්ග තුල සම්මා ආජීවයෙන් යුක්ත වෙන්න.
1: එහෙමයි.
0: මිත්‍යා ආජීවය කියන්නේ ඔබ මෙලවත් පරලවත් සසරි විඳවන්න හේතු වෙන කාරණයක්. අන්න ඒ නිසා මද්ද්‍රව්‍ය වෙළඳාම්, මත් වෙන දේවල්, ඊළඟට අවියාවිද වෙළඳාම්, වහල් පිනිස මිනිසුන් වෙළඳාම් කිරීම, ඊළඟට මරණීය පිනිස සතුන් ඇති කරන වෙළඳාම්, මෙන්න මේ වගේ වෙළඳාම් වලින් තොරව ඔබට සාධාරණව ධාර්මිෂ්ඨව කෝටිපතියෙක් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් අපේ බුද්ධ ශාසනය තුළ වැඩිපුරම මේ ශාසනික දියුණුව වෙනුවෙන් උදව් කරලා උපකාර කරලා මහා ආරාම සෙනසුන් හදලා තියෙන්නේ. එදා දඹදිව හිටපු සිටුවරු, සිටුවරු කියන්නේ නගරේ ඉන්න ධනවත්ම පුද්ගලයෝ, කෝටිපතියෝ. එතකොට ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නන කාරණේ තමයි ආර්ථික දියුණුව කරා යද්දී එයා රත්තරන් මාලිගාවක හිටියත්, මැණික් වලින් සත්රු වලින් හදපු මාලිගාවක හිටියත්, හැබැයි ආදීනව දස්සාවිනෝ. අන්න වැදගත්ම දේ, මේ සියල්ල යම් දවසක අනිත්‍යයි. මට මේ සියල්ල යම් දවසක අතහැරලා යන්න වෙනවා. අන්නේ අවබෝධයෙන් ඒව පරිහරණය කරන්න කියනවා. එන අපි කොච්චර දියුණු වෙන්න උත්සාහ කරත්, කොච්චර ඔබ සමාජයේ ඉහළ තලයක හිටියත්, ඔබ මොන විදිහේ ඔබට ඉඩ කඩන් දේපල වස්තුව මොනවා තිබුණත්, ඔබ ජීවිතයේ යථාර්ථය ගැන හිතන්න ඕනේ. ඒ යථාර්ථය ගැන නොසිතන තාක්කල් ඔබේ ජීවිතයේ ප්‍රශ්න ගැටළු ඉදිරි ඔබ කඩාගෙන වැටෙනවා. ඔබට අටලෝ දහම ඉදිරි මූණ දෙන්න පුළුවන්කමක් නැහැ. එතකොට ඔබ ගොඩනගන දේවල් ඒ සියල්ල තාවකාලිකව සැනින් බිඳ වැටිලා ඔබත් සම්පූර්ණ කඩාගෙන වැටිච්ච චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම බුදුහාමුදුරුව පෙන්වුවේ මේ ධර්මයේ තුල ශක්තිමත් වෙන කෙනා මෙලව පරලව දෙලොම ජය ගන්න කෙනෙක් බවට පත්
1: වෙනවා.
0: එතකොට මෙලව පරලව දෙලොම ජය ගන්න නම් එයා අටලෝ දහම ඉදිරියේ කම්පා නොවන අකම්පිත හිතක් ඇති කෙනෙක්. එයා මේ ලෝක ධර්මතාවේ වටහා ගත්ත කෙනෙක්. මේ ලෝක ධර්මතාවේ අවබෝධ කරගෙන එයා ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ.
1: එහෙමයි.
0: අන්න ඒ නිසා ඔබ මොන තරම් ඔබ යාන වාහන, ඔබ මොන තරම් ගෙවල් දොරවල්, දියුණුව, ආර්ථික සම්පත් මේවා කොච්චර ඔබ උපයා ගත්තා, ඒවා තුල හැම වෙලාවෙම දකින්න කියනවා ආදීනව දස්සාවින්. මේවා යම් දවසක මට අතහරින්න වෙනවා.
1: එහෙමයි.
0: ඒක කවදා, කොතන, කොයි මොහොතේද කියන්න බෑ. දැන් බලන්න බිම්බිසාර රජුරෝ රජකම් කරා, රජ මාලිගාවල හිටියා. හැබැයි ජීවිතය අවසාන කාලේ වෙන බාහිර සතුරු උපක්‍රමයක් නෙමෙයි, සමහරලාට නොසිතන දෙයක්. තමන්ම, තමන්ගේ දරුවෙක් ගතින්ම දුක් වේදනාව ඉඳලා මැරුම් කාලා හිරේ වැටිලා ජීවිතයේ අවසාන කාලේ මහා දුක් විඳලා මරණයට පත් වෙන්න සිද්ධ වුණා. හැබැයි ඒ කොච්චර දුක් විඳලා මරණයට පත් වෙන්න සිද්ධ වුණත් අන්න ධර්මය අවබෝධ කරගෙන, අනිත්‍ය ගැන අවබෝධ කරගෙන, ආදීනව දකිමින් ඒ රජකම් කරපු එකේ ප්‍රතිඵලය තමයි හර හිර කුටියේ ඉඳන් හරි බුදුගුණ සිහි කරන්න පුළුවන් මානසිකත්වයක් හැදුණා.
1: එහෙමයි.
0: හිර කුටියේ ඉඳන් හරි දහම් ගුණ, අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන්. මරණින් මත්තේ ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා උපදින්නේ ඒකයි.
1: එහෙමයි.
0: එතකොට අපිට පේනවා කෙනෙක් මානසික වැටිලා නිකන් පිස්සු හැදිලා, අයියෝ ඇයි මට මෙහෙම වුනේ, ඉඳලා වැඩක් නැහැ, මැරෙනවා නම් ඊට වඩා හොඳයි. එතකොට ඔය වගේ වචන මිනිස්සු අතින් කියවෙන්නේ ඇයි? ඒ කෙනා අටලෝ දහම ඉදිරියේ මූණ දෙන්න පුළුවන් ලෝක ධර්මතාවය ගැන අවබෝධයක් නැතුව ජීවත් වෙච්ච කෙනෙක්.
1: එහෙමයි.
0: එතකොට ලෝක ධර්මතාවයක් ගැන අවබෝධයක් නැතුව ජීවත් වෙන කෙනා ලාභයේ ඉදිරියේ මුසපත් වෙනවා, අලාභයේ ඉදිරියේ සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා.
1: එහෙමයි.
0: සැපයේ ඉදිරියේ මුසපත් වෙනවා, දුක ඉදිරියේ කඩාගෙන වැටෙනවා. යසස පරිවාර සම්පත්තිය පිරිස සෙනග වටකර ගන්නකොට තමන් මුසපත් වෙනවා. හැබැයි මිනිස්සු කාත් කවුරුන් නැතුව තනි වෙන දවසට ඇයි මට මෙහෙම වුනේ කියලා කඩාගෙන වැටෙනවා.
1: එහෙමයි.
0: කීර්ති ප්‍රශංසා ඉදිරියේ මුසපත් වෙනවා. හැබැයි නින්දාවක් අපකීර්තියක් එනකොට සම්පූර්ණ කඩාගෙන වැටෙනවා.
1: එහෙමයි.
0: මේක තමයි මේ ලෝකේ අටලෝ දහම ඉදිරියේ ධර්මයක් නොදන්න සාමාන්‍ය සමාජය. දැන් බලන්න සමහර වෙලාවට ඔබ දැකලා ඇති රටේ ලොකු ව්‍යාපාරිකයෝ සමහර වෙලාවට හිටි ගමන් සියදිවි හානි කරගන්න.
1: එහෙමයි.
0: සමහර අය සුපිරි වාහනවල ගිහිල්ලා වාහනේ නවත්තලා යතුරු සීට් එක උඩ තියලා එක්ක ගඟකට පයින්නවා.
1: එහෙමයි.
0: එතකොට කෙනෙක් බාහිරින් බලලා මේ මිනිස්සයාට මොනවද නැත්තේ, මේ තරම් දේවල් තියෙනවා, මේ තරම් ව්‍යාපාර තියෙනවා, මෙච්චර දියුණු වෙලා, මෙච්චර උගත් මිනිස්සෙක් ඇයි මෙහෙම කරගත්තේ කියලා කෙනෙක් හිතනවා.
1: එහෙමයි.
0: නමුත් ජීවිතේන ප්‍රශ්න ඉදිරියේ, අර අටලෝ දහම ඉදිරියේ අකම්පිතව ජීවිතයට මූණ දෙන්න ශක්තිය නැහැ. හම්බ කරලා තියෙන සල්ලි විතරයි. හැබැයි එතනින් එහා දහම් දැනුමක්, මේ ලෝකයේ ගැන අවබෝධඥානයක් තුල ජීවත් වෙලා නෙමෙයි. අන්න ඒ නිසා ජීවිතේන ප්‍රශ්න ගැටලු ඉදිරියේ කඩාගෙන වැටෙනවා. මම නිකන් සාමාන්‍ය තේරෙන උදාහරණ දෙකක් ගන්නම්. දැන් අපි හිතමු ගින්නක් එනවා මේ ලෝකයේ. අපි මේ මොන දේවල් ගොඩ නැගුවත් බුදුහාඳුර පෙන්නවා ගින්නට සාධාරණයි.
1: එහෙමයි.
0: ජලයට සාධාරණයි. භූමිකම්ප ඔබ දකින්න ඇති පසුගිය දවස්වල, මීට සතියක් දෙකකට එහා මේ ලෝකයේ සමහර රටවල් වල ඇතිවෙච්ච භූමිකම්පාවල් මේ වෙනකොට දහස් ගාණක් තාමත් ගොඩ ගන්නවා, ගොඩ නැගිලි අස්සේ හිර වෙච්ච මලමිනි.
1: එහෙමයි.
0: එතකොට මොනතරම් මිනිස්සු හිටි ගමන් ගොඩ නැගිලි පිටින් බිල්ඩින් පිටින් කඩාගෙන වැටිලා භූමිකම්පාවලින් සිය දහස් ගණන් මිනිස්සු මිය යනවා.
1: එහෙමයි.
0: ජල ගැලීම් වලින් තමන්ගේ ව්‍යාපාර, හෝටල්, ගොඩ නැගිලි, ගෙවල් දොරවල් සියල්ල අපිට සුනාමි ගැන මතකයක් තියෙනවා, අපිට අත්දැකීම් තියෙනවා අපේ රටවල. එතකොට සමහරලාට ගින්නෙන්, ජලයෙන්, භූමිකම්පාවලි, හිතාගන්න බැරි ව්‍යසනවලි, විපත්වලි මේ සියල්ල කඩාගෙන වැටෙන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් එකම විදිහේ දියුණු ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි එක්කෙනෙක් ඔය කියපු විදිහට අනිත්‍ය මෙනෙහි කරනවා. එයා ලෝක ධර්මතාවය ගැන සිහි කරන කෙනෙක්. එයා නිතර බණහන කෙනෙක්. මේ සියල්ල අනිත්‍යයි, යම් දවසක අතහැරලා යන්න වෙනවා කියන අවබෝධයෙන් පරලෝ ගැන හිතමින් එයා දියුණුව කරා යනවා. එයත් ව්‍යාපාර කරනවා. එයත් දියුණු ව්‍යාපාරිකයෙක්. හැබැයි එයා බණ අහනවා, දන් දෙනවා, සිල් රකින්නවා, පින්කම් කරනවා. එයා ලෝක ධර්මතාවය ගැන සිහි කරලා අවබෝධයකින් ඒ ව්‍යාපාරි කරගෙන යනවා. අපි හිතමු ඒ වගේම තවත් ව්‍යාපාරිකයෙක් ඉන්නවා ඊළඟම. හැබැයි එයා හොඳ ව්‍යාපාරිකයෙක්. හැබැයි එයාගේ ජීවිතේ එයා කනවා, බොනවා, විනෝද වෙනවා, ක්ලබ් යනවා, කැසිනෝ ගහනවා, මේ ඉන්න කාලේ කාල බීලා ජොලියේ ඉන්න ඕන කියලා හිතනවා. ධර්මයක් ගැන හිතන්නේ. ඔබ හිතන්න ඔය දෙන්නගෙම ව්‍යාපාර, ඔය දෙකම ගින්නක් හරි මොනවා හරි ගම් වතුරකින් හරි මේ ව්‍යාපාර දෙකම සුණු විසුණු වෙලා මහපාරට දෙන්නම වැටුණා කියලා. හැබැයි කවුද හිත හදාගන්නේ? අර ධර්මයේ ගැන කාලයක් පුරුදු කරපු, මේ සියල්ල යම් දවසක අතහරින්න වෙනවා කියලා අවබෝධෙන් ජීවත් වෙච්ච, බණහපු, මේ ලෝක ධර්මතාවය ගැන දන්න කෙනා හිත හදාගන්න දක්ෂයි.
1: එහෙමයි.
0: එයා අටලෝ දහම ඉදිරියේ කාලයක් මේ ධර්මයේ ප්‍රගුණ කරපු කෙනෙක්. දුක දැනෙන්න පුළුවන් ධර්මය අවබෝධ කරන තාක්කල්. ඒ ශක්තිය කොච්චර අපි අහලා දැනගෙන බණහලා තිබුණත් ධර්මය අවබෝධ කරගන්න තාක්කල් එයාට ඒ දැනෙන දේ දැනෙනවා. හැබැයි දැනුණාට එයාට අනිත් පැත්තෙන් ඒකට මූණ දෙන්න පුළුවන් ආත්ම ශක්තිය ධර්මයේ තුලින් එයා හිත හදාගන්න. එයා ධර්ම කරුණු මෙනෙහි කරනවා. බුදුහාමුදුරන්ගේ කාලෙත් ව්‍යාපාරිකයන්ට මෙහෙම වුණා. මේක තමයි ලෝක ස්වභාවය. මේක තමයි ධර්මය. මේක තමයි ලෝකේ අනිත්‍ය. බුදුරු පහළ වෙලා පෙන්වීමේ ධර්මය. එතකොට ඔය විදිහට එයා ධර්මයට ගලපගෙන අර ලාභ, අලාභ, සැප, දුක, යසයි, සිතරි එයා හිත හදාගන්න. හැබැයි අනිත් කෙනා සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා. සමහරලාට ඔහු සීදි විහානි කරගන්න හිතනවා. ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතනවා. මොකටද මං ඉන්නේ කියලා හිතනවා. අර පරණ ජීවිතේ, විනෝද වෙච්ච ජීවිතේ මතක් වෙනකොට සමහරලාට තමන් සම්පූර්ණයෙන් තමන් මානසික වැටලා කායිකව ලෙඩ තිබ්බනම් ඒකෙනුත් පිරිහිලා කඩාගෙන වැටෙනවා. එතකොට අපි දැකලා තියෙනවා සමහර පුද්ගලයෝ හොඳට ධර්මීය දියුණු කරගෙන ධර්මියත් එක්ක ජීවිතේ ගොඩනගපු අය තමන්ගේ ව්‍යාපාර වේවා තමන්ගේ ජීවිතේ කඩා වැටීම් එනකොට ඉතාම ශක්තිමත් සමහරු අපි එක්කත් කතා කරන ගමන් අපි ධර්ම කරුණු කියනකොට ඒ අය ධර්මයේ කියනවා.
1: එහෙම.
0: ඕක තමයි හාමුදුරනේ ජීවිතේ. ඒ නිසා මම නම් හිත හදාගෙන ඉන්නේ අපි ඉතින් මෙහෙම පින්කම් කරා ඕවා ඔහොම තමයි ඉතින් ව්‍යාපාර වේවා මේ ඕන දෙයක් කඩාගෙන වැටෙනවා. අපි ඉතින් මේ හැම දෙයක්ම කොයි වෙලේ හරි අතහරින්න එපා. එහෙම මිනිස්සු ජීවිතේ ඒ අනිත්‍ය ඉදිරියේ හිත හදාගන්න දක්ෂයි ඉන්නවා. ඒ දක්ෂතාවේ Tamante එන්නෙම බණ ඇසීමෙන්, ධර්මයේ ඇසීමෙන්, ඒ අහන ධර්මයේ ප්‍රායෝගිකව මෙනෙහි කිරීමෙන් අටලෝ දහම ඉදිරියේ කම්පා නොවෙන ඒ ශක්තිය තමයි තමන්ගේ ජීවිතේ තමන්ට ඉදිරියට යන්න පුළුවන් ලොකු පෞරුෂයක් ගොඩ නැගෙන. ප්‍රශ්න ඉදිරි අකම්පිතව මූණ දෙන්න පුළුවන් හැකියාවක් හැදෙනවා. ඒ නිසා ආදීනව දස්සාවිනු මේ අනිත්‍යයි කියන දේ, මේ සියල්ල යම් දවසක මට අතහරින්න වෙනවා. ඒ අවබෝධයක් තුළ දියුණු වෙන්න එපා කියන්නේ. ඒ කියන්නේ දැන් මිනිස්සු හිතන්නේ අපි අනිත්‍යයි අනිත්‍යයි මැරෙනවා මේ වචනේ ඇහෙනකොට හිතෙන්නේ එහෙමනම් ඉතින් මොකුත් කරලා වැඩක් නැහෙනේ. එහෙමනම් ඉතින් මොනව කරත් වැඩක් නැහෙනේ. අන්න ඒ වගේ ඒ වචනයත් එක්කම කෙනෙක් එතනම පසුගාමි නිකන් වැඩේ අතහරින අදහසක් තියෙන්නේ. එතකොට අපි කවුරුත් දන්නවනේ අපි කවුරුත් මැරෙනවා කියලා.
1: එහෙමයි.
0: මේ ලෝකේ අපි කාටවත් දැන් දීර්ඝායුෂ තිබ්බ කාලා අපි ඒ කාලේ අහලා ඇති. හැබැයි අද වෙනකොට අපි දන්නවා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නොත් පල්ලෙහාට පිරිහිලා. එතකොට අපේ ජීවිතවල අපි ජීවත් වෙන්නේ කෙටි කාලයයි. එතකොට මේක ලෝක ධර්ම අපි ඕක හිතුවත් නැතත් බුදුහාඳුරු දේශනා කරත් නැතත් අපි ඔය බණ ඇහුවත් නැතත් කෙනෙක් කියන බල මම නම් ඔය බණ අහන්න කැමති නෑ. ඔය අනිත්‍ය ගැන ඔය මරණය ඌව මට වැඩක් නෑ. හැබැයි ඔහු ඒක ඇහුවත් නැතත් ඔහු මැරෙනවද නැද්ද?
1: මැරෙනවා.
0: ඔහු ලෙඩ වෙනවා. ඔහුත් වයසට යනවා. ඔහුත් කවදාහරි මේකට මූණ දෙන්න වෙනවා. හැබැයි එදාට ඔහුට ලෙඩක් හැදුනහම ඔහු සම්පූර්ණ කඩාගෙන වැටෙනවා. ඔහු රෝධ පුටුවකට වැටිච්ච දවසක සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා. ඔහු වයසට ගිහිල්ලා ඔහුට යමක් කරගන්න නැති වෙන දවසට ඔහුට අර වෙනදා තිබ්බ කාය ශක්තිය නැති වෙච්ච දවස සම්පූර්ණ කඩාගෙන වැටෙනවා. අපි දැකලා තියෙනවා සමාල්ලාවට මුත්‍රා පැකට් එක ඉල්ලගෙන ඊළඟට අර කොලෙස්ටරම් බෑග් එක ඉල්ලගෙන ඇවිද ගන්න බැරුව ඒක ගැට ගහලා එක්ක ඇඳේ ගැට ගහලා රෝධ පුටුවක ගැට ගහලා බලාගත්තු අත බලාගෙන දැන් ජීවිතේ මෙහෙම ඇදගෙන වැටෙනකොට හැබැයි අර ධර්මීය පුරුදු කරගත්තායි පුදුමාකාර මානසික ශක්තියක් තුල ඒ ධර්මීය සිහි කරගෙන සතුටින් ඉන්න ඇත්ත අපි දැකලා තියෙනවා. එතකොට ওই දෙපැත්තම අපි දන්නවා. අපි දැකලා තියෙනවා ජීවිතේ කඩාගෙන වැටිච්ච තැන්වල සමහර ලාවට වෛද්‍යවරු කියනවා කො මේ අසනීපෙක විස බීජයක් ගිහිලා වාගේ කකුල කපන්න වෙනවා. එයා ඒක හිත හදාගෙන මූණ දෙනවා. හැබැයි සමහර ලාවට යම් කියන ඕක මොනවද ජීවිතේ අත් දෙකක් නැති කකුල් දෙකක් නැති මිනිස්සු ඉන්නේ කමක් නැහැ. ඔක තමයි ජීවිතේ මට උරුම වෙච්ච දේ. මං කොහොම හරි ධර්මයේ දියුණු කරන ලෙඩ ඇඳේ ඉඳන් හරි මං අන්තිම හුස්ම පොද යන්න කලින් මං ධර්මයේ දියුණු කරන. අන්න යා එතනින් හිත හදාගන්න. සමහර ලාවට ඒ තුලම යාට වෙනදට වැඩිය දැන් බණහන් අවස්ථාව ලැබෙනවා. එයා ඒ නැති වෙච්ච දේ වාසියක් හැටියට හිතනව අවසාන. ඒක තමයි අර ශක්තිමත් කෙනාගේ ස්වභාවය. සමහර ලාවට යා රෝධ පුටුවේ ඉඳන් හරි වෙනදට වැඩිය දැන් ඉස්සර වගේ වැඩට යන්න බෑ, වැඩ කරන්න බෑ, දුවල පැනලා යන්න බෑ. දැන් බණ අහන්න පටන් ගන්න.
1: එහෙමයි.
0: දැන් හොඳට ධර්මයේ විමසනවා. දවසම ධර්මයේ මෙනෙහි කරනවා. අවසාන යාම කියනවා මේ ලිඩේ හැදිලා මං රෝධ පුටුවට වැටුණට පස්සේ මං පුදුම විදිහට ධර්මයේ දියුණු කරගත්තා. මට මේක වාසනාවක් කියලා හිතෙනවා. එහෙම කියන මිනිස්සු ඉන්නවා.
1: එහෙමයි.
0: එතකොට ඇයි ඒ තමයි තමන්ගේ ජීවිතය තුළ තමන් අර අභියෝගයක් ඉදිරියේ ධර්මයේ අල්ලන හැටි. සමහර අය පිළිකාවල් හැදිච්ච අය වෛද්‍යවරු ඔයාට තව වැඩි කාලයක් ජීවත් වෙන්න නෑ කියලා කිව්වට පස්සේ ඒක තුල ජීවිතේ අර පරණ දේවල් සියල්ල අතහැරලා අපි දන්නවා සමහර අය අපි ළඟට ඇවිල්ලා සමහර අය මටම කියලා තියෙනවා හාමුදුරනි මේ ලෙඩේ හැදුනේ මගේ පෙර පිනකට කියලා මට හිතෙනවා කියලා. කවුරුත් කියන්නේ මම අහනවා ඇයි අම්මා එහෙම කියන්නේ කියනවා හාමුදුරනි මම ඔය හිටපු විදිහට හිටි ගමන් මං එක්ක හාට් ඇටෑක් එකක් හරි වෙන ලෙඩකින් හරි මැරුණා නම් මම අපායේ කියනවා. ඇයි ඉතින් මේ දරුවෝ ගැන, ගෙවල් ගැන, ඉඩම් ගැන, ව්‍යාපාර ගැන, ගමේ ප්‍රශ්නයි, නෑදෑයන්ගේ වයි, කේලනුයි ඔව අහා හිටියා. ඔය අතරේ හදිසියෙ මං මැරුණා නම් මං අපායේ කියනවා. හැබැයි මං මාස 6කට විතර කලින් දැනගත්තා මට මෙහෙම ලෙඩක් තියෙනවා. මට දැන් ජීවත් වෙන්න තියෙන ටික කාලයයි. මම මුලදී මට සතියක් දෙකක් දුක දැනුණා. හැබැයි මං හිත හදාගෙන සියල්ල හිතෙන් අතහැරියා. ඔක්කොම දරුවෝ ගැනද මං යුතුයකම් කරා. දැන් මට කාලයක් නෑ. මං ඒව ඔක්කොම හිතෙන් අතහැරලා මං උදේ ඉඳන් බුදුගුණ හිතන්න පටන් ගත්තා. මම මේ කය ගැනම හිතනවා හිස් මුදුනේ ඉඳන් පාදාන්ති දක්වාම කොටස් වෙන් කර කර මං අසුබ වශයෙන් බලනවා, ධාතු මනසිකාර වශයෙන් බලනවා, අනිත්‍ය ගැන හිතනවා, මේ පංච උපාදානස්කන්ධ ගැන විදර්ශනා වඩනවා. අර මාස 4-5 යනකොට පුදුම විදිහට ධර්මයේ ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒ දැන් හිතන්න සමහර ලාවට කියනවා රෑලි වෙනකන් ඒ අම්ම කෙනෙක්ගේ අත්දැකීම් ඒ අම්ම කෙනා හාමුදුරනේ සමහරේ ඉන්ජෙක්ෂන් බෙහෙත් ගත්තාම මුළු ඇඟම දනවා. මට නිින්ද යන්නේ. හැබැයි මේ වේදනාව තුල මං වේදනානුපස්සනා සතිපට්ඨානෙ වඩනවා කියනවා. බලන්න මේ බුදුහාමුදුරන්ගේ කාලේ අපි අහලා තියෙන දේවල් මේ වර්තමානයේ ඉන්නයි ජීවිතේ පුරුදු කරන අය ඉන්නවා. එතකොට ජීවිතේ මරණාසන්න මොහොතක වේවා ඒ වගේ ලෙඩක් වේදනාවක් තුල අර විදියට හිත හදාගෙන මේ වේදනානුපස්සනාව අනිත්‍ය මෙනෙහි කරගෙන ධර්මීය මෙනෙහි කරගෙන හිත හදාගෙන තමන්ගේ ජීවිතේ මරණියට සැලසුම් කළ මූණ දෙන්න පුළුවන් කියන්නේ කොච්චර හිත ධර්මයේ ශක්තිමත්ද?
1: එහෙමයි.
0: ඒ නිසා අපි ජීවිතේ ඔබ ඉගෙන ගන්න කෙනෙක් ඉගෙන ගන්න ඕනේ. ව්‍යාපාර කරන ව්‍යාපාර කරන්න ඕනේ. ඔබ කරන රස්සාව තුල ඔබ ඉහළටම යන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ව්‍යග්ගපජ්ජ සූත්‍රය වගේ දේශනාවල අපිට ගිහි ශ්‍රාවකයන්ට ආර්ථික දියුණුව, ස්තමං කරන රස්සාවල් වල දියුණුව වෙන හැටි, හම්බ කරන හැටි, ඒවා ඉතුරු කරගන්න හැටි, ආර්ථික දියුණුව කරා යන හැටි මේ හැම දෙයක්ම පෙන්නවා. හැබැයි මේ සියල්ල අතරේ ආදීනව දකින්න. මේ සියල්ල අනිත්‍යයි. යම් දවසක මේ සියල්ල මට අතහරින්න වෙනවා. කවද හෝ කොතනක හෝ මට මරණයට පත්වෙන්න වෙනවා. පරලවක් තියෙනවා. අන්නේ ඒක ලෞකික සම්මාදිට්ඨියට අයිති දෙයක්. මෙලවක් ඇත පරලවක් ඇත. ඒ විශ්වාසයෙන් ජීවත් වෙන්නේ. ඒක අපි මනසින් අතහැරියා කියන්නේ අපි නියත මිත්‍යා දෘෂ්ටියෙන් තමයි ජීවත් වෙන්න හදන්නේ. අපි ලෞකික සම්මාදිට්ඨිය අතහැරලා මෙලවක් තියෙනවා කියන්නේ අපි සසර ඉපදෙමින් මැරෙමින් සංසාර ගමනක් ඇවිල්ලා ඒ රැස් කරගත්ත කර්මානුරූපීව තමයි මේ ජීවිතේ අපි ඉපදුනේ. අපි පෙර වපුරපු දේවල් අද නෙලනවා. අන්න ඒක ඒ කර්ම කර්මඵල විශ්වාසී ඇති කරගන්නවා. පරලවක් තියෙනවා කියන්නේ අපි මේ ජීවිතවල රැස් කරගන්න දේවල් අරගෙන යන සංසාර ගමනක් අපිට තියෙනවා. ඒ නිසා අපි අකුසල් කරන්න හොඳ නැහැ. පුළුවන් තරම් කුසල් කරන්න ඕනේ. හිත දමනය කරන්න ඕනේ. පරලෝ වෙනුවෙන් මේ ජීවිතේ සැලසුම් කරලා මෙලෝ පරලෝ දෙකම ජය ගන්න ඕනේ. අන්න ඒ විදිහට හිතන කෙනා තමයි මේ බුද්ධ ශාසනය තුල මෙලවත් පරලවත් දෙලොවම ජය ගන්න කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒ පිණිස යා ජීවිතයේ යථාර්ථය අනිත්‍ය ගැන මරණය ගැන අපි කවුරු ලෙඩ වෙනවා වයසට යනවා මේ කර්ම කර්මඵල ගැන දැනුමක් අවබෝධයක් තුල තමයි මේ ජීවිතයේ ඉස්සරහට යන්න සුදුසු ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්නේ.
1: ඉතින් නිරන්තරයෙන්ම කුසල් වඩන්න අකුසල් බැහැර කරන්න ඔබේ ජීවිතයේ සූපත් කරගන්න මේ ශ්‍රවණය කරන ධර්ම කරුණු ප්‍රායෝගිකව ඔබේ ජීවිතයට ගලපා ගන්න කියන පණිවිඩය තමයි අපි ඔබට සිහිපත් කරන්නේ ලබා දෙන්නේ. මේ සාකච්ඡා කරන ධර්ම කරුණු තුලින් යම් අඩුපාඩුවක් තිබෙනවා නම් මේ අඩුපාඩුකම් කොහොමද සකස් කරගන්නේ, යම් ප්‍රගුණ කරන ධර්මතාවයක් තිබෙනවා නම් ඒ ධර්මතාවයන් කොහොමද තව තවත් වර්ධනය කරගන්නේ, සහ අනාගතයට ගැලපෙන ආකාරයෙන් කොහොමද සකස් කරගන්නේ, සහ අපි පැහැදිලි කරන මරණාසන්න මොහොතේදී යහපත් සිතක් ඇති කරගන්නට කොහොමද මේ සියලු කරුණු ඒකරාශී කරගන්නේ කියන වග තමයි අද ධර්ම සාකච්ඡාව තුළින් සාකච්ඡා කරන්නේ, කතා බහ කරන්නේ. අපේ හාමුදුරනේ, මරණාසන්න මොහොතේදී අපිට වැඩි වශයෙන් දැනෙන්නේ නැත්නම් විපාක ගෙන දෙන්නේ ආසන්න කර්මද ආචින්න කර්මද, නැත්නම් මේ එකක්වත් නෙවෙයිද වෙන යම් ආකාරයකින්ද අපට යම් කිසි ආකාරයක කර්ම විපාක ගෙන දෙන්නේ? අපිට ඒ ගැන පැහැදිලි කිරීමක් කරොත් කොයි විදිහටත් පැහැදිලි කරන්න පුළුවන් කමක් තියෙන්නේ.
0: ඇත්තටම බුදුරජාණන් වහන්සේ මරණාසන්න කෙනෙකුට බලවත් වෙන්න පුළුවන් කර්මයන් කීපයක් පෙන්වලා දීලා තියෙනවා.
1: එහෙමයි.
0: ඒ අතර මුලටම බලවත් වෙන්න පුළුවන් ඉඩ තියෙන පළවෙනිම කර්ම තමයි ගරුක කර්ම කියන්නේ. හැබැයි ගරුක කර්ම කෙරිලා නැත්නම් මේ ජීවිතයේ තුල එයාට ගරුක කර්මයක් බලවත් වෙන්නේ නැහැ. ගරුක කර්ම කියන්නේ අකුසල් පැත්තෙන් ගත්තොත් පංචානන්තරිය අකුසල්.
1: එහෙමයි.
0: එතකොට කෙනෙක්ගේ ජීවිතේ අපි කවුරුත් දන්න පංචානන්තරිය අකුසල් කියපු ගමන් තමන් මේ ජීවිතයේ තුල පෙර සංසාර ජීවිතයක නෙවෙයි. මොකද ගරුක කර්මයක් කියන්නේ ඊළඟ ජීවිතේ ඒකාන්තෙන් විපාක දීලා අකුසලයක් නම් කල්පයක් නිරේ.
1: එහෙමයි.
0: එතකොට ඒ නිරේ ඉඳලා ඒක ගෙවලා ඉවර කරනවා.
1: එහෙමයි.
0: ආයි ගරුක කර්මෙ දිගට විපාක දෙන්නේ. ඒක විපාක දීලා ඉවරයි.
1: එහෙමයි.
0: ඒ නිසා මේ ජීවිතේ තමන්ගේ අතින් තමන්ගේ මව, තමන්ගේ පියා, රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් ඝාතනය කිරීම බුදු කෙනෙක් මරන්න බෑ මේ ලෝකේ කාටවත්. දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ බුදු කෙනෙක්ගේ ජීවිතයකට අනතුරක් කරන්න පුළුවන් කෙනෙක් මේ විශ්වයක ලෝක ධාතුවක කොහෙවත් නැහැ. කරන්න පුළුවන් එකම දේ ලේ ටිකක් සොලවන්න පුළුවන් එච්චරයි. ඒ නිසා තමයි බුදු කෙනෙක්ගේ ලේ සෙලවීම පංචානන්තරි අකුසලයක්. ඊළඟට සංඝ බේදය කියන එක, ඒක නිකන් අපි සාමාන්‍ය නිකන් ඕනතරම් මිනිස්සු මේ පන්සල් වල කේලම් කියලා ප්‍රශ්න ඇති කරලා හාමුදුරු තරහ කරලා විදායක සභාවල වේවා පන්සල් අතරේ ඔහොම ප්‍රශ්න තියෙනවා. හැබැයි මෙතන සංඝ බේදේ නැමැති ආනන්තරි අකුසලී කියන්නේ අරවත් අකුසල් තමයි ආනන්තරි අකුසලයක් වෙන්නේ. මේක උපසම්පදා ස්වාමීන් වහන්සේලා අතර අධර්මවාදී අවිනේවාදී කරුණු පදනම් කරගෙන ඒ සිල්වත් ගුණවත් පෝය කරන සංඝයා බිඳෙනවා. එතනදී ඒ වෙනුවෙන් ඒක බිඳින්න මූලිකත්වයේ ගත්ත කෙනාට ධර්මදර විනීදර ස්වාමීන් වහන්සේ නම තුන් වතාවක් කරුණු කියනවා. භික්ෂුව බොයදේ කරන්න එපා, කරො සංඝ බේදයක් වෙනවා. ඔබ බොයදේ කරන්න එපා, සංඝ බේදයක් වෙනවා. ඔහොම තුන් වතාවක් කියනවා. එහෙම කියලා පැහැදිලි කරද්දි ඔහු දැන දැනම අර සිල්වත් ගුණවත් සංඝ පිරිස එතනින් වෙන් කරගෙන කඩාගෙන යනවා. ඒ ගියා කියලා සංඝ බේදයක් වෙන්නේ. එහෙම ගිහිල්ලා වෙනම පෝය කරනවා. අන්න එතනදී තමයි සංඝ බේදේ නැමැති අකුසලයේ වෙන්නේ. එතකොට මේක සාමාන්‍ය ප්‍රායෝගිකව අපිට මේ එක ගිහි අයටවත් සාමනීරීකුටවත් සාමාන්‍ය ප්‍රායෝගිකව ටිකක් අර දේවදත්ත හාමුදුරුව කරගත්තා ඒක එදා. හැබැයි වර්තමානෙ තුල බොහෝ වෙලාවට අපිට කලාතුරකින් අර තමන්ගේ අම්මා මරපු අය, පියාට පහර දීලා මරපු අය, ඔය වගේ ආනන්තරී අකුසල් කරගත් අය ගැන අහන්න ලැබෙනවා. එතකොට මේ වගේ ආනන්තරී අකුසලයක් කරලා තිබුණොත් ඒක ගරුක අකුසලයක්. ඒ ගරුක අකුසලේ ඊළඟ ජීවිතේ කාන්තෙන් කල්පයක් අපාය. එතකොට මේක පිනකින් වහන්න පුළුවන් දෙයක් නෙමෙයි.
1: එහෙමයි.
0: දැන් අපි ගත්තොත් අජාසත් රජුරෝ පින් කරනවා නම් අජාසත් රජුරෝ පීතෘ ඝාතන අකුසලයක් කරලා ආනන්තරී අකුසලයක් කරගත්ත කෙනා. හැබැයි මේ බුද්ධ ශාසනේ අන්තිමට දැන් වැරද්ද වුණාට පස්සේ තමයි මොලේ පෑදුනේ.
1: එහෙමයි.
0: ඒ වෙනකොට පරක්කු වැඩි. අන්තිමට බුදුහාමුදුරුවෝ ගැන අජාසත් රජුරුව තරම් පැහැදිච්ච රජෙක් හිටියේ නැහැ.
1: එහෙමයි.
0: ඒ තරම් සද්ධාව. දැන් ඔබ හිතන්න ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ බුදුහාමුදුරුව පිරිණිවන් පෑවා කියන පණවිඩේ අජාසත් රජුරුවන්ට දැනුම් දුන්නේ බේත්තරු තුනක බස්සලා කියන තුන් පාරක් සිහි නැති වුණාගෙන දරා ගන්න බැරුව.
1: එහෙම.
0: බේත්තරු වල බස්සලා තෙල් ගාලා තමයි සිහිය ගත්තේ. බේත් තෙල් ගාලා එතකොට පේන කොච්චර අන්තිමට වේලුවනේ බුදුහාමුදුරන්ගේ කුටිය ළඟට ගිහිල්ලා බිම හැපි හැපි හඬා වැළපුණා කියන හවස් වෙනකම්.
1: එහෙම.
0: ඊට පස්සේ අන්තිමට හිත හදාගත දැන් මං ඇඬුව වැළපුණා කියලා මට ලැබෙන දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මම කොහොම හරි උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් භාගයක්ම අයිති කරගන්න. මේ රජගහ නුවර පුරා මං විහෙර විහාර චෛත්‍ය හදලා උන්වහන්සේට පුද පූජා කරනවා කියලා සේනාවක් තරම් පිටත් වුණා. එතකොට ওই විදිහට ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජවරු අතරේ ධාතුන් වහන්සේලා සමසේ බෙදලා දුන්නා. දැන් ඔබ හිතන්න මේ රහතන් වහන්සේලා ධර්මයේ තුල අනාගතේ දකින අය ඒ වෙලාවේ දැන් මේ ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ මූලිකත්වයේ ගත්තේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. එතකොට තව බොහෝ රහතන් වහන්සේලා එතන හිටියා. දැන් ඔබ හිතන්න දැන් අද වගේ කාලෙක නම් බිම්බිසාර රජුරුව කියන්නේ බුදුහාඳුරන්ගේ මුල් කාලේ අග්‍රදායකයා.
1: එහෙමයි.
0: මේ බුද්ධ ශාසනේ පළවෙනිම ආරාමය හදලා පූජා කරේ බිම්බිසාර රජුරු. තමන්ගේ රාජකීය උයන වේලුවනේනේ බුදුහාඳුරන්ට ආරාමයක් හැටියට පූජා කරේ. එතකොට සෝවාන් වෙලා හිටිය රජ්ජුරුවන්ව වද දීලා මරපු මේ අජාසත්ත තමයි දැන් එන්නේ මේ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන. එතකොට ඔබ හිතන්න දැන් වර්තමානයේ වගේ නම් සමහරලාට පන්සලකට වද්ද ගන්න එපා ওই පව්කාර රජා. කරඬුවක් දෙන්න වටිනු ධාතුන් වහන්සේලා දෙන්න වටිනවද ওই පව්කාරයට? තාත්තා මරපු පව්කාරයා ගන්න එපා පන්සලකට. ඒ ඔය වගේ කතා කියන අය නැද්ද වර්තමාන? හැබැයි එදා අජාසත් රජුරුවන්ටත් ධාතුන් වහන්සේලා බෙදෙන වෙලාවේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක්, අද රුවන්වැලිසෑය වැඩ ඉන්නේ ඩ්‍රෝනයක්.
1: එහෙමයි.
0: ඒ වගේම ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක් අජාසත් රජුරුවන්ටත් ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක් බෙදලා දුන්නා.
1: එහෙමයි.
0: රජුරුව ඒ ධාතුන් වහන්සේලා අරගෙන යන ගමන රජුරුවන්ට දැන් තමන්ගේ රාජ්‍ය ගැන කිසිම ගාණක් නැහැ ධාතුන් වහන්සේලා ලැබුණාට පස්සේ. බොහොම ගෞරවයෙන් හිමින් ගමන යනවා. මුළු පලාතෙම තියෙන මල් කඩාගෙන ඇවිල්ලා මල් වලින් ආසන හදලා ධාතුන් වහන්සේලාට පුද පූජා කරන. ආයි ටික දුරක් යනවා. ඔය ගමන බලාගෙන ඉඳලා සක්‍ර දෙවියෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කියනවා මේ ලෝකේ පෘථජ්ජනයන් අතර අජාසත් රජුරෝ තරම් සද්ධාවන්ත රජෙක් දෙවියන් දිවසින් දකින්නේ නැහැ කියන පෘථජ්ජනයන් අතර.
1: එහෙමයි.
0: ඇයි මේ මාර්ගඵලයකට එන්න බෑ? අර ආනන්තරි අකුසලෙන් වැහිලා ඉන්න. එතකොට අපිට පේනවා පළවෙනි ධර්ම සංගායනාව කරේ අජාසත් රජුරෝ.
1: එහෙමයි.
0: මේ බුද්ධ 500ක් රහතන් වහන්සේලා එකතු කරලා සප්තකරණී ගුහාව ඉදිරිපිට මෙන්න ධර්මයේ මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා ධර්ම විනය ස්ථාපිත කරන්න මාස 7ක් පුරා ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය මූලිකත්වයේ දීලා ඒ සියලු කටයුතු සංවිධානය කරලා ධර්මය ආරක්ෂා කරන්න ඒ රාජ්‍ය අනුග්‍රහය දුන්නේ අජාසත් රජුරු.
1: එහෙමයි.
0: එතකොට මහ විශාල පින්. හැබැයි මරණ මංචකේ ඔය මොන පින් කරා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍ය හදලා වැඳ වැඳ හිටියත් ධර්ම සංගායනා කරත් ඒ කරපු පින යට කරගෙන ආසන්න කර්මයක් හැටින් මරණ මංචකේ බලවත් වුණේ අර ගරුක කර්ම. ඒ නිසා අදටත් අපායයි. ඒ නිසා මරණ මංචකේ ඒකාන්තයෙන් බලවත් වෙන පළවෙනියටම බලවත් වෙන්න පුළුවන් කර්ම තමයි ගරුක කර්ම.
1: එහෙමයි.
0: එතකොට මේ ගරුක කර්මයක් කෙරිලා නැත්නම් තමයි අන්න එතනදී අර ආසන්න කර්ම කියන එක ඊළඟට එන්නේ.
1: එහෙමයි.
0: එතකොට ආසන්න කර්ම කියන එකේදී එතනදී බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ පෙන්වන්නේ එතන කොටස් දෙකකට බෙදෙනවා. කුසල් මැඩලන අකුසල්, අකුසල් මැඩලන කුසල් කියලා.
1: ඒ
0: කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ තමන් අපි හිතමු දන් දීලා සීල් රැකලා පින් කරගෙන යම් යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. හැබැයි ඒ කරපු යා කරපු දේ යට කරගෙන, කුසලයේ යට කරගෙන අකුසලයක් මරණාසන්න මොහොතක මතුවෙන්න පුළුවන්. දැන් ඔබ හිතන්න, අපි කවුරුත් අහලා තියෙනවා ධර්මාශෝක රජුරුවන් 84,000 වෙහෙර විහාර හැදුවා. තමන්ගේ එකම පුතා බුද්ධ ශාසනයට පූජා කරා. මිහිඳු මහරහතන් වහන්සේ, දුව සංගමිත්තාව, මුණුබුරා සුමන සාමණේරයන් වහන්සේ, මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඇසුරු කරා. තුන්වෙනි ධර්ම සංගායනාව

0: කිල්ලා ආසන්න කර්මයක් හැටියට අර අකුසලයේ මතුවෙලා දින කීපයකට හරි දුගතියේ ඉපදුනා. මිහිඳු හාමුදුරුව වැඩ හිටිය නිසා පින බලවත් කරලා පිනි ඉඳලා බේරගත් ආපහු ඒ ආත්මෙන් චුත වෙලා දෙව්ලොව ඉපදුනා. හැබැයි ආසන්න කර්ම කියන ඒවා මරණාසන්න මොහොතේ බලවත් වෙන්න පුළුවන් කර්ම තියෙනවා අවසාන මොහොතේ.
1: එහෙමයි.
0: ඒ වෙලාවේ පරිසරය, ඒ වෙලාවේ ඇතිවන බිය, තැති ගැනීම, දැන් අපිට අන්න ඒ නිසයි අපි කියන්නේ සමහර ලාවට ඒ මොහොතේ පරිසරය. දැන් ඔබ හිතන්න, ඔබ බණ අහන ගොඩක් කාලයක් පින් කරන කෙනෙක් හිතාගෙන ඉන්නවා මං දන්නවා ඒක ඒ වෙලාවට මං කරගන්න. හැබැයි අපිට අපි පින් පොතක ලියලා තියෙනවා කියලා හිතමු. ඒක වැදගත් තමයි.
1: එහෙමයි.
0: හැබැයි අපිට පින් පොත කියව ගන්න බැරි තැන් ඕන තරම් එනවා.
1: එහෙමයි.
0: හදිසියෙ පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිස්සු මැරෙනවා. කවුද පින් පොත අරන් එන්නේ?
1: එහෙමයි.
0: ගම් වතුරකට අහු වෙනවා. කවුරුත් පීනගෙන පොත කියවගෙන එනවෑනේ. එතකොට කෙනෙක්ගේ ජීවිතේ අනතුරක් වෙලා මැරෙනවා. ජීවිතේ මොනතරම් විපත් වෙනවද? පින්පොත් අහලකවත් ඇත්තේ නේ සමහරලාවට.
1: එහෙමයි.
0: අපි හිතන වෙලාවකට මේ ඊට පස්සේ ඉස්පිරිතාලෙකට ගියත්, දැන් ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගේනකොට වෛද්‍යවරු මිසීලා පින්පොත් අරන් පිරිත් පොත් අරන් ලෑස්ති වෙනව නෙමෙයි. අපි හිතන පරිසරයක් අපි හිතාගෙන ඉන්නවා. අපිට කරපු පින් මතක් කරලා දෙයි අපිට ඒ වෙලාවේ. අත් දෙක එකතු කළ සාදු කියලා වර්ණලි සෑය ශ්‍රී මහබෝධිය බුදුරුව හිතේ මවාගෙන දඹදිව ගියානම් සතර ස්ථාන සිහි කරයි කවුරු හරි ඒක මතක් කරගෙන එහෙම නින්දෙන් පිපිදියා වගේ දිව්‍ය ලෝක යන්න තියෙනවනම් ඔය වගේ හීන තියෙනවා ගොඩක් අයට. හැබැයි ප්‍රායෝගිකව ඉස්පිරිතාලෙකට එක්කන් ගියත් බලන්න එතන ඇතිවන කලබලකාරී පරිසරයනේ. ලෙඩෙක් අරගෙන එනකොට ඉමර්ජන්සි වෝඩ් එකකට යනකොට ඔබ හිතන්නකෝ එතන තියෙන ස්වභාවය. ඉක්මනට ලෙඩක් ඇක්සිඩන්ට් එකක් වෙලා ගෙනිච්චත් අර ට්‍රොලි එක දාලා තල්ලු කරගෙන දුවගෙන යනවා. ඉක්මනට ඇඳකට දාන සමහරලාට එයා ලොකු වේදනාවක ඉන්නේ. ආ උස්සල ඇඳට දානවා, එහෙට හරවනවා. සමහරලාට ජීවිතේ බේර ගන්න තමයි එහෙම බට දානවා, නහයෙන් බට දානවා, උගුරෙන් බට දානවා, පපුව තලනවා. ඒ මොහොතක තමන්ට ඇතිවන සමහරලාට මූණට ඔක්සිජන් එකක් දෙනවා, ඉක්මනින් තියටර් එකට ගන්න ඕන කියන, ඔපරේෂන් කරන්න ඕන කියනවා. එතකොට මේ ඇතිවන කලබලකාරී පරිසරයත් එක්ක මරණ බය, තැති ගැනීම, ලොමුඩැහැ ගැනීම, මේ ඇතිවන ස්වභාවයත් එක්ක සමහරුන්ට කරපු පින්කම් ඒව සීකරගන්න බැරි පරිසරයක් අවසාන වෙලා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපිට පේනවා ජීවිතේ ආසන්න කර්ම කියන ඒවා සමහර වෙලාවට අපි නොසිතන විදිහට ඒ වෙලාවේ අපේ හිතේ ඇතිවන බය, තැති ගැනීම තුළ කරපු පින් කුසල් යටපත් කරගෙන ආසන්න කර්ම හැටියට අකුසලයක් බලවත් වෙන්න පුළුවන්. ඒකට අපි ධර්මයේ කියන කුසල් මැඩලන අකුසල්. ඒකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. ඒකේ අනිත් පැත්ත වෙන්නේ අකුසල් මැඩලන කුසල්. සමහරවිට ජීවිතේ ලොකු පිනක් කුසලයක් කරගෙන හිටපු කෙනෙක් නොවෙන්න පුළුවන්.
1: එහෙමයි.
0: හැබැයි එයාගේ ජීවිතේ මරණාසන්න මොහොතක අවසාන කාලේ කල්යාණ මිත්‍රෙක් සත්පුරුෂේ ළඟට ආවොත් කරපු අකුසල් යට කරගෙන කුසලයක් මතු කරලා දෙන්න පුළුවන්.
1: එහෙමයි.
0: ඒක තමයි අපි දකින්නේ ධනංජානි සූත්‍රය වගේ දේශනාවල් වල. නිරේට කර්ම හැදිලා හිටපු ධනංජානිව සාරිපුත්ත හාමුදුරන්ට පුළුවන් වුණා මරණාසන්න මොහොතේ බණ කියලා හිත හදලා ධර්ම කරුණු සිහි කරලා අර අපායෙන් හිත මුදවලා ටික ටික ටික ටික හිත ඉහළට ඉහළට අරගෙන කුසල ශක්තිය මතු කරලා මරණින් මත්තේ සුගතිය ගියා. බ්‍රහ්ම ලෝකෙක ඉපදුනා ධනංජානි. අවසාන මොහොතේ හිත එකඟ වෙන මට්ටමට, මෛත්‍රී භාවනාව තුළ හිත සමාධිමත් වෙන මට්ටමට, හිත ඉහළට ධර්මීය තුලින් අරගෙන යන්න සාරිපුත්තයන් වහන්සේට පුළුවන් වුණා. ඒ වගේ අපි දකිනවා බොහෝ වෙලාවට මරණාසන්න කෙනෙක් ළඟ ඉන්න අයට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා අපි ධර්ම දේශනාවල ගොඩක් මේ කරුණ මතු කරලා පෙන්නනවා. මරණාසන්න වෙලාවක, ලෙඩ වෙච්ච වෙලාවක ළඟ ඉන්න කෙනාට කරපු පිනක් මතක් කරලා දීම, ඒ වෙලාවේ බුදුගුණ ටික සිහිපත් කරලා දෙන එක, එයාගේ ජීවිතය කරපු පින්කම් සිහිපත් කරන එක. එතකොට අන්න ඒ වගේ වෙලාවල් වල අර තමන්ගේ ආසන්න කර්මයක් හැටියට කුසල පැත්ත මතුවෙලා අකුසල් පැත්ත තියෙනවනම් එහෙම යට යනවා. ඒ කුසල් මතු කරන්න පුළුවන් බලවත්ම දෙයක් බුදුගුණ මානසිකාරය.
1: ඒ
0: නිසා තමයි බුද්ධ දේශනා අතර සඳහන් වෙන්නේ කෙනෙකුට මරණාසන්න මොහොතක මේ බුදුගුණ තුල හිත පිහිටියොත්, බුදුගුණ සිහි වුණොත් දහසක් අකුසල් එතන යටපත් කරන්න තරම් ශක්තියක් මේ බුදුගුණවල තියෙනවා කියලා. ඒ කියන්නේ බුදුගුණ මානසිකාරය කියන්නේ දහසක් අකුසල් යට කරන්න පුළුවන් පුණ්‍ය ශක්තියක් බලවත් වෙන භාවනාව.
1: එහෙමයි.
0: අන්න ඒ නිසා කෙනෙකුට මරණාසන්න

0: මොතක වේවා. ආසන්න කුසලයක් හැටියට බුදුගුණ සිහි කරන්න පුළුවන් නම් ධර්මීම සඳහන් වෙනවා මයි සද්ධා මත්තං පේම මත්තං සබ්බේතේ සංග පරායන මත්තං කියන්නේ මාත්‍රයක්. කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් හිතේ මරණාසන්න මොහොතක බලවත් වුණෝ සබ්බේතේ සංග පරායන ඒ සියලු දෙනා සුගති පරායන වෙනවා. ඒක හේතුව තමයි ඒ මොහොතට දහසක් අකුසල් යට යනවා. ආසන්න කර්මයක් හැටියට පුණ්‍ය කර්ම සද්ධාව නැමැති පින මතුවෙලා බලවත් වෙලා එනවා. ඒ හිමනම් අපිට පේනවා අර ගරුක කර්මයක් කියලා නැති කෙනෙකුට ඊළඟට මතුවෙන්න පුළුවන් ප්‍රධාන දේ ආසන්න කර්ම, ආසන්න කුසල්, ආසන්න අකුසල් කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට මෙන්න මේ විදිහට විශේෂයෙන් ආසන්න කර්මයක් මතුනේ නැත්නම් එයාට ඊළඟට විපාක දෙන කර්ම වලට කියනවා ආචින්න කර්ම. ආචින්න කර්ම කියන්නේ නිතර පුරුදු කරගත්ත දේ. කාලයක් තිස්සේ සද්ධාව පුරුදු කරාද, සීල් රැක්කද, බණ ඇහුවද, ඒ පුරුදු කරගත්ත දේම හිතට මරණාසන්න මොහොතෙත් මතුවෙනවා. කාලයක් තිස්සේ අකුසල් කර කර හිටියද, ඒ අකුසලෙම තමයි ඉතින් මතුවෙන්නේ. අර බුදුහාමුදුරේ ඒක උපමාවකට කියනවා ගහක් බර වෙලා තිබ්බේ යම් පැත්තකටද වැඩිපුරම ඒ පැත්තටම තමයි ඇදගෙන වැටෙන්නේ. ඒ නිසා අර චුන්ද සූකරික අපි දේශනාවල අහලා තියෙනවා ඉන්නකන් ඌරු මරමර හිටිය කාලයක් පුරුදු කරේ එක. ඌරෙක් වගේම කෑ ගහලා මිය ගියා කියලා. එතකොට ජීවිතේ පින් කරගත්ත කෙනා නිතර බුදුන් ඇඳපු කෙනාට මරණාසන්න මොහොතේ ඒ පින මතුවෙනවා. නිතර දන් දීපු කෙනාට දන් දීපු යම් ඇවිල්ලා පේනවා. නිතර බුදුන් ඇඳපු කෙනාට ඒ බුදුරුව, ඒ බුද්ධ වන්දනා පිරිත් හඬ ඇහෙනවා. ඒ සද්ධාව බලවත් වෙනවා. ඒ නිසා නිතර පුරුදු කරන ලද්දේ ඒ නිසායි බුදුහාමුදුරු පෙන්වන්නේ කරුණු පහක් නිතර පුරුදු කරන් සද්ධා, සීල, සුත ත්‍යාග, ප්‍රඥා මේ කරුණු පහ නිතර පුරුදු කරන්න ඒ පුරුදු කරපු දේ ආචින්න කර්මයක් හැටියට බලවත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මරණාසන්න කෙනෙකුට ඒ කර්ම බලවත් වෙලා එන්නේ. ඉතින් එහෙම නැති අවස්ථාවක් එනවා. ඒකට කියනවා කටක්තා කියලා. ඒක ඉතාම දුර්වල කර්මයක්. කියන්නේ අර අවස්ථා තුනම නැතුව තමන්ගේ ජීවිතේ තමන්ගේ පාලනයෙන් තොරව මොකක් හෝ කර්මයක් බලවත් වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒවා ඉතින් ගොඩාක් දුරට ඔය දැන් ඔබ දකින්න සමහර ලාවට එක්කෝ ඒ කියන්නේ තමන්ට ඇහෙන් දකින්න අරමුණක් ඔස්සේ තමන්ට ඒ අරමුණු වෙනස් කරගන්න හැකියාවක් නැති, කනට ඇහෙන දෙයක් ඔස්සේ ළඟ ඉන්න කෙනෙකුට කියලා වෙනස් කරන්න බෑ. සමහර අය ඉන්නවා කෝමා වගේ තත්ත්වයක, මැෂින් එකකට හයි කරලා ඉන්නවා, අවුරුදු ගණන් මැෂිමේ ඉන්නවා, ඇහැක් අරින්නෙත් නෑ, කතා කරන්නෙත් නෑ, ඇඟිල්ලක් හොලවන්නෙත් නෑ, එයා මැරිලත් නෑ, හැබැයි මැෂින් එකකින් ඉන්නවා.
1: එහෙමයි.
0: එතකොට එයාගේ මනස වැඩ කරනවා. භවාංග චිත්ත පරම්පරාව කියලා අපි ධර්මයේ අභිධර්ම විස්තර කරන්නේ. එයාගේ සිතුවිලි පරම්පරාව මනස ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ සිතුවිලි තුල එයාට අර ඇහෙන දකින වෙන අරමුණු ඔස්සේ යාගේ යන පරම්පරාව, සිතුවිලි පරම්පරාව වෙනස් කර ගැනීමේ ලොකු ශක්තියක් නැති අවස්ථාවක් වෙන්න පුළුවන්. දුර්වල කර්මයක්. අන්න ඒ වගේ අවස්ථාවක මිය ගියත් එයා උපදිනවා. මොකක් හෝ ඒ මොහොතේ මනසේ තිබිච්ච කර්මයක් මත එයා කොහේ හෝ කර්මානුරූපී උපතකට යනවා. ඉතින් වැදගත්ම දේ අපි දන්නවා කොහොම මැරුණත් උපදිනවා.
1: එහෙමයි.
0: ධර්මය අවබෝධ කරගත්ත රහතන් වහන්සේලා විතරයි අවිද්‍යාව තණ්හාව ප්‍රහාණය කරපු කෙනෙක් පමණයි බුදුහාමුදුරු පෙන්වන්නේ හරියට පහන් සීලක් නිවෙනවා වගේ. නිබ්බන්ති දිහිරා යතහයම් ප්‍රදීපෝ, පහනක් නිවිලා යනවා වගේ. එතනම නිවිලා ඒ සංසාර ගමන එතනින්ම නිවිලා අවසන් වෙන්නේ කෙලෙස් ප්‍රහාණය කරගත් රහතන් වහන්සේ නමකගේ විතරයි. එතනින් මෙහා මේ ලෝකේ අනිත් හැම කෙනෙක්ම කොහොම මැරුණත්, නිින්දෙන් මැරුණත්, අවදියෙන් ඉන්නකොට මැරුණත්, මැෂින් එකක ඉඳලා එකපාරට පණ ගියත්, මොන වගේ අනතුරකින් මැරුණත්, සමහරු කියනවා යා මැරෙනවා දන්නේ නැ, යා එක පාට එහෙම වුණේ, එයා දැනගෙන මැරුණා, නොදැනගෙන මැරුණත් ඔය කියපු කර්මානුරූපී අවස්ථාවල මොකක් හෝ කර්මයක් මතුවෙලා බලවත් වෙලා කර්මානුරූපිය කොහේ හෝ උපත කරා යනවා. ඉතින් මේකේ තියෙන භයානකම තමයි සංසාරික සත්‍යයා කෙලෙස් සහිත කෙනා සතර අපායේ මහගෙදර කරගෙන යන ගමන. ඒ නිසා වැඩිපුරම අපේ ජීවිත බර වෙලා තියෙන සුගතියට නෙමෙයි අපායේ පැත්තට. ඒකයි තියෙන භයානකකම. අපි මේ මැරෙන අයගෙන් 99%ක්ම දිව්‍ය ලෝක සුගතියක යනවනම් බය නැතුව ඉන්න බැරියනේ.
1: එහෙමයි.
0: හැබැයි ජීවිතවල වැඩිපුරම බර වෙලා තියෙන සතර අපායේ පැත්තට. අන්න ඒ අනතුරු නිසායි බුදුහාඳුරු පෙන්වුවේ මහණෙනි මේ සසර ගමනේ බය. බුදු කෙනෙක් තරම් මේ ලෝකේ මිනිස්සු දන්නවනම්, වැටහෙනවනම්, තේරෙනවනම් මෙහෙම ඉන්නේ හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ මොන වැඩ තිබ්බත් ධර්ම අවබෝධයට වීරිය
1: වඩනවා.
0: ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ කොච්චර වැඩ තිබ්බත් ඔක්කොම පැත්තක දාලා ධර්මයේ දියුණු කරන්න වීරිය ගන්න. ඇයි අපි එහෙම නොකරන්නේ? අපිට පේන්නේ, අපිට දැනෙන්නේ නැහැ මේකේ අනතුරු. අපිට ඒ තරම් වැටහෙන්නේ නැහැ. මොකද අපිට ඒක පේන්නේ නැති නිසා. ඒ දකින බුදුවරු තමයි පහළ වෙලා සසර ගමනේ අනතුරු අපිට පෙන්වලා දෙන්නේ. ඉතින් පෙර පිං ඇති කෙනා, වීරියවන්ත කෙනා ඒක තේරුම් අරගෙන ධර්ම අවබෝධයේ පිණිස අප්‍රමාදී වෙනවා. ඉතින් අප්‍රමාදීව මේ කාරණා තේරුම් ගන්න ඔබ උත්සාහ ගන්න. මොකද කවුරුත් එන්නේ නැහැ ඔබ බේරගන්න. ඔබේ ආරක්ෂාව ඔබමයි හදා ගන්න ඕනේ. අත්ත දීපා, අත්ත සරණ, අනඤ්‍ය සරණ, තමා තමාට දූපතක් කරගන්න, තමාව සරණක් කරගන්න වෙන කවුරුත් තමන්ට පිහිට වෙන්නේ. ඒ පිණිස ධම්ම දීපා, ධම්ම සරණ, අනඤ්‍ය සරණ, ධර්මයේම දූපතක් කරගන්න, වෙන බාහිර සරණක් හොයන්න එපා කියලා බුදුරු අපිට පෙන්නලා දෙනවා.
1: ඒ නිසා ඔබ සිදු කරන්නට ඕනේ ලැබෙන සෑම මොහොතකම ධර්මය ප්‍රගුණ කිරීමයි. ඔබේ සරණ ඔබම පිහිට පිළිසරණ කරගන්නට ඕනේ. මේ ශ්‍රවණය කරන ධර්ම කරුණු නැවත නැවත ශ්‍රවණය කරන්න, තව කෙනෙකුට අසන්නට සලස්වන්න, යම් ජීවිතවල අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා සකස් කරගන්න සහ යහපත් ගුණධර්ම පෝෂණය කරන්න, අන් අයගේ ජීවිතද පෝෂණය කරගන්නට ධර්මයෙන් විශේෂයෙන්ම පෝෂණය කරගන්නට අවශ්‍ය කරන ශක්තිය එක්කාසු කරන්න, ජීවත් වෙලා ඉන්න මේ පුංචි කාල සීමාව තුළදී කාටවත් කරදරයක්, හිංසාවක්, පීඩාවක් සිද්ධ නොවන ආකාරයට අන් අයටද කුසල් වඩමින් යහපත්ව ජීවිතය පවත්වාගෙන යන්නට පුළුවන් ආකාරයෙන් ඔබ ඔබේ ජීවිතය හුරු කරගන්න, හැඩගස්වා ගන්න. එනිසා තමයි මෙවන් වූ ධර්ම සාකච්ඡාව තුළින් ධර්ම කරුණු ඔබට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වන්නේ. අපේ හාමුදුරනේ, ගින්න අතරින් අපිට දරන්නම අමාරුම ගින්න තමයි බඩගින්න. හැබැයි ධර්ම දේශනාව තුළ ඔබ වහන්සේ මේ බය අතර අපිට දරුණුවටම දැනෙන බය මරණ බය කියලා සඳහන් කරන්නට යෙදුණා. ඇයි මේ තරම්ම මේ බය දරුණු වෙන්නේ? මොකද්ද මේකේ තිබෙන දරුණුකම? අපි සාකච්ඡාව අවසන් කරන්නට පෙර ඒ පිළිබඳවත් පැහැදිලි කරමු.
0: ඔව්, ඇත්තටම මරණාසන්න මොහොතක දැන් මරණ බය කියන එක ඔබ දැකලා ඇති. සාමාන්‍ය සතෙක් දිහා බලන්නේ
1: එහෙම, ඔය
0: මරණයට ඇදගෙන යන සතෙක් හරකෙක් දිහා බලන මරණ සූදානම් වෙනකොට ඒ සතාට ඒක දැනෙන කොච්චර දඟලනවද, සමානලාට කඩාගෙන දුවනවා. එතකොට ඒ ඉන්න කීප දෙනෙකුට හරි ඇනගෙන හරි කොහේ හරි දුවනවා. එතකොට සතුන්ටත් ඒක දැන මේ ලෝකේ උපන්නා වූ හැම කෙනෙකුටම ඒ මරණ බය කියන එක මරණාසන්න මොහොතක ඒ මොහොතේ යම් බියක් තැති ගැනීමක් උපදිනවා. ඒක මිනිස්සෙකුට වේවා එහෙමයි. ඒ නිසා ඒක කෙලෙස් නිසා ඇතිවෙන දෙයක්. කෙලෙස් සහිත අය ඒ බය කියන එක ජීවිතේ උපදිනවා. දැන් දජග්ග සූත්‍රය ගත්තාම බුදුහාඳුරු පෙන්වන්නේ මේ භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා. බය තැති ගැනීම, ලොමුඩ හැගෙනීම, ඔය ඔක්කොම ඇතිවෙනවන්නේ
1: එහෙමයි
0: මරණාසන්න මොහොතක. ඒ නිසා මරණ බය කියන එක ජීවිතේ දැකලා තියෙන ගොඩාක් අය අන්ත අසරණයේ හැටි. සමහරු දහාතේ වඳිනවා, අනේ මට මැරෙන්න බෑ, අනේ මාව බේරගන්න කීකේ. පව් අසරණයි. ඒ කියන්නේ හැබැයි ජීවිතේ අපි කාටත් ඒ දේ වෙනවා කියන එක තේරුම් අරගෙන අපි කවදා කොතන කොයි මොහොතේ හරි අපිට මේ ජීවිතය අතහැරලා යන්න. එක පැත්තකින් මරණාසන්න මොහොතක කෙනෙකුට වේදනාව තුළ යම් බයකුත් උපදිනවා.
1: එහෙමයි.
0: මරණයත් එක්ක යම් වේදනාවක් ඇති වෙනවනේ.
1: එහෙමයි.
0: එයාගේ ශරීරය දැන් අපි මරණේ ධර්මානුකූල විග්‍රහයක් ගත්තොත් ආයුෂ්මාච විඥානක් කියන කෙනෙකුගේ ආයුෂ අවසන් වෙනවා. උස්මාච කියන්නේ මේ ශරීරයේ තියෙන උණුසුම. මුළු ඇඟ පුරා බැසගත් අපි එකට ධර්මී කියන තේජෝ ධාතුව.
1: එහෙමයි.
0: උණුසුම කයෙන් බැහැර වෙනවා. විඥානං, විඥානේ මේ කය අතහැරලා කර්මාන් රූපිය කොහෙට හරි උපතකට ඇදිලා යනවා. දැන් ඕක තමයි අපි මැරුණා කියලා කියන්නේ.
1: එහෙමයි.
0: හැබැයි අපිට විඥාන යනවා පේන්නේ නැහැ. අපිට පේන්නේ යාගේ කයේ උස්ම වැටෙන එක නතර වුණා. එයාගේ නාඩි වැටෙන්නේ, එයාගේ හදවත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ওই වගේ ලක්ෂණ ඔසේ අපි යා මැරුණා කියලා
1: කියනවා.
0: එතකොට මෙන්න මේ මරණ වේදනාව එකක් තමයි මරණාසන්න වේදනාවට අර ශරීරයේ තියෙන උණුසුම ශරීරයෙන් බැහැර වෙන්න යනකොට ලොකු වේදනාවක් උපදිනවා. ඒක අපිට මේ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකිය තුලිනුත් පේනවා. දැන් අනාථපිණ්ඩික සිටුතුම අසෝවාන් වෙච්ච කෙනෙක් මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාමුදුරු ගිහින් අහනවා, සිටුතුමනි කච්චිතේ කමනියන් ඔබට ඉවසන්න පුළුවන්ද? කච්චි යාපනියන් ඔබට දරන්න පුළුවන්ද? කච්චි දුක්ඛා වේදනා නෝ අභික්ඛමන්ති නෝ පටික්ඛමන්ති. ඔබේ දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද කියලා අහනවා. එතකොට මේ මරණාසන්න වේදනාව මේ අනාථපිණ්ඩික සිටුතුමා විස්තර කරනවා, ස්වාමීනි මගේ ඔළුව වටේට කඹයක් වෙලලා ඉතා ශක්තිමත් කෙනෙක් කිටි කිටි ගාලා හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් මට හිසින් දැනෙනවා කියන ඔළුව කැක්කුම. අපි නිකන් කියන ඔළුව පැලෙන්න රිදෙනවා කියන. ඊළඟට කියනවා, ස්වාමීන් උල් පිහිවලින් මගේ හිස් මුඳුනට අනිනවා වගේ වේදනාවක් දැනෙනවා කියන. ඊළඟ උපමාවෙන් කියනවා, හතර දෙනෙක් මාව අල්ලගෙන මගේ බඩවැල් මස් කපන පිහියකින් තීරු තීරු කපනවා වගේ කුස ඇතුලෙන් වේදනාවක් උපදිනවා කියන.
1: එහෙම
0: හතරවෙනි උපමාවෙන් කියනවා, හතර දෙනෙක් මා උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ මගේ ඇඟ දනවා කියන. එතකොට අර සෝවාන් වෙච්ච අනාථ පිණ්ඩික සිටුතුමාට මරණාසන්න මොහොතේ දැනිච්ච වේදනාව.
1: එහෙමයි.
0: ඔහු උපමා හතරකින් කියන. ඔය වේදනාව අඩු වැඩි වශයෙන් ඒකේ කාලිකෙනෙකුට දවස් ගණන් පනා දින ඔය ඔබ දැකලා ඇති. පැය ගණන් පනා දින අය ඉන්නවා. සමහර ලාවට පොඩි වෙලාවක් තුල මේ වේදනාව ඉඳලා පණ යන අය ඉන්නවා. හැබැයි ඒ කාලේ අඩු වැඩි වුණත් ඒ ශරීරෙන් අර තේජෝ ධාතුව බැහැර වෙනකොට ඒ දාහයක් දැවීමක් මුළු ඇඟ පිච්චෙනවා වගේ ඇඟ හිර වෙනවා වගේ ඒ මරණාසන්න වේදනාවක් ඇති වෙනවා. ওই වැඩිපුරම මරණ බය දැනෙන්නේ කායික වේදනාවට වඩා මිනිස්සු මනසෙන් අසරණ වෙනවා. මේවා දාලා යන්න වෙනකොට ඇති වෙන දුක. ඕක තමයි ওই බඩපපුව දන පිච්චිලා යන මරණාසන්න දුකක් ඇති වෙන්නේ.
1: එහෙමයි.
0: අනිත්‍ය ගැන සිහි කරලා නැති වෙනකොට. අර අර අපි දැන් දේශනාවේ පටන් ගන්න තැන ඉඳන් කතා කරපු ආදීනව දස්සාවින ඔන්නෝක මේවා යම් දවසක මට අතහැරලා යන්න වෙනවා කියන එක හිතපු නැති අය මතක් වෙනවා. මේ කෙවල් දොරවල් හම්බ කරපු දේවල් ඉඩකඩම් බැංකු පොත් සල්ලි යාන වාහන දරුවෝ මුණුපුරෝ ඇලුම් කරපු අය මේ අය සියල්ල මට දාලා යන්න වෙනවා. යන්නේ කොහෙද කියලා දන්නේත් නැහැ. මං කොහොමද මුන්ව නැතුව ඉන්නේ කියලා. අන්න ඒ වගේ තමන්ට දැනෙන වෙනම ඒක තමයි මනස ඇතුලෙන් දැනෙන විශාල අසරණකමක් එක්ක මුළු ඇඟම පිච්චෙනවා දුකක් අසරණකමක් එක්ක බයක් දැනෙනවා. ඒ බය උපදින්නේ අර සියල්ල අතහැරලා යන්න වෙනකොට. දැන් ඉන්න පුළුවන්කමක් නැහැනේ. දැන් දරුවෝ වට කරගෙන අඬනවා කියලා හිතමු. අනේ යන්න එපා, අනේ අපිව දාලා යන්න එපා. ඔක්කොම ඇඬුවත් ඉන්න බෑනේ. හරි, ඔයාලා ඔක්කොම කියනවනම් මං ඉන්නම් කියලා ඉන්න බෑනේ. එතකොට කවුරු කොහොම කිව්වත් දැන් එයාට මට ජීවත් වෙන්න තියෙන වෙලාව දැන් ඉවර වෙනවා කියලා දැනෙනකොට අර දේවල් මතක් ජීවත් වෙලා ඉන්නකම් ඇලුම් කරපු දේවල්, ගෙවල් දොරවල් ඉඩකඩම් මුළු ජීවිත කාලෙම ලෝකේ කරගත්ත ඒවා. බුදුහාමුදුර පෙන්නන මේ ලෝකේ දෙවියොත් මිනිස්සුයොත් ඇහැට පේන ප්‍රියමනාප රූප ජීවිතේ නවාතැන් පොළ කරගන්න, කනට ඇහෙන ශබ්ද ජීවිතේ නවාතැන් පොළ කරගන්න, මේ පංච ඉන්ද්‍රියන් ඔස්සේ මේ ගොඩනගා ගන්න ලෝකේ මගේ දේවල්, මේ මගේ ගෙවල්, මේ මගේ යාන වාහන, මේ මගේ දේවල්, මේවා තමයි මගේ මගේ මගේ අපේ කියලා ගොඩනගාගත්ත ලෝකයක් තියෙනවා. ඒක තමයි යා ජීවිතේ නවාතැන් කරගන්න. උදේ ඉඳන් හිතන්නේ ඒ ගැන, ඒවැ දියුණුව ගැන, ඒ අය ගැන, දරුවෝ ගැන, මේ හම්බ කරපු දේවල්, මේවා දියුණු කරගන්නේ කොහොමද, මේවා රැකගන්නේ කොහොමද, මේවා නැති වෙලා යන ඕ තමයි ලෝකේ. ওই ලෝකේ අතහැරෙනවා කියලා දැනෙනකොට ඇතිවන අසරණකම ඒ මානසිකව ලොකු දුකක් වේදනාව. ඔය වේදනාවම තමයි කායික වේදනාවත් ඉක්මවාගෙන මරණාසන්න කෙනෙක් ලොකු වේදනාවක් තුල අසරණ වෙන තැන. ඉතින් අපිට තේරෙනවා මේ වගේ තැනකට මූණ දෙන්න නම් ඔබට මේ ටික කියනකොටම කොච්චර බයක් ඇති වෙනවද කියලා නිකන් අහගෙන ඉන්න කෙනෙකුටනේ. කෙනෙක් සමහර ලාවට මේක ඇහෙනකොටම බය හිතෙනවා. ඒ මරණය ගැන ඔය ටික ඇහෙනකොට බය හිතෙනවා. එතකොට ඔබ හිතන්න මේ වගේ තැනකදී අපි හිත හදාගන්න, ඒ වගේ වෙලාවක ධර්මයේ හිත පිහිටවන්න අපි කොච්චර ශක්තිමත් වෙන්න ඕනද? මේක ලේසි තැනක් නෙමෙයි. ඒකයි අපි නැවත නැවත කියන්නේ. ඒ නිසා මරණාසන්න මොහොතක අසරණ නොවෙන්න නම් මරණයේ ඉදිරියේ අසරණේ නොවන ක්‍රමේ තමයි බුදුරු පහළ වෙලා අපිට පෙන්වලා දුන්නේ. මරණාසන්න මොහොතේ ධර්මයේ සිහි කරලා ධර්මය අවබෝධ කරගෙන රහත් වෙච්ච අය ඉන්නවා. අඩුම ගානේ සුගතියක යන්න, මේ ජීවිතෙන් පහළට නොවැටෙන්න, මේ ජීවිතේ මරණයේ ඉදිරියේ අසරණ නොවෙන්න ඔබට අපි මේ ධර්මයේ කියලා දෙන ඉතී. ඒ පිණිස ඔබ පුහුණු වෙන්න, පුරුදු වෙන්න, මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. ඒ පිණිස කාලයක් කරුණු පහක් වඩන්න, සද්ධාව හොඳට පුරුදු කරන්න, බලවත් කරගන්න. මරණයේ ඉදිරිය ඔබ අසරණ වෙන්නේ. සීලේ කාලයක් පුරා පුරුදු කරන්, දහම් දැනුම නිතර බණහන්නේ, ධර්මයේ මෙනෙහි කරන්, පින්කම් කරන්, කරපු පින් සිහි කර කර බලවත් කරගන්න. ඊළඟට ජීවිත අනිත්‍ය සිහි කරන්න. අපි කවදහරි මැරෙනවා කියන අවබෝධයක් තුළ මේ කයේ යථා ස්වභාවය, මේ අනිත්‍ය, ඔබ කොච්චර දියුණු වුණත් මොනතරම් දේවල් හම්බ කරත් හැම වෙලාවෙම මේ සියල්ල මට අතහරින්න වෙනවා කියලා ආදීනව දකිමින් වාසය කරන්න. අටලෝ දහම ඉදිරියේ මේ ලෝක ධර්මතාවය ගැන අවබෝධයකින් ජීවත් වෙන්න. අන්න එතකොට අපිට මරණ ඉදිරි අසරණ නොවී ධර්මයේ හිත පිහිටවාගෙන සැනසීමෙන් හුස්ම ටික හෙලන්න මේ ධර්මයෙන් ඔබව ශක්තිමත් කෙනෙක් බවට පත් කරන. තේ පිණිස ඔබ හැම දිනාට වාසනාව ලැබේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා.
1: ධර්මයේ තුලින් ඔබේ ජීවිතය ශක්තිමත් කරගන්න වගේම මරණාසන්න මොහොතේදී බහෙකින් තොරව ධර්මයේ හිත පිහිටුවා කටයුතු කරන්නට ඔබට ශක්තිය ලබා දෙන්නයි අද ධර්ම සාකච්ඡාව මේ ආකාරයෙන් අපි සමීප කරන්නට යෙදුනේ. ඉතින් අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ මේ සියලු කාරණාවන් ප්‍රායෝගිකව ඔප්පු කරන භික්ෂුන් වහන්සේ නමක් හොරණ දික්හේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ භික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන කරමින් ඒ අවශ්‍ය කරන වෛද්‍ය පහසුකම් සහ අනිකුත් පහසුකම් ලබා දෙමින් ඔබටත් පින් පුරන්නට අවස්ථාව එක්කාසු කරමින් බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය කරමින් ඒ තුල විවිධ පුද පූජාවන් සත්කාර සම්මාන පවත්වමින් ඒ වෙනුවෙන් අප උපස්ථාන කරමින් සහ ඒ අවශ්‍ය කරන පූජාවන් පවත්වමින් පින් කුසල් රැස් කරගන්න වගේම මෞසුවරණ නිර්මාණය කරමින් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දූවරුන් පුතුණුවන් පූජා කළ ඒ මෑණිවරුන් සහ දසසිල් මාතාවන් මෙහිණින් වහන්සේලාට අප උපස්ථාන කරමින් මේ වගේ මහා දැවැන්ත කාර්යභාරයක් නැත්නම් අති විශාල කාර්යභාරයක් කරන භික්ෂුන් වහන්සේ නමක් ඉතින් අතීතයේදී බොහෝ සමාජ සත්කාර සේවාවන් සිද්ධ කරමින් වැඩිහිටි අම්මලා තාත්තලාගේ ඒ වගේම තරුණ පිරිසගේ අධ්‍යාපනයේ ලැබෙන දුවාදරුවන්ගේ නුවණැස පාදන්නට අවශ්‍ය කරන මහා ශක්තිය එක්කාසු කර භික්ෂුන් වහන්සේ නමක්. ඒ නිසා ආගමික වශයෙන් සමාජීය වශයෙන් බොහෝ සේවාවන් සිද්ධ කරන භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපේ හාමුදුරනේ වර්තමානයේදී ඔබ වහන්සේ සිද්ධ කරන මේ සමාජීය සේවාවන් ආගමික සේවාවන් වෙනුවෙන් යම් කෙනෙක්ට උදව්වක් උපකාරයක් ඒ වගේම යම් ආකාරයකින් සහසම්බන්ධ වීමක් සිද්ධ කරනවා නම් කොයි විදිහටද මේ සියලු කාරණාවන් සිද්ධ කරගන්නට පුළුවන්කමක් තිබෙන්නේ කියන වග මේ අවසාන මිනිත්තු කිහිපෙදී අපි පැහැදිලි කරලා දෙමු.
0: ඇත්තම අපි නිරන්තරයෙන් සිහිපත් කරන අපි දකිනවා මේ කාලේ කාටත් අමාරු කාලයක්. ඒ නිසා අපි අලුතෙන් කිසිම දෙයක් අලුතෙන් ආරම්භ කිරීමක් සිදු කරන්නේ. මොකද මිනිස්සුත් අමාරුවෙන් ඉන්නේ. රටේ මිනිස්සුන්ටත් ගොඩක් අමාරුයි කියන එක අපිට දැනෙනවා. හැබැයි ඔබට ඔබේ ජීවිතයේ පින් කුසල් වඩා ගන්න පුළුවන් උතුම් පුණ්‍ය මධ්‍යස්ථාන කීපයක් අපි ඉදි කරලා ගොඩනගලා පවත්වාගෙන යනවා. තේ අතර විශේෂම දේ තමයි ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය තුල අප්‍රමාණ සේවයක් කරපු සිල්වත් ගුණවත් මහා සංඝයා ගිලන් වෙලා අසරණ වෙලා රෝගීව එකතැන් වුණාට පස්සේ උන්වහන්සේලා දිව්‍ය අතීතයක රැක බලාගෙන උන්වහන්සේලාගේ කායික මානසික සුවපත් භාවය වගේම අපි මේ කතා කරපු මරණාසන්න මොහොතක අසරණ නොවන විදිහට ධර්මයෙන් හිත ශක්තිමත් කරගන්න උපකාර කරන සීල සුවර්ණ පුණ්‍ය මධ්‍යස්ථාන. ඉතින් දැනට ස්වාමීන් වහන්සේලා 35 නමකට 40 නමකට ආසන්න පිරිසක් අපේ සීල සුවර්ණේ හොරණ පුණ්‍ය භූමිය ගිලන්ව ප්‍රතිකාර ලබමින් වැඩ ඉන්නවා. ඔබට ජීවිතේ පින් පුරා ගන්න උන්වහන්සේලා වෙනුවෙන් විශේෂයෙන් දානීය පූජා කරන්න, ගිලන් පස පූජා කරන්න, ගිලන් භික්ෂුන් වහන්සේලාගේ බෙහෙත් ඖෂධ සඳහා දිනක දායකත්වයක් බාර ගන්න පුළුවන්. ඒ වගේම අපි බක්කුල මහා සෑය වෙනුවෙන් ගිලන් භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන හැමදාම හවස ඖෂධ පූජා පින්කමක් කෙරෙනවා. එවැනි පින්කමකට සම්බන්ධ වෙලා ඔබටත් ආශිර්වාද ලබාගෙන ගිලන් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඒ පුණ්‍ය භූමිය වෙනුවෙන් අපි ඒ සිදු කරන ඖෂධ පූජා පින්කමකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි කොට්ටාව සුවමව අරණිත් ඒ වගේම සිල් මෑණිවරු අම්මලා රෝගීව ගිලන් වෙච්චා ඉන්නවා. මේ උතුම් මධ්‍යස්ථානයක දානීය වෙනුවෙන් හරි බෙහෙත් හේත් ඖෂධ වෙනුවෙන් එම පුන් ඔබටත් ජීවිතේ පින් කරගෙන ඒ පුණ්‍ය භූමිය පවත්වාගෙන යාම පිණිස ශක්තියක් වෙන්න කියලා අපි ඔබට සිහිපත් කරනවා.
1: ඉතින් අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණු පරිදි, පැහැදිලි කරන්නට යෙදුණු පරිදි ඒ සියලු කටයුතු වෙනුවෙන් ඔබට දායකත්වයේ දක්වන්නට පුළුවන්කමක් තිබෙනවා. වැඩි විස්තර දැනගන්නයි මේ දුරකථන අංක 2 ඔබට පැහැදිලිව සටහන් කර ගැනීම සඳහායි සිහිපත් කරන්නේ. මෙන්න මේකයි දුරකථන අංක 0034 226 27 82 0034 දෙසේ විසිහයයි විසිහතයි අසූ දෙක ඒවගේම බිඳුවයි තිස්සතරයි දෙසී විසිහයයි තිස්සයයි හතලිස්හය බිඳුවයි තිස්සතරයි දෙසී විසිහයයි තිස්සයයි හතලිස්හය කියන දුරකථනංක දෙකට කතා බහ කරලා වැඩි විස්තර දැනගෙන අපේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප හම්දුරන් වහන්සේ සිද්ධ කරන සියලු පුණ්‍ය කටයුතු වෙනුවෙන් ඔබට දායකත්වය දක්වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් අද සඳුදා දිනයේදී නෙතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් මේ ආකාරයට අවසන් වන ධර්ම සාකච්ඡාවත් දේශනා කරන්නට වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසළ පුරපසළොස්වක පොහොව දිනයේ වෙනුවෙන් නෙතෆිම් රේඩියෝව සංවිධානය කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ නැත්නම් කවුරුත් දන්න පින්වත් පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉනනතුරුව උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පසුරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ පේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පසුරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. එනනතුරුව රාත්‍රී 7ට රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8ට මෙවරත් ඇසළ පුරපසළොස්වක පොහෝදා නෙතෆෙම් රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන තුළින් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලධම්ම ස්වාමින් වහන්සේ. මේ උතුම් වැඩසටහන සාර්ථක කරගන්නට විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ ලබා දෙන සහයෝගය අපි ගෞරවයෙන් සිහිපත් කරන අතර ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසළ පුරපසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. ඔබ සියලු දෙනාගේ ජීවිතද සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද වැඩසටහන නිමවටපත් කරන්නේ. ඔබට තෙරුවන් සරණයි.

Net FM. Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිට දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුතන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Nit FM. Spirit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත් වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM, Nit Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහාවිහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 33 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.